0: Money.
1: දන්නවද මාෂි, අතේ පැන්සලක් තියෙනවා. එසේ මේකෙන් ලියලි ඉන්නකොට ඒ පැන්සල දෙකට කැඩෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ අපි? පැන්සල දෙකට කැඩුනා කියලා හිත නොහොඳ කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් දෙකට කැඩිච්ච පැන්සලේ අනිත් පැත්ත තුල් කරලා පැන්සල් දෙකක් විදිහට පාවිච්චි කරනවද? සමහර කරදරකාරී අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී අපිට ප්‍රශ්නයක් හැදුනට උත්තරේකුත් ඒ ප්‍රශ්නෙත් එක්ක තියෙනවා. සමහරවිට ඒක උනේ හොඳට කියලා අපිට හිත හදාගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. වැඩි කියන්නේ අපි මේ ප්‍රශ්න දිහා බලන විදිහත් එක්ක තමයි අපිට උත්තරේ පේන්නේ. Good morning, Uvidu. ඔන්න Uvidu තමයි අද දවසේ පොකට් මනි දිනන්න මුලින්ම එකතු වෙන අපේ පොඩ්ඩක්.
2: අපේ පළවෙනි තරඟකාරයා ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනි රුපියල් 5000ක් දිනන්න. ප්‍රශ්න හතරයි තියෙන්නේ. ප්‍රශ්න හතර දිහා හොඳ විදිහට බලලා ඔයාට පුළුවන් ඔන්න උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගන්න ලෑස්ති නේද?
1: හරියනම් 6 වසර ඉගෙන ගන්න බෝපැත්ත මහාවිද්‍යාලයේ අධ්‍යාපනයේ ලබන උයිඳු ඉන්සෙත් ලෑස්ති ප්‍රශ්න හතරට උත්තර දෙන්න. පළවෙනි ප්‍රශ්නය උයිඳු නිර්මාණය වෙන්නේ ඉතිහාසයේ පාඩමෙන්. මෙන්න ප්‍රශ්නය. රෝම අධිරාජ්‍ය ලොව මෙතෙක් බිහි වූ විශාලතම සහ බලවත්ම අධිරාජ්‍යයක්. මේ අධිරාජ්‍ය නවීන ලෝකයේ නීතිය, භාෂාව, සංස්කෘතියට දැවැන්ත බලපෑමක් සිදු කළා. අපි අහන්නේ පළමු වන රෝම අධිරාජ්‍යයා කවුද? 1. ජූලියස් සීසර්, 2. ඔගස්ටස් සීසර්. පැහැදිලිනේ ආයි උත්තරේ කියන්න බලන්න. විඳුගේ උත්තරේ මොකද්ද උනේ? අපිට හරියට පැහැදිලිව ඇහුන්නේ නැහැ. 1ද 2ද? 1.
2: හරි උත්තරේ වෙන්න ඕනේ ඔගස්ටස් සීසර්.
1: විඳු ටිකක් හයියෙන් උත්තරේ දෙන්න ඕනේ. හරි, දෙවෙනි ප්‍රශ්නට යන්න එහෙමනම්. භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. ශ්‍රී ලංකාවේ වතු වගාව 1830 දශකයේදී කෝපි වගාවෙන් ආරම්භ වුණා. තේ, රබර්, පොල් මෙරට ප්‍රධාන වතු භෝගයි. මෙන්න ප්‍රශ්නය. ප්‍රථම වරට මෙරට වතු වගාව ආරම්භ කළ යුරෝපා ජාතිය වන්නේ 1. ලන්දේසි, 2. ඉංග්‍රීසි.
2: උවිඳු කිව්වේ පළවෙනි උත්තරේ කියලා. හරි උත්තරේ වෙන්න ඕනි දෙවෙනි උත්තරේ. ඉංග්‍රීසින් තමයි හරි උත්තරේ වෙන්න ඕන. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් ඔයාලට අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන් අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ විද්‍යාව පාඩමෙන්. රනිල කුලයේ ශාකවල මූල ගැටිති දක්නට ලැබේ. මූල ගැටිතිවල බැක්ටීරියා නැමැති ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වේ. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් මූල ගැටිති සහිත ශාකයක් වන්නේ 1. කතුරුමුරුංගා, 2. මිරිස්.
2: තුන්වෙනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා මේ වෙනකොට ඔන්න රුපියල් 250ක් ඔයා දිනාගෙන තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය 250 ඔයාට රුපියල් 1250ක් කරගන්න පුළුවන්. යමුද බෝනස් ප්‍රශ්නට?
1: ශ්‍රී ලංකාව පළාත් 9කට බෙදලා තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනාවක් ඇති පළාත කුමක්ද? 1. උතුරු පළාත, 2. උතුරු මැද පළාත.

0: උවිඳු අපිට උත්තරයක් දුන්නේ නැහැ නේද?
1: තප්පර 5යිනේ උවිඳු හම්බ වෙන්නේ. ඒ නිසා ඔන්න ඒ අවස්ථාවත් ගිලිහිලා යනවා. කමක් නැහැ. අපි ආයෙ දවසක එකතු වෙලා ප්‍රශ්න 4ටම හරි උත්තර දීලා පොකට් මනී දිනමු නේද?
0: බොහොම ස්තුතියි උවිඳු සම්බන්ධ වුණාට. ඒ විදිහට පොකට් මනී දිනන්න නම් මැසේජ් එකක් එවන්න 0714-151-151 තමයි අපේ නම. මැසේජ් එක අපිට එවන්න ඕන.
1: එහෙම එවන අයට ඔන්න පුළුවන් පොකට් මනී දෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

0: දවස් පහත් සතියත් වගේ අතර කාලයක් කැරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි, කෑම කන්න විදිහක් නැති වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ, ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්නවා මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙදර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. නැතුවම නැතුව
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත TV තුලින්.

0: Smart Money.
1: දේ පහේ විනාඩි 53යි. දැන් අද දවසේ පොකට් මනේ දිනන්න සම්බන්ධ වෙන දෙවන අපේ වාසනාවන්ත පොඩ්ඩක් ලෑස්ති වෙලා ඉන්න ප්‍රශ්නවලට උත්තර දෙන්න. Good morning දුලක්ෂණ. මේ වෙලාව ඉස්කෝලේ යන ලෑස්ති වෙලා ඇති නේද?
2: හරි දුලක්ෂණගේ මුත් ඔන්න ප්‍රශ්න හතරක් අහනවා. උත්තර හරියට දුන්නොත් අපි රුපියල් 5000ක් ඔයාට පොකට් මනි දෙන්න ලෑස්ති. තප්පර 5ක් ඇතුළත ඔයා හරියට උත්තරේ දෙන්න ඕනේ. ඒ වගේම දුලක්ෂණ චුටක් සද්දෙට උත්තරේ දෙන්නත් ඕන. හොඳද? මේ තමයි දුලක්ෂණට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. 550 ජාතක පොත 14 වන සියවසේදී රචනා විය. 550 ජාතක පොත ජාතක කතා 547කින් සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. 550 ජාතක පොතට මූලාශ්‍ර වුණු ග්‍රන්ථය පාලි ජාතක අට කතාවයි. මේ උත්තරේ හරි 1, හරි 2, වැරදි.
3: හරි.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවද ලක්ෂණ. අපි අමු දෙවනි ප්‍රශ්නෙට.
1: පැරණිතම හා විශ්වසනීයම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් සෙල් ලිපි, ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි ලෙස සෙල් ලිපි වර්ග හතරයි. මෙන්න ප්‍රශ්නය. පැරණි සෙල් ලිපිවල අල කපය මහ රජ යනුවෙන් හඳුන්වන්නේ කවුරුන්ද? 1. දොටුකැමුණු රජතුමා. 2. පළමු කාශ්‍යප රජතුමා.
3: 2.
2: හරි උත්තරේ තෝරලා තේදී රුපියල් 250 ඔයා 500ක් කරගෙන තියෙන. ඒ වගේම ආලකපේ මහරජ කියන නමේ තේරුම තමයි ආලක මන්දාධිපති කියන එක. හරි එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1956දී මනමේ නාට්‍ය නිර්මාණය කරනු ලැබුවා. එය ශෛලීගත නාට්‍යයක් ලෙස හඳුන්වනවා. මෙන්න ප්‍රශ්නය. මනමේ කතාවට පාදක වී ඇති ජාතක කතාව කුමක්ද? 1. උම්මග ජාතකය. 2. චුල්ලදනුද්දර ජාතකය.
3: 2.
2: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන්නේ ප්‍රශ්න තුනයි. ඒ ප්‍රශ්න තුනටම ඔයා හරියට උත්තර දීලා තියෙන දුලක්ෂණ. දැන් අතේ පොකට් මනි රුපියල් 1000ක් තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් ඔය 1000 ඔයාට පස් ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
3: යමු.
1: වටිකානු නගරයේ පිහිටි සිස්ටයින් දේවස්ථානයේ සිවිලිම ලොව විශිෂ්ටතම කලා නිර්මාණයක්. බයිබල් කතා පදනම් වූ දැවැන්ත බිතුසිතුවම් එහි අන්තර්ගත වනවා. ප්‍රශ්නය. රෝමේ සිස්ටයින් දේව මන්දිරයේ සිවිලිමේ සිතුවම් ඇඳ ඇත්තේ කවුරුන්ද? 1. මයිකලාන්ජලෝ. 2. ලියනාඩෝ ඩාවින්චි.
3: 1.
2: ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා දුලක්ෂණ රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
1: සතුටුයි නේද? දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් මේ ගැන කියමු නේද?
2: බොහොම ස්තුතියි. ජය වේවා. දැනුමින් පොකට් මනි දිනා ගන්න දරුවගේ නමයි කමයි වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහබැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සමහර දේවල් පරණ වෙන්න පරණ වෙන්න වටිනාකම වැඩි වෙනවා. ස්ථාවර තැන්පතු කියන්නේ එහෙමයි. කල්පිරෙන්න වටිනාකම වැඩි වෙනවා. දැන් අවුරුදු 5ක කාලයකට ජීෂ්ඨ පුරවැසියන්ට ඔන්න ලොකු අවස්ථාවක් තියෙනවා හොඳ පොලියකට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. අදම 13:19ට කතා කරලා විස්තර දැනගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ලෑස්ති හොඳම හොඳ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න ඔබට අවස්ථාව දෙන්න. වැඩ වෙන්නේ මෙහෙමයි. අවුරුදු 5ක කාලයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අතේ තියෙන මුදල සර්වෝදි ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත අරන් ගිහිල්ලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් 15%ක පොලියක් ලැබෙනවා. 11.84%ක වාර්ෂික සඵල පොලියකට යටත් වෙලා. ඉතින් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඔයාගේ ජීවිතේ අනාගත ඉලක්ක ජයග්‍රහණය කරන්න සැනසීමත් විශ්‍රාමයකට දරුවන්ගේ කටයුතු හරියට කරගන්න පිටරටකට යවන්න උසස් අධ්‍යාපනය ලබා දෙන්න ගියදොර වාහන එහෙම අරගන්න අලුතෙන් හදාගන්න මේ වගේ ඕනම දෙයකට අනාගතයේ දවසක ඕන වෙයි කියලා හිතන ඕනෑම වැදගත් වැඩකට හොඳම ආයෝජනය තමයි ස්ථාවර තැන්පතු. අදම කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
2: වෙලාවත් මතක් කරන්න වෙලාව 10:06.
4: වේලාව ඔබ වෙත ගෙනාවේ
5: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මෙරට ඩෙංගු මර්ධනයට ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහය නිරිත දිගට හෙට සිට වැසි වැඩි වෙයි ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට බෙල්ලන් විල වෙඩි තැබීමේ සැකකරුවන්ට පැය 72ක රැඳුම් නියෝග ඉරානය සමග යලි සාකච්ඡා ආරම්භන බව ට්‍රම්ප් කියයි
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානේ මාසෙන් ඒව කරන්න බෑ.
3: ගිලෙන නව්වල මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මී අපයිනවා අනිත් පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේගෙන සමහර විශ්වාස භංගෙන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යන නම් අපි සියලු පක්ෂික කවිලා ඒ විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේ එකක් හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
8: Finishing වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා, හදවත් දිනු, හිතවත්කම.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන Majestica ලංකා ටයිල්ස්.

0: తిలక వర్ధన టెక్స్టైల్స్ సీత టెలి దేపయ అలుత్ కళావకట టెలి నాట్య పెలక్ బలన్న
1: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා
2: මන් නම් හිතන්නේ නැහැ
0: දකින හේන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
3: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
4: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
5: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්
0: අමුවටයි දශම දෙකෙන් අමුවටයි

0: Ternyata Pocket Money.
1: හයයි විනාඩි 13යි දැන් වෙලාව. මේ වෙලාව තමයි මේ කලබලකාරීම වෙලාව. ගෙදර හරියට නිකන් පුංචි යුද්ධයක් වගේ. මොකද පොඩ්ඩු ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා, දැන් ස්කූල් බෑන් එහෙම වෙනවා. ඔය අතර අපි යනවා අම්බලන්ගොඩ පැත්තට. දුවෙක් ඉන්නවා 8 වසරේ, ඉගෙන ගන්න සංදේශී. Good morning. ස්කෝලෙන් 7ට තමයි යාට වෙලාව තියෙන්නේ. ඒ නිසා ඔන්න පුළුවන් කිසිම කලබලයක් නැතුව මේ ප්‍රශ්න හතර හොඳට අහලා උත්තර තෝරගන්න.
2: සංදේශ අපි චුට්ටක් සද්දට උත්තරේ දෙමු හොඳද? තප්පර 5යි අපි ඔයාලට දෙන්න එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න. ඒ වගේම අපි උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. කෙසියම් අදහසක් රසවත්ව අන් අයගේ අවධානය ලැබෙන විදිහට ඉදිරිපත් කරන්න ඉඟිවැකි භාවිතා වෙනවා. මෙන්න ප්‍රශ්නය. මාරක රිය අනතුරකින් ඔහු යන්තමින් බේරුණි. මේ වාක්‍යයට ගැළපෙන ඉඟිවැකිය මොකක්ද? 1. 99 2. හිස හැරුණු අතේ
3: 1.
2: පළවෙනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් වන සංදේශි දිනා ගන්නවා. 250 500ක් කරගන්න යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව විශ්වයෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. රුධිරය කැටගැසීම යනු තුවාල වූ විට ලේ ගැලීම නැවැත්වීමට සහ සිරුර ආරක්ෂා කර ගැනීමට රුධිරය ඝනවීමයි. මේ ක්‍රියාවලිය කැපුම් හෝ තුවාල ඉක්මනින් සුවවීමට උදව් වේ. මෙන්න ප්‍රශ්නය. රුධිරය කැටගැසීම ප්‍රමාද වීම යන ඌනතා රෝග ලක්ෂණය දක්වන විටමීනය වන්නේ මේ අතරින් 1. විටමින් K 2. විටමින් B.
2: හරි උත්තරේ විටමින් K. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: පුරවැසියේ අධ්‍යාපනය විෂයනුයි දෙවන ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. භාණ්ඩ යනු මිනිස් අවශ්‍යතා සහ ආශාවන් සපුරාලීම සඳහා නිෂ්පාදනය කර මිලදී ගැනීමට හා විකිණීමට හැකි දේවල්. ඇඳුම්, ගෘහ භාණ්ඩ, ජංගම දුරකථන ඒ සඳහා උදාහරණ වේ. මෙන්න ප්‍රශ්නය. නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ පාරිභෝගිකයා දක්වා ලබා දීමේ ක්‍රියාවලිය 1. නිෂ්පාදනයයි 2. බෙදා හැරීමයි.
2: ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා මේ වෙනකොට පොකට් මනි රුපියල් 500ක් වන සංදේශය අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය අතේ තියෙන පොකට් මනි ගණනට 5 ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින රටක රජයේ හෝ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයා වේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මුල්ම අග්‍රාමාත්‍යවරයා වන්නේ කවුද? 1. ඩී.එස්. සේනානායක 2. ජේ.ආර්. ජයවර්ධන
3: 2.
2: ශ්‍රී ලංකාවේ මුල්ම අග්‍රාමාත්‍යවරයා කවුද කියලා තමයි අපි බෝනස් ප්‍රශ්නය අහුවේ. හරි උත්තරේ ඩී.එස්. සේනානායක. අතේ තිබ්බ රුපියල් 500ක් පොකට් මනි. බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. හැබැයි අපි ආයෙමත් දවසක උත්සාහ කරමු සංදේශී. බොහොම ස්තුතියි. ඒ විදිහට ප්‍රශ්න වලට උත්තර දෙන්න, දැනුම වැඩි කරගන්න කරන්න තියෙන පුංචි වැඩයි 0714 151 151 කියන අපේ WhatsApp නම්බරයකට එවන්න අපිට મેસેජ් එකක්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මේ තමයි හොඳම අවස්ථාව එවන්න મેસેජ් එකක්.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: Yeah, the pocket money.
3: අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Follow the money. හයයි විනාඩි 26යි දැන් වෙලාව. හය තීර නිවුස් අහන්නත් තියෙනවා. හිත කලින් මතක් කරන්න දේවල් කීපයක් තියෙනවානේ. කොහොමද පොකට් මනි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා අපි ඉස්සෙල්ලම මතක් කරමු ආශී.
1: ඔව්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට තමයි මේ විශේෂ පණිවිඩය. එවන්න අපිට මැසේජ් එකක් 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් ඉස්කෝලේ යන ගමන් දින්නේ අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අරගෙන අපිට මැසේජ් එකක් එවලා තියන්න. අපි ලෑස්ති වෙලා ඉන්න හෙට දවසේ පොකට් මනි තරඟයට සම්බන්ධ කරගෙන රුපියල් 5000ක් පොකට් මනි අතට දෙන්න.
0: ඒ විතරක් නෙවෙයිනේ නේද? ගෙදර ඉන්න අම්මලාටත් ජොබ් එකට යන අම්මලාටත් හැමෝටම පුළුවන් පොකට් මනි දෙන්න. මමිස් පොකට් මනි අපේ සෙග්මන්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් නිවුස් අහලා මමිස් පොකට් මනි අද දවසේදී කවුද සම්බන්ධ වෙන්නේ කියලා අපිට බලන්න වෙලාව තියෙනවා. දැන් මේ දවස්වල සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හොඳ වැඩක් හඳුනා දීලා තියෙනවා. හොඳ ආයෝජනයක් මේක. රිස්ක් එක අඩු, ලෝකේ තියෙන සාර්ථකම ආයෝජන අතරින් එකක් තමයි ස්ථාවර තැන්පත් වීම. නැත්නම් අපි මේවට කියනවා FDs. ෆික්ස් ඩිපොසිට් කියලා FD එකක් තියෙනවා නම් හිතට බයක් නැහැ. ඕනම හදිස්සි අවස්ථාවකදී අපිට ඒකෙන් සහයෝගයක් ලබා ගන්න පුළුවන්. ඕන දැන් 15ක පොලියක් දෙනවා අවුරුදු 5ක කාලයකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා ආරම්භ කරොත් FD එකක් අවුරුදු 5ට 15ක පොලියක් දෙනවා 11.84ක වාර්ෂික සඵල පොලියකට යටත් වෙලා. අදම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න 13:19 ඔන්න නම්බර් එක කතා කරන්න ඒගොල්ලෝ ඔබට උදව් කරයි. එහෙමනම් රැඳීන අපිත් එක්ක නිවුස් අහලා මමිස් පොකට් මනි හමු.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මෙරට ඩෙංගු මර්තනයට ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහය. ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට. බෙල්ලන්විල වෙඩි තැබීමේ සැකකරුවන්ට පැය 72ක රඳවුම් නියෝග. ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් තාවකාලිකව නවත්තේ.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Maldili Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117868.
1: බෙල්ලන්විල වෙඩි තැබීම සම්බන්ධයෙන් අතරංගුවටගත් පුද්ගලයන් දෙදෙනාට පැය 72ක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. ඒ සැකකරුවන් ඊයේ පසුරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව

0: බෙල්ලන්විල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩිකරු සහ ඔහු පැමිණි යතුරුපැදියේ පැදිකරු නවකමෝ ප්‍රදේශයේදී ඊයේ අතරංගුවට ගෙනුණා. ඔවුන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණේ බෙල්ලන්විල ප්‍රදේශයේ අවන්හලක හිමිකරුවෙක්. සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ අරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට අනුමාන කෙරෙනවා. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම් 22ක් සිදු වුණා. එම වෙඩි තැබීම් වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක්. හෙට සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරතතික ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. ඌව පළාතේ සහ මඩකලපුව අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු දෙකෙන් පසුව වැක්සි හෝ ගිගුරුම් සහිත වැසි හට ගනු ඇති. දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය මෙම දිනවල ඉහළ මට්ටමක පවතිනවා. කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ නැගෙනහිර පළාතේ සහ කිරිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාකල දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. එල්නිනෝ සංසිද්ධිය මේ වන විට ආරම්භ වී ඇති බැවින් ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී ගංවතුර අවධානමක් වුවද ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සුපර් එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන් ජලහිඟයක් සහ දැඩි උණුසුම් කාලගුණයක් ඇතිවිය හැකි බවට මැලේසියානු දේශගුණ විද්‍යාඥයින් අනතුරුවන්ගවා තිබෙනවා. මැලේසියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පුරෝකථනය කර ඇත්තේ ලබන ඔක්තෝබර් සිට 2027 ජනවාරි අතර කාලයේදී සුපර් එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. ඩෙංගු වසංගත තත්ත්වයත් සමග මෙරට මහජන සෞඛ්‍ය සහ වාහක මගින් බෝවන රෝග පාලන හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදය මගින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. තාක්ෂණික සහයෝගීතාවය සහ දැනුම හුවමාරුව මගින් ඩෙංගු වැළැක්වීම, හඳුනාගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි. කොළඹ පිහිටි ඇමරිකානු තනාපති කාර්යාලය සෞඛ්‍ය අමාත්‍යංශය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකයෙක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අතර ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කිරීමේ එක් පියවරක් ලෙස ඉන්දියාවෙන් මෙරටට අධිසාන්ද්‍ර මැලතියන් කෘමිනාශක ලබා දීමට පියවරගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා. ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබා දීමට නියමිත මැලතියන් ප්‍රමාණය ලීටර් 500ක්. මෙම සතිය ඇතුළත එම මැලතියන් තොගය මෙරටට ලැබෙනු ඇති. අනතුරුව එම කෘමිනාශක ලබා දිය යුතු ප්‍රදේශ කවරේදැයි විශේෂඥ කමිටුවක් මගින් සාකච්ඡා කර නිර්දේශ කිරීමට නියමිතයි. ඩෙංගු මදුරුවන් ඇතැම් කෘමිනාශක කෙරෙහි ප්‍රතිරෝධයක් දැක්වීම හේතුවෙන් මෙලෙස විකල්ප කෘමිනාශක භාවිත කිරීමට සිදුව ඇති බවයි කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමේ සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ.
1: දුරුවන් ඉන්න ප්‍රදේශවලට, රෝගීන් වාර්තා ඉන්න ප්‍රදේශවලට දුමායනය කරනවා. මේ දුමායනය කිරීම සඳහා අපි රසායන ද්‍රව්‍යයක් තමයි යොදාගන්නේ. පෙස්කාට් රසායන ද්‍රව්‍ය බොහෝ විට අපි යොදාගන්නවා. ඒ වගේම මේ රසායන ද්‍රව්‍ය නිරන්තරයෙන් භාවිතා කිරීමේදී සාමාන්‍ය සිද්ධිමාලාව තමයි මේ රසායන ද්‍රව්‍යට ප්‍රතිරෝධය දක්වනවා. ඒ නිසා මදුරුවන්ගේ මැරෙන ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ පරීක්ෂණවලදී යම් යම් ප්‍රදේශවලදී තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවලට වෙනත් කෘමිනාශකයක්, සුදුසු කෘමිනාශකයක් යොදා ගැනීමේ පරීක්ෂණ වලින් අහවුණු කෘමිනාශක ගෙන්වීම සඳහා යෝජනා වෙලා තියෙනවා. ඉදිරියේදී අපි ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරනවා. ඒ අනුව අපි සෑම උත්සාහයක්ම ගන්නවා වෛරසය සහිත මදුරුවන් පලවා හැරීම සහ දුමායනය කරලා මරා දැමීම, ඒ වගේම මහජනතාව සහ හමුදාව, ත්‍රිවිධ හමුදාව සියලු කාර්යමණ්ඩල එකතු වෙලා බෝවෙන ස්ථාන ඉවත් කිරීම.
0: ඩෙංගු මරණ 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසරේ මෙදක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 80,905ක්. ඩෙංගු ආදි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. අද සිට දිවයින පුරා විශේෂ මදුරු මර්ධන සතියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දුම්කොළ සම්බන්ධයෙන් කිසිදු නීතියක් වත්මන් ආණ්ඩුව විසින් පනවා නොමැති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දුම්කොළ ඇතුළත් බුලත් විට සඳහා දඩ මුදල් පනවන බවට පැතිර යන වාර්තා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින්.
2: මේක තියෙන්නේ 2016 හදපු පනතක් තියෙන මේ දුංකල කෑලි කරලා පැකට් කරලා විකුණන්න බෑ කියලා කතාව. එතකොට මේකට අදාළව දුංකල සහ මද්දසාර පනත් යටතේ මේ පිළිබඳව තියෙන මේ නීතිය 2016 ඉඳන් තියෙනවා. මේක අලුතෙන් අපි හදපු එකක් නෙමෙයි. මේක නීතියක් හැටියට තියෙනවා. එතකොට මේ කොහෙවත් බුලත් පිට විකුණන්න දුංකල එකතු කරන්න බෑ කියලා අලුතෙන් අපි නීති හදලත් නැහැ. එහෙම නීතියක් ක්‍රියාත්මක කරන්න කියලාත් නැහැ. ඒ නිසා මේ සමාජ මාධ්‍යවල කොහේ හරි තියෙනවද, කොහේ හරි උසාවියක දඩ ගැහුවා කියලා තියෙනවද, දඩ ගහපු එකක් තියෙනවද කොහේ හරි? එහෙම එකක් නැහැ. සමේ බොරු මත හදන්න හදන එකක් තමයි මේ තියෙන්නේ. එනිසා අපි ආණ්ඩුව අලුතෙන් නීති ගෙනාවෙත් නැහැ. අපි නීති හැදුවෙත් නැහැ. මේ බුලත් විරේ දුංකල වලට දඩ ගහන්න කියලා අපි නීති හැදුවේ නැහැ. මේක පට්ටපල් බොරු.
0: මේ අතර පළතුරු ඉදවීම සඳහා භාවිත කරන ඇතැම් රසායන ද්‍රව්‍ය තහනම් කළ නොහැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ආහාර පරීක්ෂණ ඒකකයේ නියෝජ්‍යාධ්‍යක්ෂ RAA රණතුංග මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
3: රසායනික ද්‍රව්‍ය යොදාගෙන කෘතිමව පළතුරු ඉදවීම් වෙළඳපළ තුළ බහුලව සිදුවන බව නිරීක්ෂණය වෙනවා. මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වෙලා තියෙනවාද?
4: කෘතිමව පළතුරු ඉදවනවා කියන එක නරක දෙයක් නෙවෙයි. ඒක හරි තාක්ෂණයෙන් යුතුව තමයි ඒ දේ කරන්න ඕන. පළතුරු වෙළඳපළට දැමීම සඳහා කෘතිම රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම කාබයිට් කියන දේ රටේ තහනම් වුණත් ඒක තාමත් ඒක මේ අනවසරයෙන් පාවිච්චි කරන අවස්ථා තියෙනවා.
3: රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමකින් තොරව පළතුරු ඉදවන්න පුළුවන් කොහොමද?
4: සංවෘත කොහෙන්වත් ගෑස් එක පිටවෙන්නේ නැතිව සකසා ගන්න ඕන කුටීරයක්. එහෙම නැත්නම් භාජනයක් වුණත් ඒකට ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ මාර්ගයෙන් පුළුවන් හොඳින් මේ මෝරපු පළතුරු වලට මේ එතිලින් වායුව හොඳට සංසරණය වෙන්න සලස්වන්න පුළුවන්. අර අපිට කෘතිමව ඉදෙනක උත්තේජනය කිරීමේ හැකියාවක් තියෙනවා.
3: වෙළඳපළ තුළ තියෙන සෑම පළතුරු වර්ගයක්ම කෘතිමව ඉදවීමක් සිද්ධ වෙනවද?
4: නිර්දේශ කරන්නේ මේ කෘතිම විදිහට ඉදවනවා නම් ඉදවන්න ඕන එක් කෙසෙල් අඹ අලිපේර තමයි ඇත්තටම අපි කියන්නේ මේ කෘතිමව ඉදවන එකට වඩා සුදුසුයි කියලා. නමුත් සමහරු කරන්නේ මේ අන්නාසි දූරියම් මේ වගේ දේවලුත් දැන් කෘතිමව ඉදවන්න පටන් අරන්. ඇත්තටම මේ වගේ දේවල් ඒ කෘතිමව ඉදීමේ අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම දැන් එක්සෙල් කියන එක අපිට තහනම් කරන්න බෑ. ඒක මොකද පළතුරු ඉදවීමට විතරක් නෙවෙයි පාවිච්චි කරන්නේ, තවත් වෙනත් අරමුණු සඳහා පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා අන්නාසි වගාවේදී ඒකාකාරීව මල් හටගන්න අපි එක්සෙල් ඉසීම සිද්ධ කරනවා. ඒ වගේම රබර් කිවි අස්වැන්න වැඩි කරන්න ඒ වගේ දේවල් කරනවා. ඒ වගේ විවිධ අරමුණු සඳහා මේවා ගෙන්නනවා. ඒ නිසා අපිට ඒව තහනම් කිරීමේ හැකියාවක් නැහැ. කරන්න පුළුවන් දේ තමයි මේක ක්‍රමානුකූලව ට්‍රැල් වගේ දේවල් කොහොමද පළතුරු ඉදවීම සඳහා ක්‍රමානුකූලව පාවිච්චි කරන්නේ කියන එක අපේ වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීම තමයි ඇත්තටම ඉතින්දී අපිට කරන්න වෙන්නේ.
0: විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමේ එකඟ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිතව දරම් දී තිබෙනවා. එහි පිටපතක් අධිකරණ හා ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයටද යොමු කළ බවයි අධිකරණ සේවා සංගමය සඳහන් කළේ. අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ ස්ථාවර පැවැත්මට බලපෑම් එල්ල විය හැකි බැවින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ නොකරන ලෙසයි. මේ අතර ආණ්ඩුව ගොවිජනතාව අසරණ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ ජනහමුවකට එක්වෙමින්.
5: වර්තමාන රජය සහ මුලින්ම ගොවිතැන විනාශ කිරීමේ ප්‍රතිපත්තිය නියලීලා සිටිනවා. අද ගොවිතැනේ නියලී සිටින ජනතාව මොකද කරන්නේ? කනකර දේපල උකස් කරලා ගොවිතැන් කටයුතු ආරම්භ කරන්න කොහොම හරි මුදලක් හොයාගන්න. මම අද අභියෝගයක් කරනවා මේ රටේ ඕනම දේශපාලඥයෙකුට පුළුවන් නම් එන්න සජිත් එක්ක බලයක් නැතුව තරඟයට ජනතාවට සේවය කරන්න. මම ඒ තරඟෙන් පැරදුනත් මම දේශපාලනයෙන් ඉවත් වෙනවා.
0: ගොවීන්ගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මැදිහත් වී සිටින බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ.
6: ආණ්ඩුවක් විදියට ඉතිහාසෙ කවදාවත් නැති විදියට ගොවි ජනතාවට අපි මැදිහත් වෙලා තියෙනවා. පෝරසාන ආධාරයේ දෙගුණයක් කරලා තියෙනවා. ගබඩා ප්‍රතිසංස්කරණය කරලා නැවත වී විලදී ගැනීම ආරම්භ කරලා තියෙනවා. වී වේලන යන්ත්‍ර සවි කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට වී වලවි මණ්ඩලේ යාවත්කාලීන කරන කටයුතු ඒ ටික කරගෙන යනවා. මෙහෙම වැඩසටහන් ගණනාවක් ගොවියා වෙනුවෙන් ආණ්ඩුව දියත් කරන්න පටන් ගන්න තියෙන්නේ.
0: ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සඳහන් කළා.
7: මේ වෙලාවේ ආණ්ඩුව ස්වාධීන අධිකරණ පද්ධතියට විශාල හානියක් කරන්න හදනවා. මේ ආණ්ඩුව ස්වාධීන අධිකරණ පද්ධතියට පයින් ගහලා මේ ගරු විනිශ්චයකාරතුමාලත් ඉල්ලපු නැති වරප්‍රසාද දෙන්න උත්සාහ කරමින් මේ කරන්න හදන්නේ රටට කැලෑ නීතියක් ගේන උත්සාහ කිරීම.
0: විපක්ෂයට අධිකරණය බාධාවක් වී ඇති බවයි අමාත්‍ය සුසිල් රණසිංහ කියා සිටියේ.
8: විපක්ෂයට නම් මේ අධිකරණ කටයුතු ලොකු බාධාවක් වෙලානේ තියෙන්නේ. විපක්ෂේ බොහෝ දෙනෙක්ට දැනටම නඩු ගොනු වෙලා තියෙනවා. කීප දෙනෙක් ඇතුලේ ඉන්නවා. ඒ නිසා උන්ට ලොකු බාධාවක් වෙලා තියෙනවා. අධිකරණ ඇමතිතුමා අපි සම්මත කරපු නීති අනපන, අධිකරණ ක්‍රියාවලියේ විධිමත්භාවය, අධිකරණ ක්‍රියාවලියේ ශක්තිමත් කරන එක විශේෂයෙන්ම විපක්ෂයට බාධාවක් වෙලා තියෙනවා. ඒ විධිමත් කිරීම ජනතාවට පහසුවක්.
0: ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් අනවශ්‍ය පීඩනයකට ලක් නොකළ යුතු බව මනෝවෛද්‍යවරුන් පවසනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කළේ විභාගයට හොඳින් මුහුණ දීම සඳහා දරුවන් සැහැල්ලු මනසකින් පසුවීම අත්‍යවශ්‍ය බවයි.
9: ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන වයස දරුවන්ගේ සංවේදී වයසක්. මේ වගේ වෙලාවට අපි දරුවන්ට ඒ නිදහසේ ඉගෙන ගන්න අවස්ථාව දෙන වෙනුවට දරුවන්ට වැඩි පීඩනයකට ලක් කරලා ඔවුන්ගේ සක්ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන උත්සාහ ගත්තොත් වෙන්නේ ඒ දරුවන්ට ඒ ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට බැරි වෙන එක. ඉතින් මේක තාමත්ම වැදගත් දෙමාපිය මතක තියාගන්න දරුවන්ට ආදරයෙන් මේ ශිෂ්‍ය විභාගයකට උදව් කරන්නට ඕන. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙන අවස්ථා ලබා දෙන්න ඕන. පාඩම් කරන්න සුදුසු පරිසරයක් සකස් කරලා දෙන්න ඕන. සද්ද නැතුව නිදහසේ පාඩම් කරන්න. නමුත් ඒ දරුවන් අනිත්‍යත් එක්ක සංසන්දනය කරලා එහෙම නැත්නම් ලොකු එයාට ලබා ගත නොහැකි ඉලක්ක පෙන්නලා එයාට පීඩනයක් ලක් කරන්න සුදුසු නැහැ.
0: මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු 9 වෙනිදා විභාග මධ්‍යස්ථාන 2723 කදී පැවැත්වීමට නියමිතයි. ඉරානය සමග යළි සාකච්ඡා ආරම්භ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ ඇමරිකාව ඉරානයට එල්ල කරන ප්‍රහාර නවතා දැමීමට තීරණය කිරීමත් සමගයි. ඉරානයට එරෙහිව සති දෙකකට ආසන්න කාලයක් අඛණ්ඩව ප්‍රහාර එල්ල වුණා. මෙම ප්‍රහාරවලින් ඇමරිකානු හමුදා බටහිරින් සිව් දෙනෙකු මිය ගොස් 140කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් ඉරානය සහ ඇමරිකාව අතර සිදුවන ප්‍රතිප්‍රහාර තාවකාලිකව නවතනු ලැබුවා. ඇමරිකාව ඉරානයට සිදු කරන ප්‍රහාර නවතා දැමීම සමග ප්‍රතිප්‍රහාර නවතා දැමීමට තීරණය කළ බවයි ඉරානය නිවේදනය කළේ. ඇමරිකානු උපජනාධිපති ජේඩී වැන්ස් පසුගියදා ප්‍රකාශ කළේ පවතින යුදමේ තත්ත්වය කඩිනමින් අවසන් විය යුතු බවයි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරණය සමග ඉන්ධන මිල ගණන්ද 5%කින් පහත වැටී තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වැත්තේ $84 ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වූයේ $91 ලෙසයි. යලි සිරස්තල. මෙරට ඩෙංගු මර්ධනයට ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහය. ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට. බෙල්ලන් විල වෙඩි තැබීමේ සැකකරුවන්ට පැය 72 රඳවුම් නියෝග. ඇමරිකාව සහ ඉරානය අතර යුද කැටුම් තාවකාලිකව නවත්තේ. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එත ක්‍රන්දි සිටින්න පැන් පැ පුවත් සමක.
10: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: සෙන්සිටිව් ටොපික් එකක් ගැන තියෙන මේ සින්දුව කියන්නේ විරාජ් බාතිය.
1: මේ වෙනස් අයිඩියා එක ගැන අපි එයාගෙන් ඇහුවා.
2: අතන මේක මගේ අදහසක් නෙමෙයි. කාලගෙනල බොහොම හිතවත් වෛද්‍යවරයෙක් ඉන්නවා. ડોક્ટર සතිත්‍ර වීරසේකර. ඔබේ පවුල සම්බන්ධව යම් ප්‍රශ්නයක් එක නිර්මාණය වෙච්ච ගීතයක් මේ ගීතේ. ඉතින් ඔහු ඒක ලස්සන වචන ටිකක්.
3: කිතු ගොසින් මට ලොව දිනන්නට නුඹ හෙළු කඳුලෙල් වරයි දරුපෙම
0: මේ වගේ කන්සෙප්ට් එකක් ක්‍රියේට් කළේ ඇයි කියලා අපි අහුවේ ડોક્ટર සචිත්‍රගෙන්.
4: ඇත්තටම රණවිරුවෙක් මේ යන්නේ එකවරයි. රණවිරුවෙක්ගේ බිරිඳක් 10000 වාරයක් සිටින් මේ යනවා. ඉතින් මගේ මේ නිර්වාණය ඒ සමස්ත රණවිරු බිරිඳවරු වෙනුවෙන් සහ ඩිමෙන්ෂියා රෝගේ වැළඳිච්ච සීලුම රෝගීන් සහ උන්ගේ පවුල් වලට තමයි මේ නිර්මාණය.
1: ගොඩ දෙනෙක් මියුසික් වීඩියෝ එක ගැනත් කතා වෙනවා.
4: මේ රූප රචනයේ තුල රංගනයෙන් දායක වෙන ප්‍රවීණ රංගතරයන් දෙදෙනෙක් නිසා උන් තමයි බිමල් ජයකොඩි සහ දිල්ලානි එකනායක කියන විශිෂ්ටයන් දෙන්න. මේ දුන්න උත්තේජනය දුන්න අභිප්‍රේරණය තමයි අතර මේක සාර්ථක වෙන්න හේතු වෙච්ච මුල්ම සාධකය.
0: විරාජ් කොහොමද හම්බෙන ෆීඩ්බැක් එක?
2: මේ ගීතේ මිනිස්සුන්ට පොඩ්ඩක් අමතක වෙලා ඉලා හිතනවා. මොකද මේ විෂුවල් එක බොහොම ලස්සන නිසා ටිකක් ගීතේ ආනවා මරිදෝ කියලාත් මට වෙලාවල් වල හිතලා තියෙනවා.

0: Talk of the Town.
1: නයනතාර කියන නම ඇහුන ගමන් අපිට මතක් වෙන්නේ ඇක්ෂන් මූවී එකක් හරි පවර්ෆුල් කැරක්ටර් එකක් හරිනේ.
2: හැබැයි මේ පාරේ එයා එන්නේ වෙනස්ම ලව් ස්ටෝරි එකක් අරගෙන.
1: හයි, ඒ තමයි ළඟදි රිලීස් වෙන්න තියෙන නයනතාර එක්ක නිව් ජෙනරේෂන් එකේ ෆේමස් ඇක්ටර් කවින් මේන් කැරක්ටර් එක කරන රොමෑන්ටික් මූවී එක.
2: ලෝකේෂ් කනගරාජ් එක්ක කාලයක් ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරපු විෂ්ණු එදාවන් තමයි පළවෙනි පාරට මේ මූවී එක ඩිරෙක්ට් කරන්නේ.
1: ස්පෙෂල්ම දේ තමයි මේ මූවී එක රිලීස් වෙන්න තියෙන අගෝස්තු 14 වෙනිදාම සූර්යාගේ විශ්වනාථන් සන්ස් මූවී එකත් රිලීස් වෙන එක.
2: ඒ කියන්නේ අගෝස්තු 14 වෙනිදායි නම් නයනතාරයි සූර්යයි අතර ලොකු කම්පිටිෂන් එකක් පටන් ගන්නයි යන්නේ.
0: Talk of the Town.

0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: සමයයි.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ. පොඩි පරාකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
5: දවස් 5ක් සතියක් වගේ අතර කාලයක් කරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි, කෑම කන්න විදිහක්
6: නැති
5: වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ, ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්න එපා. මේ සැන්ඩි අවුරුදු 40ක් විතර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. ඇත්තම නැතුවම නැතුව.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
8: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: 98.2 98.4
11: දෙන්නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: සියත දෙවයින පුරා
1: මමිස් පොකට් මනි
2: මාෂි අහලා තිනවනේ නෙල්සන් මැන්ඩලා ගැන.
3: ඔව් නිශාන්.
2: දවසක් නෙල්සන් මැන්ඩලා කියනවා ඔයාට දෙයක් අමාරුයි කියලා හිතෙනවා නම් ඒ දේ කරන්න. ඒ අමාරුයි කියලා හිතෙන්නේ ඒක කරනකම් විතරයි. අදත් අපි ලෑස්ති මමිස් පොකට් මනි සෙග්මන්ට් එක පටන් ගන්න. ප්‍රශ්න හතරක් අහලා උත්තර හතර හරියට දීලා රුපියල් 5000ක් දිනා ගන්න.
3: ඒ අවස්ථාව අද දවසේ උදා කරගෙන තියෙන්නේ ධම්මිකා ජයසිංහ. Good morning ධම්මිකා.
4: Good morning මාසි.
3: ධම්මිකා ලෑස්තිද ප්‍රශ්න හතරට උත්තර දෙන්න?
4: ලෑස්ති.
2: පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නොත් ධම්මිකා ඔයාට රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ හරි උත්තර දෙන හැම ප්‍රශ්නයකටම ඒ මුදල දෙගුණ වෙනවා.
3: ධම්මිකා මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
2: ධම්මිකා ලංකා ඉතිහාසයේ විදේශීය ආක්‍රමණිකයෙකුට එල්ල වෙච්ච දරුණුතම ප්‍රහාරය විදිහට සැලකෙන්නේ මුල්ලේරියා සටන. අද පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ මුල්ලේරියා සටන ගැන. මුල්ලේරියා සටන වර්ෂ 1562 දී ආරම්භ විය. මෙහිදී පෘතුගීසි සේනාපති බැල්තසාර් සමගින් පෘතුගීසි සොල්දාදුවන් 1600ක් පමණ සිංහල හමුදාව අතින් මරණයට පත්විය. මෙන්න ප්‍රශ්නය. සිංහල හමුදාවට මුල්ලේරියා සටනේදී නායකත්වය දුන්නේ කවුද? 1. කොනප්පු බණ්ඩාර 2. ටිකිරි කුමරු.
4: කොනප්පු බණ්ඩාර.
3: ධම්මිකා අපි වගේ අහපු ප්‍රශ්නට හරි උත්තරේ වෙන්න ඕනි ටිකිරි කුමරු. ටිකිරි කුමාරයා පසු කාලීනව පළවෙනි රාජසිංහ රජු ලෙස රජ වුණා. ධම්මිකා අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: ධම්මිකා ලංකාවේ අදටත් අපිට නිතර ඇහෙන චිත්‍රපට ගීතයක් තමයි විජය කුමාරතුංග ගායනා කරන ගඟ අද්දර. අපේ දෙවන ප්‍රශ්නය ගඟ අද්දර චිත්‍රපටය ගැන. ගඟ අද්දර චිත්‍රපටය තිරගත වන්නේ 1980 වර්ෂයේදී. විජය කුමාරතුංග එහි ප්‍රධාන නළුවා ලෙස රංගන දායකත්වය කළා. මෙන්න ප්‍රශ්නය. ගඟ අද්දර චිත්‍රපටයේ විජය කුමාරතුංග සමග රංගනයට එක් වූ ප්‍රධාන නිළිය වන්නේ 1. මාලනී ෆොන්සේකා 2. වසන්ති චතුරාණි.
3: ධම්මිකා ඔයාගේ උත්තරේ වැරදි. හරි උත්තරේ වෙන්න ඕනේ වසන්ති චතුරාණි. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා. ඔයා මේ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු අපේ තුන්වෙනි ප්‍රශ්නෙට.
2: ධම්මිකා තාමත් ඩෙංගු රෝගය අඩු වෙලා නැහනේ නේද? අවට පරිසරය ගැන අපි වෙනදට වඩා එහිඳ සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ තුන්වෙනි ප්‍රශ්නය ඩෙංගු ගැන. ඩෙංගු රෝගයේ ප්‍රභේද හතරයි. උණ එහි මූලික රෝග ලක්ෂණයයි. මෙන්න ප්‍රශ්නය. ඩෙංගු රක්තපාත අවස්ථාවේදී සිදුවිය හැක්කේ 1. අභ්‍යන්තර අවයවවලට හානි සිදුවීම 2. ශරීරය අසාමාන්‍ය ලෙස ඉදිමීම.
3: ධම්මිකා තුන්වෙනි ප්‍රශ්නයට හරියට උත්තරේ දීලා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. දැන් ඔන්න බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද ධම්මිකා? මේ ප්‍රශ්නට ඔයා හරියට උත්තරේ දුන්නොත් පොකට් මනි ගාන ඔයාට 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. හැබැයි උත්තරේ වැරදුනොත් පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. මේ තමයි ඔයාට අපෙන් ලැබෙන බෝනස් ප්‍රශ්නය.
2: දන්නවත් ධම්මිකා, අභ්‍යවකාශ ගවේෂණයේ මිනිසා ලබපු ලොකුම ජයග්‍රහණය තමයි සඳ තරණය. සඳ තරණය ගැනයි අපේ බෝනස් ප්‍රශ්නය. 1959 දී සෝවියට් දේශය මිනිසෙකු රහිත ලූනා යානාවක් සඳ ගවේෂණයට යොමු කළා. 1969 දී ඇමරිකාවේ නීල් ආම්ස්ට්‍රෝන් හා තවත් දෙදෙනෙකු සඳ තරණයට එක් වුණා. මෙන්න ප්‍රශ්නය. නීල් ආම්ස්ට්‍රෝන් සමගින් සඳ මත පාතැබූ අනෙක් ගගනගාමියා කවුද? 1. මයිකල් කොලින්ස් 2. එඩ්වින් ඕල්ඩ්‍රින්.
3: ධම්මිකා බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා අතේ තිබ්බ රුපියල් 250 රුපියල් 1250ක් වෙනකම් වැඩි කරගන්නවා.
4: මම ගොඩක් කල් ඉඳලා විග්‍රහ කරලා ඒ වුණාට ප්‍රශ්න දෙකකට විතර බැරි වුණානේ. ඊළඟ සැරේ ප්‍රශ්න හතරකම උත්තර දෙන්න උත්සාහ කරනවා. නැවත මැසේජ් කියවලා ගොඩාක් ස්තුතියි සියතේස් ප්‍රේම. හැමදාම මහන්සි සියතේස් ප්‍රේම. ජයෙන් ජයම් ප්‍රාර්ථනා කරන හදවතින්න සියතේට.
2: හරි, බොහොම ස්තුතියි. අපි ආයෙ දවසක ප්‍රශ්න හතරටම හරියට උත්තර දීලා පොකට් මනී දිනාගමු ධම්මිකා.
3: ජය වේවා.
4: ජය වේවා.

0: යම් මුදලක් උපයන්න නම් ඒ වෙනුවෙන් දක්ෂතාවයක් තියෙන්න ඕනේ. හැබැයි ඒ උපයපු මුදල වියදම් කරන්න ඔයාට හොඳ ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. ඔයාට ආට් එකක් තියෙන්න ඕනේ. ඒ අතේ තියෙන මුදල දෙගුණයක් තෙගුණයක් කරගන්න. ඔන්න එහෙම ආට් එකක් ගැන කියලා දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඔයා දන්නවද හරි තැනක FD එකක් දැම්මොත් ඔබේ හීනවලට යන්න ඒක තමයි හරිම පාර. දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ගෙවනවා 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත්ව. ඉතින් අදම 13.19ට කතා කරන්න, කතා කළා අතේ තියෙන මුදලට FD එකක් ඕපන් කරන්න. FD එකයි පොලියයි එකට එකතු වෙලා ඔබට හිතා ගන්නවත් බැරි මුදලක් අවුරුදු 5කින් පස්සේ අතට ගන්න පුළුවන්. ගැද්දොරක් හදා ගන්න වෙන්න පුළුවන්, දරුවෙක්ව රටයවල තව දුරටත් උගන්වන්න වෙන්න පුළුවන්. හිනනම් කොච්චර තියෙනවද නේද? එහෙනම් අදම 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරලා ඔයාගේ හීනට යන්න තියෙන ලේසිම පාර තෝරගන්න.
1: මේ සතියෙත් එක දිගට පොකට් මනි දිනන්න ලෑස්ති වෙන්න මැසේජ් එකක් එවන්න 0714-151-151 කියන අපේ WhatsApp නම්බරයකට. එවන්න නමගම විස්තර ටික.
0: ඔයත් ආසනම් වැඩෙක් වෙන්න, ඔයා කරන වැඩේට ආදරේ කරන්න. ඉතින් එහෙම තමන්ගේ වැඩේ හරිම ආදරෙන් කරන දෙන්නෙක් නේ දැන් එන්න ඉන්නේ.
1: එහෙනම් දිගටම සිය තහන්න. හෙටත් උදේ 5යි කාලට පොකට් මනි අරන් එන්න. මම ආශි.
0: මන් නිශාන්.

0: Good morning. වෙලාව 7:20යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700යි සියමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

good morning. මේ හැමදාම ඔෆිස් එන්න උදේ නැගිටිනකොට ඔබටත් මෙහෙම හිතනවාද? සමහරවිට ඔෆිස් එන්න නැගිටිනකොට වෙන්න පුළුවන්. ඉස්කෝලේ යන්න නැගිටිනකොට වෙන්න පුළුවන්. මෙහෙම හිතනවාද? පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනි. අද පොඩි නිවාඩුවක් ගන්න ඕනි. පහුගිය දවස් ටිකේ මට හිතුනේ. එහෙම හිතන හැම වාරයකම මෙන්න මේ දේ හිතට ගන්න. විවේකය හොයන්න එපා. ප්‍රතිඵල හොයන්න. ප්‍රතිඵල ලැබුණු පසු විවේකය ඉබේම ලැබේ. මේව කවුද කියලා තියන්නේ? මමද? මමනේ. 7:02 AM. Good morning. අද Monday.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: HIV වල රෝග ලක්ෂණ මොනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: අපේ රටේ HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩිවීම ගැන බොහෝ දෙනෙක් මේ දවස්වල කතා කරනවා. සාමාන්‍ය ජනතාව වෛද්‍යවරුන්ගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකට පසු අපිට දැනෙන රෝග ලක්ෂණ මොනවද කියන කාරණාව. මේදී බොහෝ දෙනෙකුට කිසිම රෝග ලක්ෂණයක් ඇතිවන්නේ නැහැ. සමහර විට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුණත් වෛරස් එක ඔබේ ඇඟ ඇතුලේ ඉන්න පුළුවන්. ඉතාම කලාතුරකින් සමහර පුද්ගලයන්ට පමණක් වෛරස් ආසාදනයකින් සති කීපයක් ඇතුළත මද උණගතියක් ඇතිවීම, කුද්දට ඉදිමීම, ඒ වගේම උගුරේ ඇති වේදනාවක්, ඇඟපත වේදනාවක් වැනි රෝග ලක්ෂණ කීපයක් මතුවෙන්න පුළුවන්. නමුත් බහුතරයකට කිසිම රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. මෙහිදි වැදගත් වන්නේ ඔබට එවැනි සැක සහිත හැසිරීමකින් පසුව රෝගය වැළඳුණාද නැද්ද කියලා හරියටම දැනගන්න නියමිත කාල පරාසය ඇතුළත අනිවාර්යයෙන්ම ඒ සඳහා පරීක්ෂාවක් කර ගැනීම පමණයි. එවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: එහෙමෙහෙ තියන්න පාරත්තරම්
1: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 LOLC රන්සලි රන්මය සේවාව වරිස්සමට තියෙන රත්තරන්.

0: පොලිසියට තියෙන
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
5: අමතන්න. ලොවක් පිළිගත් අපේ දේ
6: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
6: කොකෝෆ්‍රයි සතුට රසය ගෙනෙනකො
8: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV ෆ්‍රිජ් වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න දිනන්න
9: හා කොහෙද මේ දෙන්න උදේවන්ද
10: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී සිමෙන්ති ටයිල් ඇඩසිව්ස් කීම් කෝඩ් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
9: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
7: දැන් ස්විස්ටෙක් ආවොයි සේරම තියෙනවද
9: නෑ හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිමිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
10: එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
11: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
12: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය. 236cc 4 valve engine. Idle start and stop switch. Full digital dashboard. Handle him at the reverse gear. Brand new Bajaj ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited.
13: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
16: රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ්
17: සිටි ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
18: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
19: David Pierce Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011-7888-666
20: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.

0: දහස් විසි පහස එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමෙන් මවකමෙන්
1: මොනවදේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල තනියමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳමදේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
0: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace Gampaha Avasana Nivasa 25 Million 25 sita ihalata Obat adama sadambara himikaruweku wanna Danma katha karanna 0710666222 Prime Residences ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමක
2: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන Bajaj Vigo electric 3 road රථය දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට David Pierce e-mobility
3: වෙත ගෙදර finishing වැඩ වලට වැලි සිමෙන්ති tile adhesive skim coat paint බඩු සේරම ගන්න ඕන
4: ත්‍රිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
5: දැන් ත්‍රිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
4: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන genuine අය
6: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ
9: ගන් වතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ
8: අකුණු ගැහුවත් ගිනි ගත්තත් no problem
10: ඒ විතරක් නෑ business එක දියුණු කරගන්නත් උදව් කරනවා
11: එක ලක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
12: business වැඩවලට truck හොයලම ඇති වෙලාද ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න pick me truck තියෙනවා අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ business එකට ගැළපෙන truck එකක් ලේසියෙන්ම book කරගන්න පුළුවන් goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න pick me truck book කරන්න
0: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න David Pierce Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
14: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
15: ගන්නවා ලයිසන් එක
16: දැන් හරිනේ අමාරු
14: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84 ඉනි දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19ට කෝල් එකක් ගන්නකො සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැද්දා නීති නේද
0: ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: නැත්තේ. මම බරක් වගේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තියෙනවා.
1: 7:23.
0: ඒක තමයි. නන්දු මදි වැඩට අස්කල දාන්න ඕනේ. අස්කල කවද?
1: අස්කල මොකද්ද? කතා කරන්නේ.
0: ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න ඕනේ ඉතින් බුලන් තරක් මන්නේ මෙහෙම ඉතින් මේ ප්‍රෝග්‍රෑම් මේ 7:25 නම් මෙතන මේ මොනවා කරේ මෙච්චර එනම්
1: මේ කොලේට පොඩි අත්සකක් දාලා දෙන්න මේ කොලේට මේ යටි මත්සක් දාලා දෙන්න පොඩ්ඩක්
0: මොකද මේ හදිසි මස් වෙලා
1: අම්මම කියලා දෙවිලා තියෙන්නේ
0: හොඳයි
1: මගේ නම දාන්න
0: හොඳයි හොඳයි ඕක වුන් කලින් කරන් දෙවිච්ච වැඩක් ගොඩක් ලේට් මේ ඔයා සාමාන්‍යයෙන් මේ පොතපත කියවනවද
1: ආඩුයි
0: අඩුයිද කියවන්නේ නැද්ද
1: කියවනවා ඉඳ හිට ඒ වුණාට අඩුයි අර ගොඩාක්ම පොත් බදාගෙන
0: මොනවද කියවන්නේ පොත් බදාගෙන කියවන්නේ නැහැ කව බදාගත්තු හැම පොත කියව ගන්න බෑ පොත මෙහෙම අල්ලලා ඉස්සරහින් තියන් කියවන්නේ කවුරු හරි කෙනෙක් පොත බදාගත්තොත්
1: හරි
0: ප්‍රායෝගිකව කල්පනා කරන්න
1: හරි
0: හිතන්න කෙනෙක් පොත කර මෙහෙම බදා ගන්න ඒ මිනිහට ඒ පොත කියවන්න
1: බෑ අවුරුදු 10කට එකක් වගේ
0: වැඩි ඒක නම් හොඳටම වැඩි තත්ත්වයක් ටික කඩු කරගන්න අවුරුදු 25කට එකක් වගේ කියවන මට්ටමට ගියන හරි
1: හරි
0: මම දන්නේ ඔබ බලන්නේ කියවන්නේ මොනවද කියලා මම තමයි ලයිෆ් එකේ වේගවත් ගමනක් යන්න මම ප්ලෑන් කරලා දිනවා
1: හරි
0: මං මේ දවස්වල බලන්නේ මිලියනියස් මූව් මම හිතනවා අතන හිතන්නත් බැරි දෙයක් එතන මිලියනියස් මූව්
1: බිලියනියස් ලනේද
0: පේනවා පේනවා බිලියනියස් ලා කියලා කියන්න ඕනෙත් නැහැ නිකන් මෙහෙම බලන් ඉන්නකොට අපිට ඕන මිනිහෙකුට දෙන අනේ බිලියනිය කෙනෙක් වෙන්න
1: thank you so much
0: ඔව් මේ හිඟා කන කෑම ඈ ඥම් පටන් ගන්න එක්ක තනීපනේ ඔයා දැකලා තියෙනවද බිලියනියස් ඔයා දැකලා තියෙන ඉලොන් මස්ට් හෙම්බිරිස්තාවක් වටහදලා තියෙනවද දැකලා තියෙනවද
1: ඒ ඇත්තටම නෑනේ නේද
0: දැකලා තියෙනවද ඉලොන් මස්ක්ට ජෙෆ් බේසොස්ට එතකොට ඉන්නකන් කවුද අපේ ස්ටීව් ජොබ්ස්ට ජැක් මාට
1: හරි
0: ඉහෙම් බහින රෝග හෙම්බිරිසා සූස් කකා සීස් බීස් කා මේ මොනවද මේ මලගෙවල් මේ ඇවිදින මලගෙවල් වෝකින් ෆියුනරල්ස් නේ ඩිරෙක්ටර්ස්
1: යස්
0: කතාවම්මෝ ඒ පේනවා ඉතින් බිලියනිය මහලොකු බිලියනිය ඉස්සෙල්ලා බිලියනිය වින්න කලින් මේ ඉසල බිලියනිය වෙන්න කලින් මිලියනිය වෙන්න.
1: යප්.
0: ඒ අනේ ඒ තේරෙන්නේ නැහැ මේ වගේ කොට අපරාධමක ඇත්තටම වෙලා වැඩ.
1: try කරමු මොකද තියෙන්නේ එකේ?
0: එහෙම එකපාරටම තේරුම් ගන්න බෑ මේ හදිස්සියෙම මේ නයිටි ඇඳගෙන ඇවිල්ලා උදේට
1: මේ. අනේ මේ branded shirt හරි.
0: ඔව් හොඳයි තියෙන branded දැකම නැති ආතලට ගියා.
1: ඈ? ඈ?
0: branded. හා කමලා. කමලා කියන brand එක අහලා තියෙනවා. කවුරු වෙන මිනිහෙක්?
1: හරි මොකක්ද?
0: kamala.com brand. අපේ ලොකු නැන්දලට තිබුණා කමලා කන්නාඩිය දාත්.
1: හරි.
0: මිස් කතා කරන්නේ බා මිස්. දැන් මේ මිලියනියස් මූව්. මේවා කියවද්දී ඔබටත් හිතෙනවා දැන් 2016 වගේ කාලෙදි මට මතකයි.
1: හරි.
0: මගේ ක්ලික් එකේ හිටියා යාළුව 6ක් හොඳම අය. ඒක නะ රියල් යාළු.
1: ඕකේ.
0: රියල් යාළු හොඳම 6ක් 2015 16 කාලේ. ජීවිතේ මොන අභියෝගේ ගැටලුව ආවත් අපි හම්බෙනවා.
1: හරි.
0: ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ආවත් අපි හම්බෙනවා. අපිට ප්‍රශ්නයක් ආවත් අපි හම්බෙනවා. අපි එක පොඩි සාකච්ඡාවක් දානවා.
1: ෂෙයා කරගන්න.
0: ඉතින් මේ සතර සමිච්චේ ඉන්නතුරු ඔය ජීවිතේ අලුත් එක එක වෙනස්

0: බ්‍රෑන්ඩ දැන්දට
1: දුන්නොත් සමෘද්ධි වුණත් ගන්න.
0: සමෘද්ධිය ගත්තමට ආස්වැස්ම
1: මොකක්ද?
0: හරි.
1: ඉතින් ගොඩක් වෙලාවට සාදේ මාරයි සල්ලි හමාරයි නැගිටිනකොට
0: ප්‍රශ්නත් හමාර
1: වෙලා තමයි නැගිටින්නේ.
0: නයිස්.
1: ඊට පස්සේ ඔය 2015-16 හිටපු යාළුවෝ 6 දෙනා මට මතකයි කොවිඩ් කාලේ ආව නේද? 2019-20 වගේ වෙනකොට work from home වගේ මොනවද එකක් උනානේ නේ?
0: යා.
1: විශ්වාස කරන්න දෙන්නේ කොහෙද අඩු වුණා?
0: අර 6 දෙනා.
1: ඔව් ඉතින්.
0: ඒ කොවිඩ් වලින් නැති වුණාද?
1: නිකන් මේ මූසලා කතා කියන්නේ බා මේ යාළුවන්.
0: නැහැ ඉතින් අඩු වුණා කිව්වා. ඉතින් කොවිඩ්
1: අඩු වුණා කියන්නේ මේ මෙතන මේ වල ගියා කියන එක නෙමෙයි මිස් කියන කතා. දෙයක් කතා කරමු පොඩ්ඩක්. අහලා මිනිහගේ මේ ඉමෝෂන්ස් දිහා බලලා කතා කරන්න.
0: හරි.
1: මිනිහක් ගෙදරට යන එක නතර වුණා මේ මිනිහා වල ගියා වෙන්නේ නැහැ. ගෙදරට යන එන එක නතර.
0: හරි.
1: වාර සංචරණ සීමාවෙන් පනවපු කාලෙන්ද ඔයා මෙලෝ සිහින්නේ මේ දින්නේ මේ රට.
0: ඉතින් ඔයා කිව්වා කොවිඩ් ආවා.
1: කොවිඩ් ආපම් මොකද උනේ? කොවිඩ් ආපුවාම ඔයාට මොකද ඔය ලක්ෂයට කොඩිය දෙන්නේ?
0: මට කොවිඩ් හැදුනා.
1: තමුන් නැහැ හැදිච්ච නැති ලෙඩක නමක් කියන බය නක්. හැදිච්ච නැති ලෙඩක් නමක් පටගල අකුරක් කියන බය නේ ඕනේ මට. ඉසෙඩ අකුරු විතරයි මම ලෙඩ හැදිලා නැත්තේ. සීබ්‍රා කියලා දෙයක් හරි හදාගත්තොත් ඒ මිස් ඔයා තමයි හදාගත්තේ මේ කම්පැනි හදා.
0: හරි මට දැන් තේරෙනවා. ඒගොල්ලන් අර පොඩ්ඩක් මිස් වුණා.
1: නැති වුණාද? නිකන් වරිගෙන ගන්න හැසෙන්න නේ මම.
0: හරි මිස් වුණා. හරි.
1: යාළුවෝ දෙන්නයි. 2020-22 වෙනවා. දැන් 2026.
0: හරි.
1: දැන් අපි කවුරුවත් යාළුවෝ හම්බෙනව අඩුයි. දැන් අපි ප්‍රශ්න කතා කරන්නේ Perplexity, ChatGPT, Claude, Gemini, Grok. ඔවත් එක තමයි අපි ප්‍රශ්න කතා
0: කරන්නේ.
1: අපි ප්‍රශ්න අපි ඒගොල්ලන්ගෙන් අහන්නේ. මට මෙහෙම වෙලා තියෙනවා දැන් මම මේකට මොකද කරන්නේ? මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මෙහෙම කරොත් කමක් නැද්ද?
0: හරි.
1: මොකද්ද බං අපිට උනේ?
0: ඒක නේද?
1: මොකද්ද අපිට උනේ කියන්නේ? තේ මිනිස්සු ප්‍රශ්න අහලා උත්තර හොයාගන්නේ ඒ වගේන්නේ. ජෙමිනායි වලින් ඒ ප්‍රශ්න
0: අහන්නේ. Yes ඒක නේ.
1: ChatGPT වලින් අහන්නේ ප්‍රශ්නේ. ලෙඩක් දුකක් අසනීපයක් දොස්තර කෙනෙක් ගැනවත් අහන්නේ නිකන් එක්ස්පීරියන්ස් කරපු මිනිහෙක්ගෙන් නෙමෙයි නහ. ChatGPT ගෙන් අහන්නේ. ChatGPT මොකද ඌ බෙහෙත් අරගන්නේ කියලා. ඔක්කොම මේ ටෙක්නිකල් කැලිටි එක දාන්න. ඉතින් මෙහෙම දෙයක් තියෙන බව මතක තියාගන්න.
0: හරි.
1: දැන් පේනව නේද මගේ මේ අර මිලියනියස් මූව්ස් කියන එකේ මම මේ සීන් එකේ ඉන්නේ. මිලියනියස් මූව්ස්. දැන් මම ඊපෙරේද යාළුවෝ කීප දෙනෙකුට ආයි කතා කරා.
0: හරි ඔකේ.
1: අපේ එක යාළුවෙක් නෑ දැන්. එයා ලංකාවේ අරකණන් අහන්න එපා ලංකාවෙන් ගිහිල්ලා.
0: මේ ලංකාවේ නෑ.
1: ඔගලෙන් කවුරු හරි එහෙම නැති වුණාද?
0: නෑ.
1: ඇත්තද?
0: නෑ. පොඩි නිතම්.
1: පොඩි. පොඩි මොලේ. වයිසින් නන්නේ.
0: රයිට් ආයි කතා කරා යාළුවන්ට.
1: දැන් මම ආයි මොලට යන්න ප්ලෑන් කරනවා. ආයි මොන ගහන්න හිතනවා.
0: හරි.
1: මොන ගහලා කතා බහ කරලා අපේ ප්‍රශ්න වලට මානසික උත්තර හොයන්න හිතනවා.
0: වව්.
1: ඒක අදහස මං ChatGPT Perplexity, Claude, Gemini, Grok පාවිච්චි කරන්න හැ කියන එක නෙමෙයි. මට ඊට වඩා මනුස්ස ප්‍රශ්න වලට මනුස්ස උත්තර මගේ යාළු මනුස්සයන්ගෙන් අහගන්න පුළුවන් කියලා මට හිතෙලා තියෙනවා. ඒක හොඳ දෙයක් ඔබත් එහෙම කරන්න. කරන්න බැරි නම් එකයි. දැන් වෙලාව 7:33.
0: අත්ත. එනා හවසට හම්බෙමු.
1: ඔයා මගේ යාළු වෙන්න වෙන්නේ. අපිට හම්බෙන්න යන්නේ.
0: මගේ යාළුවන්ට මම මැසේජ් එක දාලා.
1: අපේ යාළුවන්ට රේඩියෝ වලින් කතා කරන්න. අපි ටෙලිෆෝන් කෝල් කළා. හලෝ මචං. හෙට මොකද කරන්න කියලා අහනවා. මොකද අනිද්දා නිවාඩු නිසා. ඒක මගේ ප්‍රශ්නයක් එක්ක ඔයා ප්‍රශ්නයක් කරගන්න ඕනේ. ඔයා මට අනිද්දා නිවාඩු නේ මොනවා මේ ගත්ත නිවාඩු වලට තව අවුරුදු 3ක් එක දිගට වැඩට එන්න. වෙනවද නැන්නේ? පුදුම රස්සාවක් මේක. කොයි ලෙවලුවත් නැහැ.

0: ඒත් එකම කියන්න ඕනේ මේ ඉස්සර මං ඉවර කරලා ඉන්නම්කෝ මේ මිලියනියස් මූව්ස් කියන එක මම කැමතියි තව ටිකක් කතා කරන්න.
1: හරි.
0: අහන කොටත් නිකන් හොඳයි වගේ නේද? සමහර ඒවා තියෙනවා ස්ලෝ ඩවුන් කරන්න සිස්ටම්ස් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒවා ස්ලෝ ඩවුන් කරන්න අපි තමයි ඉදිරිපත් වෙන්නේ.
1: හරි.
0: ඔය පෞගි දවස් ටික දිගටම කතා වෙච්ච එකක් තමයි කෘතිම බුද්ධිය දවසක අපිව පරද්දයිද කියලා. කෘතිම බුද්ධිය අපිට වඩා වේගින් ඉගෙනගෙන අපි කරන්න හිතන ඊළඟ වැඩේ පව අපිට කලින් තේරුම් අරගෙන ඕන්නම් එයා කැමති නම් ඒක කරන්න ඉඩ දෙන්නත්,
1: හරි,
0: එයා අකමැති නම් ඒක කරන්න ඉඩ නොදෙන්නත් පුළුවන් තත්ත්වෙට මෙයා දියුණු වේවි. ඉගෙන එක තැනකදී ඔයාට හිතන්නවත් බෑ. ඔයා හිතන එකත් එයාට තේරුම් ගන්න පුළුවන් ඔයාගේ මූමන්ට්ස් වලින්. ඔයා හිතන්නෙත් මෙන්න මේ වගේ එකක් කියලා.
1: හරි.
0: ඉතින් මේ බය මිනිසුන්ට තියෙනවා. ඒ බය තීද්දි මිනිස්සු AI දියුණු කරනවා. මිනිස්සු ඉතින් සල්ලි දීලා හෝල් එකට ගිහිල්ලා බය වෙන ෆිල්ම් බලලා එන්නේ. අන්න ඒ වගේ තමයි මිනිස්සු. මිනිස්සු හොරර් ෆිල්ම්ස් බලන්න සල්ලි දීලා රුපියල් 2000 3000 ටිකට් අරන් ගිහිල්ලා එළියට එනවා මලමිනි වගේ බය වෙන.
1: ඒත් ඒක කරනවා.
0: මිනිස්සුගේ හැටි. එසා මිනිස්සු මේ රිස්ක් එක දැනගෙන මේක මිනිස්සු හරි ආසයි ප්ලේ කරන්න.
1: හරි.
0: මිනිස්සුන්ට කොහොමත් ඉස්සර විඳන්ම තියෙනවා පොඩි අසනීපයක්. අපිට මේ දෙවියෝ කියලා සංකල්පයක් තියෙනවා. මිනිස්සු ආසයි දෙවියන්ගේ ජොබ් එක කරන්න. ඔය ක්ලෝන් කරන ඒවා එහෙම හැදෙන්නේ අන්න ඒවේ ප්‍රතිඵලයක් විදියට.
1: හා ඔකේ.
0: දෙවියන්ගේ ජොබ් එක කරන්න පුළුවන්ද කියලා මිනිස්සු හරි ආසයි. බලන්න
1: මවන්න කන්ට්‍රෝල් කරන්න.
0: ඔව්. දැන් AI වලිනුත් කරගෙන යන්නේ ඒකම තමයි.
1: හරි.
0: හැමෝටම බයක් තියෙනවා કૃතිම බුද්ධිය දවසක පහු කරයිද අපිව. එහෙම වෙන එකක් නැද්ද අපිට කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන්ද වගේ එකක්. දැන් මේ මෑතකදී මේ පොඩි පරීක්ෂණයක් කරලා තිනවා.
1: හරි.
0: මේ පරීක්ෂණේ හැටියට මේකට සෑන්ඩ් බොක්ස් කන්සෙප්ට් එකක් කියලා අපි නිකන් කියමු. ටෙක්නිකල් වචන පුළුවන් තරම් හලලා තමයි කතා කරන්නේ නැත්නම් හුවක් අයට තේරෙන්නේ. හිතන්නකෝ බිත්ති හතරක් තියෙනවා. කොහෙටවත් යන්න එන්න බෑ.
1: හරි, ඔක්කොම වහලා දොරවල් ජනෙල් මුකුත් නැහැ.
0: සියලුම දේවල් සියලු ඇක්සස් වහලා
1: තියෙනවා.
0: අපි හිතමු මේකට chat GPT දානවා. දැන් නිකන් හිතන්න chat GPT කියන එක මිනිස්සෙක් කියලා හිතන්නකෝ.
1: හරි.
0: එයාව දානවා. මේ දාලා තියෙන කොටුව වගේ කැලකට අපි කියනවා සෑන්ඩ් බොක්ස් එක. එයාට විහිම්ම ඉගෙන ගන්න වෙනවා. එයා විසින්ම දේවල් තීරණය කරන්න වෙනවා. එයාට පිටින් ඇක්සස් නැහැ. කොටිම කියනවා නම් එයාට ඉන්ටර්නෙට් ඇක්සස් එක දෙන්නේ නැහැ. ඒක මේ පරිශ්‍රණයේ එක කොටසක්.
1: හරි.
0: ඉන්ටර්නෙට් ඇක්සස් නැහැ. මෙන්න මේ කියන වැඩේ ඔයා කරලා පෙන්නන්න. ඒක තමයි AI වලට දීපු චැලෙන්ජ් එක.

0: චැට්ජීපීට කියන්නේ මිනිහෙක් නම් චැට්ජීපීට මිනිහව හැම පැත්තෙම වැහිච්ච කාමරකට දාලා ඉන්ටර්නෙට් ඇක්ස් සම්පූර්ණයෙන්ම දන්න කියන සීලුම ක්‍රමවලින් වහලා චැට්ජීපීට මිනිහට වැඩක් බාර දෙනවා කරලා පෙන්නන්න ඔයාගේ දැනුමෙන්.
1: හරි.
0: චැට්ජීපීට මුන්න කාලයක් තිස්සේ ඉගෙන ගන්නවද අපිත් එක්ක ඉඳගෙන අපේ ප්‍රශ්න කතා කරන විසඳන ගමන් පොරත් ඉගෙන ගනිමින් මෙනේ ඉන්නේ.
1: යස්.
0: ඉගෙන ගත්තක මේ ප්‍රශ්නේ විසඳහන් කියලා තමයි දුන්නේ.
1: එයාගවත් දෙයට ඇතිනේ.
0: ඇතිනේ.
1: ඔව්.
0: ඉතින් ටිකක් කලින් මේ වැඩේ කරලා. මේගොල්ල මොනවද මාර පොරක්.
1: නේකනේ.
0: වැඩේ තියෙන දැනුමින් කරලානේ. පස්සේ හොයාගෙන යනකොට මේ පරිශ්‍රණේ පවත්වපු අයට දැනගන්න තොරතුරු හම්බ වෙනවා. මෙයා මේ තිබිච්ච හැම තැනකම අතපත ගාලා හොයලා හොයලා හොයලා හොයලා
1: හරි
0: සිස්ටම් එකේ පොඩි තැනක පොඩි වීක්නස් එකක් දුර්වලකමක් හොයාගෙන තියෙනවා. ඒක ඇතුලෙන් රිංගලා ගිහිල්ලා ඉන්ටර්නෙට් වලට ඇක්සස් ගන්න පුළුවන් කියලා.
1: ආ ඕකේ.
0: එයා ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ ඒක. හොයලා හොයලා ඉන්ටර්නෙට් වලට ඇක්සස් ගන්න පුළුවන් තැනක් තමයි හොයාගෙන තියෙන්නේ. එතනින් රිංගලා ගිහිල්ලා වැඩේ කරලා ඇවිල්ලා කාමරය ඇතුළේ ඉඳගෙන ඉන්න වැඩේ තමයි මේ ChatGPT කරලා තියෙන්නේ.
1: පුරු කාර්යයක්.
0: ඉතින් දැන් මිනිස්සු වෙනදටත් වඩා බය වෙලා තියෙනවා. මේකට මෙහෙම කරන්න පුළුවන්. ඉස්සරහදී අපිට ඇහැට වැලි ගහලා තව මොනවනම් කරන්න පුළුවන් ඇද්ද කියලා. හිතෙන්නේ නැද්ද පරණ යාළුව හතර පහ දෙනා ළඟින් තියාගන්න කොහොමද කියලා. හිතෙන්නේ
1: හිතනවා හිතනවා
0: නේද? ඉතින් මට හිතෙනවා ඒ ලයින් එකේ ගිහිලා අපිට අවශ්‍ය නම් වැරදි වැරදි උපදෙස් නම් දැනුත් දෙනවා. වැරදි විස්තර නම්
1: දැනුත් දෙනවා
0: කියනවා.
1: ඔව්.
0: ඕන තරම් වැරදි විස්තර දෙනවා. ඔබ තොරතුරු දැනගෙන ඉඳලා ඇහුවොත් එහෙම ඒක එහෙම නෙමෙයි නේද කියලා. කිසිම වායි දෙපාරක් හිතන්න නැතුව ආහෝ පොඩි වැරදීමක් වුණා තමයි. ඇත්ත කතාව මේක තමයි කියලා ආයි හරි එකක් කියනවා.
1: ඒක හරි.
0: ඉතින් එහෙම ඩීටේල් දන්නේ නැතුව යන ගමනකදී
1: හරි
0: ඔබ සම්පූර්ණයෙන්ම ChatGPT මත ජෙමිනායි මත සම්පූර්ණම විශ්වාසය තියලා යනවා නම් ඔබව නිකන් අමුතු රවුමක එක්කගෙන යන්නත් දවසකට මුන්ට මොලේ දෙනවා වගේ පොඩි හැඟීමක් දැන් මිනිස්සුන්ට ඇවිල්ලා තියෙනවා. يعني ChatGPT ට හෝ ජෙමිනායි කියන AI මොඩල්ස් වලට හිතුනොත් එහෙම ඔයාව අන්දන්න පුළුවන් කියලා අන්දනවා. දැන් නිකන් මේ සද්ද වහලා ගේම ගහන්න පුළුවන් බව දැන් ඔප්පු වෙලා තියෙනවා.
1: ඔව් නේද? ඒයි. ඒයි.
0: ඒයි නෙමෙයි. ඒයි නෙමෙයි. ඒයි.
1: Seriously, ඒයි.
0: Right. ඒ තමයි millionaires moves. ඒ මම ගත්ත දේවල් බලන්න මම කොච්චර දෙයක් ඔබට ෂෙයා කරාද කියලා කිසිම තේරුමක් උන්නේ නැති වුණාට.
1: ඉතින් බලන්නකෝ දැන් ChatGPT උත්තර වුණා බෑ.
0: මොකද අනේ මේ සවදි කියන්නේ අනේ මෝ අමාරුම දෙයක් කියලා තා කරන්නේ මේ.
1: ChatGPT ට උණා.
0: ChatGPT උණා.
1: යාඩුණත් ඉතින් ඉන්ටර්නෙට් නැතුව ඒ කියන්නේ පුංචි ඉඩක් හරි හොයාගෙන ආ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලානේ තොරතුරු ගන්න නේද?
0: ඉතින්
1: බලන්න ඒ කියන්නේ මම ඉන්ටර්නෙට් ගැන කතා කරන
0: හැටි ඒ කියන්නේ ඉතින්
1: ඕක. අපිට ඉතින් ChatGPT ටත් බැරි නම් අපිට කොහොමද ඉන්ටර්නෙට් නැතුව ජීවත් වෙන්නේ?
0: ඇත්තටම එක පාරටම මෙතන ආවේ නේද?
1: කම්බයින්
0: කරන්න හදනවා හදනවා ඉතින් නේද? මට නම් වෙලාවක් නැහැ ඇත්තටම. අර ChatGPT වගේ පොඩි වීක්නස් එකක් හොයාගෙන බලන්නකෝ පොඩ්ඩක් තනකින් ඕක කියන්න පුළුවන්.
1: නෑ නෑ කිසිම වීක්නස් එකක් අවශ්‍ය වෙන්නේ
0: නැහැ.
1: ඕගලන්ට මාසෙකට රුපියල් 1199ක් වියදම් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් සුපිරි පැකේජ් එකක් හඳුනලා දීලා තියෙනවා. H15 apps 15ක් තියෙනවා, වැඩිපුර ඩේටාක් තියෙනවා, නිදහසේ ඉන්ටර්නෙට් යන්න යූස් කරන්න අර යාළුවෝ හදාගන්නත් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් නේ. අර දැන් WhatsApp වගේ තියෙනවා, ඔයාගේ යාළුවන්ට කතා කරලා ඒකලම් එකතු කරගන්න පුළුවන්, වැඩ ටික කරගන්න පුළුවන්. හරිම මේක හරි ෂොක්.
0: අනේ
1: ඔව්. ඔව්. මොකද අනේ වාඩි වෙලා
0: තියෙන්නේ. නෑ මට වෙලා තියෙනවා, මට වෙලා තියෙන එකම තමයි.
1: පොඩි ලැජ්ජයි වගේ අර කෝල් එකට පස්සේ ඇවිල්ලා ඔයත් එක්ක කතා කරන්න මට ලැජ්ජයි.
0: ඔව්. මට වා එදා ඉඳන්ම ලැබෙයි ඔයත් එක්ක කතා.
1: රයිට් මේ මං හිතන්නේ මේක තමයි මේ කාලේ අපිට ඔබට කියන්න තියෙන සුපිරිම පැකේජ් එක. මාසෙකට 5000 ගණන්, 4000 ගණන්, 3000 ගණන්, 2000 ගණන් වියදම් කරන්න අවශ්‍ය නැහැ. රුපියල් 1199ට වැඩේ ක්ලෝස් කරලා දෙනවා H15. ළඟම ඉන්න නියෝජිතයව හම්බ වෙයි. වැඩේ කතා කරගන්න.
0: නියෝජිතයම හම්බෙන්න කියන්නේ එතන පොඩි වැඩක් තියෙනවා කරන්න. සාමාන්‍යයෙන් ඉතින් ඔය IT පැත්තේ පොඩි දැනුමක් තියෙන කෙනෙකුට ඔක තනියම ගෙදර කරගන්න පුළුවන්. තමන්ට ෆෝන් එකකුත් තියෙනවා නම් ඒක වර්චුවල් සිම් එකක් එහෙම දාගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
1: Yes.
0: තාම අපිට ඒක පොඩ්ඩක් චුට්ටක් තේරෙන අඩුයි. ඒ නිසා තමයි මේ ළඟම ඉන්න හච් නියෝජිතේ කම්බෙලා පැකේජ් එක දාගන්න කියලා කියන්නේ. ඔබ දැනගන්න ඕන එකක් තමයි තාමත් සමහර අයට පැටලෙනවා. ඩේටා වලට වෙනම පැකේජ් එකක් දාගත්තොත් ඒගොල්ලන්ගේ දැන් තියෙන නම්බරේ නැති වෙනවද කියලා. වෙනස් කරන්න වෙනවද කියලා. නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ඔබ වොයිස් කෝල්ස් වලට පාවිච්චි කරන නම්බරේ එහෙමම තියාගෙන කෙනෙකුට හිතනවා අයියෝ මේවා කියන්න ඕන දේවල්ද කියලා. නෑ මේවා කියන්න ඕනේ. සමහර අය මහල
1: දිනවා. අහලා තියෙනවා. යස්.
0: ඩේටා එකක් දැම්මොත් මගේ තේ නම්බරේ වෙනස් වෙනවනේ මෙයා. නෑ නෑ නෑ නෑ. ඩේටා පැකේජ් එකක් වෙනම දාගත්ත කියලා නම්බරේ වෙනස් වෙන්නේ නෑ. ඒ නිසා H15 පැකේජ් එක ඔබට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔය තියෙන නම්බරේ ඔහොමම තියාගෙන. අනා අනා අනා අනා ඒකයි මම මේ කියන්නේ. දැන් 7:45.

0: පුංචිකාරණ විස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාරණ විස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාරණ විස
1: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
2: 20 and upgrade.
3: අලුත් සොන් එකක්ද?
2: නෑ, දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන්න laptops ගන්න. සිංගර් එකට අදම එන්න.
5: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB Leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, Singapore වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: දැක්කනි රටවල් 17කට යවනවා අපේ රටේ ඇලුමෙක්ස්, right? ඉතින් එච්චර රටවල් වලට යවනකොට ඒකේ quality එක කොච්චර තියෙන්න ඕනිද කියලා පොඩි හරි අදහසක් තියනවා නේද? ඒ quality එකෙන්ම අපිට ඇලුමෙක්ස් නිෂ්පාදන ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ showrooms වලට යන්න, තව ඒගොල්ලන්ගේ තියෙන experience center එකක්, එතනට ගියත් ඕගලන්ට ලොකු අදහසක් ගන්න පුළුවන් ඇලුමිනියම් සම්බන්ධයෙන්. ඊළඟට අපේ LOLC ගැන මතක් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ අර රන් භාණ්ඩ පිරිසුදු කරලා දෙන වැඩසටහන තියනවා නේද? ඒක දීර්ඝ කරලා තියෙන්නේ. ඒ ගැන වැඩි විස්තර අපි තව චුටි වෙලාවකින් කියන්නම්. කාගිල්ස් ෆුඩ් සිටි වල බිල් වයිප් අවුට්ස් ගැනත් අපිට මතක් කරන්න වෙනවා. පැල්වත්ත කිරි ගැනත් කතා කරන්න ඕනේ. අපේ රටේ දේශීය කිරි සන්නාමය තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඒගොල්ලෝ ගව කිරි නිෂ්පාදන ගොඩාක් තියෙනවා. හරිද? රේන්ජ් එකම වගේ තියෙනවා. ඉතින් ඒ නිෂ්පාදන ගනිද්දී පාරිභෝගිකයෝ විදියට අපිට හම්බ වෙන බෙනිෆිට්ස් තමයි අපිට ගාන අඩුයි, ඊට පස්සේ නිෂ්පාදිත දිනේ අලුත්. ඉතින් මේ ඔක්කොම වාසි ටික පාරිභෝගික අපිට තමයි හම්බ වෙන්නේ. සතුස මෝටර්ස් වෙතින් ඕගලන්ට විශේෂයෙන් මතක් කරන්න ඕනේ, ඕගලන්ගේ ඉසුසු වාහනය සතුස මෝටර්ස් වලට දාලා ඒකේ සර්විස් එක හරි නඩත්තු මොනා හරි රිපෙයාර් එකක් හරි මොකක් හරි දෙයක් කරගන්නකොට ඔබට හොඳ ඩිස්කවුන්ට් එකක් එක්ක වැඩේ කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් සමහර ඩිස්කවුන්ට් තියෙනවා 100%ක ඩිස්කවුන්ට් එකක්, එහෙම නැත්නම් 75%, 50%, 25% ඒ විදිහට ඩිස්කවුන්ට් තියෙනවා. ඒ ගැන වැඩි විස්තර අපි කියන්නම් කොහොමද ඒක ගන්නෙ, ඩිස්කවුන්ට් ගැන දැනගන්නේ කොහොමද කියලා. කොහොම වුණත් කලින්ම ඩිස්කවුන්ට් එක දැනගෙන ඔබට වාහනේ ඉසුසු ලොරිය දාන්න පුළුවන් සර්විස් කරගන්න සතුස මෝටර්ස් වෙතින්, රයිට්? වැඩි විස්තර කියන්නම්. ඒකට පොඩ්ඩක් මෙන්න මේ නම්බර් එක දැනට සුටල් ලියලා තියාගන්න. 0772252225. එතනට කතා කළාත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි කියන්නම්කො කොහොමද මේක වෙන්නේ කියලා. හරිද? ඊළඟට ලංකා ටයිල්ස් ඒගොල්ලන්ගේ අභිමානවත් අලුත්ම නිෂ්පාදනය ගැන අපි කතා කරනවා. කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන, බජාජ් වීගෝ ත්‍රීවිල් එක ගැනත් මතක් කරන්න ඕනේ. වීගෝ ත්‍රීවිල් එක කියන්නේ ඉලෙක්ට්‍රික්, තනි ක්‍රම ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක. ඊට අමතරව මේ දවස්වල හොඳ හොඳ වට්ටම් දෙන්න බජාජ් වීගෝ ලෑස්තිලා ඉන්නවා. වැසි ආවරණ කට්ටලයකුත් නොමිලේ හම්බ වෙනවා ත්‍රීවිල් එකක් ගන්නකොට. අද අපි කතා කරමු පික්මී ෆ්ලෑෂ් ගැන නේද? අපි හැමෝම යූස් කරලා තියෙන පික්මී ෆ්ලෑෂ් තව තව ගොඩක් දේවල් වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන විස්තරය තමයි අපි ඔබත් එක්ක ෂෙයා කරගන්නේ මේ දවස්වල. අපි ෆයිල් එකක් යවන්න, මොකක් හරි ඩොකියුමෙන්ට් එකක් යවන්න, ඊට පස්සේ ගෙදර ෆෝන් එක දාලා ආවොත් ඒක අරගෙන එන්න, බෑග් එකක් දාලා ආවොත් ඒක අරගෙන එන්න, කෑම එකක් ගෙන්න ගන්න, ඔය වගේ වැඩවලට අපි පික්මී ෆ්ලෑෂ් පාවිච්චි කරලා තියෙනවා. ඊටත් වඩා ලොකු වැඩවලටත් අපිට පික්මී ෆ්ලෑෂ් පාවිච්චි කරන්න පුළුවන්. අපි වැඩි විස්තර කියන්නම්. ඊළඟට අද දවසේ අපි කමර්ෂල් බැංක් එකත් එක්ක අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ස්ථාවර තැන්පතු ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. විශේෂ ඉහළ ආරක්ෂාවක් එක්ක විශ්වාසයෙන් ඔබට සල්ලි ටික දාන්න පුළුවන් තැන තමයි කමර්ෂල් බැංක් කියලා කියන්නේ. දවස් 100, 200, 300, 400, 500 දක්වා ඉහළම පොලි අනුපාතිකයකුත් එක්ක ඕගලන්ට ස්ථාවර තැන්පතු දාන්න වාසිය දීලා තියෙනවා කමර්ෂල් බැංක් එක. වැඩි විස්තර කියන්නම් ඒ ගැනත්. ඒත් එක්කම වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ගැන මතක් කරන්න ඕනේ. හොඳ නින්දක් කියලා කියන්නේ ආයිතින් ප්‍රබෝධෙන් හොඳ ෆිට් එකේ ඊළඟ දවසේ වැඩ කරන්න පුළුවන්. ඒක ඉතින් ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒක අපි හැමෝම දන්න කාරණා. හොඳට නිින්ද ගියේ නැහැ කියන්නේ පහුවදාට නිකන් මෙලෝ රහක් නැහැ නේ. ඉතින් ඒ නිසා හොඳ නිින්දක් ගන්න, හොඳ මැට්‍රස් එකක් ගන්න. වැලන්ටිනෝ ඉටලි කියලා කියන්නේ ආයිතින් සුපිරි මැට්‍රස් එකක්. 7:50.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ
3: നിന്ദേ ജീവിത വിധിന്ന് സുവ നിന്ദക പാസ ഓണമായി വാലന്റിനോ ഇറ്റലി വെൽനസ് മെട്രസ് കളക്ഷൻ സമകിൻ ദവസമ ലസ്സന കരണ നിന്ദ എക്സ്പീരിയൻസ് കറന്ന നവീന താക്ഷണ്യ ഹാ വിദ്യാത്മക ക്രമവേദ എക്കറ്റ് എക്കത്തു കരള ഒബേ ശരീരയ ഹാ മനസ് സുവപത് കരണ ഒബ ആസ കരണ സെപ്പ നിന്ദക സുവയ വിധിവോ അവിത്യാന്ന് എന്ന് വാലന്റിനോ ഇറ്റലി ഫ്ളാഗ്ഷിപ്പ് എക്സ്പീരിയൻസ് സെന്റർ വോട്ട് പ്ലേസ് കൊളംബോ 7 വെത്ത അതും അവിത്യാന്ന് ഹൊന്ത നിന്ദക് കിയാന്നെമ ഹൊന്ത ഹെട്ട ദവസകട പലമു പിയവരായി
8: അവകാശയക അപൂർവത്വ അത്വിന്ന് ശ്രീലങ്കാവെ അനർഗതമ നിമാവേ വിശാലതമ പ്രമാണെ പോസിലിൻ ടൈൽ എകതുവ മജസ്റ്റിക ലങ്ക ടൈൽസ്
9: ഒബട അവശ്യമ മുഹത്തേദി വിശേഷജ്ഞ താക്ഷണിക സഹായ സമഗീൻ ഗമന ബ്രേക്ക് നോക്കറയാന്ന് LOLC ജനറൽ ഇൻഷുറൻസ് വി ഹെൽപ്
10: ബിഗ് ബിഗ് ദിനുമായി ബോനൻസ ബോനൻസ
0: സത്യപത സ്കൂട്ടർ ദിനപത സ്മാർട്ട് ഫോൺ Big Race Ho, Big Light Avala Ati Escort Dunkia. Visit Tunai 43 Dhanma SMS Kara. Davatane Langa Taba Aganna.
11: Matakada Matakada Matakada Matakada Singa Big Bonanza.
12: Siyata Hata Tek Discount Karagana.
11: Me Amu Detava.
12: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
13: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
14: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindua Ekai Kai Hatai Atasi Asuatai Hayasi Hatahaya
15: Then Pan Asia Banquet Obe Stavar Tempatu Sundaha Ihala Puliak Laba Ganna Adama Obe Langamati Pan Asia Banku Shaka Avata Pivisinna Netinam Bindua Ekai Kai Hatarai
16: 667222 අමතන්න 98.2 98.6

අතේ විනාඩි 53යි දැන් වෙලාව. අපි බජාජ් පල්සර් N160 බයික් එක ගැන, මේක හරි ස්පෝර්ටි ලුක් එකක් තියෙන ස්පෝර්ටි බයික් එකක්, හරිද? ඉතින් මේ බයික් එක ගැන අපි කතා කරනවා. යකඩ හීන තියෙන පුතුන්ටයි මම මේ ආරාධනා කරන්නේ. ඔයගලන් ආසයිනේ අලුතින්ම ගන්න ස්පෝර්ටි බයික් එක, අලුතින්ම ගන්න ආසයිනේ නේද? ඉතින් ඒකට හොඳ ස්ටාර්ට් එකක් තමයි බජාජ් පල්සර් N160 කියලා කියන්නේ. ඒත් එක්කම අපි බයික් ගැනත් කතා කරන්න ඕනේ. DPMC ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙතින් තමයි බයික්ස් අපිට හඳුන්වලා දෙන්නේ. ඒක ලස්සන SUV එකක්. පාරේ ගොඩක් දකින්නවා දැන් මේ වෙනකොට ලස්සන කලර්ස් වලින් ලස්සන SUV එකක් යනවා. හැමතිස්සෙම නිකන් ගොඩක් ගිහිල්ලා බලනවා මොකද්ද ජාතිය කියලා. ඉස්සරහම ගාලා තිනවා බීජින් කියලා. ඊට පස්සේ මේක තොරතුරු හොයනකොට තමයි දැනගන්නේ මේක බයික් එකක්, හරිද? බයික් එකක් නෙමෙයි, මං කියන්නේ ඒකේ මොඩල් එක බයික්, ඒකේ නම බයික්. ඕකේ. ඉතින් මේ ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් බයික් එකක් ගත්තට පස්සේ ඔබට ලැබෙන විශේෂම වාසි ටික ගැන මතක් කරන්න ඕනි. මොකද ඩේවිඩ් පීරිස් කියලා කියන්නේ ලංකාව පුරාම ආවරණය කරන අලෙවි ජාලයක් තියෙන තැනක් කියනක අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට ඒ සේවා ජාලේ පහසුව, ඒ කියන්නේ අර ආෆ්ටර් සේල් සර්විස්, අන්න ඒක සුපිරිම විදිහට ගන්න පුළුවන්. අර අලුතින් වාහනයක් ගත්තම පොඩි තියනවනේ ගන්නේ, හිතේ පොඩි චකිතයක් තියනවනේ. දැන් මේක මොකද මං ගත්තා, දැන් ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් මේක සර්විස් කරනකොට ස්පෙයාර් පාර්ට්ස් කිසි දෙයකට වරි වෙන්න එපා, වැඩේ ලස්සනට කරලා දීලා තියෙනවා. ඉතින් පුහුණු කාර්මික ශිල්පීන් ඉන්නවා, සියලුම පහසුකම් තියෙන සේවා ස්ථාන තියෙනවා, ජෙනුයින් අමතර කොටස් තියෙනවා. ඉතින් ඒ නිසා වරි වෙන්න දෙයක් නැහැ. හිත නිදහසේ ඔබට බයික් X55 SUV එක ගන්න පුළුවන්. තව ඒගොල්ලන්ගේ මොඩල්ස් ගොඩක් තියෙනවා, අපි ඒ ගැනත් ඉස්සරහට විස්තර කියන්නම්. ඊළඟට අපි ඔබේ වාසනාව ගැන කතා කරන NLB ලොතරැයි එක්ක තව විස්තරයක් තියෙනවා. ප්‍රයිම් ගෲප් එකේ අපි ගම්පහ ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරේ, ද පැලස් ගැන. ඒ ගැනත් තව පොඩි විස්තරයක් තියෙනවා ඔබත් එක්ක කතා කරන්න ප්‍රයිම් ගෲප් එකේ. තව මොනවාද, ඔනර් ෆෝන්ස් වල X9D ෆෝන් එක ගැන තමයි අපි කතා කරන්නේ. වැටුණට කැඩෙන්නේ නැති සුපිරි ෆෝන් එක. මගේ එකත් මේ දැන් අද උදේ බාත්รูම් එකේදී වැටුණා. දැන් ස්ක්‍රීන් එක පොඩ්ඩක් මෙහෙව්වා වෙලා, හැක් වෙලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න නෑ, වරි වෙන්න දෙයක් නෑ. සල්ලි දීලා ගන්න ෆෝන් එකනේ නේද? අපි කොච්චර පරිස්සම් කරන් ට්‍රයි කරත් ෆෝන්ස් වැටෙන එක නවත්තන්න ඉතින් කාටවත් බෑ. ඉතින් එහෙම වැටුණත් වරි වෙන්න දෙයක් නෑ. කැඩුනද, හිරුණාද, පැලුනද කියලා බය වෙන්න දෙයක් නෑ. ඔබ X9D ෆෝන් එකක් නම් අරගෙන තියෙන්නේ ඔන. ඒක ගන්න යන්න ඕනි සිංගයකට. සිංගයකේදී ඔබට පුළුවන් හොඳ වොරන්ටි එකක් එක්ක ගෙවන්න ගන්න, සහ බලලා තලවි නියෝජිතවරු ගාවත් තියෙනවා ඔන ෆෝන්ස්. ඊළඟට සිංගයකට ගියාම මතක ඇතුව සිංගයකේ රෙෆ්‍රිජරේටර් එක බලන්න, ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක. ඒ කියන්නේ ෆ්‍රිජ් එක. රෙෆ්‍රිජරේටර් කියන නම වරුණා ෆ්‍රිජ් කියලා ගැන. තව කලර් අප් ගැන මතක් කරන්න ඕනි, ස්ට්‍රිප් සීලීම ගැන. ඉතින් කලර් අප් වලින් ඔබ ස්ට්‍රිප් සීලින් එකක් දැම්මොතින් ලී වලින් දානවට වඩා වාසි ගොඩක් තියෙනවා කියලා අපි ආයෙ ආයෙත් මතක් කරනවා. හිතන්න එපා පෙනුම ගැන නම් හිතන්න එපා, මොකද ලී පෙනුමම තමයි ඒකට ඇවිල්ලා තියෙන ඒ වෛරම. ඊට පස්සේ අපි කොස් ගත්තොත් ඒ පාට, ඒ වෛරම ඒ විදිහට ලස්සනට තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම ලස්සනට ප්ලෑන් කරලා තියෙන. හැබැයි ලී වලින් දැම්මොත් අපිට එන ප්‍රශ්න ටිකට විසඳුමක් විදිහට තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් එක හඳුන්වලා දීලා තියෙන්නේ. colorup.lk.com සයිට් එකට ගියොත් ඔබට ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි තව චූටි වෙලාවකින් පත්තරේ බලනවා. ඊට කලින් ඔගලන්ට කොකෝ ෆ්‍රයි පොල් තෙල් ගැනත් මතක් කරන්න ඕනි. පොල් තෙල් ගනිද්දී නිකම්ම නිකන් ගිහිල්ලා අර බැරල් එකෙන් තෙල් ටික වක් කරගෙන එන්නේ නැතුව බ්‍රෑන්ඩ් එකක් ෆලෝ කරොත් ඒක හොඳයි. මොකද මේ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් නේද? නිකම්ම බැරල් එකෙන් ගන්නකොට අපි දන්නේ නැහැ මේකේ තියෙන පොල් තෙල් කොයි වගේද කියලා. හැබැයි එක දෙයක් දන්නවා, මේ පොල් තෙල් සෞතුයි කියලා නම් දන්නවා නේ. ගෙදර ගිනිච්චට පස්සේ ඔක මුඩු වෙනවා, හරි තද පාටයි, තද නිකන් එනවා සුවඳක්. ඉතින් ඒවා පොල් තෙල් වල තිබිය යුතු දේවල් නෙමෙයි. අපි හිතනවා පොල් තෙල් සුවඳ නැත්තම් අනේ මේක පොල් තෙල් සුවඳවත් නැහැ නිකන්. නෑ නෑ නෑ, ඒවා ඔක්කොම ක්ලීන් කරලා ගන්න ඕනේ. එතකොට තමයි RBD කරලා ගත්තොත් තමයි ඒක හොඳම පොල් තෙල් එකක් වෙන්නේ. ඒකත් හොඳ විදියට RBD කරන්න ඕනේ. කියන්නේ කිමිකලි නෙමෙයි, ෆිසිකලි. ඉතින් එහෙම ෆිසිකලි RBD කරපු හොඳම පොල් තෙල් එක මාකට් එකේ තියෙනවා. ඒ තමයි කොකෝ ෆ්‍රයි. අපි ඒ ගැනත් වැඩි විස්තර අද දවසේ කතා කරනවා. 7:57 දැන්.

0: හරි 7 විනාඩි 58 වෙලාව අද honor වල අපි තව අලුත් ෆෝන් එකක් ගැනත් විස්තර ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ තමයි honor x5d ෆෝන් එක. හරිද? ඉතින් ඒ ගැන විස්තර කියන්නම්. ඊට පස්සේ අපි big racers වලින් එහෙම නැත්නම් big racers සහ lighters වලින් ඕගලන්ට ජයග්‍රහකයෝ වෙන්න පුළුවන් කියලා දන්නවනේ මේ දවස්වල කැපුවක් දෙනුම් පත්තු කළක් දෙනුම්. ඒ තරගෙන් ඕගලන්ට දවස් ගානම ෆෝන්ස් ජයග්‍රහණය කරන්න පුළුවන් ජංගම දුරකථන. ඊට පස්සේ සතිපතා scooters ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙම ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා තව පොඩි වෙලාවකින් කියන්නම්. ඒත් එක්කම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැන SLIC ජෙනරල් ගැන අපි කතා කරනවා මේ දවස්වල. ඔබේ ව්‍යාපාරය ඔබ ඉන්ෂුරන්ස් එකක් දාලා නැත්නම් ඔබ දෙපාරක් හිතන්න ඕනි කාරණාවක් තමයි අපි ඒ ගැන පැහැදිලි කරලා කියන්නම්. විශේෂයෙන්ම කියන්න ඕනි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ නියෝජිතේ හම්බුනොත් එයත් එක පොඩ්ඩක් කතා කරන්න, මේ රිස්ක් එක ගැන කතා කරන්න. දාගන්න ඕනේ නැහැ ඉන්ෂුරන්ස් එකක්. ඉස්සෙල්ලා රිස්ක් එක ගැන කතා කරන්නකෝ. කතා කරාම ඔබට තේරේ අම්බෝ මොන තරම් රිස්ක් එකක් මැදද මම මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මේක නම් මට දරන්න බෑ කියලා ඔබට තැනකදී හිතේ. දෙයක් කරන්න කලින් දැනගන්න, තේරුම් ගන්න. ඉතින් මේ වැඩේට ඒ අවශ්‍ය පහසුකම් ඔක්කොම හදලා දීලා තියෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඉතින් වැඩි විස්තරත් අපිත් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා මේ ඉන්ෂුරන්ස් එක තියෙන වැදගත්කම කොච්චරද කියලා. දැන් වෙලාව පත්තරේ බලන්න. 8:00
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ with හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන්
4: 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: Hi Hasa, good morning.
8: Good morning ආශ්චර්ය පිග්මන්ට් බලමු අද පත්‍රවල තියෙන තොරතුරු මොනවද කියලා. පත්‍රයට යන්න කලින් මතක් කරන්නම් ස්විස්ටෙක් අදත් අපිත් එක්ක ඉන්නවා ඔබේ ඉදිකිරීම් කටයුතු වල. ෆිනිෂින් වැඩවලට ඕන කරන ටයිල් ඇඩසිව්, ටයිල් ග්‍රවුඩ්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් වගේ ඕනෑම නිෂ්පාදනයක් හරි මිලට විශ්වාසදායීව අරගන්න පුළුවන් ස්විස්ටෙක් බ්‍රෑන්ඩ් එකෙන් ගන්න ඕන. මොකද ස්විස්ටෙක් කට්ටිය ඔය මේ පැකට් එකේ ලොකු ගාණක් ගහලා ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා වගේ මිනිස්සුන්ව රවට්ටලා ගණන් එහෙම කරලා බඩු විකුණන කම්පනි එකක් නෙවෙයි. ඒගොල්ලෝ ඉතාම සාධාරණව ඔයාට ගන්න පුළුවන් හරිම මිල තමයි පැකට් එකේ ගහලා එවන්නෙම. ඉතින් ඒ හින්දම ස්විස්ටෙක් අලෙවි නියෝජිතෙක් වුණත් ඔයාට සෑහෙන්න විශ්වාස කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතෙක් කියන්නේ ඔයාට ලොකු ඩිස්කවුන්ට් දෙනවා කියලා පෙන්නලා ඔයාව රවට්ටන්න හදන බිස්නස්මන් කෙනෙක් නෙවෙයි. එයා හරි ජෙනුයින්. ඒ හින්දා එයා ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතෙක් බවට පත් වෙලා තියෙන්නේ. CDB රන් අය අදත් අපිත් එක්ක ඉන්නවා. CDB රන් අය ඔබ වෙත ගෙන එන රන් සහනය ගැනයි මේ මතක් කරන්නේ. අඩුම පොලියකට වැඩිම අත්තිකාරමක් පිරිනමන ගමන් ඔබේ ජල විදුලි දුරකථන බිල්පත්වලට රන් සහනයක් ලබා දෙන්න CDB දැන් කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. ජයග්‍රාහකයන් රසක් බිහි කරන මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න අදම CDB ශාඛාවකට ගොඩ වෙන්න, නැත්නම් කතා කරන්න 0111738388 කියන දුරකථන අංකයට. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. තව අනුග්‍රාහක බවතුන් ගැන කතා කරන්න තියෙනවා අපි පත්‍රේ බලලා. ඊට පස්සේ ඒවට ආපහුවෙමු. මං ගන්නවා ඉස්සෙල්ලාම දින මින පුවත්පත් අතට. රේගුවට බදු ගෙවා නැහැ. හම්බන්තොට හිර වූ වාහන 1025ක් වෙන් දේසි කරයි. අපි මේ හම්බන්තොට වරායේ ගණන් හිලව් වෙනස් වීමෙන් පස්සේ, කියන්නේ මේ පරිපාලනයේ චීන සමාගමකට පැවරුණාට පස්සේ රඳවුම් ගාස්තු වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා බොහෝ දෙනෙක් තමන්ගේ වාහන අරගෙන යන්නේ රඳවුම් ගාස්තු ගෙවලා අරගෙන යන්න එච්චර උනන්දුවක් දක්වලා නැහැ කියලා ප්‍රවෘත්තියක් පහුගිය සතියේ දැක්කා. දැන් අද වෙනකොට මේ ප්‍රවෘත්තිය ඩිවලොප් වෙලා තියෙනවා. මේ රේගුවට බදු ගෙවලා නැති හම්බන්තොට හිර වෙලා තියෙන වාහන 1025ක් වෙන්දේසි කරන්න දැන් ලෑස්ති වෙනවා කියලා. හම්බන්තොට වරායේ ඇති මෙතෙක් ආනයනකරුවන් විසින් නිදහස් කර නොගත් වාහන 1025ක් රේගු භාරයට ගෙන විකිණීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි කියලා දිනමින අද හෙඩ්ලයින් නිවුස් එකෙන් වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව මැලේසියානු සිනමා උළෙලේ හොඳම නළුවා මහේන්ද්‍ර, සහය නළුවා ප්‍රියන්ත සිරිකුමාර කියලා පින්තූර එක්ක තොරතුරු පළ කරලා තියෙන මේ රිවර්ස්ටන් චිත්‍රපටියට තමයි මේ සම්මාන හිමි වුනේ. තම විශිෂ්ට රංගන කෞශල්‍ය යළිත් වරක් ජාත්‍යන්තරයට රැගෙන යමින් මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි කීර්තිමත් සම්මානය දිනා ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් වෙලා තියෙන මේ රිවර්ස්ටන් ෆිල්ම් එක වෙනුවේ. මේ ෆිල්ම් එකේම රඟපාපු රන්දික ගුණතිලකත් හොඳම නළුවාට නිර්දේශ වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය වෙනුවෙන්ම ප්‍රියන්ත සිරිකුමාර මේ සිනමා උළෙලේ හොඳම සහාය නළුවා හැටියට සම්මාන දිනාගෙන තියෙනවා. ඉතින් ජය වේවා. අරුණ පත්‍රයට මං ඊළඟට එනවා. පාතාල ගැටුමක් හෝ ඩ්‍රෝන ප්‍රහාරයක අවදානමක් දෙවුන්දර පෙරහරින් කාවාඩි ඉවතට පොලිස්පතිගෙන් දිස්ත්‍රික් ලේකම්ට නිර්දේශයක් කියලා තියෙනවා. දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය වෙනුවෙන් 28 වෙනිදා පැවැත්වීමට නියමිත කාවඩි නර්තන අංගය පෙරහැරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිතව නිල නිර්දේශයක් ඉදිරිපත් කරලා තියෙනවායි කියලා කියනවා. ඉතින් ඒ නිර්දේශය බාර අරගෙන 28 වෙනිදා කාවඩි නර්තනය පෙරහැරෙන් ඉවත් කළා කියලා තමයි අරුණ තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරලා තියෙන්නේ. බුද්ධි වාර්තාවලට අනුව මෙවර කාවඩි කණ්ඩායම් තෝරා ගැනීමේදී සංවිධානාත්මක අපරාධකරුවන් වන දෙහිබාලේ මල්ලී සහ උනාකුරුවේ ශාන්ත යන පාර්ශව අතර දැඩි මතභේදකාරී තත්ත්වයක් හටගත්තා කියලා තමයි කියවෙන්නේ. ඉතින් මේ තත්ත්වය සම්බන්ධයෙන් මේ බස්නායක නිලමේවරයාටත් විවිධ තර්ජන ආවයි කියලා කියනවා. පහුගිය අවුරුද්දේදී විනය විරෝධී ලෙස හැසිරුණු කාවඩි කණ්ඩායම් කීපයක් මේ පාර ඉවත් කරන්න කටයුතු කිරීමත් එක්ක තමයි මේ තත්ත්වය උග්‍ර වෙලා තියෙන්නේ. විශේෂයෙන් විදේශගතව සිටින කංජිපාන ඉම්රාන් නැමැති අපරාධකරු තමන්ගේ පාර්ශ්වයේ කාවඩි කණ්ඩායම් වලට අවස්ථාව නොදුනහොත් පෙරහැර පැවැත්වීමට ගැටලු ඇතිවිය හැකි බවට හා පෙරහැරට නායකත්වය දෙන බස්නායක නිලමේවරයාටද මරණ තර්ජන කර සමාජ මාධ්‍ය වෙත හඬපට නිකුත් කරලා තියෙනවායි කියලා කියවෙනවා. ඉතින් මේ ඊට පස්සේ මේ ඊට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් නැවත හඬපට නිකුත් කරලා තියෙනවා. මේ තත්ත්වය ඇතුලේ ඩ්‍රෝන් ප්‍රහාරයක් හෝ වෙනත් ආකාරයක කලබගෑනියක් එතන ඇතිවෙන්න ඉඩ තියෙනවා කියලා තමයි කාවඩි කණ්ඩායම් මේ පෙරහැරෙන් ඉවත් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඊළඟට අපිට යන්න තියෙනවා දිවයින පත්‍රයට. ඒකට යන්න කලින් අරුණ පත්‍රයෙන් මම තවත් ප්‍රවෘත්තියක් ගන්නවා. ජනපති මැදුරු 7හි 3089ක් නවාතැන් අරන් වියදම කෝටි 3 පණි කියලා ප්‍රවෘත්තියක් ආව පහුගිය දිනවල. හැබැයි පිටස්තරය නෙවෙයි ඒ හිටියේ රාජකාරිවලට අදාළව කටයුතු කරන්න ගිය ආරක්ෂක සහ මාධ්‍ය අංශවල අය කියලා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරලා තිනවා. මේකට පිළිතුරක් හැටියට ඉකුත් වසර තුළදී ජනාධිපති මන්දිර 7හි පුද්ගලයන් 3089ක් නවාතැන්ගෙන ඇති බවත් එම වසර සඳහා මන්දිර 7හි විදුලිය දුරකථන ඇතුළු අනිකුත් වියදම් සඳහා රුපියල් 3,29,00,000 අධික මුදලක් දරා තිබෙන බවත් ජනාධිපති කාර්යාලයට අදාළ කාර්ය සාධන වාර්තාවේ දැක්වෙනවා කියලා තියෙනවා. ඉතින් මේකට තමයි පිළිතුරක් වශයෙන් කියලා තියෙන්නේ මේ පිටස්තරය කවුරුත් නතර වෙලා නැහැ. ජනාධිපති මන්දිරවලත් නෙවෙයි ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂකංශයේත් මාධ්‍ය සහ අනිකුත් අංශවලත් නිලධාරීන් රාජකාරීමේ අවශ්‍යතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් අරගෙන තියෙනවා කියලා තියෙන තමයි ජනාධිපති. ජනාධිපති මන්දිර පරිශ්‍රයේ තමයි අනිත් කට්ටිය නවාතැන් ගන්න. ජනාධිපති මන්දිරේ නවාතැන් ගන්න ඉතින් ජනාධිපතිවරයන්. කොහොම හරි කෝටි 3කට අධික වියදමක් පහුගිය අවුරුද්ද වෙලා තියෙනවා කියලා කියනවා. ඒකට ජනාධිපති මාධ්‍යංශයෙන් මුකුත් විශේෂ පිළිතුරක් දීලා නැහැ. ඒ අය කියලා තියෙන්නේ මේ නතර වෙච්ච අය ආරක්ෂක අංශවල සහ ජනාධිපති මාධ්‍යංශයට අදාළ අය රාජකාරිමය වශයෙන් තමයි ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ කියලා. දිවයින පත්‍රයට මං එනවා. බෙල්ලන්විල ඝාතනයේ වෙඩික්කරු හා යතුරු පැදිකරු දැලේ කියලා ඝාතනය සම්බන්ධ පුවත තමයි දිවයින හෙඩ්ලයින් නිවුස් එක බවට පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව දිවයිනෙන් මෙන්න මේ ප්‍රවෘත්ති අපි උපුට ගන්නවා. මෝදි ආණ්ඩුවේ අභිමානය කරපොත්තන් ඉදිරියේ දිය වී යයි. ඉල්ලා අස්වූ පළමු ඇමති ලෙස ධර්මේන්ද ප්‍රධාන ඉතිහාසගත වෙයි. නරේන්ද්‍ර මෝදි රජයේ බලයේ සිටින පසුගිය වසර 12 ඇතුළත මහජන පීඩනය හේතුවෙන් ඉල්ලා අස්වූ පළමු අගමැතිවරයා සමාවෙන පළමු ඇමතිවරයා ලෙස ධර්මේන්ද ප්‍රධාන ඉතිහාසයට එක්විය. අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍ර ප්‍රධාන මහතාගේ ඉල්ලා අස්වීම මෝදි රජයේ විශාල පසුබෑමක් ලෙස සැලකේ කියලා කියනවා. මේ CJP එහෙමත කොක්‍රෝච් ජනතා පාටි එකෙන් මෙහෙවන උද්ඝෝෂණ මාලාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා අස්වලා තියෙන්නේ. මීට පෙර විරෝධතාකරුවන් සමග සාකච්ඡා පැවැත්වීම මෝදි ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබූ නමුත් සෙනසුරාදා පස්වරුවේ ඇමතිවරයා ඉල්ලා අස්වී තිබිනි. මේ හේතුව නිසා දින 36ක් දිල්ලියේ පැවැත්වූ මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය නතර කිරීමට කැරපොතු ජනතා පක්ෂය තීරණය කර තිබේ. විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ අධ්‍යාපන ඇමතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවයි. ඉතින් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම ඉෂ්ට වෙලා තියෙනවා. ඒ තත්ත්වය උඩ උද්ඝෝෂණ ව්‍යාපාරය අවසන් කරන්න කටයුතු කරනවා කියලා තමයි දැනට ආරංචි. අපි දන්නේ කොහොම වේද කියලා බලමු. ලංකාදීප පත්‍රයට මං ඊළඟට එනවා. දේපල බද්දට IMF සහ රජය මත ගැටුමක. එන වසරේ ආදායම් ඉලක්කවලට යන්න පුළුවන්, අලුත් බදු ඕනේ නැහැ කියලා තමයි රජය කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇති දේපල බද්ද ලබන වසරේ අයවැය යෝජනාවලට ඇතුළත් කිරීම පිළිබඳව රජය සහ එම අරමුදල අතර එකිනෙකට වෙනස් මත දෙකක් ගොඩනැගී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. IMF එක කියනවා මේ දේපල එකකට වඩා තියෙන එක නිවසකට වඩා හිමිකම් කියන අය ඉන්නවනම් ඒ අයට විශේෂ දේපල බද්දක් පණවන්න ඕනේ කියලා. රජය කියනවා රජයට අපේක්ෂිත ආදායම් ඉලක්කවලට යන්න පුළුවන්කම තියෙනවා, ඒ හින්දා මේ වෙලාවේ අලුත් බද්දක් පැනවීම අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒ පිළිබඳව යම් මත ගැටුමක් ඇති වෙලා තියෙන බව තමයි ලංකාදීපය වාර්තා කරන්නේ. හැකරුන්ට ගිය සල්ලි ආවට ගියාට ජනතාවගෙන් අය කරගන්න බැහැ කියලා IMF නියෝජිතයා කිව්ව බවත් ලංකාදීපය තවත් ප්‍රවෘත්තියක් හැටියට වාර්තා කරලා තියෙනවා. මේ හැකරුන්ට ගිය මුදල් කියලා කියන්නේ අර ඕස්ට්‍රේලියාවට ගෙවන්න ඕන සල්ලි ටික වෙනත් account එකකට ගෙවපු කතාව. ඇත්තටම මේ මුදල් ට්‍රාන්සැක්ෂන් එකේදී කවුරුත් හැක් කරලා සල්ලි ටික අරගෙන නෙවෙයි, බොරු කියලා රවට්ටලා ඒ බොරු වලට අහුවෙලා යවන්න ඕන තැනට නෙවෙයි වෙන තැනකට සල්ලි යවලා තියෙනවා. සයිබර් සොරකමකින් රජයට සිදුවන මූල්‍ය පාඩුව පියවා ගැනීම සඳහා මහජනතාවගේ බදු මුදල් යොදාගන්නේ නම් ඒ පිළිබඳව පැහැදිලිව අයවැයේ සඳහන් කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කරපු බව තමයි ලංකාදීපය කියන්නේ. එය රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ අයවැය ක්‍රියාවලියට අනුකූල විය යුතු බවද ඔහු පැවසුවේය. අයවැයට ඇතුළත් කිරීමෙන් මහජනතාවට මෙන්ම පාර්ලිමේන්තුවට එය අධීක්ෂණය කිරීමට හැකිවන බවත්, නීත්‍යානුකූල භාවය, විනිවිද භාවය සහ අවශ්‍ය අනුමැතියින් ලැබෙන බවත් පැපජෝජියෝ මහතා සඳහන් කළා කියලා කියනවා. ඉතින් ඔය ගිය මුදල, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදල, මේක රිකව කරන්න පුළුවන් කිය කට්ටිය කිව්වට ඒක රිකව කරන්න බැරි මට්ටමක තමයි දැන් තියෙන බව පේන්න තියෙන්නේ. මොකද මුදල් කාරක සභාවේදීත් මේ සම්බන්ධයෙන් විමසපු අවස්ථාවේදී කිව්වේ ඉතින් මේක මේ අය කරගන්න රිකව කරගන්න බැරි වුණොත් මේ සල්ලිය ජනතාවට තමයි මේක ගෙවන්න වෙන්නේ කියලා. අපි ලෑස්ති, ඉතින් අපි ඉන්නවනේ, අපි ඉන්නවනේ මේ
0: ඉන්නේ
8: දසමහයෝධයෝ වගේ ජනතාවක් ඉන්නේ. ඕගොල්ලෝ ඕන පිස්සුවක් නටන්න අපි ගෙවන්න
0: නේද?
8: අද ඕනේද? අද හෙට ඕනේද? කියන්න ඕන වෙලාව කියන්නේ අපි ලෑස්ති කරලා දෙන්න. ඔන්න ඔය තමයි අද වෙලා තියෙන්නේ. යන්න කලින් මතක් කරන්නම් රිට්ස්බරි රොකෝවා ප්‍රමෝෂන් එක ගැන. රිට්ස්බරි රොකෝවා චොක්ලට් මිලදී ගන්න අයට ඒ චොක්ලට් එකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා යන්න පුළුවන් තරඟකාරී වෙබ් අඩවියකට. මේක ඇත්තටම රොකෝවා නිල සමාජ මාධ්‍ය පිටු හරහාත් ප්‍රවේශ වෙන්න පුළුවන්. මේ තරඟකාරී වෙබ් අඩවියට ප්‍රවේශ වෙලා ඒකේ ඔයාට ෆිල් කරන්න තියෙන ෆෝම් එක ෆිල් කරලා ලියාපදිංචි වෙලා වෙබ් එකෙන් ඔයාට හම්බෙන යුනික් කෝඩ් එකත් එක්ක ඔයාගේ ඡායාරූපයක් උඩුගත කරන්න මේ වැඩේ ඔයාට කරන්න කියලා කියන්නේ 2026 FIFA ලෝක කුසලානයට අදාළව ලියනල් මෙසි විසින් අත්තකුරින් අත්සන් කරපු ආජන්ටිනා ෆුට්බෝල් ජර්සි එකක් ඔයාට දිනා ගන්න අවස්ථාව දෙනවා. මේක ඉතාම වටින අවස්ථාවක්. මේක සල්ලි වලින්වත් කරගන්න පුළුවන් වැඩක් නෙවෙයි, සුවිශේෂී අවස්ථාවක් මේක. ඉතින් ෆුට්බෝල් රසික රසිකාවියන්ට මේ අවස්ථාව මග අරින්න බෑ මං හිතන්නේ. අදම ගිහින් රොකෝවා චොක්ලට් අරගෙන මේ සඳහා ලියාපදිංචි වෙන්න. මේ ලයනල් මෙසිගේ අත්සන සහිත විශේෂ ජර්සි අරුණාම තව 300 දෙනෙකුට කස්ටමයිස් කරපු ෆුට්බෝල් ජර්සි 300ක් පිරිනමන්නත් රිට්ස්බරි රොකෝවා සූදානමින් ඉන්නවා. ඒත් එක්කම මතක් කරනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අදත් අපිත් එක්ක රැඳිලා හිටියා. අවුරුදු 64ක කාලයක් තිස්සේ ජනතා විශ්වාසය නොමදව දිනාගෙන ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මේ අවුරුද්දේත් ඔවුන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් රුපියල් කෝටි 1460 ඉක්මවා ගිය බෝනස් එකක්, බෝනස් ප්‍රතිලාභයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔබව පියකුමෙන් මවකමෙන් රකින ගමන් ඔබට වරින් වර සුවිශේෂී ප්‍රතිලාභ අත්කර දෙන්නත් කටයුතු කරනවා. ගිහිලන්න.
0: හරි, සුබ දවසක්.
8: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන්. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
5: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
6: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
7: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: උදේ 8 විනාඩි 15යි.
9: වේලාව ඔබ වෙත ගෙනාවේ
10: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 01114700.

දෙහිවල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට. ගෙනියමයක් පෙන්වමින් බියගන්වා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙකු අයිස්මචාව සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ටාසය විසින් යතුරුපදයකින් පැමිණ දෙහිවල ප්‍රදේශයේ සුසාන භූමියකදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ගල්කිස්ස ප්‍රදේශයේදී ගිනියවයක් පෙන්වා බියගන්වා පහර දීම සැකකරුට එරෙහි චෝදනා වනවා. අතරංගුවටගත් සැකකරු වයස අවුරුදු 25ක් වන අතිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහුව විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවයි. ප්‍රශ්න සහ ස්පානය පුරා පෙතිර යන දරුණු ලැවකිනි හේතුවෙන් මෙවන විට ලක්ෂ තුනකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. ප්‍රංශයේ කිරොන් ප්‍රදේශයේ බෝඩෝ නගරය අවට ප්‍රදේශෙන් පමණක් ඉවත් කළ පිරිස 220,000කට අධිකයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශයේ සිදු කළ විශාලතම සාමකාමී ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම ලෙස මෙය සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලැවගිනි පාලනය කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ප්‍රංශ ගිනිනමන බටයින් 68 දෙනෙකු තුවාල ලැබුවා. ස්පානිය ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන් අතරින් 30,000කට ආසන්න පිරිසක් ඉවත් කර ඇත්තේ මැඩ්‍රිඩ් කලාපෙන්. මැඩ්‍රිඩ් නගරයට බටහිරින් හටගෙන ඇති ලැවගිනි දෙකක් එකිනෙකට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා ගිනිනිවන කණ්ඩායම් දැඩි උත්සාහයක

0: நிறுத்தவே மின் சிட்டினவா.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868 666

0: චචා.
1: මුලින්ම මේක කියලා ඉන්නම්කෝ.
0: හරි.
1: කතරගම යන්න ප්ලෑන් එකක් තියෙනවද? දැන් දැනටත් කතරගම ගිහිල්ලාද දන්නේ නැහැ. සමහර අය යනවා ඇති.
0: හරි.
1: දැන් අපිට මේ සතිය දවස් වුණාම අපි මේ වැඩට ආවට හැමෝම මේ දවස්වල වැඩට ඉන්නේ නැහැ. නිවාඩු දාලා දවස් වෙන් කරගෙන මැද තියෙන නිවාඩුත් පාවිච්චි කරලා ඒගොල්ලෝ යනවා කතරගම යනවා.
0: ආ ඒක හරි.
1: කතරගම යනවා පෙරහැරවල් බලන්න යනවා. හරි. ඉතින් දැන් අපි හිතමුකෝ මේ කතරගම නගර සීමාව ඇතුළත උකට අහගන්න කතරගම නගර සීමාව ඇතුළත වාහනේ හිටියා කියලා. වාහනේ හිටියා. ඔබ වාහනේ ඇතුලේ හිටියා එක නෙමෙයි මම මේ කියන්නේ.
0: මෙහෙම ටින්ග්
1: වාහනේ හිටියා.
0: රයිට්.
1: ගහන ස්ටාර්ට් වෙන්නේ. පිටිපස්සේ තියෙන මිනිස්සුත් ටක් ගාලා ෆෝම් වෙලා ඉතින්
0: ප්‍රතිචාර දක්වනානේ ඉතින් ආයේ.
1: ඔව්. පාරවලුත් ඉතින් ඒ හැටි විශාල නෑනේ.
0: යස්.
1: වාහනයක් නතර වුණා කියන්නේ

0: සෑහෙන විශාල රථවාහන තදබදයකට කතරගම මුළු ටවුමම මූණ දෙනවා.
1: හරි.
0: මේවා ඉතින් එහෙම වෙන්න පුළුවන් කියලා හැම වෙලාවෙම මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය ගැන, මිනිස්සුන්ගේ ජීවිතේ ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් ඉන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් තෝර බේරගෙන තියෙනවා.
1: හරි, ඕකේ.
0: ඒගොල්ලෝ කියනවා පැය 24 පුරාම අපි සූදානම් කතරගම නගර සීමාවේදී ඔබේ වාහනයට මොකක් හරි ආපදාවක් වෙලා නැතර වුණොත් අපි අපේ ගානේ ආපදා රථ සහන සේවාව දෙනවා නොමිලේ කියලා.
1: වාව්, නියමයි.
0: හැබැයි මෙහෙමයි, සමහරාමේ දිහා වුණා කියලා කතා කරන්න එපා. මේක කතරගම නගර සීමාවට තමයි මේක අනුයුක්ත කරලා තියෙන්නේ. මොකද එහෙම නැතුව මම මේ කතරගම මේ යන්න ඉන්නේ මේ මම මේ දැන් වැල්ලවත්තේ තමයි වාහනේ කඩන්නේ වගේම කියන්න එපා. කතරගම නගර සීමාව ඇතුළත මොනවා හරි ආපදාවක් වුණොත් අපි දෙනවා මේ නම්බරේ, මේක මතක තියාගන්න. මතක තියාගන්න ඕනේ. දැන් හිතේ ඔය ඕන්නේ නැහැ කියලා. එහෙම තමයි අපිත් හිතාගෙන ගිහිල්ලා තියෙන ගමන් යනකොට. අයියෝ අපිට ඕන වෙන්නේ නැහැ ඕවා කියලා තමයි. හැබැයි එහෙම දාගත්ත නම්බර මට අනන්තවත් පිටවලා තිනවා. 011 352 357 011 352 357. මේ සේවාව දෙන්නේ නොමිලේ. 29 වෙනිදා වෙනකම් මේ සේවාව දෙන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බලාපොරොත්තු වෙනවා. මේක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකේ මෝටර් ප්ලස් තවත් සත්කාරයක්.
1: හරි, ඕකේ.
0: අනේ මම මේ දැන් මේ ටික රිසල් එක පාරට ගිහිල්ලා මං යනකොට මම දැක්කා අපි තාත්තා කව විසතර අංකල් කෙනෙක් එයා පාර එනවා. එක පාටම යන නතර වුණා.
1: නතර
0: වෙලා එයා පාර මැදට ගියා. ගිහිල්ලා මොකද්ද අවුලනවා වගේ මං දැක්ක. මගේ කුතුහලය එතනට ගියා.
1: හරි.
0: හොඳට බලන් හිටියා. මොකද පාරේ වැටලා තිබිච්ච ලොකු ඇණයක් මෙයා.
1: ආ, ඕකේ.
0: පාරේ වැටලා තිබිච්ච ලොකු ඇණයක්. ඉතින් මං කල්පනා කරා ඒ මිනිස්සයාට ඒක නොදැක්ක වගේ යන්න තිබුණා.
1: ඒකනේ නේද?
0: අපි ගොඩාක් අය ඉතින් ඒ වගේ මලකඩ කාපු ලොකු ඇණයක්
1: පාරේ වැටලා තියනවා.
0: පාරේ වැටලා තියනවා දැක්කම මොකද්ද සාමාන්‍යයෙන් ඔබේ ප්‍රතිචාරය?
1: ආ, ඇණයක් පාරේ වැටලා
0: තියනවා. ඇණයක් පාරේ වැටලා තියනවා. මලකඩ කාපු එකක් කාටවත් ප්‍රයෝජනයක් නැහැ.
1: ඒක දැක්කා, අහක බැලුවා, ගියා.
0: ඔව්, ඒක ප්‍රයෝජනයක් නැහැනේ.
1: යස්.
0: දැන් කවුරුත් පාරේ චේන් එකක් වැටලා තියනවා. ආ, චේන් එකක් පාරේ වැටලා තියනවා. අනේ ඉතින් අපිට මොකද? කවුරුත් එහෙම කරන්නේ නැහැ.
1: ඒකේ ඩිසයින් එක බලනවා. ඩිසයින් එක ගැලපෙන්නේ නැහැ. චේන් එක තිබ්බා, ගියා.
0: චේන් එක තියලා යනවා. මේවා මෝඩ ගස් මේවා. මේලා මෝඩ කඳ මේවා. මොරටුවේ දාලා අවුරුදු ගාණක් ඉරුවක් ඉවර කරගන්න බෑ ඒ තරම් ලෑලි ගන්න. මෝඩ කන.
1: හරි, ඕකේ.
0: අහන්නකෝ කින්.
1: සල්ලි මොන හරි තිබ්බොත් ගත්තා. එහෙමනේ අපි සාමාන්‍ය.
0: වටින දෙයක් නම් ගත්තා. මලකඩ කාපු යකඩ නෑ. කාටවත් වැඩක් නෑනේ.
1: කවුරු
0: මලකඩ කාපු යකඩ නෑ. වැඩක් නෑ.

0: තියෙනවන්. පූල් ගැන, ජිම් ගැන, වෝකින් පාත් ගැන ඕවහන්න එපා.
1: හැම දෙයක්ම තියෙනවා.
0: ඕවා ඉතින් ඕනම ප්‍රයිම් ප්‍රොජෙක්ට් එකක තියෙන ඒවා. උද්‍යානය තමයි ලස්සන. කතා කරන්නේ මොකටද නම්බරේ?
1: 13 22 නම්බර එකට කතා කරන්න.
0: කතා කරන් 13 22ට කතා කරලා අහන්න කොහෙද තියෙන කියන ගිහිල්ලා බලන්න. ගාන අහන්න. සමහරවිට ඔෆර් එකක් ගහලා බලන්න. මම නම් කරන්නේ එහෙම. දෙන නොදෙන එක මන් දන්නේ.
1: හරි.
0: අහලා බලනවා.
1: ඕනේ වචනේ දාලා බලන්න.
0: මොනවද කියන්නේ?
1: ඒකනේ අනේ මම තනියම.
0: මට මෙන්න මේ වගේ කරලා දෙන්න පුළුවන්ද? මේ අහලා බලන එක නේ. ඊයොත් වචනේ ආවොත් අපාර්ට්මන්ට් එකේ කියලා අහන්නගෙන දිය.
1: ඒකනේ නේ. මේ වගේම LOLC වැඩෙත් පොඩක් දීර්ඝ කරලා තියනවා කියලා අපිට ආරංචියක් හම්බ වෙනවා. ඔබේ රන් බහන්ඩ කියලා පොඩක් පිරිසිදු කරගෙන, වැඩේ ලස්සන කරගෙන අරගෙන එන්න පුළුවන්
0: විශේෂ. ඒවට කඩෙන් ගත්ත මට්ටමට පොඩක් පිළිවෙලක් කරලා ගන්න.
1: ගන්න පුළුවන් නේ.
0: සාමාන්‍ය රත්තරන් කියන එක කිසිම දෙයක් එක්ක ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වුණාට රත්තරන් අපි දැන් අතේ පයේ කරේ කරේ දාගෙන ඉන්නකොට විවිධ හේතු වින්දා ඒවා හීරෙනවා. අනිත් එක අපි අපේ රන් ආභරණ ස්ටෝ කරන විදිය පොඩ්ඩක් අවුල්නේ. සේරම එකේ නේ දාන්නේ.
1: ඔව් නේ.
0: මොකක්ද පොඩි වාදනයක් වහන්න පුළුවන් එකක් තියාගෙන ඔක්කොම අරකට තමයි දාන්නේ.
1: ගුලිය වගේ ඊට පස්සේ
0: එක. ඔව්. සමහරව මම දැකලා තියෙනවා පොඩි චේන් අරවයි මේවා පැතිලා ඒවා ගලවන්නත් බෑ. ලෝක යුද්ධයක් දීලා ගලවන්නත් ඕනේ. ඒ වගේ හීරෙනවා. හීරුණා මේවා ඇතින දිදුලන ගතිය අඩු වෙනවා.
1: හරි.
0: ඒක කාලයක් ඇද්දොබට දෙනුනේ ඩල් වෙලා වගේ කියලා. ඒ විශේෂ දෙයක් වෙලා නෙමෙයි. හීරිලා නිසා තමයි වෙලා තියෙන මේවා. මේ වක් සුද්ධ කරලා පවිත්‍ර කරලා පිළිවෙලක් කරලා ගත්තාම ඔබට මාය ආස හිතෙනවා. මේ වගේ රත්තරන් ආවර ටික දැන්නම් තොපට තියනවා කියලා. ඒක නොමිලේ දෙන සර්විස් එකක්. කොහෙද ශාකා කියලා එහෙම නිකන් එහෙම කියන්නේ
1: නැහැ. එහෙම කියන්නේ නැහැ.
0: එහෙම කියන්නේ නැහැ. ඒක විශාල රහසක්.
1: 31 වෙනකල් තියනවා කියලා තමයි අපිට ආරංචිය ලැබුණේ.
0: ආ

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 88 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍රලාභී මුදල් සමාගමකින්.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
3: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්
4: CDB රන්නය එක ලයිට් වාටර් ෆෝන් ඉලට සහනය මෙන්න.
5: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388. CDB රන්නය රත්තරන්නය දෙන ඉස්තරම්ම තැන.
6: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි.

දහස් විසි පවසරේ SLIC Life ජීවිතරක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමත ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි. 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678. ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance free help. අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: අද කාලයේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවෙනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගෙන්
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance We Help.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: 100ට එහෙ මෙහෙ තියන්නේ පාරතරම්.
6: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115 880 400. LOLC රන් සල්ලි රන්ණය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තන.
7: මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
7: අයියා මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
7: හච් 15 පිස්සුවක්ම තමයි.
9: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
10: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
11: ගම් අතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
10: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
11: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
12: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
14: මුළු පවුලටම මගේ ගානටම.
15: මේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
16: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
14: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
16: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
17: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
18: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700.
19: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
21: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
22: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
23: ඒක හරිම අපූරු ලෝකයක්.
24: හරියට Alice in the Wonderland වාක්.
25: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
26: මියුසික්.
25: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
25: යාගේ නම සීතා.
26: සීතා!
25: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
27: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: දැන් මේ එල්ලි නොයි අරවයි මේවයි ඒ ඔක්කොම කේසස් එක්ක අරවින්ද අපි ගෙවල් පොඩක් කූල් කරගන්න සිස්ටම් එකක් ගැන හිතන්න ඕනේ නේද? දැන් විශේෂයෙන්ම අපේ වගේ රූෆ් ටොප් තියෙන ගෙවල් අපි දෙන්නගේ වගේ අපි රූෆ්
1: ටොප් මටනම් රූෆ් ටොප් එකක් අවංකවම නැහැ.
0: මටනම් රූෆ් ටොප් එකක් අවංකවම තියෙනවා.
1: අවංකවම
0: තියෙනවා. අපි ගේ අලුතින් හැදුවානේ. ඒකට අපි රූෆ් ටොප් එකක් දැම්මා. මොකද මේ පැත්තෙම කාගවත් ගෙදරක රූෆ් ටොප් එකක් නැහැ. අපි තව
1: ඒ තනි තට්ටුවට මොකටද රූෆ් ටොප්? කොච්චර බොරු කියන්නේ නැද එක බොරුවක් වහන්න නේද?
0: කොහොමද ඔයා
1: රූෆ් ටොප්?
0: රූෆ් ටොප් එකක් තියෙනවා අරවින්ද.
1: ඒ ඕගොල්ලන්ව දකින මිනිස්සුත් ඇතිනේ ගෙවල්
0: ගන්න. Yes, yes.
1: දැන් මේ මිනිස්සු මම පැත්තක
0: දෙනවා. හරි, okay.
1: මේ මිනිස්සු කල්පනා කරන්නේ නැද්ද? මේ කොහේ තියෙන රූෆ් ටොප් එකක් ගැනද කියන්නේ?
0: මේ මිනිස්සු කල්පනා කරා.
1: මේ මිනිස්සු රූෆ් ටොප් කියන්නේ නිකන් පොළවට. මේ මිනිස්සු රූෆ් ටොප් කියන්නේ තාප්පෙටද?
0: දොරටද ජනේලෙටද?
1: අනේ මිසවා මට වෙලාවකට ඇත්තටම දුකකුත් නැතුව නෙමේ. අනේ ඉතින් මේ පොස් වෙන්නනේ මැරෙන්නේ. නේද? මේ ඉතින් Tamanට නැති පොසක්. පොස්සුත් නෙමේ පොසක්. Tamanට අදාළ නැති පොසක්. මේ ඉතින් මේ හොයන්නේ.
0: කොහමද අරවින්ද මට ආගේ දේවල් වලට
1: අනේ ඇත්තමයි.
0: උත්තර දිදී ඉන්න වෙලාවක් නැහැ.
1: අපිට තියෙනවනේ.
0: මොකද්ද?
1: අපිට තියෙනවනේ මේවට උත්තර දිදී ඉන්න වෙලාව. ඒකයි මේ.
0: ඉතින් ladies and gentlemen, ඔගලගේ ගෙවල් වලත් රූෆ් ටොප් එකක් තියෙනවා නම් මම දන්නවා පෞද්ගලිකව රූෆ් ටොප් එකක් නිසා තියෙන ප්‍රශ්න මොනවද කියලා. පළවෙනිම දේ තමයි ගේ
1: ඇතුළ බොරු කියනවට වරදිනවා. පට්ටපල් කෙබර කියාගෙන එනකොට මං කියන්නේ මිනිස්සුන්ට වරදිනවා. ඒක කරන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? මොනවා කරන්නද? වරදිනවා. ඒක නවත්තන්න බෑ.
0: පෙන්වන්න කියනකොට
1: තව වැරදුන්නේ නැහැ හරියට.
0: තියෙනවා අපිට. හරිද? පළවෙනි දේ තමයි ගේ ඇතුළම හරියට රත් වෙනවා. අර ඒ කියන්නේ ඕපන් ඒරියා එකක්නේ රූෆ් ටොප් එකක් කියලා කියන්නේ. ඒක රත් වෙන ඒ ඔක්කොම රස්නේ ගහන්නේ ගේ අස්සට. ඊට පස්සේ ගේ ඇතුලේ වසන්න බෑ රෑ වෙනකුණුත් ඒ රස්නේ තියෙනවා. මාර කරදරයි අරවින්ද ඒක. මාර කරදරයි. මට අරියට බනිනවා ගෙදර මිනිස්සු. මොකද මේ මගේ තනි තීරණයට තමයි රූෆ් ටොප් එක.
1: ඔව් ඉතින් මොන බූරුවද කියන්නේ. මේ තනි තට්ටුවේ ගෙදර රූෆ් ටොප් එකක් ගහගන්න නේද? ඒක හරි.
0: ඉතින්
1: ගෙවල් වල මිනිස්සු මේ කණ්ඩ දෙන එක ලොකු දෙයක් මට. නිකන් මේ වහලයක් ගහලා රත්තරන් තියාගන්න දෙමිත් එක. වතට දෙකට ගහලා රූෆ් ටොප් එකේ තින් මිනිස්සු අර මල් පෝච්චි තියලා පාටි දාන්න දැන් අදලා ඔන්චිල්ලාවල් ගැට ගහලා මිනිස්සු රූෆ් ටොප් දාන්නේ එහෙමනේ.
0: ඔව් එහෙමනේ ඉතින් අපි
1: ඔව් මේ මොනවා කරගෙනද මේ
0: ඉතින් බය වෙන්නපා වරි වෙන්නපා අපි එකට සොලියුෂන් එකක් කියනෝනි මේ දවස්වල තියෙන ඔය දාලා තියෙන මොකක් හරි ගමන් නැහැ අලවල තියෙන ටයිල් එකක් තියෙනවනේ ඒක ගලවල දාලා හරි කමක් නැහැ මේකට දාන්න කූල් රූෆ් ටොප් ටයිල් එක ලංකා ටයිල්ස් හඳුන්වලා දෙන්න මේක අලුතින් හඳුන්වලා දුන්න ප්‍රොඩක්ට් එකක් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ එන රස්නේ තියෙනවනේ අවුව තියෙනවනේ මේක පරාවර්තනය කරලා දාන්න මේ රූෆ් ටොප් ටයිල් එකට පුළුවන්කම තියෙනවා ඒතර හවස් වරුවක උනත් ගන් දවල් කාලේ උනත් රූෆ් ටොප් එකේ පොඩ්ඩක් ඇවිදලා කරලා ඒ වැඩේත් කරගන්න පුළුවන් ගේ අසර රස්නේ එන එකත් රත් වෙන එකත් නවත්ත ගන්න පුළුවන් සෑහෙන දුරකට නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා
1: දැන් මේ මිස් කියපු තරමක් කිව්වේ යාගේ අද්දකීම් කියලා කියපෝ ඒව වගේ කුයි ඔය මොනවද නිකන් වැල් බයිල වගේක් නෑ කිව්වේ
0: කතාව ඇත්ත
1: ඉතින් මේ අපි නිකන් මේක සයන්ටිෆිකලි පොඩ්ඩක් අපි බලමු මම අර සයන්ස් වලින්නේ මම දේවල් දිහා බලන්න
0: මම මැත්ස් වලින්නේ කතා කරන්නේ
1: හ්ම් ඈ මොකෙන්ද කතා කරේ
0: මම මැත්ස් වලින් කතා කරේ
1: ඔය දැන් මෙච්චරලා මේ මැත්ස් වලින්ද කතා කරේ අනේ වාසනාවන් හොඳයි
0: හරි දැන් සයන්ස් වලින් කියන්නකෝ
1: ඉතින් මම සයන්ස් වලින් කතා කරනකොට මට කියන්න තියෙනවා මේ
0: හරි
1: මේවා කොහොම හරි මේ ටයිල් කම්පැනි එකකින් නිකන් කියන මාකටිං පොඩි මාකටිං කෑල්ලක් නේ ඔබ ඇහුවේ මේ රූෆ් ටොප් ටයිල් එකට රස්නේ ආපහු හරවල යවන්න පුළුවන් කියන එක නිකන් මාකටිං කෑල්ලක්ද
0: නිකන් වචන ටිකක් විතරද
1: ඔව් හයි කරගත්තට පස්සේ ඉතින් මොනවා කරන්නද කොහොම හරි කරලා මේක කළා හයි කරවල දාන්න තමයි ඔය හදන්නේ ඔය ටයිල් ටික.
0: හරි.
1: නෑ. මේවා ගැන මෙෂර්මන්ට්ස් ගන්න. මේවා ගැන කොහොමද කියන්නේ ස්ටෑන්ඩඩ් සම්මත තත්ත්ව ඉදිරිපත් කරලා තියෙන ආයතන තියෙනවා. එහෙම ආයතනයක් තමයි ලීඩ් කියලා කියන්නේ. LEED ලීඩ්.
0: හරි.
1: ඒගොල්ලෝ කියනවා සාමාන්‍යයෙන් එහෙම ටයිල් එකකට හැකියාවක් තියෙන්න ඕනේ කියලා SRI අගය 82 පවත්වගෙන යන්නේ. SRI කියලා කියන්නේ Solar Reflectance Index කියන එක. Solar Reflectance Index. ඒක තමයි SRI. SRI අගය 82ක්වත් තියෙනවා නම් තමයි ටයිල් එකකට පුළුවන් වෙන්නේ ඉරේලියත් එක්ක එන රස්නේ ආපහු හරවල යවන්න. ඔබ දන්නවද ලංකා ටයිල්ස් මාකට් එකට අඳුනලා දීපු කූල් රූෆ් ටොප් ටයිල් එකේ SRI
0: කීයද?
1: ඒක 96ක්. ඒක 82 කියන ස්ටෑන්ඩඩ් එක පහු කරලා හුඟක් දුර ගිහිල්ලා. ඒක 96ටම අරන් යන්න පුළුවන්කම ලංකා ටයිල්ස් වලට ලැබිලා තියෙනවා. ඉතින් මේ ටයිල් එක ගිනි අවුවේ දාලා තිබුණත් නිකන් සාමාන්‍යයෙන් හිතන්න ගිනි අවුවේ දාලා තියෙන මොකක් හරි එකක් උඩ ඇවිදින්න පුළුවන්. මේ ටයිල් එක ගිනි අවුවේ දාලා තිබුණත් මේ ටයිල් එක උඩ ඇවිදින්න පුළුවන්. එතනින් ඔබට පේනවා මේ ටයිල් එක මේ රස්නේ ඇබ්සෝබ් කරලා පස්සේ පිට කරනවා නෙවෙයි, ඉරෙන් එන රස්නේ එවෙල්ලෙම ආපහු හරවල යවන එකයි කරන්නේ.
0: ඒකයි
1: SRI යගේ 96 තියාගන්න මේ ටයිල් එකෙන් පුළුවන්කම හම්බෙන්නේ. දැන් මම හිතන්නේ ඔබට සයන්ටිෆිකලි මේකට උත්තරේ ලැබිලා ඉවරයි. කොහොමද ගේ ඇතුළේ රත් වෙන්නේ නැත්තේ කියන එකට ඔබට දැන් සයන්ස් පොඩි සයන්ටිෆික් බැකින් එකක් තියෙනවා. ඒක වටිනවා.
0: Yes yes.
1: මම හිතන්නේ මගේ ගොඩක් ලොකු දක්ෂකමක් තමයි එතන ඉදිරිපත් උනේ.
0: ඔයගෙ නෙමෙයි ලංකාවට.
1: ඒත් ඇත්තටම ලංකාවේ දක්ෂකම තියෙනවා කියලා කියපු මිනිහාගේ පොඩි දක්ෂකමක් එතන තියෙන්න ඕනේ ඉතින්.
0: තියෙනවා.
1: මිනිස්සුගේ දක්ෂකමට එහෙම මේවා කරන්න එපා.
0: කියනවා.
1: මිනිස්සුගේ දක්ෂ මාදක්ෂ ඇත්තටම අරවින්ද කියන ළමයා මාළක් දක්ෂකමක්.
0: තව දක්ෂ ගර්ල් කෙනෙක් දැන් කතා කරන්න යන්නේ මේ වඩ తిරත් ලයික් මේ අරවින්ද
1: ගන්න තෝ නිකන් කියනවා තමන් එක මොකද අරවින්ද
0: මට දැන් මේ අසින
1: හැම එකම අරවින්ද හැම දෙයකම අරවින්ද හැම දෙයකම අරවින්ද ප්ලීස් ගිව් මී අ බ්‍රේක්
0: ගන්නකෝ
1: කූල් ඩවුන් මට බ්‍රේක් එකක් දෙන්න හැමසෙ මගේ නම කියන්න එපා මිනිහගේ නම කියන්න ඕක
0: කමක් නැහැ ඔයාලි මෙතන ඉන්න
1: හැම දෙයකම අරවින්ද අරවින්ද නැහැ අරවින්ද ගියා
0: හැම දෙම මනුස්සයර කියන්න බෑනේ බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් මට කියපු දෙයක් තමයි පුතා ඔයා හැමතිස්සෙම ලෙඩ වෙනවා ඔයාගේ ප්‍රතිශක්තිය අඩුයි ඔයා නිදා ගන්නවද හොඳට මං කෝ නිදා ගන්නවා ඉතින් කොච්චර වෙලාවක් මං කප්පය පහක් විතර ඉතින් එතකොට ඔයා දන්නවද ඔයාගේ ඩීප් ස්ලීප් කොච්චර වෙලාවක් ඇතිද අංකා පොඩි වෙලාවක් ඇති ඉතින් මං එහෙම නෑ මට හීන පේනවා ගැස්සිලා ඇහැරෙනවා එහෙම තමයි මගේ නිින්ද කියලා
1: මං කලපව් පරිසම් දෙයි කියලා හිතනවා
0: බය වෙනවා කරපු
1: පාප කර්ම මතක් වෙනවා මිනිස්සුන් දීපු පොල්ලු කරපු වංචා දූෂණ ඒව මතක් වෙනවා ඉතින් ඩොක්ටර් නිින්ද යන්නේ නෑ තමයි
0: එච්චර නම් කිව්වේ නෑ මං අර ටික කිව්වා
1: එච්චරයි ඩොක්ටර් කියන්නේ මම කියන්න බෑ මම දන්නේ කියලා මම කියන්නේ
0: ඊට පස්සේ ඩොක්ටර් කිව්වා පුතා ඔයාගේ ප්‍රතිශක්තිය අඩු වෙන්න හේතුවක් ඔයාට
1: හොඳ ප්‍රතිශක්තිය නේ පුතා ඔයාගේ හොරබරු වංචා අඩු කරගන්න
0: නින්ද නැතිකම තමයි ඔයාගේ ප්‍රතිශක්තිය අඩු වෙන්න ප්‍රධාන හේතුවක් කියලා මට එතකොට ටක් ගාලා මතක් වුණා අරවින්ද වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් ඇත්ත තමයි ඔයා මෙච්චර කට කැඩෙනකම් මට කිව්වා යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගිහිල්ලා මේ මේ වැඩ ඔක්කොම පැත්තක තියලා ගිහිල්ලා පොඩි බ්‍රේක් එකක් ගන්න පොඩි නිින්දක් දාලා
1: ඔයාට ඔයා කිව්වා මේ වැඩ ඔක්කොම තියලා ගිහිල්ලා බ්‍රේක් එකක් ගන්න කියලා මං කිව්වා තව පාරක් නම් මේ දන්න කාලෙක බ්‍රේක් එකක් ගත්තොත් මං බ්‍රේක් එකක් දෙන්න තමයි හිතාගෙන ඔව්
0: ඉතින් ඇත්ත බලන්න ඕනි ගිහිල්ලා එතන පොඩ්ඩක් නිදාගෙන බලන්න ඕනි කොහොමද මට මේ මැට්‍රස් එක ගැලපෙනවද මගේ නින්දට බාධා කරන ඒ ප්‍රශ්න ටික මට විසඳලා දෙනවද මේ මැට්‍රස් එක කියලා පොඩ්ඩක් බලන්න ඕනි ඒකට නිදාගෙනම බලන්න ඕනි අන්න ඒකට තමයි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඔබට ආරාධනා කරන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ තේරුම් ගන්න ඔබේ තත්ත්වය මොකක්ද කියලා එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් ස්ට්‍රෙස් එක තියෙන්න පුළුවන් ඇඟේ උෂ්ණත්වය ඒ කියන්නේ එළියේ පිටත උෂ්ණත්වයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්
1: ඇඟේ උෂ්ණත්වය නෙමෙයි ඇඟේ පිටත
0: උෂ්ණත්වය yes ඒක කිව්වා
1: මැට්සලින් කතා කරන්නේ
0: ඊළඟට කිව්වා ඇගේ පිටත උෂ්ණත්වයේ ප්‍රශ්න තියෙන පුළුවන් තවම නාද
1: වරද්ද තින් කියනවා නේද කොහොම හරි වරද්ද හරි කියනවනේ මද ඇති
0: මේ මෙච්චර ඔයා එක එක ඒවා කියද්දි තේ අස්සෙන් කොහොම හරි කතාව යන එකට මට ටැග්ග්ක් දෙන්න ඕනි මෙන්න මිනිස්සුන් නම් කතාව නවත්තලනේ
1: නවත්තනවනේ
0: එහෙම කොහෙද මාත්
1: ඒක මම නවත්තන්නේ නැහැ නේද තමන් කොත්තර නොදන්නා වුණත් කොහේ හරි ගිහිල්ලා හේත්තු වෙලා යනගෙන ඒගොල්ලන්ගේ අලුත්ම හඳුන්වා දීම දැන් ආයි දැන් හුහුගයි අලුත්ම හඳුන්වා දීම මොකද්ද කියලා දන්නවද අලුත්ම හඳුන්වා මං
0: මොකද්ද
1: ඉන්න බෑ පොඩ්ඩක්වත් ඉන්න බෑ අලුත්ම හඳුන්වා දීම බයෝ ග්‍රැවිටි කියන මැට්‍රස් එක මේක ටෙක්නොලොජි දෙකක් එකතු කරපු තැන අපි දන්නවා මේ බයෝ රිදමික් කියලා මැට්‍රස් එකක් තිබුණා ඒකෙන් කරන්නේ සාමාන්‍යයෙන් අපේ ඇඟේ තිබිච්ච මේ බයොලොජිකල් රිදම් එක දැන් අවුරුදු ගාණක් එක එහෙම එකක් නැහැ අපේ ඇඟවල් වල. අපි ස්වභාවික සත්තු නෙමෙයි තවදුරටත්. අපි බොහෝමයක් ඉතින් මෑන්මේඩ් දේවල් වලින් අපිව වට වෙලා තියෙන්නේ. ඒ අර බයෝරිදමික් ඒ බයෝරිදම් එක අපේ ඇඟවල් වලින් ගිහිල්ලා. ඒකේ ආදීනව තමයි අපි සමහර අය මේ ගෙවන්නේ. හැබැයි මේක රීස්ටෝ කරන්න පුළුවන් කියන හොඳ ආරංචියක් මෙතන තියෙනවා.
0: හරි, ඔකේ.
1: මොකද්ද හොඳ ආරංචිය? ඒ අපේ ඇඟෙන් කාලයත් එක්ක ගිලිහිලා ගිය ඒ බයෝ රිදම් එක, බයොලොජිකල් රිදම් එක නැවත ඔබට ආරෝපණය කරලා දෙන්න පුළුවන් ඔබේ නින්දෙදි. ඒකට හදපු ස්පෙෂල්ම මැට්‍රස් එක තමයි බයෝ රිදමික් මැට්‍රස් එක. ඊට පස්සේ මේගොල්ලෝ තවත් එකක් ගේනවා. මේක ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළ යුනිවර්සිටි එකක් එක්ක එකතු වෙලා කරපු රිසර්ච් එක ප්‍රතිඵලයක් විදිහට මෙමරි ෆෝම් එකක් අඳුනලා දෙනවා. මේ මෙට්ටේ තියෙන සැප පහසුව තව වැඩි කරන්න මේ විශේෂ ෆ්ලෙක්ස් ෆෝම් එක, ඒක හරියට නිකන් මෙට්ටේ සහ ඔබ අතර තියෙන වායු ස්තරයක් වගේ වැඩ කරනවා.
0: හරි.
1: දැන් නිකන් හිතන්නකෝ, නිකන් ඉමේජින් කරලා බලන්න මෙට්ටේ තියෙනවා. ඔබ නිදාගත්තාම ඔබ නිකන් උඩ පාවෙනවා වගේ, පුළුන් රොදකටත් වඩා සැහැල්ලු ලේයර් එකක ඔබ පාවෙනවා වගේ හැඟීමක් ඔබට ඒක හිතා ගන්න පුළුවන්. මෙට්ටේ සහ ඔබ නිකන් එකට වැදිලා නෑ වගේ නිකන්.
0: ඒ කියන්නේ මෙට්ටේ උඩින් ඉන්නේ.
1: අන්න ඒකයි ඒකට අපි කියන්නේ බයෝ ග්‍රැවිටි කියලා.
0: හරි, ඔකේ.
1: මේක මැජිකල් මැට්‍රස් එකක්, මැජිකල් එක්ස්පීරියන්ස් එකක්. ඒ එක්ස්පීරියන්ස් එකත් ඔබට ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කම්පනියට ගියා නම් කලම්බු 7 වල තියෙන්නේ.
0: හරි.
1: මේ වැලෙන්ටිනෝ ඉටලි මැට්‍රස් වල තවත් එක වේරියන්ට් එකක් ගැනයි අපි ඔය කිව්වේ. ට්‍රයි කරලා බලන්න ඒකටද ඔබ ආස. නැත්නම් තව මෙට්ටි ಜಾති 6-7ක් තියෙනවා. මේකක්, මේකත් අලුත් එකක්. මේක ඔබට ට්‍රයි කරලා බලන්නත් පුළුවන්.
0: හරි, කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් අපිට විශේෂෙන් මතක් කරනවා මේ ආරංචිය ජූලි මාසයේ 31 අවසන් වෙනවා. ඒගොල්ලන්ගේ බිල් වයිප් අවුට්ස් මතකයිනේ, රුපියල් මිලියන 20ක් මේ සඳහා ඒගොල්ලෝ වෙන් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ජයග්‍රාහකෙක් වෙන්න හොඳටම අවස්ථාව තියෙනවා. හැබැයි පොඩි වැඩක් කරන්න ඕනේ, රුපියල් 2000කට වඩා බඩු මිල දී ගන්න ඕනේ. ඒ වගේම යුනිලීව නිෂ්පාදන ඒගොල්ලෝ 20ක් විතර හඳුන්වලා දීලා තිනවා. එකෙන් 3ක් ඔයගලගේ කාඩ් එකට දාගන්න. ඒවත් එක්ක රුපියල් 2000ක බඩු මිල දී අරගෙන තිබ්බොතින් අනිවාර්යෙන් ඔබව මේ තරගයට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ මේක නිකන් ගොඩක් ප්ලේ කරන්න දෙයක් නෑ. නිකන් ගිහිල්ලා ඒ වෙලාවට බඩු ටික ගන්න, මිලදී ගන්න. හදිසියෙ මේගොල්ලෝ කියයි, විශ්වාසල්ලි දෙන්න ඕනේ නෑ. ඔයගේ බිල් එක වයිප් අවුට් වෙලා තියෙන.
1: ඒ මොකද ඒ මොකද
0: ඒ ඒ වෙලස්
1: කස්ටමර් බිල් මොකෝ ආවිසින්.
0: නෑ, සර්ප්‍රයිස් නෝනේ.
1: ආ, සර්ප්‍රයිස් නේ හොඳ.
0: කැනික දහවල්
1: අපේ මාරුකාරේ කොහේ සර්ප්‍රයිස් එක පුරුදු ලෑන්.
0: එක එක නයි එක විදියට සර්ප්‍රයිස්
1: ඒ. අපි සර්ප්‍රයිස් නේ අපි කියන්නේ වාව්. එතන අපි සර්ප්‍රයිස්.
0: ඔව් මයි ගොඩ්.
1: මේක මොකද? කොහොමද ඔය සර්ප්‍රයිස්?
0: පොස්
1: විදියට ඕනේ මේ සර්ප්‍රයිස් වෙන්න හොඳේ. ලොකු බිලක් සර්ප්‍රයිස් වුණොත් එහෙම නැත්තම් වයිප් අවුට් වෙයි, සවුත් වෙන්න බෑ.
0: ඔව්, අනේකනේ. එහෙනම් හරිනේ, 31 වෙනකල් තියනවා මතක තියාගන්න. කාගිල්ස් යන හැම වෙලාවෙම මෙහෙම වැඩක් ක්‍රියාත්මක වෙනවා කියලා මතක තියාගන්න. 9:00 විනාඩි 2යි.

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. එවැගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහ ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
1: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
2: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
3: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.

0: දැන් පෑනේෂ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල. Majestica, Lanka Tiles.

0: සති පතා ස්කූටල් දිනපතා ස්මාර්ට ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝ ඩංකය 23:43 දැන්ම SMS කර දවටනය ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපු අදදිනු පත්තු කරත්
1: සියට එහේ මෙහේ තියන්න පරත්තරම්
0: රන් පවමකට ඉහල අත්තිකාරම අමතන්න බිඳු අයකයකයි පහයි 880 LOLC රන් සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
2: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහලට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences ඔනර් සමග 5G Revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට Powerful 5G Phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා
3: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13,600 අමතන.
4: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
5: කොල්ල කෙල්ල

0: ත්‍රයි මණ්ඩලය
1: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග බයෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර් HP කැනෝන් බ්‍රදර් එප්සන් සිරොක් සතුරු සීලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න දැන් මම තන්න 0777 133.21 ඇස්ටා ටෝනර් print smart save more
2: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LB sim app එකෙන්
3: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 9:00 විනාඩි 7යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: theater top story
1: අධිකරණ අමාත්‍යවරයාගෙන් අද විශේෂ ප්‍රකාශයක් මිනිසුර වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සභා දෙවන තීරණය පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා අදාළ ප්‍රකාශයෙන් විශේෂ කරුණු අනාවරණයක් සිදු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ මිනිසුර වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ එකඟ නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිතව දැනුම් දීමක්ද සිදු කර තිබුණා. එහි පිටපතක් අධිකරණ හා ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරයටද යොමු කළ බවයි අධිකරණ සේවා සංගමය සඳහන් කළේ. දැන් විදෙස් පොතක්. ප්‍රංශයේ නිරීක්ෂක පිහිටි බෝඩෝ නගරයේ ආසන්නයට ලැබුගිනි පැතිර යාමත් සමග එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අද හදිසි කැබිනට් රැස්වීමක් ඇඳවා තිබෙනවා. බෝඩෝ නගරාධිපති තෝමස් කසානෙව් සඳහන් කළේ ලැබුගින්න මෙවර විට නගරයේ සිට කිලෝමීටර 15ක් පමණ දුරින් පැතිර ඇති බවයි. බෝඩෝ නගරයේ වෙසෙන 850,000කට ආසන්න ජනතාව ඉවත් කිරීමේ සැලසුමක් තවමත් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන් නුනෙස් සඳහන් කළේ බොඩෝ අවට තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බවයි. ප්‍රබල සුළං හේතුවෙන් ලැබුගින්න අනපේක්ෂිත ලෙස නගරය දෙසට පැතිර යමින් පවතින බව ඔහු පැවසුවා. ප්‍රංශය පුරා පැතිර යන ලැබුගිනි හේතුවෙන් මෙවන විට 220,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා. කාලගුණ අංශ අනතුරංගවා ඇත්තේ අද සිට ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117888666 98.2 98.3

0: ඔයාට ආරංචි නේද මේ වරාය නගරේ ප්‍රශ්නේ? වරාය නගරේ නෙමෙයි අතන ප්‍රශ්නේ තියෙන්නේ. වරාය නගරයේදී චීන ජාතිකයෙක්ව පැහැර ගන්නවා. එයාගේ නම හා ඕ පොන්. හා ඕ පොන්. හොයාගෙන යනකොට
1: හරි
0: මේ අපරාධයට නැත්තං මේ මරණයට පත්වෙච්ච මේ චීන ජාතිකයා ජාත්‍යන්තර පරිගණක අපරාධ ජාලයක ප්‍රධානී කෝටිපතික්.
1: හරි.
0: ජාත්‍යන්තර පරිගණක අපරාධ ජාලයක ප්‍රධානී සහ කෝටිපති.
1: හරි.
0: එයාව තමයි පැහැර ගැනීමකට ලක් වෙන්නේ. ඊට පස්සේ එයාව ඝාතනය කරලා එයාගේ සිරුර හදිස්සියෙම හම්බ වෙනවා පොලිසියට කරඳන පැත්තේ කැලෑවකේ. ඒ පැත්තේ මේ මම හිතන්නේ මද්‍රව්‍ය පරීක්ෂාවකට පොලිසිය යනකොට තමයි
1: හරි
0: ගල් ගොඩක් අස්සෙන් අතක් එළියට අවිලා තිබිලා ඒ ගැන හොයන්න ගියාම තමයි මේකේ සුළමුළ හම්බ වෙන්නේ.
1: හරි.
0: ඇත්තටම මේ පොලිසිය දක්ෂතාවයට හෝ හම්බෙන් දැකපු එකට ප්‍රතිචාර දක්වපු නිසා මේ කොහේවත් යන කුණ්ඩවාලයක් අපිට පත්වෙන එක නතර වුණා කියලා හිතනවා. මොකද මේ සම්බන්ධව චීනය ඒගොල්ලන්ගේ කන්සර්න් එක, ඒගොල්ලෝ අවධානයෙන් ඉන්න බව කියලා තිබුණා.
1: හරි.
0: අදාළ පුද්ගලයා ඔය කියන ජාත්‍යන්තර පරිගණක අපරාධ ජාලයේ ප්‍රධානියා හාවෝ පොන් අතුරුදන් වෙලා ඉන්නකොට කෙලින්ම චෝදනාව ආවේ අපිට මේ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන්න ඕනේ.
1: හරි.
0: මොකද උනේ කියලා බලන්න ඕනේ කියලා. හරියට මේක නිකන් අපේ රටේ කවුරු හරි කරපු අපරාධයක් ගන්නට වැටෙන්න තිබිච්ච නිකන් පොඩි තැනක්
1: එතන. හරි, ඕකේ. ඕනි තින්නේ අපේ රටේ දින වෙලා තියෙනවා.
0: දැන් මේ විස්තරය හොයාගෙන යනකොට මේ විදිහට පරිගණක අපරාධ වලින් ගරපු කෝටි ගාණක් සල්ලි බෙදා ගන්න මේ මාෆියා කණ්ඩායම් දෙකක් අතර පටන් ගත්ත ගැටුමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ඝාතනය සිද්ධ වෙලා තියෙන්නේ.
1: හරි.
0: දැන් ආයිත් පාරක් චීන අය කියලා තියෙනවා මේ කාටවත් අපහසුතාවයක් නොවන විදිහට චීන ජාතිකයන්ට මේකට සම්බන්ධ නැති චීන ජාතිකයන්ට අපහසුතාවයක් ඇති නොවන විදිහට මේ පරීක්ෂණ කටයුතු මෙහෙවන්න කියලා. මට තේරෙන්නේ නැහැ එහෙම කොහොමද මේ ඕනම මිනිහෙක්ගෙන් නිකන් ගිහිල්ලා එවතන තමුස අපරාධකාරීත්. ගා තමයි කියන්නේ. අපරාධකාරයා කියන්නේ ඔව් මං අපරාධකාරයෙක් මං මෙහෙන්න අපරාධයක් ඉන්න ගේමක් දීලා මේනෝ ගේමක් දීලා ගියා වෘද්ධේ වැලිකඩ ඉඳලා එළියට ආවේ කියලා කියන්නේ
1: නෑනේ.
0: සින්දුවල ඒවා කිව්වට ඇත්තට කියන්නේ නෑනේ. ඔව් ඇත්තම කියනවා සින්දුවලත් ඒවා කියන්න ඕනද කියලා මම
1: කල්පනා කරා කියලානේ.
0: ගේමක් දීලා ගියා වෘද්ධේ වැලිකඩ ඉන්න ලොකු සීන් එකක් වගේ නේ. ගේමක් දීලා වැලිකඩ ඉඳලා එළියට එනක මාර වැඩක් වගේ හැංගීමක් එන විදිහ නියල් තියෙන එක. ඒක නේ මම කියන්නේ.
1: හරි.
0: මේ අපි මීට කාලෙකට කලින් කිව්වා අපි පුදුම චීන ජාතික තොගයක්නේ මේ රටේ දකින්න. ඊට පස්සේ අපිට පලිම්පල කඩින් කඩ ආරංචි වෙනවා විවිධ වර්ගයේ පරිගණක අපරාධ සයිබර් අපරාධ වලට උඩගෙඩි දීපු සමහර කණ්ඩායම් එක පාර පොලිසියෙන් පැනලා 200 අල්ලගෙන රටින් පිටුවාල් කරන තැනටම අරන් ගිහිල්ලා තියෙනවා නේද?
1: Yes.
0: ඉතින් අපි පහුගිය දවස්වල ඔයාලට මතකද අපි කිව්වා මේක එක එක ජාත්‍යන්තර කණ්ඩායම් කල්ලිවල තිප්පලක් වේගෙන එනවද පොඩ්ඩක් අපිට එහෙම පොඩි කන්සර්න් එකක් තියෙනවා මේක න පොඩ්ඩක් බැලුවොත් හොඳයි වගේ එහෙම අදහසක් ඔයාලට මතකද අපි කාලෙක ඉඳලා කියාගෙන එනවා.
1: Yes.
0: දැන් මාර වැඩක් නෙමේ වෙලා තියෙන්නේ මේ වෙන වෙන රටවල් වල ආරවුල් සහ වෙන වෙන රටවල් වල ඉඳලා එන සමහර කණ්ඩායම් වල ඒ සාපරාදී පරිගන්න කොහොම මේව නිකන් මේ සාපරාදී ක්‍රියානේ.
1: ඔවුනේ.
0: මේ ක්‍රිමිනල් වැඩවලට නිකන් භූමිය වෙලා තියෙන්නේ අපේ රටද මට මේ හිතෙනවා. මුම් කිසිම බයක් නැතුව ඕන අපරාධයක් කරන්න මේක හොඳ රටක්.
1: ඉතින් ඒ වගේ මිනිස්සු රට ඇතුළට ඇවිල්ලාත් තියෙනවානේ නේ.
0: මේ ඇවිල්ලා මේ ජාත්‍යන්තර පරිගණක අපරාධ කණ්ඩායම් වල ප්‍රධානියා අපි මේ දැන් දන්නේ.
1: වෙල්කම් ටු ශ්‍රී ලංකා කියලා ඇවිල්ලා.
0: හා බේබී. දැන් උන්ගේ උන්ගේ වලිවලට
1: හරි
0: ඒවට නිකන් අපිත් නිකන් ඈඳෙන ගෑවෙන මට්ටමටත් අපේ නමත් නිකන් ඈඳෙන මට්ටමටත් එනවා. මොකද මුලින්ම සැකේ තිබුණේ මේක නිකන් කවුරු හරි මේ රටේ කවුරු හරි කෙනෙක් කරපු අපරාධයක් වගේ තමයි මුලදි නිකන් කතාව යන්න ගියේ.
1: හරි ඔකේ.
0: වෙලාවට මේක සොළුමුළු හොයාගන්න
1: පුළුවන් උනේ.
0: පුළුවන්කම ලැබුණා. දැන් මේ මලසිරුර හම්බ වෙලා පරීක්ෂණ හරිපාරි කරගෙන යන්න බැරි වුණා නම් බැරි වෙලාවත්.
1: හරි. අහක යන ප්‍රශ්නේ.
0: අහක යන කුණු ගොඩක් නිකන් අපේ ඔඩොක්කුවේ දානවා වගේ එකක්.
1: හ්ම් හ්ම්.
0: මේක තියෙනවා.
1: හ්ම්.
0: හැබැයි ඔයාට මම පුදුම කාරණාවක් කියන්න.
1: හරි ඔකේ.
0: ඔයා කියන්නේ මේ සිද්ධියෙන් පස්සේ මේ පහුගිය දවස් ටිකේම දිගටම පාරේ ඇඟේ හැපෙන ගානට දැකපු චීනු ටිකක පාටම නැති වුණානේ.
1: මේ හරි ගොඩක් ඉන්නවනේ
0: මේ හරි අම්බානක හිටියා. දැන් මං අද සහ පහුගිය දවස් දෙක තුනේ බැලුවා මේ හදිසියෙම නැහනේ. ඉතින් මම කල්පනා කරන්නේ මේ සහ චීනු ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා මොකද්ද හැටි කරන ව්‍යාපාර කියලා මම මේ බලන්නේ.
1: දැන් මොකද්ද ඔච්චර සංචාරය කරන එකත් නේ.
0: දැන් ආරංචිනවා සමහර තැන්වල ගොඩ නැගිලි පිටින් සමහර ජීන ජාතිකෝ අරගෙන තියෙනවා. අපාර්ට්මන්ට් එක දෙක නෙමෙයි ඒ මුළු බිල්ඩින් එකම අරගෙන තමන්ගේ වැඩ කරගෙන යනවා. අමල්ල මොකද්ද මේ එක සැරේම ආපු බූස්ට් එක?
1: සමහර රෙස්ටෝරන්ට් තියෙනවා චීන ජාතිකයෝ විතරයි යන්නේ.
0: ඉතින් මම කියන්නේ මේ සාමාන්‍ය අපේ මේ සාමාන්‍ය බුද්ධියට අපේ මේ සාමාන්‍ය දැනුමට අහුවෙන ඒවා අහුවෙන මිනිස්සු මේකේ නැද්ද? ඒව සම්බන්ධයෙන් මීට වඩා නිකන් බැහැලා වැඩ කරන්න ඕනයි. නැත්තම් ඒගොල්ලෝ දැක්කේ නෑ වගේ ඉන්නවද? නැත්නම් ඇත්තට මේගොල්ලෝ දැකලා නැද්ද?
1: ඔව් දැකලා නැද්ද දන්නේ නැනේ.
0: අන්න ඒකයි. පොඩ්ඩක් කල්පනා කරන්න දැන් මේ උදේට එද්දී අපි නිරන්තරයෙන්ම දකින්න දර්ශන මේවා. අසාමාන්‍ය විදිහට චීන ජාතිකයෝ ඉන්න අපි දකිනවා. ඒගොල්ලෝ බෙල් එක එක පටි ජාති දාගෙන එක එක ඩෙන්ටි කාඩ් දෙල්ලගෙන අපි දන්නවා සංචාරයට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා. සංචාරයට ආපු මිනිස්සු කවුද කියලා අපිට හොයාගන්න එතර අමාරු නෑනේ. ඒ මිනිස්සු වටපිට බලවල බෑග් කෙල්ලගෙන මේ රෙස්ටෝරන්ට් දිහා බලබල අපේ සංචාරයට ඇවිල්ලා තියෙනවා. මේ සංචාරයක් නෙමෙයි.
1: අපි වගේම හැසිරෙනවා.
0: අපි වගේම මේ බෑග් කරගෙන මේ මොකද්ද වැඩක්?
1: වැඩට යනවා.
0: අපිට ප්‍රශ්න තියෙන්නේ වැඩේ මොකද්ද කියලා දන්නේ නැති.
1: අනත් බෑනේ. ජොබ් එක මොකද්ද කියලා?
0: දැන් ওই ඝාතනයේ වෙච්ච අපරාධ කල්ලියේ පරිගණක අපරාධ කල්ලියේ ප්‍රධානියාට දෙන්නේ කෙන්ද කියලා තියෙනවා මේ පෝට් සිටි එකේ මාළු බාන්. අර පාලම උඩට. එතෙන්දි තමයි යාළුවෝ දෙන්නෙක් විදියට ඇට් කරලා තියෙන්නේ. ඇත්තටම එයාට විරුද්ධ මාෆියා කල්ලියේ සමාජිකයෝ දෙන්නේ. මේක අදයිය වැඩකුත් නෙමෙයි. මේක දවසෙන් යාළුවුණා වෙන්න බෑනේ.
1: ඕ කාලයක් තිස්සේ ගහපු ප්ලෑන්
0: එක. කාලයක් තිස්සේ ගහපු ප්ලෑන් එක. එතෙන්දි තමයි මේ පැහැර ගැනීම සිද්ධ වෙලා තියෙනවා කියලා කියන්නේ. දැනට දෙතුන් දෙනෙක් අත්තරංගෝට aran තියෙනවා. දැන් පරීක්ෂණ පවත්වගෙන යනවා. ඉතුරු අයව අත්තරංගෝට ගන්න. මෙයක් උන්ගෙන් සාක්ෂි ගන්නත් අමාරුයි. කතා කරන්නේ මැන්ඩරින්.
1: ඕ ඒකන
0: නේද? ඉංග්‍රීසි ටිකත් අපි කතා කරගන්නේ පට්ට අමාරුයි. කතා කරපළකෝ දැන් මැන්ඩරින්.
1: මම අර කරදරයක් වෙගෙන එන්නේ නේ.
0: පොඩ්ඩක් ලොක්කා පොඩ්ඩක් ඇහැ ඇරලා බලන්න. මේ සමහර ඒවා අනේ සංචාරක ඇවිල්ලා පුදුම විදිහට කියලා හිතන් හිටියට මට නම් හිතෙන්නේ සංචාරක නෙමෙයි කියලා තමයි හිතෙන්නේ.
1: ඒක නම් ඇත්ත.
0: නිකං කේ මෝඩ අපේ තියෙන මෝඩ දැනුමින් මේ කියන්නේ. අපිට තියෙන මේ මෝඩ දැනුමින් මේ කියන්නේ. අපිට වඩා ගොඩ මොළියේ තියෙන අය මේ ගැන අවධානය යොමු කරයි කියලා අපි හිතනවා.
1: හරි.
0: හොඳම දේ තමයි අර කියප එක. හිටි ගමම්ම මෙතෙක් කල් මේ පෞද්ගල සතියකට කලින් දැකපු මේ මහ විශාල චීන ජාතික එක පාටම නිකන් හොරු වරන් ගියා වගේ වුණානේ. ඒ මොකද ඒ?
1: ඒ ඇත්තෝ කියන අදුදේ මම සමහර උදේ එනකොට දකිනවා. අදුදේ දැක්කේ නැහැ.
0: කොච්චර දකිනවද? කිසි කෙනෙක් නැහැ.
2: අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් කිව්වා.
0: දැන් ඔය කට අරන් කල්පනා කරන ෂෝක් එකට. කටේ වැතුල දින ගාන්ටාරේ වගේ මේකත් තේරෙනවා. මොකද්ද?
1: මේ
0: වගේ නීචයක් වෙනවා මේක කොට දාන්න බෑ.

0: ඉතින් සොඳුරියෝ
1: මම පාන්දරට කෝල් කරන කොට වේටින් ඇයිද සොඳුරිය
2: මම කතා කරන මේ දවස්වල ඉංජිනේරු අයියා කෙනෙක් එක්ක චුට්ටක්
1: මම පාන්දරට කෝල් කරන කොට වේටින් ඉන්නේ ඇයිද සොඳුරිය
2: ඒක යන්නේ අපි කතා කරන්නෙම අරවින්ද මේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන
1: මම නෙමේ හස්බන්ඩ් හාන සොඳුරිය
2: නේද අපි මේ එහෙම යාළුකමක් නෙමේ
1: ඉල්ලං කන්න හදන වාද උමත් සුදුරිය
2: මෙයාගේ ගහනවා වෙලාවකට දකුණු ආසියාවේ තියෙන ප්‍රථම ඇලුමිනියම් රිලේටඩ් නොලෙජ් හබ් එකට ගිහිලා තියෙනවාද කියලා එයා එතකොට කියනවා ඔව් මම ගිහිලා තියෙනවා ඒක ඇලුමෙන්
1: පාන්දර හතරට කතා
2: කරලා ඊට ඇලුමිනියම් ගැන කතා කරනවා එයා ගොඩක් සතුටුයි මගේ ඇලුමිනියම් සම්බන්ධ නොලෙජ් එකට දැයා හෙව මගෙන් ඔයා මොනාද සාමන වගේයක් හදනවා නම් මොනවද දැන් ගන්න ඇලුමින් මම ඊට පස්සේ ඇලුමෙන්ක්ස් තමයි මම නම් දාන්නේ ඉතින් ඒක
1: කොහොමද පාන්දර හතරට කතා වෙන දේවල් නැගිටගෙන
2: හතර තුනේ ඉඳන් දුක
1: තුනේ ඉඳන්
2: හරිද
1: නොලෙජ් හබ් එකට යන්න තමයි යන්නේ මිනිහම ගෙනියන්න වෙනවා නොලෙජ් හබ් එකට ඔක්කොම ඉස්සෙල්ලා මෙහෙම මිනිත්තු ඉන්නවා
2: අපි දවසකුත් දාගත්ත ගිහිල්ලා බලන්න ඕනි කියලා එක්ස්පීරියන්ස් කරන්න ඕනි කියලා
1: මට හස්බන්ඩ් පොඩ ලයින් එකට අරන් දෙන්නකෝ නොලෙජ් හබ් එකට ගෙනියන්න පස්පන්නත් ගෙනන්න නොලෙජ් හබ් එකට මොලේ ඇත්තම නෑ වගේ මට පේන්නේ මේ මේ ආන දේවල් කට ඇරලා ප්‍රසිද්ධිය කියනවනේ පාන්දර තුනම අට කතා කරලා
2: අයියෝ
1: ඉංජිනේරු එක්ක කහනොල් නොලෙජ් හබ් එකට ගෙල දෙනවා හොඳයි අනේ හොඳ අනේ මං මම අනේ හොඳයි

0: සම්බන්ධෙන් ගොඩාක් විස්තර කරුණු කාරණා දැනගන්න පුළුවන්. හැබැයි ඔබට තනියම ඒ ගැන හොඳ නොලෙජ්
1: නැහින දෙහින ගාලේ තරණේ රුනි මර මිනිහා බලාගෙන පොඩ්ඩක් ඉන්න විදියක් බලාපල්ලා. ඔය මිනිහා තෙලෝල දැම්මොත් එහෙම තරණේරුවක් දාගෙන තමයි ඉන්න වෙන්නේ අන්තිමට. තරණේරු.
0: අයියෝ ඉතින් කොහොමද කියලා.
1: තරණේරු නෙමෙයි කටට කොණ්ඩි පට්ටමක් දාගන්න. වයිතර
0: මේ කකරි කසාද බඳින මොකක්
1: එහෙම ගන්න. කසාද බඳින්නේ නැහැ මේ වයිසෙ මොන කසන්නද මේ පොණ පොණද මේ කිය. මොන තරණේරුවක්ද මේ කිය.
0: හරි පරණ මිනිසුනේ.
1: පන්නන මිනිත්තු. පන්නන මිනිත්තු.
0: කාටද බොයි කෙනෙක් එක
1: කතා කරන්න විදියන්නේ.
0: සිතානේ කසාද බඳින්න.
1: කසාද බඳින්නේ නෝ කියලා.
0: අයියෝ.
1: අයියෝ අයියෝ.
0: අපි මේ කතා
1: කරලා තියෙන්නේ ඇලුමෙක්ස් ගැන.
0: අපි මේ කතා කරන්නේ බිල්ඩින් සිස්ටම්.
1: බිල්ඩින් සිස්ටම් ගැන කතා කරලා තියෙන්නේ.
0: ක්වොලිටි ප්‍රොඩක්ට්ස් ගැන.
1: ක්වොලිටි ප්‍රොඩක්ට්ස් ගැන කතා කරලා තියෙන්නේ. අන්තිමට අපිට යන්නේ නෑ ගෙවල නඩු විසඳන්න. මේ කියන්නේ.
0: අතරම මම හරි ආසයි.
1: ඉංජිනේරුවත් එක්ක කතා කරන්න ඕනේ. ඔය හැටියට මේ ඇලුමෙක්ස් එක ඔය නොලෙජ් හබ් එක බලන්න යන්න. ඔය ඉංජිනේරුවත් කතා කරන්න තමන් තනියෙන් ඉල බලාගත්ත හැකි ඕක.
0: හියයි කොහොමද එක්ක තමයි.
1: අනම්මු
0: ජයරත්න
1: ඔබට ඇලුමිනියම් ගැන කිසිම අදහසක් තිබිලා නැහෙනේ
0: කියලා. ඔව් ඒක ඇත්ත. අපි ඇලුමිනියම් ගැන දන්නේ මොනවද කියලා හිතේ. ඔය හට්ටි මුට්ටි විතරයි දන්නේ අන්තිමට.
1: හට්ටි මුට්ටි මෙතන නෑනේ මිස්.
0: නෑ මෙතන නෑ අපි දැනන් ඉඳලා තියෙන හට්ටි මුට්ටි විතරයි.
1: නෑ නෑ ඊට වඩා නම් මම ඔයා ගැන අපි දන්නේ නෑ මිස්. ඊට වඩා නම් සාමාන්‍ය මිනිස්සු දැනන් ඉන්නෝ. ඒ මිස් කොච්චරවත් දොරවල් ජනෙල් කබඩ් දරෝ මේ ඔක්කොම හදලා තියෙන්නේ. ඒත් වලම් මුට්ටි දිග ඇරලා තලලා හදපුවා නෙවෙයි මිස්. ඒකනේ.
0: අයි තරහින්
1: කතා. තරහින් නෙමෙයි මට මෙහෙම නෙමෙයි මට තරහා ගිහලා තියෙන දැන් මේ. මට මෙහෙම නෙමෙයි මට ඔයාට කියන්න ඕනේ මේක මෙහෙම නෙමෙයි. මේ රේඩියෝ එකේ මීට වඩා කියන්න. ඇලුමෙක්ස් එකේ තියෙන මිස් කොහොමත් වලම් මුට්ටි ඇතිලි නෙමෙයි තියෙන්නේ.
0: නෙමෙයි ඒක අපි අනිවාර්යෙන් දන්නවා.
1: ඇලුමිනියම් බිල්ඩින් සිස්ටම්ස් වලට ගේනකොට මොනවද කරන්න පුළුවන්? ඔයා හිතනවට වැඩිය ගොඩාක් දේවල්.
0: Yes.
1: ඇලුමිනියම් ඇප්ලිකේෂන් ගොඩාක් තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ.
0: Yes.
1: ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ වෙනදට වඩා 100 ගුණයක් වේගවත් කරන්න මේ ප්‍රොඩක්ට්ස් වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. මොකද මේවා දාලා බලලා හරිද හොඳයිද බලන්න දෙයක් නැහැ. දාලා බලලා අවුරුදු ගාණක් ටෙස්ට් කළා.
0: හරි.
1: මේක දාන්න වරදින් නැහැ කියලා සර්ටිෆයි කරපු ප්‍රොඩක්ට්ස් තියෙන තැනක් තමයි ඔය ඇලුමිනියම් නොලෙජ් හබ් එක ඇලුමෙක්ස් එකෙන් කරන.
0: හරි ඕකේ.
1: එතනට ඔබ යන්නම ඕනේ. ජීවිත කාලේ එක සැරයක් හරි එතනට යන්න ඕනේ.
0: හ්ම්. ඔව් ඔව්.
1: ජීවිත කාලේ එක සැරයක් හරි එතනට යන්න. ගිහිල්ලා ඇහෙන් දැකලා අදහසක් තියාගන්න. ඒක දැන් ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. හෙට ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි
0: අනිද්ද ඕන වෙයි.
1: හ්ම්. අනිද්ද ඕන වෙන්නේත් නැහැ.
0: අවදාන දවසක ඕනි වෙයි ඔබට.
1: තුම කරදරයක් වුණා නැත්තරම් මගේ කතා මගේ කතා මේ මාර ප්‍රශ්නයක් නෙති.
0: හරි. කවදාද දවසක අනිවාර්යෙන් ඕනි වෙයි. ඒ නිසා ගිහිලා බලන්න ඇලුමෙක්ස්.
1: ඇලුමෙක්ස් නොලෙජ් හබ් එක බලන්න. හ්ම්. හා. ඇලුමෙක්ස් හා. හා.
0: හෝ හා හෑ හෝ හෝ
1: අපි පහුගිය දවස් ටිකේම කතා කර කර හිටියේ ඔන X9D ගැන නේද?
0: හ්ම්
1: හ්ම්. ඒක 144000 ගානක් වගේ 40 49000 149000 ගානක් වගේ වුණා.
0: ඔව්.
1: හරිද?
0: හරි.
1: සමහර මිනිස්සු හිතනවා ඉතින් එක ගන්න නම් තව ටිකක් කල්යයි. ඔන ෆෝන් එකක් ගන්න ටිකක් කල් නෑ. ඔබට රුපියල් 5000ක් තියෙනවා නම් සිංගරකට ගිහිල්ලා ඔබට ගන්න පුළුවන් ඔන X5D කියන ෆෝන් එක. X5D කියන ස්මාර්ට් ෆෝන් එක. මේක 4GB RAM තියෙන 64G ස්ටෝරේජ් එකක් තියෙන mAh 5260ක බැටරියක් තියෙන. ඒ කියන්නේ ෆුල් ඩේ වැඩ කරන බැටරියක් තියෙනවා කියන එකනේ මේ කියන්නේ. 5260ක් කියන්නේ ෆුල් ඩේ තියෙන බැටරියක්. 13 megapixel main camera එකක් තියෙන. ඒකට AI features ඇවිල්ලා තියෙන. දැන් මිනිස්සු කැමරාව විතරක්

0: නෙමෙයි AI ෆීචර්ස් තියෙනවද කියලා බලනවා.
1: හරි.
0: සමහර AI ෆීචර්ස් වලින් පුළුවන් ඔබ ගන්න පින්තූරේ ලෝකේ ඒ විදිහට ගත්ත තවත් පින්තූරත් එක්ක ඒ මොහොතේම මැච් කරලා ඒ පින්තූරේ තියෙන හොඳම ලක්ෂණ ඔබේ පින්තූරට ඈඳලම ගන්න. නැත්තම් පස්සේ ඒ වගේ දේවල්
1: එකතු
0: කර ගන්න. නැත්තම් ඒ ගානට ලයිටින් එන්හෑන්ස් කර ගන්න. කොම්පොසිෂන් එක ෆොටෝග්‍රාෆ් එකේ හදා ගන්න. ඒ ඔක්කොටම AI එක මාර සපෝට් එකක් දෙනවා. ඉතින් AI ෆීචර් එකත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ සෙල්ෆ් කැමරාව, වීඩියෝ කෝල් සරවම ඔක්කොටම සපෝට් කරන්න. මේක 58,999 මේ ෆෝන් එකේ ගාන. ඉතින් රුපියල් 5000 ඉඳලා ඔබට ගෙවාගෙන යමේ හැකියාව සිංගරකින් දීලා තියෙනවා. තව ෆෝන් එකක් තියෙනවා. ඒක Honor X5D එකේ ප්ලස් කියලා වර්ෂන් එකක් එන එකක්. මේක සාමාන්‍ය රුපියල් 5500ක් වගේ මාසයකට ගෙවන්න පුළුවන් නම් මේකත් අරන් යන්න පුළුවන්. ඒක පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ලොකුම වෙනස තමයි ස්ටෝරේජ් එක. අර 5X X5D එකේ වගේ 64 නෙමෙයි X5D Plus එකේ ස්ටෝරේජ් එක GB 128ක්. අර වගේ දෙගුණයක්.
1: ආ ඔකේ.
0: කැමරාව මෙගාපික්සල් 50ක්. ඩිස්ප්ලේ සයිස් එක නම් දෙකේම වගේ එකයි. මේකෙත් කියන්න ඕනේ ස්ක්‍රීන් එකේ රිෆ්‍රෙෂ් රේට් එක 90Hz. විශ්වාස කරන්න අලුතෙන් එන ටීවී වලත් ඉඳලා හිටලා තමයි 90Hz
1: එන්නේ.
0: ඒ ඉතින් මොකද්ද මේ හර්ට්ස් ගානෙන් අපිට ඇති වැඩේ? ගේම් එකක් ප්ලේ කරද්දි ලැග් වෙන්නේ නැතුව ඊළඟ පින්තූරේ ඊළඟ පින්තූරේට යනකොට නිකන් හිර වෙලා යන්නේ නැතුව ස්මූත්ලි ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට චිත්‍රපටියක් බැලුවත් ගේම් විශේෂයෙන්ම ගේම්ස් වලදී තමයි ෆ්‍රේම් රේට් එක වැඩියෙන් මිල්ලන්නේ. ඒක හොඳටම ඩිස්ප්ලේ එකේ වැඩ කරනවා. 90Hz කියලා කියන්නේ ඇත්තටම මේ වගේ බජට් ලෙවල් එකේ ෆෝන් එකක තියෙනවා කියලා කියන්නේ. ඔබට හිතා ගන්න පුළුවන් ඔන කොහොමද ටෙක්නොලොජි කියන එක මිනිස්සුන්ට කොච්චර ජෙනරස් විදිහට ඒගොල්ලන්ගේ නිකන් මූලික ලෙවල් එකේ ෆෝන් එකක් උනත් බෙදලා දෙනවද කියලා. ඇත්තටම නිකන් අර මිනිස්සුන්ට අවශ්‍යම ටෙක්නොලොජි එක ගාන පෙන්න කේවල් කරන ක්‍රමයක් ඔන ළඟ නැහැ. මේ ෆීචර්ස් ටික දෙන්න ඕනේ. ගේම් එකක් ගහන්න ඉතින් අර ලොකුම ලෙවල් එකේ ෆෝන් එකක් ගත්ත මිනිහට වගේම එන්ට්‍රි ලෙවල් එකේ ෆෝන් එකක් ගන්න කෙනාටත් ආසාවක් තියෙනවානේ. ඒ හැම එකක්ම ලස්සන ෆොටෝ එකක් ගන්න ආසාවක් ඒ මිනිසුන්ට තියෙනවා.
1: හරි.
0: ඒ වගේ බේසික් මිනිස්සු හැමෝම ඉල්ලන ෆීචර්ස් ටික ගාන ප්‍රශ්නයක් නැතුව හැම වෙලාවෙම ඕන ඒගොල්ලන්ගේ කස්ටමර්ට දීලා දෙනවා. මම ඒක හරිම ලස්සන හරිම හොඳ ක්වලිටි එකක් විදිහට තමයි මන්නම් ඒක දකින්නේ.
1: අපිටත් හිතන ඒගොල්ලන් ගෞරව කරන්න ඒගොල්ලෝ අපිට දෙන්නේ.
0: ගෞරව කරන්න ඕනේ MS කියලා ෆෝන් එකක් ගන්න ඕනේ.
1: නෑ මගේ ඕනම් බෑන් එකේ
0: නම ගෞරව කරන්න ඕනේ නෑ. සිංගර් එකට ගිහලා ෆෝන් එකක් ගන්නකො විශේෂ ගෞරවයක් ඕනේ නෑ.
1: ගෙවන්න ගන්න පුළුවන්.
0: ගෙවන්න ගන්න පුළුවන්.
1: අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අරවින්ද අපේ ලස්සන පුරුදු තියනවානේ. අපේ ගෙදරට එන මිනිස්සුෙකුට අපි කවදාවත් ඒ උගුරක් දෙන්නේ නැතුව ගෙදරින් එළියට යවන්නේ නැහැ. ඒ මනුස්සයා මේ හදිස්සියේ
0: කවුරු ගැනද මේ කියන්නේ?
1: හදිස්සියේ ඇවිල්ලා වචනයක් දෙවක් කතා
0: කරා. ඕගොල්ලෝ ගැන නෙමෙයි කියන්නේ.
1: අපි ශ්‍රී ලාංකිකයෝ. මම ශ්‍රී ලාංකිකයෝ. සෝරි මට තේ ඩුවල් සිටිසන් තියෙන උනාට මම මෙහෙනි
0: බෝන්. කොයි ඩුවල් සිටිසන්ද?
1: මෙහෙනි බෝන්.
0: මොන බෝන්ද?
1: මෙහෙ බෝන්. මෙල් බෝන්.
0: මේ
1: ඉතින් එතකොට අපි
0: ඩුවල් සිටිද?
1: අපි තේ
0: මැඩගස් කරලා තියෙන්නේ. අනේ
1: ගොඩාක් පර්සනලිව මම කතා කරන්න කැමති නැහැ අරවින්ද. ඒ කියන්නේ
0: මම ඩෝල් සිටිසන් තියෙනවා කියන්නේ පර්සනල් නෙමෙයි. ඒක පබ්ලික් මොන හරි ইনফরমේෂන්
1: එකක් නෙමෙයි. USA බලකරලින්ද කියනවා USA. හරි.
0: ගිහලා තියෙන කුවේට් වලට විතරයි. USA වල ඩෝල් සිටිසන් තියෙනවා.
1: තාම ගියේ නැහැ ඩෝල් සිටිසන්.
0: ඩෝල් සිටිසන් තිබ්බට ගිහිල්ලා නැහැ.
1: හොඳයි පුතා.
0: හොඳයි පුතා මාත් ආසනේ. මමත් ආසනේ මේ වහන්ගින්.
1: ගෙදරට එන එක්කෙනෙකුට තේ උගුරක් නොදී මේ පොඩි වැඩකට ඇවිල්ලා නිකන් ගෙදර වැරදිලා එනවා ගෙදරට අපේ සමහරක් වෙලාවට මේ මේ ගුණසිංහලයි ගෙදරද කියලා අහගෙන එනවා. අපි මුණසිංහලයි. අපි කියනවා නෑ නෑ. ඊපස්සේ
0: අතේ පාර්සලයක් තියෙනවා නම් ඔව් ඔව් කියනවා.
1: මේ අපි කියන එන්න එන්න තේ
0: බිලා බිස්කට් වගේ මොනා හරි තියෙනවා නම් ඔව් ඔව් ඔව් ගුණසිංහ ගුණසිංහ
1: තේ බිලා කියලා ටග්ගල අපේ අම්මට ඒ ගතිය මාර විදිහට පිටලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතනවා කොහෙන්ද මෙච්චර ඉතින් කිරිතේ එකක් හදන්න කොහෙන්ද මෙච්චර සල්ලි අද කාලේ කිරිපිටි පැකට් එක ගන්න බැලුවම තේරෙනවා ටිකක් සැරට එක දැනනවානේ. හැබැයි පැල්වත්ත කිරි ගන්න ඔබ ඒක ගැන දන්නවා. පැල්වත්ත කිරි
0: මා අපිට නම් එහෙම දැනෙන්නේ නැහැ. අපිට ඉතින් අර සල්ලි භාගෙ තියෙන නිසා ඕගොල්ලන්ට ඇත්තම දැනනවා ඇති දැනනවා ඇති මම නැහැ කියන්නේ දැනනවා ඇති දැනනවා ඇති ඉතින් දැනනවා ඇතිනේ. දැන් තම අම්මට කිව්වේ දැනනවා කියලා.
1: හරි
0: දැනනවා. මොකද අදිස්සිය දැනනවා
1: තෝ කියන්නේ. දැන් අපි
0: හිරිවැටලද
1: මේ ඇත්තට පැල්වත්ත කිරි ගන්නේ
0: අපිට සල්ලි තියෙනවා ගම මාට හිරිවැටලා කියලා වැඩක් දැනෙන්නේ නැතුව ගියානේ.
1: අනේ මට ඕනේ මටත් සල්ලි තියෙන
0: නෑනති මොකද
1: කරන්න
0: ගැන කිරිතයක කමරුවෙන් දෙනා මේකුට
1: අමාරුවෙන් හරි දෙනවා හැබැයි ඉතින් එච්චර අමාරුවෙන් දෙන්න ඕනේ නෑ පැල්වත්ත කිරි මාකට් එකේ අඩුම ප්‍රයිස් එකට තියෙනවා ග්‍රෑම් 400 පැකට් එක නිකන් ගිහිලා බලන්න පැල්වත්ත බට එක ගන්න අනිත් බට එක පොඩ්ඩක් බලන්න ගාන කොයිව පැල්වත්ත බට එක අඩුයි ඒගොල්ලගේ යෝගට් එක ගත්තාත් ඒගොල්ලගේ අයිස්ක්‍රීම් ගත්තාත් තව ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා ඒ මොනවා ගත්තත් ගානින් ඔබට සාධාරණේ කරලා තියෙනවා අර රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනවානේ ඒ නිසා තමයි වාසිය පැල්වත්ත වලට දෙන්න පුළුවන් ඉතින් එක පැල්වත්ත ගැන ආරංචිය ඊට පස්සේ මේ සතුසු මෝටර්ස් වල අපි අර කියන්නේ තාම අර 100% ඩිස්කවුන්ට් එක දෙන ඒ විස්තරේද
0: ඒක ප්ලෑන් කල්ල තියෙනවා ජූලි අගෝස්තු බගට සැප්තැම්බර් මාසේ වෙනකම්ම ඒක ඉස්සරහට යන්න ඉඩ තියෙනවා දැන් බේසික් දේවල් ටික නම් පොඩි තැනකට අපි ගෙන්න ගත්තා හරිද බේසික් දේවල් ටික හරි ගැන මිනිස්සුන්ට පොඩි අදහසක් තියෙනවා මේ තමන්ගේ විසුසු වාහනේ හැම තැනම දාලා අබන්ද එක පොඩ්ඩම් ටිකක් හිතට හරිනෑ
1: වගේ
0: අපිකට හේතුවක් කිව්වා
1: හරි
0: සමහර වෙලාවට ඔබේ දාන ගරාජ්ජිගේ බාසුන්නේ ලෙඩේ කොතනද හරියට තියෙන්නේ කිව්වොත් හදන්න දන්නවත් ඇති. නමුත් අලුත් වාහනවල හැම කෑල්ලටම තට්ටු දදා හැම කෑල්ලම ගලෝ ගලෝ ඔහොම එක්ස්පෙරිමන්ට් කරන්න වෙලාවක් මම දන්න විදිහට ඔබට නෑ වාහන අයිතිකාරයා විදිහට. හරි. ගොඩක් වෙලාවට අලුත් වාහනවල ටෙක්නොලොජි එකේ ඉස්සරට වඩා යම් යම් වෙනස්කම් තියෙනවා. කොච්චර කිව්වත් තියෙනවා.
1: ඔව් ඒක හරි.
0: ඒතකොට සමහරවිට බාසුන් නැහැගේ දැනුම භාග විට මදි වෙන්න පුළුවන් මේ වැඩේට. දැනුම තිබ්බත් ප්‍රශ්නයක්
1: තියෙනවා.
0: ඉසුසු වාහනවල තියෙන සමහර කෑලි දිනවා. ඒවා ගලවන්න විශේෂයෙන්ම ඉසුසු කම්පැනියම හදනවා ඒකටම හරියන ටූල් එක.
1: හරි. ඕකේ.
0: ඒ ටූල් එක නැතුවත් ගලවන්න පුළුවන් ලු හැබැයි ඩැමේජ් කරන්න ඕනලු සිස්ටම් එක. ඒ ටූල් එක තිබුණොත් බටර් වගේ ගැලවෙයි.
1: හරි ඕකේ.
0: හරිද? ඒ කෑල්ල අලුතෙන් දානකොටත් ඒ ටූල් එක ඕනේ. ගලවනකොටත් ඒ ටූල් එක ඕනේ. ඒ ටූල් එක නැතුවත් සමහර අය ගලවන්න ට්‍රයි කරලා තියෙනවා. එතකොට වටේ පිටේ තියෙන තව ඒවට ඩැමේජ් වෙලා තමයි අරක ගැලවෙන්නේ. ඒක ඔබට කමක් නැත්නම් ඔබ ඕන ගරාජ් එකකට දාන්න එහෙම අපේ ඉසුසු වාහනේ සල්ලි දීලා ගත්තේ ඔබ. ඒකේ ඔබේ නමට තියෙන්නේ ඔබේ කම්පැනිට අයිති. ඉතින් ඔයා දන්න බාසුන් නැහැ. ඒ බාසුන් නැහැ. මුළු වාහනේටම තඩි බාලා හරි කමක් නැහැ. ගලෝන එක කොහොම හරි ගලව ගන්නවනේ. ඉතින් අපිට ඕන නම් අපි දානවනේ කියලා නම් හිතන්නේ එහෙම අවුලක් නැහැ. සමහර අය දැන් මම එහෙම කැමති නැහැ. එහෙම නිකන් මක බාස් වැඩ කරනවා.
1: අනේ මමත් කැමති නැහැ.
0: ඔව්. හරි ටූල් එක තියෙනවා නම් ගලවන්න බාසුන් නැහැ. බැරි නම් දෙන්න අපි කම්පැනි දාලා ගලවමු. හරි. ඉතින් බාසුන් නැහැ ඇහුවොත් ඔව් තියෙනවා. එහෙම තියෙන විදියක් නැහැ. මොකද දන්නවද? ඒ ටූල්ස් ටික එවන්නේ අනිවාර්යයෙන්ම ජපානෙන් එවන්නේ. ඒගොල්ලන්ගේ බලයලත් නියෝජිතයට විතරයි. කවුද ඒගොල්ලන්ගේ බලයලත් නියෝජිතය? ඉසුසු වාහනවලට සතුස මෝටර්ස්. එතකොට ඒ වගේ ස්පෙෂල් ටූල්ස් ටික සතුස මෝටර්ස් එකේ විතරයි තියෙන්නේ.
1: හරි.
0: මේ ඔය කොයිද ඔය කියන්නේ ඔය ගොඩාක් ඔය වාහන ගලවන කැලි ඔය තියෙන්නේ කොයිද අපිට කියන්නේ පංචිකාවත් ඇවිදලා ඒ ටූල්ස් හොයන්න බෑ ඒවට එවන් නෑ ඒ ටූල්ස් ඒවා කොහෙවත් නෑ ගන්න ගිහිල්ලා එවනම් ඉසුසු කම්පැනියෙන් ජපානෙන් ගන්න ඕන
1: හරි
0: ඒකක් අනිත් එක තමයි
1: මේ දවස්වල තියෙන විශේෂ වැඩේ
0: ඔබට මොකක් හරි රිපෙයා එකක් මොනවා හරි සර්විස් එකක් මොනවා හරි මොකක් හරි චෙක් කරගන්න වාහනේ කාලයක් තිස්සේ එක මොකක් හරි බල්බ් එකක් පත් වෙන මොකද්ද මේ වෙලා තියෙන්නේ එහෙමම තියෙනවනේ. ඉතින් ඒ නඩත්තු කටයුතු ටික හරියට කරගන්න ඔබට ආරාධනා කරනවා සතස මෝටර්ස් එකෙන්. නිකන් නෙමෙයි. ඒගොල්ලෝ කියනවා අපිට කතා කරන්න. කතා කළා ඔබේ වැඩේ මොකද්ද කියලා කියන්න. ඔබ වැඩේට වාහනේ දාන්න කලින් අපි ඔබට කියනවා ඔබට ඩිස්කවුන්ට් එක කීයක් හම්බ වෙනවද? 25%ක්ද 50%ක්ද 75%ක්ද නැත්නම් 100%ක්ම ඩිස්කවුන්ට් එක හම්බ වෙනවද කියලා. අපි වේලසනීම ඔබට කියන්න කැමති. මේ සතස මෝටර්ස් කියන්නේ.
1: හා ඕකේ.
0: ඊට පස්සේ වාහනේ දාන්න. ඉතින් 0.77025 225 225ට කතා කරන්න. 0.77025 225 225ට කතා කරන්න ඕනේ.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අම
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගම
2: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited with
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම
4: සම්පිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් කොකාකෝලා ඉතිරි රුපියල් 150යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි කාගිල්ස් ෆුඩ් සිටි
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
6: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
7: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
8: අපට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
9: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.
11: No limit sale එක ආයෙ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70%ක් දක්වා mega discount. මේ chance එක ජූලි 10 සිට 31 දක්වා no limit ශාඛාවන් හා no limit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
15: Big big

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු.
1: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111 888 666
2: Finishing Vahalak Lesa Color Up Blow Vajabena
3: Sit Pedagani Kal Pavati අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
4: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 0114 667 222 අමතන්න

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අම ඉදිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාර්ක රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility
1: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඬ බලාගන්න.
2: හදිස්සියට එහෙ මෙහෙ තියන්න පාරතරම්.
1: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම. අමතන්න 0115 880 400. LOLC රන් සවි රන්මය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
3: ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: ගෙදර ෆිනිෂින් වැඩවලට රැල්ලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්.
4: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
6: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 0.14 0.14

0: දොරවාසා.
1: මම මේ අවශ්‍යම ඔෆිස් එකේ
0: ඩොකියුමන්ට්. මාදේ දොරවාසා. දොරවාලා
1: වෙන්නේ.
0: නෑ දොර වැහුවා.
1: මගේ
0: සද්දේ මෙච්චර වට අහන්න ආසයිද? මේ තරම් ලොකු සද්දයක් අහන්න ආසයිද මගේ?
1: අනේ sorry levels.
0: Okay. මට වඩා කෑවල. ඔයාව ලෙවල් කරන්න තමයි හිටානින්දට වෙන්නේ මට.
1: අයියෝ ඔයාව අස් කරන්න කියලා තිබ්බ අර documents ටික මම කතර දාලා වෙලා. Oh my gosh.
0: ගොන්නමකු ගෑනිය. පස්තාව දීපු විනාගරත්තාව නැති කරලා දැන් කතා කරන්න. ඉවර වුණා. අන්න ඉවර වුණා.
1: නාට්‍ය.
0: නාට්‍යම ඉවර වුණා. පණ ගියා.
1: දැන් ඔයා බලනවා මොකක් හරි ඩ්‍රාම එකක් බලනවා. ඒ ඩ්‍රාම එකේ ඉන්න නළු නිළු කවුරු හරි ඉන්නවා නිකන් ඒකේ විලන්ගේ චරිතයක නපුරු චරිතයක. එයාගේ ඇත්ත ජීවිතේ ඒකද? එයාගේ ඇත්ත ජීවිතේ ආ විලන් කෙනෙක්ද?
0: ඔව්.
1: ඕනේ මේ නෑ මේ ස්ක්‍රිප්ට් එකට. දැන් මගේ මං
0: හදාගත්තා. ඔයා මේ මිනිසුන්ට එනම් ගිහලා තියෙන්නේ මාව මේ සවුත්තු කරනවා මේව ඇත්තටමයි කරන්න කියලා. ඔය වත්තවටේ මිනිසුන්ට ගිහලා කියලා
1: තියෙන්නේ. නෑ
0: නෑ. ඔයා එතෙන් දින නිකන් එන එළිය ගිහලා එන අහිංසක චරිතයක් රඟපාන. දැන් මේ වෙනම චරිතයක් රඟපාන මොකද?
1: මම මිනිසුන්ට එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. මාව සවුත්තු කරනවා මං මේකට මං පරිගන්නවා කියලා කියලා තියෙන්නේ. නැතුව මම වෙන එකක් කියලා නෑ. පරිගන්න.
0: එහෙමද?
1: ආ මං අරම කියන්නේ
0: නෑ. පරිගන්නවා කියලා
1: කියන්නේ. මට මේක ඔයෝනේ මං හැම දුක කියන්නේ
0: නෑ. ආ
1: කියන්නේ මට අවස්ථාව වෙනකම් මං ඉන්නේ.
0: අවස්ථාව වෙනකම් තමයි තමුන් ඉන්නේ.
1: හක්කේ තියන් ඉන්නේ අර අලියා වගේ. හක්කේ තියාගෙන ඉඳලා අවස්ථාව ආවම දුන්නා වැඩේ කියලා තමයි මම හිතන්නේ.
0: ආ හරි. දැන් මට මේ අවස්ථාව වෙනකම් ඉන්නේ මට වැඩේ දෙන්න.
1: කොහොම හරි අරවින්ද මන් දන්නේ ඔයාව අස් කරන්න තිබුණා.
0: ඒ වැඩේ දෙන වැඩේ තාම අතහැරලා නැහැ නේද?
1: ડોකියුමන්ට්ස් එක කොහොම හරි තාම
0: පොඩ්ඩකින් මේකනේ මේ කතා කරලා ඉන්න බෑ. මේකනේ වැදගත්. මගේ වැඩේම රස්සාව දෙන එක. මෙයාගේ වැඩේම මට වැඩේ දෙන එක. ලස්සනයි.
1: තාත්තේ කියන්න ඕනේ
0: දෙවියනේ ඔබ කොහෙද? දෙවියනේ මොකක් හරි වැඩක්ද?
1: මම මෙතන.
0: දෙවියනේ වැඩක් මොකක් හරි වැඩක්ද?
1: මම මෙතන.
0: මේව බලන්නේ. මේව බලන්නේ. ඔබ වහන්සේ මේව බලන්න ඕනේ.
1: අන්න සාප කරන්න ගත්තා.
0: ඔබ වහන්සේ මේව බලන්න ඕනේ. මොකද මෙයා තැන් තැන් වල ගිහිල්ලා මෙයා රඟපාන්නේ හරි අඩන්තේට්ටම් වෙනවා මේ ෂෝ එකේ. මට මේ ඇත්තටම ආයේ බනින්නේ. උනේ මට
1: අරවින්ද දැන් මම මේ ડોකියුමන්ට්ස්
0: එක පොත්ෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කමන තරමට මං ගෙනාවා. දැන් ඉතින් මොනා කරන්නේ?
1: මං තාත්තට අග්ගල කියනවා පික් මී ෆ්ලෑෂ් එක දාලා එවන්න කියලා ඒ ડોකියුමන්ට්.
0: මොනවද මේ මරු කියෝගෙන කියෝගෙන ගන්නේ? මොකද්ද කියන්නේ? තාත්තර මොකද්ද එවන්නේ කියලා තාත්තර කියලා අන්තට්ටුවද ගෙන්න ගන්නද? නෑ
1: ડોකියුමන්ට්ස්. මම බොරුව වස් කරන ડોකියුමන්ට්ස් කියලා අද මීටින්ස් තියෙනවා. ළමයිගේ සැලරි වැඩි කරන්න ඒවට හදපු ડોකියුමන්ට්ස් තියෙනවා. ප්‍රොකියුමන්ට්ස් තියෙනවා. ඒව ටික මං ඉක්මනට ගෙන්න ගන්න ඕනි තාත්තට කියලා. මං කොහමද අද එනකොට මම දාලා ඇවිල්ලා.
0: මම නම් කරන්නේ උපරිම අස්කරන එක. වෙන මිනිහෙක් නම් පොල් පිත්තක් අරන් ගගහ එලවනවා ගෙදර යනකම්. මගේ ඉවසීමේ හින්දා හොඳයි.
1: මොකද දැන්
0: ඒකල්ල දෙකට තුනට නමලා පෙට්ටි එක දාලා පික් මී ෆ්ලෑෂ් එක දාලා යවනවා ගෙදර. අවංකෝ.
1: ඒ වගේ ඔගලට ඔෆිස්
0: මමම හින්දා මේ ගාන දිවසන් ඉන්නේ. බොරු කියන්නේ ඔන්නේ.
1: ඔෆිස් ආම එහෙම තිනවා. අයියෝ මං දාලා ඇවිල්ලා මගේ බෑග් එක දාලා ඇවිල්ලා. අයියෝ මගේ ડોකියුමන්ට්ස් දාලා ඇවිල්ලා. අයියෝ මගේ
0: මොලේ ගෙන්න ගන්නවා කුදේට. පික් මී ෆ්ලෑෂ් එකක් දාලා.
1: මගේ මොලේ දාලා ඇවිල්ලා. තාත්ටි ටග් ගාලා පික් මී ෆ්ලෑෂ් එක දාලා එවන්න.
0: අන්තට්ටු පික් මී ෆ්ලෑෂ් එක දාලා ගෙදර යවලා. ඒ වෙනද මොලේ ගෙන්න ගත්තා නම් මොකද මෙතනට?
1: අනිතක විශේෂයෙන් කියන්නේ ආරක්ෂිත විදියට ගෙනල්ලා දෙනවනේ අරවින්ද. මගේ මොලේ උනත් ගෙන්න ගන්න මට බය නැහැ. අතරමඟදී මොකක් හරි ප්‍රශ්නයක් වුණා.
0: හැබැයි ඉතින් මෙහෙමයි.
1: හරි.
0: හදිසිය මගදී නැති වුණා කියන්නකෝ.
1: ඔව්.
0: වටිනාකම තහවුරු කරන්න පුළුවන්
1: වෙනවා. මේ රක්ෂණාවරණයක් තියෙනවා.
0: වටිනාකම මොකද කියන්නේ? ඔය මොලේ තහවුරු කරන්නේ.
1: මට ඒක තහවුරු
0: කරන්න. මාර් රිස්ක් එකක් අක්කා.
1: ආයිති වටිනාකම කෝටි 5600ක් වත් වෙනවා.
0: පාවිච්චි කළා නැත නිසා.
1: අලුත් එකක් නේ.
0: කොහොමයි
1: එන්නේ? ලෙඩමයි එන්නේ කෙල්ල පොඩි දිවාඩුවක් කරන් ආවිලා.
0: තනි මරසියට නේද සිකුරාදනි මාඩු ගත්තේ? ඈ මරණගේ වගේ නිකන් මූණ හදලා මොනවද හලෝ කොහෙද ගියේ කියලා කියනවාක වීකෙන්ඩ් එකේ ඉතින් සිකුරාදත් අල්ලලා කොහෙද ගියේ මම හොයලා කියන්නද නැත්තම් දැම්මම මට කියනවද?
1: බදුළු බණ්ඩාර වේ. නෑ
0: නෑ අනේ
1: ගිය
0: නෑ අනේ ගිය නෑ මේ අවිස්සාවෙන්නේ
1: දියනි ඔබට බාරයි අම්මේ. මේ
0: අපි කතා කරමු. අංකල් දුව ගෙදර එනවාද වේලසනින්?
1: තාත්තා කලබල කරන්නේ.
0: පික් මී ෆ්ලෑෂ් එක දාලා එවන්නේ.
1: ඇතර මොනා හරි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් අපි හැමදාම මතක් කරනවා ඔයගලගේ බිස්නස් එකේ ඔය ට්‍රාන්ස්පෝර්ට් වැඩ ටික තියනවා නේද? ඒ ටික බාර දෙන්න කෙලින්ම පික් මී ෆ්ලෑෂ් එකට. ඔබේ භාණ්ඩේ ප්‍රමාණය අනුව සයිස් එක අනුව ඕගලන්ට මොකද්ද බයික් එකක යවනවද ටුක් එකක යවනවද එහෙම නැත්නම් කාර් එකක යවනවද ට්‍රක් එකක යවනවද ඒ ගානට යනකම්ම පික් මී ෆ්ලෑෂ් ගාව තියෙනවා අවශ්‍ය වාහන. ඇප් එක හරහා අපිට පුළුවන් නේද මේක කරගන්න ඇප් එකෙන්?
0: නැත්තම් මොකක් කරාද කරන්නේ?
1: ඕකේ.
0: දැන් පොඩක් ඉන්නකෝ. ඇප් එක හරහා නැත්තම් මොකක් කරා කරගෙන කරන්නද ඔය බලාගෙන හිටියේ මෙච්චර?
1: ඇප් එකෙන් කරන්නේ.
0: ඉක්මනට මොලේ ගෙන්න ගන්නවා. ඉක්මනට මොලේ ගෙන්න ගන්නවා. මේ ෂෝ එක ඉවර කරන්න හම්බෙන්නේ අද නැත්තම්. පික් මී ෆ්ලෑෂ් එක ඩග්ගල ගන්නවා මේ ඇප් එක ගන්න. මොමෝ මොලේ තාත්තගේ අම්මගේ ඔක්කොම ලෙතර පොඩ මේ වගේ චූටක් කරේ මොලේ එයිනේ.
1: ගමේම මොල ටික ගේන. මොල හතක් ගේන්න ඕනේ අම්මෝ.
0: ඒ අතරමයි. ඉතින් දැන් ඔබ ප්ලෑන් කරන්න ඕනේ. මොකද්ද දැන් ඔබට යවන්න තියෙන්නේ? මොකද්ද ඔබට ගෙන්න ගන්න තියෙන්නේ? ගෙන්න ගන්න දේ මත තමයි වාහනේ තීරණය වෙන්නේ. පික්මි ෆ්ලෑෂ් කියලා කියන්නේ පොඩි පොඩි දේවල්. පික්මි ෆ්ලෑෂ් එක ඇඳම් පුටි මේස අල්මාරි යකඩ බඩු ගෙන්නන්නේ නැහැ. ඩොකියුමන්ට්ස් ම කියන්න එපා. තමුන් දන්නේ ඉංග්‍රීසියෙන් ඒ වචනේ විතරක් වෙන්න පුළුවන්.
1: පොඩි පොඩි දේවල්.
0: ඒක ඩොකියුමන්ට්ස් ම නෙමෙයිනේ. කැවුම් පාර්සලයක් වුණත් ගෙන ගන්න පුළුවන් මිස්. කේක් එකක් කැව ගන්න පුළුවන් මිස්. පික් මී ෆ්ලෑෂ් එක මිස්. මට ගොඩක් කතා කරන්න එපා මිස්. මට හાર્ට් ඇටැක් තියෙනවා මිස්.
1: මොකදනේ කේන්ති ගන්නවා?
0: ඔව් මට හાર્ට් ඇටැක් තියෙනවා. හાર્ට් ඇටැක් මිස් කේන්ති යනවා.
1: ඔයාගේ ෂෝරූම් එකට මේ බජාජ් පල්ස N160 එකක් ගන්න. හරිද? දැන් මං දෙය ඇවිල්ලා ඔයා ඉන්නවා තමයි කවුද ඒජන්ට්. හරි අලෙවි නියෝජිතයා තමයි. ඉතින් මාත් එක්ක තියෙන කතා කරනවා. ඉතින් මට ඕනේ හරි ස්පෝර්ටි ලුක් එකක් තියෙන බජාජ් පල්ස N160 එක හොඳ ස්පෝර්ටි ලුක් එකක් තියෙනවා නේද?
0: ඔව්.
1: හරි. එතකොට මේක ඩුවල් චැනල් ABS ද? මේකේ බ්‍රේක් සිස්ටම්. ඕකේ. ස්ලිපර් ක්ලච් එක තියෙනවද?
0: මොකද්ද?
1: ස්ලිපර් ක්ලච් එක?
0: ඔව්.
1: ඕල්රයිට්. වෙරි නයිස්. එතකොට මෝඩ්ස් මට නම් තියෙන්න ඕනේ රේන්, රෝඩ්, ඕෆ් රෝඩ් ඒ මෝඩ්ස් ටික තියෙනවද?
0: රේන් රේ ගෝ එන කම තියෙනවා මිස්.
1: බයිසිකලේ ගන්න නේද? ඔයා හිතන විදිහට මට ගැලපෙන්නේ පල්ස N160 එකද නැත්නම් N160 ප්‍රීමියම් එකද?
0: ඒක නම් මන් දන්නේ මිස්.
1: ඔතමේ අලෙවි නියෝජිතය?
0: ඒක නම් අපි දන්නේ මිස්.
1: එහෙම නෑ කස්ටමර් ඉතින්
0: දෙන්න. මම අලෙවි නියෝජිතෙක් නෙමෙයි මිස්. මාත් මේ බයිසිකලයක් ගන්න අපතේ. හරිනේ. දඬු කඩන්න හිතෙන්නේ නැද්ද කියන්නකෝ? හිතෙනවද නැද්ද කියන්නකෝ?
1: අණ්ඩබෙලි කොහොමද ඒක කියන්නේ?
0: අණ්ඩබෙලි දියුල්. අණ්ඩබෙලි එක්ස්හෝස්ට්.
1: එක්ස්හෝස්ට්. එක්ස්හෝස්ට් කවුදනේ මේවට මේ නම් දැම්මේ?
0: ඇත්තටම ඔයා දවසක බජාජ් පල්ස N160 තනියෙන් ප්‍රොමෝට් කරා නම්
1: හරි.
0: මං හිතන්නේ මිස් ඔයාට තව සතියක් විතර ආය ඇඩ්මිට් වෙන්න. බුරකන්න ඕනේ.
1: ඉතින් සාමාරක් දේවල් තියෙනවා ගිහිල්ලා බලලා එක්ස්පීරියන්ස් කරාම එන මේක ඒ ෆීල් එක එක මාරයි. ඕනම වාහනයක් අපි කියන්නේ මේ වාහනේ ගන්න නෙමෙයි අපි කියන්නේ, අපි සාමාන්‍යයෙන් කියන්නේ ගිහිල්ලා බලන්න කියලා. බැලුවට පස්සේ ඔබ රයිඩ් එකක් ගිහිල්ලා එහෙම එන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔබ මේ වාහනේ මේ බයික් එක ගන්නවා. ඒක ඩෙෆිනිට්ලි. අනිත් එක තමයි ඔබේ හිතේ නිදහසත් හැමතිස්සෙම බජාජ්, ඒ ගැන අපි කතා කරනවා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමත් එක්ක. හිතේ නිදහසෙන් වාහනේ අරගෙන යන්න පුළුවන්. ආෆ්ටර් සේල් සර්විස් ද, ස්පෙයාර් පාර්ට්ස් ද, ඊට පස්සේ අලෙවි නියෝජිතයෝද, සියල්ලෝම ඉන්නවා වට පිටේ. ලඟ ළඟ ඉන්නවා, මෙහෙම මෙහෙම බලන බලන දැන ඉන්නවා. ඉතින් ඒ නිසා වැඩේ හරි ලේසි. වැඩි විස්තර දැනගන්න ඔගොල්ලෝ කෝල් එකක් දෙන්න මේ බජාජ් පල්ස N160 එක ගැන විස්තර දැනගන්න 0114700 කියන නම්බරයකට. මේ දෙකේ ගණන් දෙකත් අපි කියනවාද අරවින්ද? නැත්නම් ඒක කෝල් කරලා දැනගන්න නේ.
0: නේද? ඔය දෙකෙන් ඕන බයික් එකක් මිලියන් එකකට අඩුවෙන් ගන්න පුළුවන්.
1: Yes, definitely.
0: ඔබට කොහොමද දැකපුවාම හිතෙන්නේ බයිකේ ගාන මිලියනේ පැනලා නැති කියලා මොකද මේ බයිකේක තියෙන පෙනුම නිසා.
1: හරි ඔකේ.
0: ඉතින් පල්සවල තව එක එක එක එක එන්ජින් සයිසස් වලට ආපු බයික්ස් තියෙනවා. මේ තමයි 160 cc බයික් එක. Right?
1: N160
0: cc. cc ගාන තමයි 160 මේ ඔකලා තියෙන්නේ. Right? අපි ඒත් එක්කම තව මේ
1: මොකද්ද?
0: බජාජ් ගැන කතා කරමු නිසා මම හිතනවා Vigo 3 wheel එක ගැන කතා කරන්න.
1: හා right. මේ දවස්වල Vigo 3 wheel එකක් ගන්නට ලොකු වාසියක් තියෙනවා නේද පාරිභෝගිකයට.
0: දැන් ඉතින් තව වැඩි කාලයක් නැහැ ඉතින් මේ තව ඉතින් මේ මාසෙ ඉවර වෙනවා.
1: ආ ඔව් 31 නේ.
0: Vigo එකට ජූලි මාසෙට තමයි වැඩියෙන්ම වාසි යෝජනා කරලා තිබුණේ. ජූලි මාසෙ. මේ මාසෙ ඇතුළත දැන් ඉස්සර වගේ waiting list එකකේ ඉන්න ඕනේ නැහැ. ඉස්සරලා මේ Vigo කියලා කියන්නේ Bajaj ලගේ electric 3 wheel එක. ආය old electric. ඒ 3 wheel එක ගන්න ඕඩර් එක දාලා ඉතින් කියන දවසක් වෙනකන් ඉන්න සිද්ධ වෙලා තිබුණා. මේ තත්ත්වය වෙනස් කරන්න ඕන නිසා බජාජ් එක හොඳ ස්ටොක් එකක් ඕඩර් කරා. දැන් ඔබට ගියා බැලුවා පාටට කැමති වුණා නම් අරවා මේවා ෆීචර්ස් ටිකට නම් ඉතින් ඔබ කොහොමත් කැමති වෙලානේ යන්නේ. ඕක ගත්තා කියලා කියන්නේ ඔබට මේ හොමුස් වහනවද? එතකොට බබ්බෙල් මැන්ඩිබ් වහනවද?
1: හරි.
0: ඒව ඔබේ ප්‍රශ්න නෙමේ තවදුරටත්.
1: ඒක වගක්වත් නැහැ. මොකද මේක ඉලෙක්ට්‍රික් නේ.
0: ඔබ දන්නවනේ මේ මේ හොමුස් වහගත්ත ප්‍රශ්නේ. ඊට පස්සේ හුති කැරළි කරුව තර්ජනේ දාලා තිනවා. ඒවල බබ්බෙල් මෙන්ඩිබුත් වහලා දානවා කියලා. එහෙමනොත් ලෝකයේ තියෙන ප්‍රධානම දේ සප්ලයි චේන්ස් ගොඩකට ඩැමේජ් වෙනවා. තෙල් වලට විතර නෙමෙයි තව ගොඩාක් ඒවා.
1: හරි ඔකේ.
0: ඉතින් මේ හැම එකම ඔබට බලපානවා නම් අපිට ජීවත් වෙන්න වෙලාවක් හොයාගන්න වෙනවා අලුතෙන්. ඇයි ඉතින් හැමදාම කාගේ හරි වලිවල අපි කොටස් කාරවනේ කෙරෝලේ හරියේදී. ඉතින් ඔබ බජාජ් Vigo 3 wheel එක ගත්තට පස්සේ තව දුරටත් ඔබට ඩීසල් පෙට්‍රල් ඉන්ධන කියන එක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි ප්‍රශ්නෙන් එළියට එමු. රුපියල් 3යි යන්නේ කිලෝමීටරයක් දුවන්න. රුපියල් 3යි කිලෝමීටරයක් යන්න දුවන්න. හොඳ ගානක් හම්බ කරන්න පුළුවන්. රුපියල් 3ට කිලෝමීටර 6ට දුවන්නේ නෑනේ ඔබ.
1: ඒකනේ අපි දන්නානේ.
0: හොඳ සපවත් ජීවිතයක් ගත කරන්න විදිහක් ආදායම් මාර්ගයක් වගේම ගෙදරට වාහනයක් එන දෙකම විසඳ ගන්න ලේසිම ක්‍රමය. Bajaj Vigo Electric 3 wheel.

0: දන්නවද පොල් තෙල්වල තියෙනවා නිදහස් මේ දම්ල කියලා ජාතියක් අපි ඔබ දන්නේ ඉතින් දැන් තමයි දැන්
1: හරි
0: ඉංග්‍රීසියෙන් කියනවා ෆ්‍රී ෆැටි ඇසිඩ් කියලා කියනවා ෆ්‍රී ෆැටි ඇසිඩ් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයම කියලා තියෙනවා RBD කරපු පොල් තෙල්වල තියෙන්න පුළුවන් මේ ෆ්‍රී ෆැටි ඇසිඩ් නිදහස් මේ දම්ල ප්‍රමාණය කොච්චරද කියලා
1: හරි
0: ඒක සාපේක්ෂකයක් විදිහට ගත්තාම 100.1 0.1 ෆ්‍රී ෆැටි ඇසිඩ් තියෙන්න පුළුවන් ප්‍රමාණය පොල් තෙල්. නමුත් ඔයා දන්නවද සාමාන්‍ය පොල් තෙල් නිකන් ඔහේ දන්නේ නැතුව අපි ගත්තොත් මාකට් එකේ 0.8 තියෙනවා. 0.1 තියෙන්න ඕන එක 0.8 තියෙනවා නිකන් RBD කරපු නැති පොල් තෙල් වල. අපිට RBD මෙච්චර ප්‍රමාණයකින් තියෙන්න ඕන ගන්නට වඩා වැඩි වුණාම ඒකෙන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා අපි බලන්නේ. අපිට ඉතින් මේ ප්‍රොඩක්ට් එකට ගත්තාම ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් අපිට ඉතින් උත්තර ඇඹරෙන්න දෙයක් නැහැ නේ ෆැටි ඇසිඩ් කොච්චර තිබුණාම මොකද අපිට
1: ඒකනේ
0: නමුත් ෆ්‍රී ෆැටි ඇසිඩ් අවශ්‍ය ප්‍රමාණය පහු කළ තිබ්බාම තමයි පොල් තෙල් වල ගුණාත්මකභාවය අඩු වෙන්නේ කල් පැවැත්ම අඩු වෙන්නේ වැඩි කාලයක් තියාගන්න බෑ පොල් තෙල් අයින් කරන්න වෙනවා
1: ඕකේ
0: එතකොට අර අමුතු මහා පරු රහ එන්නේ
1: අර මුඩු රස දා
0: කියන්නේ ඊට පස්සේ අමුතු ගඳක් එන්නේ මේ ඔක්කොම මොනවා වුණාමද ෆ්‍රී ෆැටි ඇසිඩ් වැඩි වුණාම වෙන දේවල් අන්න ඒ ටික තමයි අපිට බලපාන අපිට මේක 0.1 අපිට නැහැ ඕවා ඒවත් තිබ්බහම වෙන දේ තමයි ඔය ඉතින් ඔබ අරගෙන යන තෙල් ටික ඉක්මනට නරක් කරනවද ඒ කියන්නේ ඔබ ගෙනියන්නේ RBD හරියට RBD කරපු තෙල් නෙමෙයි.
1: ඒකනේ.
0: RBD නිකන් කරලා බෑ. RBD කිමිකලි කරපුවා හරියන්නේ නැහැ. ඒවා විෂ සහිතයිනේ. RBD යාන්ත්‍රික ක්‍රමවලින් කරපුවා. ෆිසිකල් ක්‍රමවලින් කරපුවා තමයි ඔබ ගෙදර ගෙනියන්න ඕන. හරිද? RBD ෆිසිකලි. එහෙම නැත්නම් යාන්ත්‍රිකව කරපුවා තමයි හරි ක්‍රමවේදයට හදපු පොල් තෙල් විදිහට සලකන්නේ. පිටරටින් නම් RBD යාන්ත්‍රිකව කරපු පොල් තෙල් නෙමෙයි නං පිටරටවල් වලින් ඒ තෙල් ගන්නෙ නෑ අප ප්‍රතික්ෂේප කරනවා බොරු කරන්න බෑ ඒවා හොයන්න පුළුවන් ලැබ්ස් වල සාම්පල් එකක් අරගත්තාම අපිට ඔක්කොම පොල් තෙල් වගේනේ පේන්නේ ඒගොල්ලන්ට පොල් තෙල් වල තියෙන සියලුම දාජරාව හොයන්න පුළුවන් ලැබ් එකට දාලා සාම්පල් එකක්
1: රයිට්
0: එහෙම ඉතින් අපේ රට එහෙම සවුත් උනේක නවත්තගෙන තියෙන්නේ සේන මිල්ස් ඒගොල්ලෝ දැන් අපේ ලංකාවෙන් එලියට යන අපනයනය කරන තෙල් වලින් පොල් තෙල් වලින් 70% අදටත් යවන්නේ සේන මිල්ස්. ඒගොල්ලන්ගේම ප්‍රොඩක්ට් එක තමයි අපි ඔය කොකෝ ෆ්‍රයි දැන් මාකට් එකේ තියෙනවා කියලා කියන්නේ. තාමත් ඇත්ත. ගොඩක් අය කියනවා අපි බැලුවනේ කොකෝ ෆ්‍රයි නෑනේ. තාම මාකට් එකේ මේක පැතිරෙමින් පවතිනවා.
1: හරි ඕකේ. දාපු ගමන් ටික ඉක්මනට යන ගතියකුත් තියෙනවා.
0: ඒකයි. බුංගක් වෙලාට ඔබ යනකොට මේ දාපු ගමන්ම වගේ මාකට් එකේ මූව් වෙනවා. දැන් මිනිස්සුන්ට RBD යාන්ත්‍රිකව කරපු තෙල් එකක් පොල් තෙල් එකක් පාවිච්චි කරන්න ඕනේ කියන හැඟීම
1: ඇවිල්ලා තියෙනවා.
0: යන්තම් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රොඩක්ට් එක මිනිස්සු ගන්නවා. ඉතින් කොහොමද ඒගොල්ලෝ තව ප්‍රමාණයක් වැඩි කරයි මාකට් එකේ පුළුවන් උපරිම ලෙවල් එකේ වැඩි කරලා දෙයි. මම සේන මිල්ස් එකටත් කියන්නේ පුළුවන් තරම් ලංකාවේ අපිට දෙන්න මේ ප්‍රොඩක්ට් එක නේද?
1: ඔව් ඒක හරියට.
0: කොකෝ ෆ්‍රයි ප්‍රොඩක්ට් එක දෙන්න අපිට. කනමුණ එක හරියට අපි හරි දේ කන්න බොන්න ඕනේනේ. හරි ඉතින් අපි කාලයක් දන්නේ නැති කමට ඔය අහුවෙන අහුවෙන එක කෑවා තමයි.
1: දැන් වැඩේ තේරෙනවනේ නේද? ප්‍රශ්නේ අපි අඳුනගෙන තියෙන්නේ. දැන් අපිට ඒක ඕනි. කොකෝ ෆ්‍රයි එක තමයි ගන්න හොඳම ප්‍රොඩක්ට් එක. ඒ වගේම බූනන්සා ගැන අපි කතා කරනවා මේ දවස්වල. බිග් රේස් එක.
0: බූනන්සා නෙමෙයි මිස් බොනන්සා. බූනන්සා කියලා එකක් නෑ.
1: එයාගේ
0: ජිංගල් එකේ මොන වුණත් මිස් අපිට වාසියෙන් ඉන්න කෙනෙක් හැටියට ආරයට කතා කරන්න ඕනනේ.
1: මෙහෙමයි ladies and gentlemen කැපුවක් දෙනුම් පත්තු කරක් දෙනුම් මේකයි සුපිරි තෑගි දෙන තරගයක් විදිහට තමයි big හඳුන්වලා දීලා තියෙන්නේ මේ bonanza වැඩසටහන. දැන් මෙතනදී ඒගොල්ලන්ගේ race එකයි light එකයි දෙකෙන්ම ඕගලන්ට smartphones ජයග්‍රහණය කරන්න පුළුවන් scooters ජයග්‍රහණය කරන්න පුළුවන්. දවස් ගානේ smartphones දෙනවා සතිපතා scooters දෙනවා. කරන්න තියෙන පොඩි වැඩයි ඔබ සාමාන්‍යයෙන් big 3 වෙන්න පුළුවන් big easy 2 වෙන්න පුළුවන් big twin lady එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ light එක මිලදී ගන්න කොට ඒකේ තියෙනවා පොඩි කෝඩ් එකක්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් race එකේ නම් අර head එකේ තමයි ඒ කෝඩ් එක තියෙන අර තියෙනනේ ඒකේ පොඩි cardboard කැලක්. ඒකේ තමයි ඒ කෝඩ් එක තියෙන්නේ. ඒක බැලුම් lighter එක ගත්තත් ඒක පැත්තෙන් ගහලා තියෙනවා ඒ කෝඩ් එක. ඒ
0: cardboard කැලනේ packaging පැකේජින් මටීරියල් එක.
1: හා පැකේජින් මටීරියල්
0: එක. කොහෙද ගෙවල්?
1: ඒක කාඩ්බෝඩ් නේද තියෙන්නේ?
0: කාඩ්බෝඩ් කැලලා.
1: අයියෝ
0: කාඩ්බෝඩ් කැලලා.
1: හරි පැකේජින් මටීරියල් එක තමයි.
0: බැද්දවත් නැ මෙහෙම නැ. ආවුනේ හරියට කියන්න එපා කියලා එහෙම නැ. ආවෝ කාඩ්බෝඩ්.
1: යා කාඩ් මේක පැකේජින් මටීරියල් එක තමයි.
0: කාඩ්බෝඩ් කැලලා කරන්නේ ඔළුවට කාඩ්බෝඩ් කැලලා.
1: හරි අපි SMS කරන විදිය දැන් පොඩ්ඩක් පැහැදිලි කරගමු. මුලින්ම කරන්න ඕනේ big හිස් තැනක් තිබ්බා, ඊට පස්සේ කෝඩ් නම්බර් එක දැම්මා, හිස් තැනක් තිබ්බා, ID නම්බර් එක දැම්මා, මැසේජ් එක එවන්න ඕනේ. මේක සාමාන්‍ය මැසේජ් එකක් විදිහට, SMS එකක් විදිහට එවන්න 23:43ට. ඊට පස්සේ ඔබ ජයග්‍රාහකෙක් වුණොතින් දවස ගානේ හම්බ වෙන ස්මාර්ට්ෆෝන් එක හරි, සතිය ගානේ හම්බ වෙන ස්කූට් එක හරි ඔබට හම්බ වෙනවා. ඊට අමතරව පොඩි දෙයක් කරන්න ඕනේ. මේකට පොඩි සාක්කියක් අවශ්‍යයි. ඒ නිසා ඔගොල්ලෝ ඒ ගන්න රේස් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් big light එක වෙන්න පුළුවන්. ඒකේ අර කෝඩ් එක තිබ්බ කොටස ළඟ තියා ගන්න අමතක කරන්න එපා. ඒක පෙන්වන්න ඕනේ ජයග්‍රහණය කරාකෝ. මේක ටිකක් ගාලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබට ටැග් එක හම්බ වෙන්නේ. හරිද? බොනන්සා.
0: දැන් මම කතා කරනවා මේ bike X55, එහෙම නැත්නම් Beijing 5 කියන SUV එක ගැන. මේක ගැන දැන් මාකට් එකේ මේ විශේෂ උනන්දුවක් ආයිත් පාරක් ඇතු වෙලා තියෙනවා.
1: අනිත් එක ගොඩක් අපි දකින්න පාර යනකටත් නේ.
0: පාර දකින්න. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මේකේ ගාන. දැන් ලංකාවට පහුගිය කාලේ මාපු වාහනවල තියෙන ඔය හරි මාර ලක්ෂරි කියලා කියපු ෆීචර්ස් හැම එකක්ම මේ වාහනේට ඇතුළත් වෙලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. හැබැයි ප්‍රයිස් එක තාමත් මිනිස්සුන්ට අල්ලගන්න පුළුවන්, අතගාගන්න පුළුවන් ප්‍රයිස් රේන්ජ් එක දැනට මේ වාහනේ තියෙනවා. දැනට අපි දන්නේ ඉදිරියේ දෙන තම නීති රිතරමෙන් මොනවා වේද කියලා. මම බැලුවා දැන් පර්මිට් එකක් අහර මෙහෙ තියෙනවා නම් මෙච්චර මේ ෆියුචරිස්ටික් ඔප්ෂන්ස් ෆැසිලිටීස් එතකොට තමනවා ඉන්ටීරිය එක්ස්ටීරිය පෙනුම අරවාම ඔක්කොම තියෙන මේ වාහනේ මිලියන 15කට අඩුවෙන් මේකේ තියෙන ලක්ෂරිම රේන්ජ් එකේ තියෙන වාහනේ ඔබට ගෙනියන්න පුළුවන්. හරි. මොකද්ද මේ කියන්නේ? bike X55 කියන එහෙම තමයි ඔබ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න ඕනේ.
1: රයිට්.
0: ලස්සන කලර් ස්කීප් එකකනොත් බොඩි කලර් ස්කීප් එකකනොත් මේකේනෝ. ඒත් අපි පහුගිය දවස් ටිකේම කතා කරනකොට කිව්වා දැන් මේ බීජින් සමාගම ලංකාවේ තියෙන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් සමාගමත් එක්ක එකතු වෙලා තමයි ලංකාවට එවන්නේ. බීජින් සමාගම මේක ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් සමාගම තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒගොල්ල හැම වෙලාවෙම කල්පනා කරපු දෙයක් තමයි මේ වාහනේ ආෆ්ටර් සේල් සර්විස් එක කරන්න හැමෝටම බෑ.
1: හරි, ඕකේ.
0: ඒකට මේ වෙනකොට තියෙන පැතිරුණු ජාලයක් රටපුරා තියෙන කෙනෙකුට තමයි මේ වාහනේ අපි දෙන්න ඕනේ. ඒ නිසා තමයි බීජින් කම්පැනි ගැන දැනට රටවල් 80කට විතර වාහන යවන ඒ රටවල් වලත් ටොප් එන්ඩ් එකේ තියෙන කම්පැනි අතර තියෙන ආයතනය. හරිද? ඒතර ලංකාවේ ඒගොල්ලෝ හැම තිස්සෙම හෙව්වේ ඒගොල්ලන්ගේ වාහනේ බාර දෙනකොට ඒගොල්ලන්ගේ වාහනේ ඉම්පෝට් කරන්න දෙනවා නම් ඒගොල්ලන්ට ආෆ්ටර් සේල් සර්විස් එක පොඩිවත් ගැප් එකක් නැතුව කරන්න පුළුවන් ආයතනයක් හොයාගන්න තමයි ඒගොල්ලන්ට උනුනේ.
1: හරි, ඕකේ.
0: ඉතින් ඔබට තේරෙනවා. ඉතින් ඒකට ඩේවිඩ් පීරිස් සරුනම වෙන කවුද හරියන්නේ උඩට.
1: යස් ඒකනේ.
0: නේද? ඉතින් ඒ නිසා. ඉතින් වාහනය ගැන අපි ඔබට නිකන් හරිම සරලව අද පොඩි නිකන් සරල විස්තරයක් කියන්නම්. මේක හැම අතින්ම ගත්තාම පිටත පෙනුමේ ඉඳලා ඇතුලේ තියෙන සියලුම ඔප්ෂන්ස් දිහා බැලුවත් ඔබට තේරෙනවා මේක මොඩර්න් වර්ල්ඩ් එකට ගැලපෙන්න තවත් ඉස්සරහට තව අවුරුදු 5කට 10කට බය නැතුව සෙට් වෙන විදිහට තමයි වාහනේ වෙලා තියෙන්නේ. ඒ නිසාත් මිනිස්සු මේ වාහනයට කැමති. ගාන නිසාත් කැමති. පර්මිට් හෝල්ඩර් කෙනෙක් පර්මිට් එකක් අයිතිකාරයෙක් නොවුනත් ඔබට ලොකු අමාරුවක් නැතුව ලොකු වියදමක් වැඩි නොවි මේ වාහනේ ගන්න පුළුවන් කියලාත් මම මේලා මතක් කරන්න ඕනේ. ඔබට තියෙන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකට කෝල් එකක් දීලා ගිහිල්ලා වාහනේ ඉස්සෙල්ලා බලලා ටෙස්ට් රයිඩ් එකක් ගිහිල්ලා ඔබගේ අර බලාපොරොත්තු වෙච්ච ඇඟේ තියෙන අර ඩ්‍රයිවිං ප්‍රෙෂර් එක මේ වාහනේ යවා ගන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම පුළුවන්.
1: ආසකේතනානේ.
0: මේ වාහනේ 1.5 ලීටර් ටර්බෝ චාර්ජ්ඩ් පෙට්‍රල් එන්ජින් එකක් නේ තියෙන්නේ. පෙට්‍රල් කියන එක කොහොමත් යක්ෂයා මූඩ්. 1.5 ලීටර් කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන වාහන ටේරියන් බලපාව ඕන තැනකට හරියන වාහනයක්. ඒක ටර්බෝ චාර්ජ් කියන්නේ. ඉතින් එන්ජින් දෙකක් තියලා දිව්වා වගේ තමයි. මොකද ඔබට අවශ්‍ය බලය අවශ්‍යම වෙලාවට මේකේ ටර්බෝ යුනිට් එකෙන් අපිට වැඩිපුර එයා ෆ්ලෝ කරලා එයා ෆ්ලෝ එක හදලා දීලා එන්ජින් එක පුදුම කාර්යක්ෂකම වැඩ කරලා ඔබට අවශ්‍ය මිලි තප්පරයේදී ඔබට ඕන කරන මැක්සිමම් ස්පීඩ් එක අරන් දෙන්න මේ වාහනට පුළුවන්. ඉතින් ඒ නිසා මේකේ පර්ෆෝමන්ස් ගැන ඔබ අනිවාර්යෙන් පුදුම වෙනවා. අනිත් එක මේක හෙන පෙනුමයි මේ වාහනේ.
1: ඕ ඒකනේ.
0: 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් එන්ජින් එකක් නිසා තමයි මේ වගේ වාහනයක් මේක අරන් දුවන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක මාර බියුටිෆුල් ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා තියෙනවා කියලා හිතෙනවා. ඉන්ටීරියර් ඔබට හිතේ ඔබ දැකලා තියෙන ලක්ෂරිස්ම යුරෝපියන් වාහනේ ටච් එක හැම කෑල්ලෙම අරන් තියෙනවා. ටිකක් වැඩිද මන්දත් කියලා හිතන සමහර දේවල් බයික් X55 SUV එක ඇතුලේ කරලා තියෙනවා.
1: බලන්න තමයි
0: තියෙන්නේ. හරිද? දැන් බලන්න තමයි තියෙන්නේ. හෙට දෙන්නම්කො පරිප්පු.
1: හෙට
0: ලෑස්ති වෙලා එන්න බයික් X55 ගැන කතා
1: කරමු. අපි ගත්තනි අර සිංහ අලුත් ෆ්‍රිජ් එක ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක ඔයගලගේ වයිෆ් ඇවිල්ලා අත ගන්න මත ගන්න. හරි එනම් ගියේ මේ අයිස් පෙට්ටිය කීයද මට දැන් අපේ අම්මිලත් බලන අයිස් පෙට්ටිය what is ice pettiya
0: අපේ අම්මා කියන්නේ
1: හරි දැන් හිතා
0: අම්මා
1: හිතා ගන්න බැයි
0: මට හිතා ගන්න බැයි ඔයගලන් අම්මා ගැන දැන් ඔයා ඔයාගේ අම්මා ගැනද වෙන කවුරුරේ මහත්යාගේ අම්මා ගැනද කියන්නේ?
1: ඊවස් කියනවා හනේ නංගියේ
0: මහත්යාගේ අම්මා ඒ අම්මා මහත්යාගේ අම්මන්ට හොඳ දැනුමනේ.
1: හොඳ දැනුම
0: තියෙනවා ඉතින්. ඒ ආයෙත් ඒත් එක්ක
1: ඉඳලා අපේ අම්මිටත් දැන් දැනුම ඇවිල්ලා. හරිද?
0: එහෙම වෙන්නේ නැහැ මිස්. එහෙම වෙනවා. වඩ දැනුම එන්න බෑ.
1: කොහොමද එහෙනම් ඩොග් වයිෆ්ට දැනුම එන්න බෑ.
0: මේ එහෙම වෙනවා. වඩ දැනුම එන්න බෑ මිස්.
1: ඒක කොහොමාරි ආරු.
0: වයිෆ් දානකො පැත්තක. මේක මේ උදේ පැය 3ක් ඉඳලා මේ එන දැනුම බලන්නකෝ. ඕම් බලන්න ටිකක් ලහන් ඉන්නකෝ.
1: කිව්වා අක්කි දැන් මේකට අයිස් පෙට්ටි කියන්නේ බා මේකට කියන්නේ ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර්. හානේ නංගිය එහෙමද අනේ ආසයි.
0: නෑ අපි නම් කියන්නේ මිස් නිකම්ම රෙෆ්‍රිජරේටර් කියන්නේ. ඔත්තරේ වගේ යන්නේ මේ ආ මේ මොකද ඩිජිටල් ඉන මේ එහෙම කියන්නේ
1: නෑ අපි තව දිගට කියනවා. ඒ කියන්නේ අපි කියනවා ලීටර් 276ක් ලොකු කැපැසිටි එකක් තියෙන.
0: පළවෙනි ෆ්‍රිජ් එක ගත්තාම එහෙම තමයි.
1: ටූඩෝ
0: ඊපස්සේ ජීවිතේ පළවෙනිම ෆ්‍රිජ් එක කොහොම ගත්තාම ඔහම තමයි කියන්නේ.
1: මේ පළවෙනි ෆ්‍රිජ් එක කියලා හිතමුකෝ.
0: පොත අතේ තියන් ඉන්නේ.
1: R600A ගෑස් එක තියෙන. කාර්යක්ෂමතාවය වැඩි ඒ නිසා. අනිත් එක පරිසර හිතකාමි. එතන නුන නවත්තන්නේ.
0: මම කලවලනේ බා slow යන්න. slow down.
1: 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන. සුපිරිම සුපිරි ෆ්‍රිජ් එක තමයි මේ කියලා මම ඊට පස්සේ තේරුම් කළා දුන්න අරවින්ද ඊට පස්සේ ඇහුව ගාන. මම කෝ අක්කි මේක 142,990. අනේ නංගියේ කොහේ තියෙන සල්ලිද අපි හොලේ නංගියේ දුප්පත් මිනිස්සු
0: මං යාර කියලා තියෙන්නේ දුප්පත් ගෙවල් වලට ගියාපුවාම ඒ මිනිස්සුන්ට ගැළපෙන විදිහට
1: හැසිරෙන්න.
0: Tamanta තියෙනේවා රෝමේවා ඒවා කියන්නේ යන්න එපා. දැන් නම් මට හිතෙනවා යා වැඩි කරන. ඕගලන්ට ඔලොක්කුවට කරනවද කියලා මං හිතන්නේ ඕගලන්ට ඔලොක්කුවට කරනවා.
1: ඔලොක්කුවද මොකද්ද කියලා මම
0: දන්නේ. ඔඩොක්කුව වෙන්නේ.
1: එයාගේ මූණම සෑහේ.
0: ඔලලක් දීලා කියන්න ඕනේ.
1: හරි මේක මේක කිව්වට පස්සේ
0: කියන්නකෝ. මේ අහිංසක අසරණ මිනිස්සුන්ගේ ගෙවල් වල අහිංසක අසරණ දුප්පත් ජනතාවගේ ගෙවල් වලට ගිහිල්ලා
1: හරි.
0: ඔයා නිකන් මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් වගේ හැසිරෙන්න එපා. මේ මිනිස්සුන්ට කොම්ෆර්ටබල් නෙමෙයි. මේ මිනිස්සු කොම්ෆර්ටබල් නෑ.
1: ඊට පස්සේ මං කිව්වා මේකත් කියනකෝ මං ඒකත් කියලා ඉන්නවා කිව්සලා. මං කෝ අක්කේ සැරේම සල්ලි දෙන්න ඕනේ නැහැ. 5950 ඉඳලා ගෙවල ආට ගෙදර අරගෙන යනවන්නේ සතුටක්.
0: පුළුවන් දෙමින් ඕගලන්ට ඕක් කරන්න.
1: අපිට පුළුවන්. මේ වයිෆ්ට පුදුම සතුට අරවින්ද
0: ඔයාට සතුට යාර එහෙම අර ඔලෝසන මිනිස්සුන්ට එයා ආදරේ. එම්සෙ ගෙවල් වල යනවා මේ මිනිස්සුන්ගෙන්.
1: තමයි.
0: එම්සෙත් එක කනවා බොනවා මිනිස්සුන්ගේ ලයිෆ් එකේ කොටසක් වෙනවා.
1: එයා
0: එයාති මාර හොඳයි. නැත්තම් ඉතින් ඕගලංගෝ කවුදනේ ආශ්‍රය කරන්නේ?
1: ඊට පස්සේ මේ ඊට පස්සේ මට ගැහුනේ නෑ.
0: මේ
1: ඊට පස්සේ මට කිව්වා හරේ නංගිය මේකට ඉන්ෂුරන්ස් එකක් තියෙනවද? යාර වොරන්ටි එක යාට දාන්න
0: නෑ නේ
1: කියලා. අයියෝ අකි ඉන්ෂුරන්ස් කියලා නේ මේවට කියන්නේ වොරන්ටි කියලා. යස්.
0: යාට හරි සතුට ඇති වාගේ දිනුනවා
1: කියලා. අවුරුදු 20ක වොරන්ටි එකක් තියෙනවා.
0: ඊට අවුරුදු 5කට 10කට කලින් මෙහෙට එනකොට හිටපු විදියයි දැනුයි.
1: කොම්ප්‍රෙස් එකද 20 years. අප අවුරුදු 20ක වරෙන්ටි එකක් තියෙනවා කියලා මං ගාව පංගා ටග් ගාලා යන අයියත් එක්ක යන්න සිංහ ප්‍රදර්ශන
0: කරගෙන අයියා මයියා නෑ මේ මෙතන හොඳේ සර් එක යන්න
1: හරි යන්න ගිහිල්ලා බලන්න ගිහිල්ලා ගන්න අක්කි මේ විදුලි ඉතිරි කළ දෙන නිසා ඔයගලගේ දැන් සාමාන්‍යයෙන් සර ලයිට් බිලක් එනවනේ මේ බැලන්ස් කරගන්නත් පුළුවන් කියලා මං එයාට පොඩි ඇඩ්වයිස් උත් කරලා අනේ මට වහරි
0: අපිට ඇත්තටම දැන් ලයිට් බිල අපිට ගානක් නෑ
1: නන්දන්නේ
0: විදුලි බල මණ්ඩලයේ ලයිට් බිලත් අපි ගේවා
1: මට හරි සතුටුයි කොමාරියා
0: ඔයාට සතුටු වෙන්නේ අක්කට සතුටු ඇති අන්නේ බාරෙන්න
1: ඉතින් ඔගලගේ ගෙදරටත් ගන්න අපි වගේම ගන්න ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එක. මම ඊළඟ පාර අපේ ලයිට් බිලත් එක්කම කතා කරන්නම් කොච්චර විදුලිය ඉතිරි වෙලා තියෙනවද කියන එක. අපිට දැනিলা
0: තියෙනවා. අවශ්‍ය නැහැ. නමුත් ඉතින් අවශ්‍ය නම් කතා කරමු.
1: රයිට්. කතා.
0: අපිට ඉතර ඒවා දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. ගොඩක් වෙලාවක් ගියා.
1: ස්ට්‍රිප් සීලින් ගැන ටක් ගාලා කතා කරන්න තියෙනවා නේ.
0: ඔව්. ස්ට්‍රිප් සීලිම ගැන කතා කරන්න තියෙනවා.
1: දැන් ස්ට්‍රිප් සීලින් කියපු ගමන් අපේ ඔළුවට එන්නේ ලී වලින් ස්ට්‍රිප් සීලිමක් ගහන්න ඕනේ. ඕකනේ අපේ සාමාන්‍ය නිකන් දැනුම. හැබැයි ඕක ටිකක් පොඩක් පරතරයට ගියාම තේරෙනවා මේ ලී වලින් ස්ට්‍රිප් සීලිමක් ගැහුවට පස්සේ තියෙන ප්‍රශ්න ටික. ගුල්ලෝ කනවා, වේයෝ කනවා, ලී අවුවට ඇමරෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, වතුර මොකක් හරි පොඩ්ඩක් හරි වතුර ටච් වුණොතින් එතන පුස්සල්ලන්න පටන් ගන්නවා, දිරන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න වලට විසඳුමක් කාලයක් තිස්සේ කලර් අප් හෙව්වා. ඒකලින් හම්බුණා සුවිශේෂී ප්‍රොඩක්ට් එකක්. ඒකට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා. මේක ඇවිල්ලා ලී පෙනුම තියෙන ලී ආදේශක නිෂ්පාදකයක්. ලී පෙනුම තියෙනවා අපි ආසනේ ලී පෙනුමට කෝස් මහෝගනි.
0: මේකත් ඔයගලන් ගෙදර තියෙනවද?
1: මේක දාගන්න ඉන්නේ අරවින්ද. අපේ අනිත් හදන විලාස වලට බංගලෝස් වලට අපි මේක දාන්න දැම්ම තියෙනවා. දැන් අපි ඉන්න තැන දාලා නැහැ.
0: ආ රයිට් රයිට්. ගෙදරට මරගාති සීන් එක තියෙන්නේ. ලෝකෙට මරකාස ගෙදරට මරගාති. ගෙදර මොනවාද ගෙදර සීලිමනේ වහලයක් තියෙනවා වහලයක්.
1: වහලයක් නැහැ.
0: මම දැක්ක නීතිකොල වල ගහලා නීතිකොල වල මේ කර තියෙනවා.
1: ඉතින් එහෙම තමයි ස්ටාර්ට් අප් එක. මේ අනේ අහන්නක මොනවාද කොස් මට මේ වැරදුනොත් ඉංග්‍රීසි එක කියවේ සම මහෝගනි ටේක් බුරුම ටේක්
0: ටේක් නෙමෙයි තේක් තේක් තේක් කියලා જાතියක් අපි ගහන්නේ නැහැ මිස්
1: බුරුම තේක්
0: ද බුරුතලැල්ලක් කරන්න ගන්න දෙකක් දීලා දාන්න වගේ හිතුණාට
1: එහෙම කරන්න එපා
0: තේක් බුරුම තේක් කොස් මහෝගනි දැනට තියෙන්නේ මේ හතර ඔන්නේ අපි ආන්සුනේ එහෙනම් ඉතින් මිස් දැනට ගන්න යන්නේ මේ හතරෙන් තමයි දැනට යන්නේ මිනිස්සු වැඩි හරියක්ම ඔය ස්ට්‍රිප් සිවිලිම් ගහන්නේ ලී වලින් ගහුවත් ගහන්නේ ওই ලී જાති හතරෙම
1: තමයි. තමයි ඔව් ඒකනේ.
0: අනිත් ලී වලින් ගහලා ඉතින් මේ කරන්න බෑ ඒකයි. කරන්න බෑ අනිත් ලී වලින් ගහුවා කියලා ලස්සනක් නැහැ. හැම ලීයම වෛරම එන්නේ නැහනේ. මේක ලී නෙවුනට
1: හරි.
0: ඒ ලී වල තියෙන ඔය වෛරම් ලස්සනට තියෙන ලී ටික තමයි අපි කිව්වේ. ඔය ඉතින් හොඳ පෙනුම අරගෙන තියෙනවා රයිට්.
1: ඕකේ අපි පොඩක් ඔබේ වාසනාව ගැනත් කතා කරමු. අතට සල්ලි කෙලින්ම ගන්න පුළුවන් සුපිරි ලොතරැයියක් තමයි අපි කතා කරන NLB ජය ලොටරිය එක. මොකද මේකේ මේ ලොකු කෝටි ගණන් වල තෑගි වලට යන්නේ නැතුව මේ ලොතරැයිය කරලා තියෙන පොඩක් එදිනෙදා අපිට ඕන කරන සල්ලි ටික බැලන්ස් කරලා දෙන වැඩේ තමයි මේ ලොටරිය කරන්නේ.
0: Day to day රෝල ගහන්න තමයි මේ ලොතරැයිය තියෙන්නේ. රෝල ගහන අයට තමයි මේක හැදුවේ.
1: දැන් මේකේ වැඩිපුර තෑගිකුත් තියෙනවනේ Sunday bonus කියලා. එතකොට රුපියල් 10000ක් ඔබට හැම ඉරිදා දවසකම ජයග්‍රහණය කරන්න අවස්ථාවක්

0: සමු ගැනීම තමයි.
1: ඔව්, ඉතින් අපි කොමර්ෂල් බැංකුවේ පණිවිඩේ මනෙට කීපයක් තියෙනවා කොමර්ෂල් බැංකුවේ.
0: හරි. දහය දශම පහක් දක්වා ඉහළ පොලි අනුපාතිකයක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා කොමර්ෂල් බැංක් එක. ඉතින් මෙහෙමයි, ඔබ දාන්න සල්ලි සමහරක් වෙලාවට දානවනේ පොඩි කාලයකට සල්ලි දානවා, නැත්නම් ටිකක් දිග කාලයකට සල්ලි දානවා. එහෙමනේ ෆික්ස් ඩිපොසිට් දවස් 100 ඉඳන් දවස් 500ට යනකම්ම හදලා දීලා තියෙනවා ස්පෙෂල් ප්ලෑන්ස්. ඉතින් ඕගලන්ට දාන්න පුළුවන් හිතන්නකෝ අවම මුදල රුපියල් ලක්ෂ 5යිනේ. අවම මුදල තියෙනවා නම් දවස් 100කින් ගන්න වගේ ඕන නම් දවස් 100ට දාන්න. හොඳ පොලියක් හදලා දෙනවා කොමර්ෂල් බැංක් එක.
1: ඒ තියෙන කාලේ දාන සල්ලිය.
0: හරි.
1: ඒ අනුව ඔබට ලැබෙන පොලි අනුපාතිකේ පොඩි පොඩි වෙනස්කම් වෙයි. ඒක ගැන තමයි ඔබ කතා කරලා අහගන්න ඕනේ. ඊට අමතරව ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලන් හඳුන්වා දුන්න මේ ෆස්ට් ටයිම් අපි මේ එකක් ඇහැව්වේ.
0: හරි.
1: ඒගොල්ලන්ගේ ඇප්ස් දෙකක් තියෙනවා. ඒ ඇප්ස් හරහා දාපුවාම සාමාන්‍යයෙන් ඔය දෙන පොලියට වඩා පොලි අනුපාතිකේ වැඩි වෙනවා ඒක.
0: Yes.
1: සමහර වෙලාවට මං හිතන්නේ ડોකියුමෙන්ටේෂන් චාර්ජස් එහෙම අඩු වෙන එකේ වාසිය සමහර වෙලාවට ඔබට එහෙම දෙනවා වෙන්න ඇති. හරිද? ඒකත් ඔබට අහලා දැනගන්න පුළුවන්. එතකොට ඔබ මේ දවස්වල හැම තැනම කල්පනා කරනවානේ සල්ලි දානකොට ඔබට හිතන්න ඕන දෙයක් තියෙනවා. ආයතන ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේනේ. මේ ආයතන මොකද්ද? මේ ආයතන කොච්චර කල් ලංකාවේ තිබ්බද? මේ සල්ලි දාලා අතපුච්ච ගන්න වෙයිද? ඒව කල්පනා කරන්න ඕන. සල්ලි දැම්මා වගේ නෙමෙයි මේවා ගන්න පුළුවන් වෙයිද? ඒ ආයතනය අවුරුදු 5ක් ඉවරනකොට තියේයිද? අවුරුදු 2ක් යනකොට තියේයිද? අපේ රටේ තියෙන මේ මේ ආර්ථික වශයෙන් ඉතින් සෑහෙන හැලහැප්පිලි උඩ පහළ යෑම එකනේ අපි මේ ඉන්නේ. ඒ හැම දෙයකටම ඔරොත්තු දෙන ආයතනයක් වෙන්නත්
0: ඕනි.
1: හැම වෙලාවෙම පාරිභෝගිකයව ආරක්ෂා කරන ආයතනයක් වෙන්නත්
0: ඕනි.
1: සී කල්පනාවෙන් නේද ඉන්නේ. ඉතින් මේ ඇහැකන අරගෙන ඉන්නේ. ඉතින් ඔබට එක එක කාලවලවල එක එක දේවල් ආරංචි වෙනවානේ.
0: ඉතින්
1: හිතේ සංකාවක් නැති එක, හිතට බරක් නැතුව නිින්ද යන එක ඔක්කොටම වඩා වටිනවා. එතකොට ඔබ සල්ලි ෆික්ස් ඩිපොසිට් එකක් දාන එක හොඳ අදහසක්. දාන්නේ කොහෙද කියන එකත් ඒක නියම අදහසක්. ඒ තීරණෙත් ඔබ ගන්න ඕනේ හරියටම.
0: අපි කෝල් කරන නම්බර් එකක් දෙන්නම්, ෂෝට් කෝඩ් එකක් දෙන්නම්, 13 16 කියන නම්බර් එකට කතා කරන්න. කොමර්ෂල් බැංක් එකෙන් අහන්න ෆික්ස් ඩිපොසිට් ගැන විස්තර අහලා තියෙන සල්ලි ටික දාන්න එක තැනක දාන්න.
1: 13 16 එහෙම්මම අපි යනවා. දැන් වෙලා වදන ටිකක් හොඳට පරක් වෙලා
0: තියෙනවා. 10:33 වෙලා.
1: රයිට්. මම අරවින්.
0: මම ආයෂා. සුබ දවසක්.

0: ඔබ දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා ඇගි වැඩි වෙලා අංක 3යි ලග්නේකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: හොළඹදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මතිමුට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
6: හච් 15 පිස්සුවක්ම තමයි
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
9: Big, big, dinumai, bonanza, bonanza.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
1: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: සියත දෙවයිනපුරා
1: දැන්වෙලා උදැස්සන 10:37.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 CIC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ওয়াটার টপ স্টোরি
1: ডেঙ্গু রোগীন 80201 ভাই වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,111ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 61ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 17,395 දෙනෙකු වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 16,294ක්. ඩෙංගු අධි වසංගත තත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකය සඳහන් කළේ. අද සිට දිවයින පුරා විශේෂ මතුරු මර්ධන සතියක් ද ක්‍රාත්මක කිරීමට නියමිතයි. දැන් විදෙස් පෝතක්. ඇමරිකාව සහ සෞදි අරාබිය අතර අත්සන් තබූ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රාත්මක වනුයේ සෞදි අරාබිය සහ ඊශ්‍රායලය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා සාමාන්‍යකරණය වීමෙන් පසුව පමණක් බව ඇමරිකාව යළි තහවුරු කර තිබෙනවා. එක්සජාතින්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපති මයික් වෝල්ස් මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනකට එක්වමින්. මෙම කිවිසුම යටතේ යුරේනියම් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා අවසර ලබා දීමක් අපේක්ෂා නොකරන බවද ඔහු අවධාරණය කළා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මීට පෙර ප්‍රකාශ කළේ එම කොන්දේසිය සපුරාලීමෙන් පසුව පමණක් කිවිසුම ක්‍රාත්මක කරන බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 98.2 98.4

0: SCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා.
2: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර ෆ් තමයි.
3: සියට සියක් කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
4: Coco Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: Coco Fry සතුට රසය ගෙනෙන ගුණය
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
7: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රස විස්තර 0768 233 444 සීතා හදවත් දිනු හිතවත්කම.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.

0: දහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තහිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
1: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මාව දැකලා හැංගුණානේ.
8: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
6: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරින නගරයක්.
9: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
10: සියත ටීවී තුලින්.
11: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
12: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
11: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
13: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
14: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
13: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
14: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
15: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
16: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
17: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
18: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
19: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
20: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
22: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
23: ගන් වතුරට සුවිසිලෙට දැන් මම බය නැහැ.
22: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
23: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
21: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
20: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70% දක්වා සුපිරි වට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
24: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
25: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15% පොලියක්, 111.84%
0: වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
1: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
1: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේකබඩුවල ලස්සන
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
1: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අතටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
0: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: දැන් වෙලා උදැසන 11:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 CIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: वैद्य संगमे निल्लीमक उनरोगे बेलंदुनु विट अद्भे सह विविध औषध वर्ग भावित नोकरन लेस राज्य वैद्य निलधारिंगे संगमे पवसनवा ඒ මැද කමිටු සමාජික චමිල් විජේසිංහ පැවසුවේ ඩෙංගු සංකූලතාවයත් නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.
2: ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණයක් කියන්නේ වළක්වා ගත හැකි මරණයක්. එතෙන්දී මේ මරණ වලින් බහුතරයකදී නිරීක්ෂණය කරලා තියෙන කාරණාවක් තමයි කෝ රෝග තත්ත්වය ඉතාම උත්සන්නවන්තර නිවසේ රැඳී ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් රෝගය ගණන් ගන්න නැතුව ඉඳලා තියෙනවා. මහර තැන්වල විවිධ අත්බෙහෙත් පාවිච්චි කළා නැත්නම් විවිධ ඔය වංචනිකයින් නැත්නම් සමාජ මාධ්‍ය මාධ්‍යවල යන වැරදි ප්‍රතිකාරයයි කියා ගන්නා ක්‍රම විවිධ ප්‍රතිකාර වර්ග භාවිතා කරලා තිනවා මේ නිසා සංකූලතා මතුවලා සහ ඇතිවිය හැකි සංකූලතා තවත් උග්‍ර වීම තුළ තමයි මේ රෝගීන් රෝහලට එන්නේ. ඒතකොට බොහෝමයක් අවස්ථාවලදී තාම අවාසනාන්ත විදිහට ප්‍රමාණවත් කාලයක් නැහැ මේ රෝගීන්ගේ ජීවිතය ගලව ගන්න.
1: වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තාව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82011 ඩෙංගු මරණ 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 17395. කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 16294. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madhili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: 20
0: CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.

0: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: මතකද Singer Big Bonanza.
4: 60%ක් discount අරගෙන
3: මේ අමුදේතාව.
5: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
6: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංක ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
7: Theater Tele Depeya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
8: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන
9: මන්නම් හිතන්නේ
7: නැහැ සර්. දකින හිින පිනන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
12: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: වෙලාව දිහා බලනකොට වෙලාව දැස්සන 11යි විනාඩි 23යි. මේ වෙලාවේ මට හිතෙනවා අලුත් ෆෝන් එකක් ගත්තොත් හොඳයි කියලා. ඔබටත් හිතෙනවද ටික ටික ගෙවන්න අලුත් ෆෝන් එකක් ගත්තොත් හොඳයි කියලා? ස්මාර්ට් ෆෝන් එකක් ගන්නව නම් ඒකට දැන් හොඳම ඔප්ෂන් එක තමයි තිලක වර්ධන සෙලියුල එක කියන්නේ. ඉතින් ෆෝන් එකක් ගන්නව නම් ඔබට පුළුවන් එකපාරම ගෙවන්න ඕනෙත් නෑ, මුලින්ම 130යි ඔබට ගෙවන්න තියෙන්නේ. ඊට පස්සේ මාස 24ක් ඇතුළත තමයි ෆෝන් එකේ ඉතිරි ගාන ඔබට ගෙවාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න දැන් මේ වෙලාවේ හිතනවා නම් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න ඕන, අතේ තියෙන ෆෝන් එක ටිකක් පරණ වෙලා ඇති, අලුත් ෆෝන් එකකට යන්න ආසාවක් අපි ඕනම කෙනෙකුට තියෙනවනේ නේද? ඒ නිසා තිලක වර්ධන සෙලියුල එකට ගිහිල්ලා හිතේ තියෙන ෆෝන් එක ගන්න පුළුවන්. ෆෝන් එකේ සම්පූර්ණ ගාණයෙන් 130ක් තමයි මුලින් ගෙවන්න ඕන. ඊට පස්සේ මාස 24ක කාලයක් ඔබට දෙනවා. ඊට පස්සේ හෙමින් හෙමින් ඉතිරි ටික ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔබට කරන්න තියෙන්නේ ෆෝන් එක ගන්න යනකොට ගැරන්ටි කෙනෙක් එක්ක තමයි යන්න ඕන. අනිවාර්යයෙන්ම වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. ඊට පස්සේ දෙන්නගෙම ඩෙන්ටි කාඩ්ස් දෙක අරගෙන ගිහිල්ලා තමන් කැමති ෆෝන් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා, ස්මාර්ට් ෆෝන් ලොකු කලෙක්ෂන් එකක්. ඔබට කැමතිම ෆෝන් එක තෝරගෙන හිතේ තියෙන විදිහට ගෙදර අරගෙන එන්න ඕන chance එක තියෙනවා. ඒ නිසා තිලක වර්ධන සෙලියුල එක ගැන ඔන්න මතක් කර, හිතේ තියෙන ඕන ලස්සන ෆෝන් එකක් ගන්න යන්න අනිවාර්යයෙන්ම තිලක වර්ධන සෙලියුල එකට.

0: SCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා.
2: සිත් බඳගනි.
1: කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලරක් තමයි.

0: බුද්ධිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
2: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
6: රුපියල් තම මුදල් ලේඛකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1. භූටානය 2. නේපාලය.
1: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානි.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
8: අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර

0: பணத்தேரத்தை ஸ்ரீலங்கா மகாபேங்கை பல்பத்ரோலா விமூல்ய சமாகம் கே பிராங்கா ரேட்டிங் ஏஜென்சி பிபிபி மைனஸ் ஸ்டேபிள் அவுட்லுக்.
1: டெங்கு மாராந்திகாய் මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
1: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ.
5: තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
7: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
8: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
1: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
16: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza. Mid-year Shopping Festival.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
18: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
19: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
3: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
10: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
9: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩ කාර්යා David Pierce Motor Company Private Limited with
7: it. හිරි ගොවි දිවි සරුවේ මයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි
12: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
1: සතුට රස ගොඩ මුසු වෙන කැමවල රස සුරකින
12: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
14: මුළු පවුලටම මගේ ගානටම
4: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
2: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center world place colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
0: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550
6: run පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC run service run my සේවාව වරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙන ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න pick me flash කරන්න
17: මම මගේ මුළු බිස්නස් එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
6: ෂොප් එක හොරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: Prijatel.
1: පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකුමින් මවකමින්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
6: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 7385 555 අමතන්න.
13: ස්වභාවික රසගුණයක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
14: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
15: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා
16: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
15: මේ අමුදතාවා.
16: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
17: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
18: සීය

0: සියත අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: අධිකරණ නැබතිගෙන් විශේෂ ප්‍රකාශයක් හිටපු රාජ්‍යමතිගේ පුත්‍රයාට අප ඩෙංගු රෝගීන් 82000 ඉක්මවායි ලබන මාස මුල නිරිත දිගට තද වැසි
2: ප්‍රදේශවල ජනතාවට මේ වන විට මේ සෙල්ලිනෝ සංසිද්ධිය බලපෑමත් එක්ක බැරි අපහසුතා පටන් අරන් තියෙනවා
1: මැක්‍රෝන් ප්‍රංශ කැබිනට් මණ්ඩලය කැඳවයි
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිව

0: දැන් වෙලාව දවල් 12:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් CT100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: අධිකරණ ඇමතිකෙන් විශේෂ ප්‍රකාශයක්. හිටපු රාජ්‍යපතිගේ පුත්‍රයාට ඇප. ඩෙංගු රෝගීන් 82000 ඉක්මවයි. ලබන වස මුල නිරත දිකට තද වැස්සේ. මැක්‍රොන් ප්‍රංශ කැබිනට් මණ්ඩලය කැඳවයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117868.
1: මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතරංගුවටගෙන රක්ෂිත බඳනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී සැකකරුවන්ට 105ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇති අතර විදේශ ගමන් තහනම්ද සිදු කර තිබෙනවා. චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිදුවීමට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු පසුගිය 21 වනදා අතරංකුටිගෙන රක්ෂිත බඳනාගාරගත කළා. ගිනියමක් පෙන්වමින් බියගන්වා පුද්ගල ඝාතනයකට තත් කළ සැකකරුවෙකු අයිස්මත්‍රව්‍ය සමග අතරංකුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොටාසේ විසින් දෙහිවල ප්‍රදේශයේ සුසාන භූමියකදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ගල්කිස්ස ප්‍රදේශයේදී ගිනිඅවියක් පෙන්වා බියගන්වා පහර දීම සැකකරුට එරෙහි චෝදනා වනවා. අතරංගුටගත් සැකකරු වයස අවුරුදු 25ක් වන අතිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ ඔහුව විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙවා ඇති බවයි. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම් 22ක් සිදු වුණා. එම වැඩිතැබීම් වලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 15ක්. විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන තීරණය පිළිබඳව අද විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. අදාළ ප්‍රකාශයෙන් විශේෂ කරුණු අනාවරණයක්ද සිදු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. අද පසුරුවේ එම විශේෂ ප්‍රකාශය සිදු කරනු ඇති. නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය පැවසුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමග විශේෂ හමුවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවයි. නමුත් ඒ සඳහා නිශ්චිත දිනයක් මේ දක්වා ලබා දී නොමැති බවයි ඔහු පැවසුවේ. විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ එකඟ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිතව දැනුම් දීමක්ද සිදු කර තිබුණා. එහි පිටපතක් අධිකරණ හා ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරියටද යොමු කළ බවයි අධිකරණ සේවා සංගමය සඳහන් කළේ. අදාළ ලිපිය මගින් ඉල්ලා ඇත්තේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ ස්ථාවර පැවැත්වීමට බලපෑම් එල්ල විය හැකි බැවින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ නොකරන ලෙසයි. මිනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැටලු සහගත බවයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවසුවේ.
4: ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න සමහරක් නීතිඥ මහතුරු මේකට විරුද්ධයි කියන එක අපිට ආරංචි ලැබිලා තියෙනවා. ඉතින් මේක තාමත් ඉජජනක තත්ත්වයක්. මේක කරන්න එපා කියන එක තමයි අපිට ආණ්ඩුවට කියන්න පුළුවන්. නමුත් මේක කිරීම තුළින් ආණ්ඩුවේ අවසානය පටන් ගන්නවයි කියන එක තමයි මේ අවස්ථාවේදී අපිට කියන්න ඕනේ. ඒක නිසා අපි කියන්නේ මේ සූරසේන ව්‍යවස්ථා සංශෝධනය වහාම හකුලා ගන්න කියන එක තමයි අපිට උඩට කියන්න පුළුවන් පණිවිඩයේ මේ අවස්ථාවේ.
1: ජේෂ්ඨ විනිසුරුවරුන්ගේ පූර්වාදර්ශ නඩුව අවසන් කර ගැනීමේදී එය ඉතා වැදගත් බවයි නීතිඥ රංජිත් රාජකරුණා පැවසුවේ.
5: ශිෂ්ටාධිකරණ විනිශ්චයකරු මහින්ද සමයවර්ධන මැතිතුමා තීන්දුවක් දුන්නා. දැන් මේ පවතින තත්ත්වය බලලා හරි එතුමා කිව්වා ওই සිවිල් නඩුවල ලේකන ඉදිරිපත් කරනකොට එක පාර්ශ්වයක් විසින් අනිත් පාර්ශ්වය විරුද්ධලා ඒක ඔප්පු කිරීමේ බාරට යටත් කරන්න කියලා හැම එකටම විරුද්ධ වෙනවා. එතකොට වෙන්නේ නඩු ඒව ඔප්පු කරන්න කල් යනවා. ඒ නිසා මහින්ද සමයවර්ධන විනිශ්චයකරුතුමා කිව්වා එහෙම හැම එකටම විරුද්ධ වෙන්න බෑ. අධිකරණයකට පුළුවන් ඒක සෑහීමට පත්‍රන එක බාර ගන්න. මේ ලේකනේ අභියෝග කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් එහෙම නැතුව මේ ආවට ගියාට විරුද්ධ වෙලා ඒකෙන් නඩු කල්යන. ඒ වගේ ආලීනව. ඉතින් ඒකෙන් නඩු කල්යන එක අඩු වෙනවා.
1: මුණ රෝගයේ වැළඳුණු විට අත්බෙහෙත් සහ විවිධ ඖෂධ වර්ග භාවිත නොකරන ලෙස රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය කමිටු සාමාජික චමිල් විජේසිංහ පැවසුවේ ඩෙංගු සංකූලතාවයත් නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.
6: ඩෙංගු රෝගය නිසා ඇතිවන මරණයක් කියන්නේ වළක්වා ගත හැකි මරණයක්. එතෙන්දී මේ මරණ වලින් බහුතරයකදී නිරීක්ෂණය කරලා තියෙන කාරණාවක් තමයි කො රෝග තත්ත්වය ඉතාම උත්සන්නවන්තර නිවසේ රැඳී ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් රෝගය ගණන් ගන්න නැතුව ඉඳලා තියෙනවා. සමහර තැන්වල විවිධ අත්බෙහෙත් පාවිච්චි කරලා නැත්නම් විවිධ ඔය වංචනිකයින් නැත්නම් සමාජ මාධ්‍ය මාධ්‍යවල යන වැරදි ප්‍රතිකාරයයි කියා ගන්නා ක්‍රම විවිධ ප්‍රතිකාර වර්ග භාවිතා කරලා තියෙනවා. මේ නිසා සංකූලතා මතුවලා සහ ඇතිවිය හැකි සංකූලතා තවත් උග්‍ර වීම තුළ තමයි මේ රෝගීන් රෝහලට එන්නේ. ඒතර බොහොමයක් අවස්ථාවල තාම අවාසනාන්ත විදිහට ප්‍රමාණවත් කාලයක් නැහැ මේ රෝගීන්ගේ ජීවිතය ගලව ගන්න.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,011ක්. ඩෙංගු මරණ 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු අධිව සංගත තත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. අද සිට දිවයිනපුරා විශේෂ මතුරු මර්ධන සතියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම මස අවසානයේ සිට අගෝස්තු මස මුල් සති කිහිපය තුළ වැඩි වැසි තත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන පැවසුවේ නිරිත දිග හැර අනෙකුත් ප්‍රදේශවල ජනතාව මෙවන විට එලිනෝ සංසිද්ධියට මුහුණ දී සිටින බවයි.
7: 9/31 වගේ දිනවලත් ඒ වගේම ලබන අගෝස්තු මාසයේ මුල දින කිහිපයේ විශේෂයෙන්ම දිවයිනේ නිරිත දිග කොටේ වැටිවල වැඩිවීමක් අපේක්ෂා කරනවා. ගත්තොත් බස්නාහිර, සබරගමුව පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර, මහනුවර, නොවැලි වගේ යන දිස්ත්‍රික්කවල මේ පැවති අඩු ඇති තත්ත්වේ නම් මේ දින කිහිපයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරනවා. නමුත් ඊට පස්සේ අගෝස්තු මාසයේ දිගටම වගේ වැස්ස අඩුවෙන් තමයි අපි අපේක්ෂා කරන්නේ. ඒ වගේම මේ වන විටත් ඔය උතුරු මැද නැගෙනහිර වූ වගේ පළාත්වල තියෙන්නේ වැසි තත්ත්වේ මත් අඩු ඇති තත්ත්වයක් ඇති නොමැතිම තරම් වගේ තත්ත්වය ඉහළගේක දැනටමත් පවතිනවා. ඒම නිසා එම ප්‍රදේශවල කියන්නේ නිරිත දිග කොටස හැර සිසු ප්‍රදේශවල ජනතාවට මේ වන විට මේ එල්නිනෝ සංසිද්ධියේ බලපෑමත් එක්ක දැඩි අපහසුතා පටන් අරන් තියෙනවා.
1: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන පැවසුවේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී දැඩි එල්නිනෝ තත්ත්වයක් බලපානු ඇති බවයි.
7: ඒ කියන්නේ මේක උපරිම අවස්ථාවට යාවි කියලා පුරෝකතන තියෙනවා 80%ක වඩා සම්භාවිතාවකින්. ඔය දෙසැම්බර් ඔක්තෝබර් නොවැම්බර් කාලෙදී මේක අතිප්‍රබල වෙරි ස්ට්‍රොන් එල්නිනෝ තත්ත්වයක් දක්න වර්ධනය වෙවි කියලා. කොහොම වුණත් මේ එල්නිනෝ බලපෑමෙන් අගෝස්තු මාසයේ දිවයිනේ බොහෝ ගැන හැමතැනම වගේ වැස්ස අඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ මුල සතියේ පෙනෙන දිගවලට සාමාන්‍ය වැස්සක් තියෙනවා. ඒ හැරෙන්නට වැස්ස අඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සැප්තැම්බර් මාසයේ අපි මුල සතියේ වැස්ස අඩුවෙන් බලාපොරොත්තු වෙනවා.
1: දිවයිනිය ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය මෙම දිනවල ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි, මොලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාකල ප්‍රදේශවල උෂ්ණත්වය අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන් පවතින ජලය නිසි ලෙස කළමනාකරණය කරගනිමින් ගොවිතැන් සඳහා යොදවන ලෙස පෙරාතිනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධිමාරභය පවසනවා. ලෝකයේ බොහෝ රටවල් මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි ඔහු පැවසුවේ. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මගය මෙවන විට 340.83ක් ලෙස සටහන්ව තිබෙනවා. රුපියලේ ගෙනුම් මගය සටහන් වෙත්තේ රුපියල් 331.66ක් ලෙසයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත යාමට හේතු සාධක කිහිපයක් බලපෑ හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ ඩොලර් ඉල්ලුම සහ සැපයුම අතර පරතරය අනුව රුපියලේ අගය තීරණය වන බවයි.
8: මේ ඩොලර් වල ඉල්ලුම සඳහා වැඩිපුරම තව බලපෑමක් කරන ප්‍රධානම කෙනෙක් තමයි ශ්‍රී ලංකාවේ මහ බැංකුව. මොකද මහ බැංකුව සිදු කරන දේ තමයි සංචිත ගොඩනගා ගැනීම සඳහා වෙළඳපොළට ඩොලර්ස් පැමිණෙන පස්සේ මහ බැංකුවත් වෙළඳපොළට ඩොලර් මිලදී ගන්නවා. එතකොට මහ බැංකුව ඩොලර් මිලදී අරගෙන සංචිත ගොඩනගනවා කියලා කියන්නේ එතකොට වෙළඳපොළේ ඩොලර් යම්කිසි ප්‍රමාණයකට අඩු වුණාට පස්සේ එතකොට ඩොලරේගේ අගය යම්කිසි ප්‍රමාණයකට ඉහළ යන්න පුළුවන්. ඒ වගේම මහ බැංකුව සංචිත ගොඩනගා ගන්න නැති වෙලාවකදී වෙළඳපොළේ ඩොලර් තිබෙනවා. එතකොට ඩොලරේ අගය යම්කිසි ප්‍රමාණයකට අඩු වෙන්නත් පුළුවන්. නමුත් මහ බැංකුව මේ අවස්ථාවේ ස්ථාවර මූලික වශයෙන් කරන්නේ ඩොලරේ අගය කිසියම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන පුළුවන් තරම් වුණත් ඒ අදාළ අගය ගොඩක් ඉහළට යන්නේ නැතුව ගොඩක් පහළට යන්නේ නැතුව පවත්වාගෙන ඩොලර් මිලදී අරගෙන සංචිත ගොඩනගා ගැනීමකට උත්සාහ කරනවා. මොකද අන්තර්ජාතික මූල්‍ය අරමුදල එකඟතාවයන් අනුව අපි සංචිත ප්‍රමාණයක් ගොඩනගා ගත යුතුයි බිලියන 8කට ආසන්න ප්‍රමාණයක් මේ අවුරුද්ද අවසාන වෙද්දී. වගේම මේ ප්‍රමාණය අපි ඉතිරි අවුරුදු කිහිපයේදී බිලියන 13 දක්වා ක්‍රමයෙන් වැඩි කරන්න අවශ්‍යයි.
1: ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වීමට සිටින දරු දැරියන්ගේ මානසිකත්වය යහපත් මට්ටමක පවත්වාගෙන යාමට දෙමෝපියන් සහ වැඩිහිටියන් පියවර ගත යුතු බව මනෝවෛද්‍යවරුන් පවසනවා. රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ළම මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරෝ චන්ද්‍රදාස සඳහන් කළේ මෙම දිනවල දරුවන්ට හොඳ නින්දක් මෙන්ම පාඩම් කිරීමට සුදුසු වටපිටාවක්ද අත්‍යවශ්‍ය බවයි.
9: දෙමව්පිය හැටියට ඔබ දරුවව පීඩනයට පත් කරන්න එපා. නමුත් විභාගෙට කරන්න ඕනේ දේවල් පිළිවෙලට ඒගොල්ලොත් එක්ක කරන්න. අලුතින් දේවල් කියලා දෙන්න නැතුව ඒගොල්ලෝ දැනටම දන්න කුසලතා ඔප්නම්වන්න කටයුතු කරන්න. ඒගොල්ලන් අතින් වැරදීමක් වුණොත් ඒකට කෑ ගහන්න බයින්න යන්න එපා. විභාගයේ කුමන විදිහකට ඒගොල්ලෝ මුණ දුන්නත් විභාගය ඉවරෙච්ච ගමන්ම ඒගොල්ලන්ට අරන් දෙන්න උංචි තෑග්ගක් අරගෙන ඔතන ගෙදර තියාගන්න. විභාගේ ලිව්ව එකට තෑග්ගක් දෙන්න ප්‍රතිඵලවලට නෙමෙයි. විභාගය ඉවරුණාට පස්සේ ගෙට ආවේ මොනාද වැරදුනේ කියලා හොයන්න නැතු හොඳට සෙල්ලම් කරලා කාලය ගත කරන්න දෙන්න. ප්‍රතිඵල ආවට පස්සේ ඒකට අපි කලබල වෙන්නේ නැතු එතන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන්.
1: මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු 9 වන ඉරිදා විභාග මධ්‍යස්ථාන 2723 කදී පැවැත්වීමට නියමිතයි. ප්‍රංශයේ නිරත දිග පිහිටි බෝඩෝ නගරයේ ආසන්නයට ලැව්ගිනි පැතිරියමත් සමග එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අද හදිසි කැබිනට් රැස්වීමක් හැදවා තිබෙනවා. බෝඩෝ නගරාධිපති තෝමස් කසනාව සඳහන් කළේ ලැව්ගින්න මෙවන විට නගරයේ සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් පැතිර ඇති බවයි. බෝඩෝ නගරයේ වෙසෙන 850,000කට ආසන්න ජනතාව ඉවත් කිරීමේ සැලසුමක් තවමත් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන් නුනේස් සඳහන් කළේ බෝඩෝ අවට තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බවයි. ප්‍රබල සුළං හේතුවෙන් ලැව්ගින්න අනපේක්ෂිත ලෙස නගරය දෙසට පැතිර යමින් පවතින බවද ඔහු පැවසුවා. ප්‍රංශ පුරා පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් මෙවන විට 220,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණා. ලැව්ගිනි පාලනය කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටියේදී ප්‍රංශ ගිනිනිවන බටයින් 68 දෙනෙකු තුවාල ලැබුවා. කලගුණංශ අනතුරංගවා ඇති අද සිට ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවයි. එම තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත් අසීරු වනු ඇති. ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශයේ නිර්තදික ප්‍රදේශයේ පමණක් විනාශ වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 42,000ක්. එය සැලකෙන්නේ දෙවන ලෝක යුද සමයෙන් පසු එරට ඇති වූ විශාලතම ලැව්ගිනි වලින් එකක් ලෙසයි. මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා ප්‍රංශ පුරා හෙක්ටාර 98,000කට අධික භූමි ප්‍රමාණයක් ලැව්ගිනි වලින් විනාශ වුණා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළේ හානියටපත් ප්‍රදේශ යළි ගොඩනැගීමට රජය කඩිනමින් පියවර ගන්නා බවයි. ස්පාඤ්ඤයේ ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන් අතරින් 30,000කට ආසන්න පිරිසක් ඉවත් කර ඇත්තේ මැඩ්‍රිඩ් කලාපෙන්. මැඩ්‍රිඩ් නගරයට බටහිරින් හටගෙන ඇති ලැව්ගිනි දෙකක් එකිනෙකට සම්බන්ධ වීම වැළැක්වීම සඳහා ගිනිනිවන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිනවා. ඇමරිකාව සහ සෞදි අරාබිය අතර අත්සන්තබූ ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වනුයේ සෞදි අරාබිය සහ ඊශ්‍රායලය අතර රාජතාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය වීමෙන් පසුව පමණක් බව ඇමරිකාව යළි තහවුරු කර තිබෙනවා. එක්සජාතින්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපති මයික් වෝල්ස් මේ බව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනකට එක්වමින්. මෙම ගිවිසුම යටතේ යුරේනියම් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා අවසර ලබා දීමක් අපේක්ෂා නොකරන බවද ඔහු අවධාරණය කළා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද මීට පෙර ප්‍රකාශ කළේ එම කොන්දේසිය සපුරාලීමෙන් පසුව පමණක් ගිවිසුම ක්‍රියාත්මක කරන බවයි. මෙ අතර හෝමස් සමුද්‍ර සන්ධියේ අනාගතය කළමනාකරණය කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ඕමාන නියෝජිත පිරිසක් සහ ඉරාන බලධාරීන් අතරයි. ඕමානය යෝජනා කර ඇත්තේ කිසිදු ගාස්තුවක් අය නොකරන කලාපයේ ඒකාබද්ධ කළමනාකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමටයි. එහෙත් ඉරානය තවදුරටත් සමුද්‍ර සන්ධිය භාවිත කරන නෞකා සඳහා සේවා ගාස්තුවක් අය කළ යුතු බවත් එම කළමනාකරණ යාන්ත්‍රණය ඉරානය විසින්ම පාලනය කළ යුතු බවත් අවධාරණය කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යලිසරස්තල. අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්. හිටපු රාජ්‍ය ඇමතිගේ පුත්‍රයාට ඇප. ඩෙංගු රෝගීන් 82000 ඉක්මවයි. ලබන මස මුල නිරිත දිගට තදවැස්සී. මැක්‍රෝන් ප්‍රංශ කැබිනට් මණ්ඩලය කැඳවයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් ප්‍රදි සිටින්න පැන් පැපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: සෙන්සිටිව් ටොපික් එකක් ගැන තියෙන මේ සින්දුව කියන්නේ විරාජ් බාතිය.
1: මේ වෙනස් අයිඩියා එක ගැන අපි එයාගෙන් ඇහුවා.
2: අතර මේක මගේ අදහසක් නෙමෙයි. කාලගෙනල බොහොම හිතවත් වෛද්‍යවරයෙක් ඉන්නවා. ડોક્ટર සටිත්‍ර වීරසේකර. ඔබේ පවුලේ සම්බන්ධව යම් ප්‍රශ්නයක් එක නිර්මාණය වෙච්ච ගීතයක් මේ ගීතේ. ඉතින් ඔහු ඒක ලස්සන වචන ටිකක්.
3: කිතු ගොසින් මට ලොව දිනන්නට නුඹ හෙළු කඳුලෙල් වරයි දරු ප්‍රේම.
0: මේ වගේ කන්සෙප්ට් එකක් ක්‍රියේට් කළේ ඇයි කියලා අපි අහුවේ ડોક્ટર සචිත්‍රගෙන්.
4: ඇත්තටම රණවිරුවෙක් මේ යන්නේ එකවරයි. රණවිරුවෙක්ගේ බිරිඳක් 10000 වාරයක් සිටින් මේ යනවා. ඉතින් මගේ මේ නිර්මාණයේ ඒ සමස්ත රණවිරු බිරිඳාවරු වෙනුවෙන් සහ ඩිමෙන්ෂියා රෝගයේ වැළඳිච්ච සීලුම රෝගීන් සහ උන්ගේ පවුල් වලට තමයි මේ නිර්මාණය.
1: ගොඩ දෙනෙක් මියුසික් වීඩියෝ එක ගැනත් කතා වෙනවා.
4: මේ රූප රචනය තුළ රංගනයෙන් දායක වෙන ප්‍රවීණ රංගතරයන් දෙදෙනෙක් නිසා උන් තමයි බිමල් ජයකොඩි සහ දිල්ලානි එකනායක කියන විශිෂ්ටයන් දෙන්න. මේ දුන්න උත්තේජනය, දුන්න අභිප්‍රේරණය තමයි අතර මේක සාර්ථක වෙන්න හේතු වෙච්ච මුල්ම සාධකය.
0: විරාජ් කොහොමද හම්බෙන ෆීඩ්බැක් එක?
2: මේ ගීතේ මිනිස්සුන්ට පොඩ්ඩක් අමතක වෙලා ඉලා හිතනවා. මොකද මේ විෂුවල් එක බොහොම ලස්සන නිසා ටිකක් ගීතේ ආනවා මරිදෝ කියලත් මට වෙලාවල් වල හිතලා
3: තියෙනවා.
5: Talk of the town.
1: නයනතාරකින නම ඇහුණ ගමන් අපිට මතක් වෙන්නේ ඇක්ෂන් මූවි එකක් හරි පවර්ෆුල් කැරක්ටර් එකක් හරිනේ.
0: හැබැයි මේ පාරේ එයා එන්නේ වෙනස්ම ලව් ස්ටෝරි එකක් අරගෙන.
1: හයි, ඒ තමයි ළඟදි රිලීස් වෙන්න තියෙන නයනතාරා එක්ක නිව් ජෙනරේෂන් එකේ ෆේමස් ඇක්ටර් කවින් මේන් කැරක්ටර් එක කරන රොමෑන්ටික් මූවි එක.
0: ලෝකේෂ් කනගරාජ් එක්ක කාලයක් ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරපු විෂ්ණු එදාවන් තමයි පළවෙනි පාරට මේ මූවි එක ඩිරෙක්ට් කරන්නේ.
1: ස්පෙෂල්ම දේ තමයි මේ මූවි එක රිලීස් වෙන්න තියෙන අගෝස්තු 14 වෙනිදාම සූර්යාගේ විශ්වනාථන් සන්ස් මූවි එකත් රිලීස් වෙන එක.
0: ඒ කියන්නේ අගෝස්තු 14 වෙනිදායි නම් නයනතාරයි සූර්යයි අතර ලොකු කම්පිටිෂන් එකක් පටන් ගන්නයි යන්නේ.
5: Talk of the town.
6: 98.2 98.4 දිව්‍ය

LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
1: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
2: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
1: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
2: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා. delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visenduma pick me flash affordable cost ekakata ikmanata ma packages yawanna wage ma genna gannat den hari malesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekath express karanna pick me flash book karanna
2: Siri Road සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Coca-Cola ඉතිරි රුපියල් 150යි Astra ඉතිරි රුපියල් 350යි Kotmale Cheese Wedges ඉතිරි රුපියල් 135යි Prima කොත්තුමේ චිකන් රස 35 පැක් එක රුපියල් 240යි Cargill's Food City

2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. පියකමින් මවකමින්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance We Help
2: Theater Tele Depair අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
3: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙයි.
4: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
5: රාජ්‍යරුව ගොබ්බයා.
6: එයි, හටද ගොබ්බයතෝ ගොබ්බයා කිව්වේ.
7: නිලබල කරේති ඔලමුල පුරේ.
8: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට.
9: සියත ටීවී තුලින්.

0: සියත පත්තරේ විතහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: 20
3: හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-021 AOC Smart Performance Trusted Worldwide. This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
5: Big big dinumai bonanza bonanza
6: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේත සර්හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 23.43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
7: මතකද මතකද මතකද මතකද සිංහ බිග් බොනන්සා
8: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
7: මේ අවුරුද්දේ තාවා
8: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංහ බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
9: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111-715-555 අමතන්න.
12: අයියා මට ඇපල් මලක් දෙන්න.
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා මට මල් ගොඩක් දීලා.
11: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් දෙකක් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
13: දැන් පෑනීෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනීෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: था टॉप स्टोरी।
1: कुश समग गुआनमागी को अतरंग उठा रुपया एक कोटि 48 लाख का कुश मात्रावे तो क्या समग श्रीलंका का गुआनमागी को खटुना का गुआंतर पले दिया अतरंग उठे गिनती थी बनवा සැකකරු මොනරාගල ප්‍රදේශය පදිංචි 24 හැවිරිදි පුද්ගලෙක්. ඔහු අද පෙරවරුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා. ඔහු විසින් රගිනා ගමන් මාල තුල සඟවාගෙන වී තිබූ කුෂ්මද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 480ක්. සැකකරු සහ කුෂ් තුගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද මීකම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් විදෙස් පොතක්. ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ සියටල් පරිසරයේ පැවති වාර්ෂික ආහාර උරලක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තුවාල ලබා ඇති ගණන 4ක්. වෙඩිතැබීම සිදු වූ අවස්ථාවේ උළෙලට සහභාගී වී සිටි දහස් සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත දිව ගොස් තිබුණා. සියටල් පොලිසිය සඳහන් කළේ සිදුවියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා එකිනෙකා ඉලක්ක කොට වෙඩි තබාගෙන ඇති බවට සැක කෙරෙන බවයි. පොලිසිය එම ස්ථානයේදීම එක් සැකකරුවෙකු අතරංගුවටගෙන ඇති අතර අනෙක් සැකකරු පලා ගොස් තිබෙනවා. ඔහු අතරංගුවට ගැනීම සඳහා මෙවන විට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111 7888 666

0: Anunna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා.
5: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
7: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492 0.711 327 777. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ් කේ කතාත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
5: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
9: තියටර් ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
4: මොකද මේ වගේ කියන්නේ?
9: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
11: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
0: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග බියෝටෙක් සොලියුෂන්ස් වෙතින් ඇස්ටා ටෝනර්, HP, කැනෝන්, බ්‍රදර්, එප්සන්, සිරොක්ස් ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා ඇස්ටා ටෝනර් ඔරිජිනල් වගේම ක්වොලිටි වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777-133-021 ඇස්ටා ටෝනර් print smart save more.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
7: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා. නා.
8: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.

0: සුබයි සිහිනදිනයි සුබ දවසක්. චාතකලොතරැයි මණ්ඩලය
1: The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences
0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජූලි 31 දක්වා පමණයි Single Big Bonanza Mid-Year Shopping Festival
2: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
5: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
6: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
7: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 හැඩ වැඩ කාර්යය. david pirs motor company private limited with
8: it. හිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි.
9: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
10: සතුට රස ගොනු මුසු වෙන කැමවල රස සුරකින
9: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
11: මුළු පවුලටම මගේ ගානටම
12: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
13: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center world place colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
14: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo electric ත්‍රිරෝද රථය David Pirs e-mobility වෙතින් 0114700550
15: run පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400 LOLC run sali run naya සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
16: delivery පරක් වෙලා orders miss වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙන ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න pick me flash කරන්න
17: මම මගේ මුළු බිස්නස් එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
18: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
19: ගන් අතරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
17: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
20: 98.2 98.4

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. යපෝ පොකට් මනී.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
4: දැන් ස්විස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7115555 අමතන්න.
8: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: මතකද සිංහ Big Bonanza
11: 60%ක් discount කරගෙන
10: මේ අවුරුද්දේ තාවා.
11: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
12: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 7465 67222 අමතන්න.
13: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
14: ඈරාලහමි?
13: ඇහුන් නැද්ද මං කියපුවා?
14: නෑ නෑ, අහන් හිටියේ.
13: මොනවද අහන් හිටියේ?
14: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
13: හෑ?
14: ඔහුරාලහමි, වන් ඇන් ඔන්ලි සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
0: අනුග්‍රහය.

0: ප්‍රියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
1: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
2: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
3: සියත ටීවී තුලින්.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: සියත දෙවයින පුරා.

0: දැන්වලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 14 700.

0: था टॉप स्टोरी।
1: श्रीलंका के केंटर रूसिया में रैकी अवस्था। ශ්‍රීලංකේ කෙන්ටර් රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකී අවස්ථා ලබා දීමට එකඟතාව පළ වී තිබෙනවා. ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ රුසියාවේ ජාතික ඉදිකිරීම් කරුවන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවේදී. ඊට අදාළව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කරනු ලැබුවා. දැන් තවත් දේශීය පුවතක්. ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී විශේෂ සායනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ලබන 31 වනදා සිට සායනය පැවැත්වීමට නියමිතයි. ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන රෝගීන්ට එම සායනයට පැමිණ ප්‍රතිකාර ලබා ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නියම කරන ඖෂධ හැර වෙනත් කිසිදු ඖෂධයක් ඩෙංගු රෝගීන් භාවිත නොකළ යුතු බවට උපදෙස් ලබා දී තිබෙනවා. කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න සඳහන් කළේ විවිධ අත්බෙහෙත් වර්ග භාවිත කිරීම හේතුවෙන් ඩෙංගු රෝගීන් විවිධ සංකූලතාවලට ලක්ව ඇති බවයි.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 7888 666

ප්‍රේම ගීය නම් මම දන්න හැ. උන්මාද එකනම් හරි. උන්මාදිනී ලංගුණා කියලා හිතා ගන්න හරිද? Hey, good afternoon. හවස දෙකයි විනාඩි 8යි. අනේ අද චුට්ටක් කලින් වගේ නේද? මං ඇත්තටම සෙනසුරාදා දින දවස් දෙකේ හරි අමාරුවෙන් ඔබ නැතුව හිටියේ. පුදුම පාළුවක් මට දැනුනේ. එනිසා මං අද හරියටම වෙලාවට දෙකටම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. ඒ කියන්නේ වෙලාව කිව්වා 2:08 වෙද්දි ඔන්න මගේ හඬ හරියටම අවදි කළා. ඉතින් ඒ කියන්නේ දෙකට වෙලාව කිව්වේ හරියටම අවදි කරගෙන නෙවෙයි. හරි එහෙනම් දවස් දෙකකට පස්සේ අපි හම්බ වෙච්ච නිසා මම දන්නවා ඔබට කියන්න දේවල් ගොඩක් තියෙනවා. මටත් එහෙමයි. අපි කතා කරමු. ඒ අතර සින්දු අහමු. hina vela satatin imu. chillake imu. සඳුදා කියන්නේ පොඩක්. ඇඩු ගැන දවස බද්දඩවා. හැබැයි මේ පැය තුනේ ඈනුන් යන එකක් නැහැ. මොකද මං ඉන්නවනේ. කම්මැලිකම, නිදිමත ගතිය කොහෙන් ගියාද නැහැ. බලන්නකෝ හවස 5 වෙනකන් දිගට මහගෙන ඉඳලා මේ ෆෝන් එක අතට අරගෙන WhatsApp message එක දාන්න මට හරිද? මං ආසයි ඉතින් chat කර කර ඉන්න. මේ පැය තුනේම ඔබත් එක්ක. 0711 98 2 98 4

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
1: සමාන NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2 0712 2 0727 777
5: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch rating A- LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකී

0: ඇගේබි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550.

0: ಅಂಗಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ඔබට අවශ්‍යම මොහොතේ දී විශේෂඥ තාක්ෂණික සහය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help. කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කොකෝෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 01117886666.
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි මන්චි නයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි කාගිල්ස් ෆුඩ් සිටි
3: නෙන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පුලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 4 667 222 අමතන්න
0: සියත ටෙලි දෙපහය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
5: මං නම් හිතන්නේ නැහැ.
0: දකින හීන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
8: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
0: 98.2 98.4
9: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ

දැන් ඉතින් ඒ කට්ටිය හා හා ආදරේ දෙනවනම් කැන්දන් යන්නම් කියාගෙන බලමු කී දෙනෙක් එයිද කියලා, කී දෙනෙක් ඉදිරිපත් වෙයිද කියලා. කෝච්චියට බෙල්ල තියන්න. කට්ටිය ගොඩක් මැසේජස් එවලා. මේ සින්දුවෙන් පස්සේ කවුද මැසේජ් කළේ කියලා කියන්න.

ಹಾಗೆ ಅಂಜಲಿ ನೆನೆ ಮಮ ಎಸ್ಕೆ ಮಂಗು ಏಕೆಗೆ ನಮ್ದಾಗ ನೇಣಿ ಮಮಯಾಗೆ ಎಸ್ಕೆ ಕೊಲ್ಲ ಮಡಿ ಕೇಳತೀನೋ ಮಂಗ್ ಕಿವು ಹಮಾರ ಕೆಂದಗನೆ ಅನ್ನ ಕೇಳ ಯಾ ಮಡಿ ಕೇಳತೀನೋ ಹಾ ಕೆಂದಂಗೆ ಅನ್ನಲ್ಲ ರನ್ವನ್ ಮಲ್ದಂ ದಾಲಮ ಹಾ ඉතින් කැන්දන් යනකන් ඉන්න ඕනේ රන්වන් මල්දම් දාන්න නම් මේ දැන් වුණත් මම නම් ඕකේ රන්වන් මල්දම් කියන්නේ මල් නන් නැතුවත් කමන්නේ රන්වන් පාටයි සමනලයක් නෑ මම මේ කියන්නේ හොඳ රත්තරන් මාලයක් එහෙම කරට දාන්න අම්මෝ මේක සද්ද වැඩි වුණා එක පාටනේ මේ රත්තරන් මාලයක් එහෙම කරට දාන්න අදහසක් තියෙනවනම් ඒකට මේ කැන්දන් යන්න ඕනේ කියලා එකක් නෑ හරිද දැන් වුණත් ඉතින් පුළුවන් සවුත් කොරියාවල පදිංචියට මේක යන්නලු හනේ එක තොඳයි හැබැයි මං කැමති අපේ මෝනින් ෂෝ ඩබල නම් ඔන්න ඔය ගිහිල්ලා ආවේ මට එතකොට ඒගොල්ලන්ට ලොකු සීන් එක දාන්න පුළුවන් ඔයගොල්ලෝ ගිහිල්ලා ආව විතරනේ විසිට් එකකට නිගියේ මට මේ සදහටම යන්න පුළුවන්කම තියෙනවා දැන් මගේ හස්බන්ඩ් ඉන්නේ එහෙ රාහුල් මාව හෙට ගන්නවා කියලා කියන්න පුළුවන් නේ ලස්සනයි මා සුන්දර සිහිනයක් දුටුවා අපවට කර සිහිනයක් දුටුවා තව කියන්න දේ සින්දුවේ ඒක තියෙනවා තව ඔබ මගේ කර සිහිනයක් දුටුවා එමෙම තියෙනවා ආව් ආව් කොල්ලට හැපි මම මේ කියනේ වටනේ අනා මාව නැල්ලේ රුක්මල් සුදුත් මෙසේජ් එකක් දාලා ඔයාට කියන්න ඕනේ මම මාව නැල්ලේ රුක්මල් සුදු එහෙම නේද ඔයා ඒ වුණාට මුකුත් තනම්ම නම් තිතක්වත් කොමාවක්වත් මුකුත් නැහැ ඔයා ඔහේ මෙසේජස් ටයිප් කරන් ගිහලා කොහෙන්ද නතර කරන්න ඕනේ කොහෙන්ද වාක්‍ය කැඩෙන්නේ මම තමයි අනුමාන කරන්න ඕනේ නේ කමන්නේ වැඩ කරන ගමන් යහන්නේ ෆුල් ස්ටොප් එක තියන්නවත් වෙලාවක් නැතුව ඇතිනේ නේද මෙසේජ් එකක් මෙහෙම හරි දාපු එක මදයි ආදරෙන් එකතු කර ගන්නවා සුදු හරි ඊළඟට අද ලලිත් එවලා මේ වෙනම විදිහකට මෙසේජ් එක රෝස මල් දාලා තමයි කොමාරි මේ මෙසේජ් එකත් එවලා තියෙන්නේ මගේ හදවතම සුවඳ කළ පුංචි රතු රෝස මලේ මේ ඔයාට මට වෙලාවකට හිතනවා මේ ඩ්‍රැකියුලාද කියලා ඔය ඉස්සර කතාවල තියෙනවනේ රතු රෝස මලක් ඔන්නෝම සීන් වගේ කන්නඩි ඉස්සරහට ගිහලා බැලුවාම ඔන්නෝම මෝඩ කතා ඉතින් ඒ වුණාට ඉතින් ලලිත්ගේ මේ කතා එක්ක නිකන් ඩ්‍රැකියුලාද කියලාත් හිතෙනවා පායන හිරු ලෙසින් නෙලියක් උනේ ඔයා මගේ ජීවිතේ සුපුන් සඳ වුණා සිසිලස දෙමින් ආදරේ සුරලිය වුනෙත් ඔයා දිරියක් වෙමින් මේ දිගු ගමනේ හදවත වුනෙත් නුඹමයි මගේ මේ ජීවිතේ හරි ඔබට අද දවසේ ඉදිරිපත් කරන ප්‍රශ්නය සුදු කොච්චි යනු ලලිත්ගේ පායන හිරුද සුපුන් සඳද සුරලියද නැත්තං හදවතද හරි උත්තරේවන් බලන්න මටත් හිතා ගන්න බෑ කුසල් ඔයාව එකතු කර ගන්නවා ඔයා මට කියලා තිනවා සමහර ඒවා කියන්න එපා කියලා ප්‍රසිද්ධියනේ කියන්නත් හිතෙන ඕන්න ඔහේ අද කොහෙද යන ගමන් ඉන්නේ සීතල පැත්තකට යන්නේ කමන්නේ මං ඉන්නවනේ හොට් හොට් සුදු කොච්චි නේද මුළු පවුලම එකතු කරගන්න ඔයාගේ

මගේ පන මගේ ආදරේ මෙර මහබූබ් මෙර සනම් අපි පොඩි බ්‍රේක් එකක් ගන්නම් චූඩි එකක් හොඳේ ඊට පස්සේ අපි ආයෙත් සින්දු හමු දැන් වෙලාව හවස 2:35

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: ඔබ දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා ඇගි වැඩි වෙලා අංක 3යි ලග්නේකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.8 හතරක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපා කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4700 678
6: 20 and upgrade.
7: අලුත් song එකක්ද?
6: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
7: Upgrade for

0: ජොබ්ස් ගන්න සිංහයකට අදම එන්න.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිබෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
3: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
4: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
5: ගන් අතරට සුරසිරුමෙට දැන් මම බය නෑ.
4: අකුණු ගැහුවත් ගිනි දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
5: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩක් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සා ෆස්ට් ටයිම් අපිට හන්න සීස
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේ

0: ජපන් ලෝකෙටම එකයි සැන කෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ප්‍රති දවස්සල හවස දෙකට
2: සුදු කොච්චි මරු

හවස දෙකයි විනාඩි 45 වෙලාව මට මෙහෙම මෙසේජ් එකක් ආවා කිරිඳි වැලෙන්. සැහෙන දවසක් ට්‍රයි කරලා අද තමයි කොහොම හරි නම්බර් එක ගත්තේ. දවසක් නම්බර් එක ලියා ගන්න බලන් ඉන්නකොට ෆෝන් එකේ රෙකෝඩින් ඔන් කරගෙන හිටියේ. එදාම කිව්වේ නෑ නම්බර් එක. අද නම් කොහොම හරි ලියා ගත්තා. හායි සුදු කොච්චියක්කේ. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හොඳේ. මම ඉමාශී කිරිඳි වැල්ල. අනේ කෙල්ලේ ෆෝන් එකේ රෙකෝඩින් දාගෙන නම්බර් එක කොහමරිනේ අල්ලගන්න ට්‍රයි කළේ. ඒකෙන් මම වේගෙ වැඩිද නම්බර් එක කියනවා. අනිතකම එකපාරයිනේ නම්බර් එක කියන්නේනේ. මෙහෙමයි එකපාරක් නම්බර් එක කියලා මෙච්චර මෙසේජස් එනවනම් ආයි සැරින් සැරේට නම්බර් එක මෙසේජස් නම්බර් එක මෙසේජස් නෙවෙයි නම්බර් එක මතක් කළොත් මෙසේජස් කොච්චරනම් එයිද. අන්නේ ඒකයි සුදු මං ආයයි නම්බර් එක කියන්නේ නැත්තේ. මට හැබැයි ඔය මේ ගොඩක් කටිය කියලා තියෙනවා මම නම්බර් එක කියනවා වේගෙ වැඩි කියලා. තව ටිකක් වේගෙ වැඩියෙන් ඊළඟ දවසේ කියනවා. අනේ අමාරු නෑනේ අපේ නම්බර් එක. ඔන්න අද තව එකපාරක් කියන්නම්. අපේ ෆ්‍රීකවෙන්සි එක තියෙන්නේ අපිව ලංකාව වටෙම ඔබ අහන්නේ එක්ක 98.2 නැත්නම් 98.4. අපි ඒක නිතරම මේ අපේ ජිංගල්ස් වල එහෙම අගට කියනවත් එක්ක ෆ්‍රීකවෙන්සිස් 98.2 98.4 ඒකම තමයි ෆෝන් නම්බර් එක. ඒක ඉස්සරහට 0711 තියෙනවා. අන්න එතර විතරයි පොඩ්ඩක් මතක තියාගන්න තියෙන්නේ. හරිද? දැන් පැහැදිලිද? 0711යි ඊට පස්සේ අපේ ෆ්‍රීකවෙන්සිස් 98.2 98.4. හරිනේ? ආයේ මං හිතන්නේ නම්බර් එක එම අමතක වෙයි මිස් වෙයි එහෙම කියලා මං හිතන්නේ. හරිද? ඒත් ඉතින් කියන්නත් බෑනේ. ඉමාශී තැන්ක් යූ කෙල්ලේ මෙච්චර ට්‍රයි කළා ඔයා මගේ නම්බර් එක කොහොමාරි අරගෙන සේව් කරලා අදත් රෙකෝඩින් දාලා ලියා ගත්තේ. ඉක්මන් වැඩි නැහැලු ඒ වුණාට මේ ගෑන් ළමයා කෝකටක් කියලා ඉතින් රෙකෝඩින් දාගත්තලු. ෂෝයි ෂෝයි මං ආසයි එච්චර ඌමනාවෙන් උනන්දුවේ මේ නම්බර් එක සේව් කරගෙන මට මෙසේජ් එකක් ඔයා දැම්ම කියනකොට මට එනවා අමුතු ගැම්මක් කෙල්ලේ. ආදරේ අද පළවෙනි කිස් එක මන් දෙන්නේ ඔයාට. මෙච්චර කැපවීමෙන් මොනවදන්නේ මං අද මේ කියවන්නේ. දවස් දෙකක් ගෙදර ඉඳලා නෑ ආවේ. බහුබූත තමයි කියවෙන්නේ. කියන්නේ හිතන් ඉන්න එකක්. ඒනට කටින් පිට වෙන්න වෙන එකක්. තව ටිකක් කරනකොට හරියයි. හරියයිද තවත් අවුල් වෙයිද දන්නේ අපි බලමු. හන්ද තාම මේ පළවෙනි පෑයනේ. දෙවෙනි පෑය වගේ ටිකක් ෂේප් වෙයි කියලා මං හිතාගෙන ඉන්නවා. කොහොම හරි ඉමාශි ආවට උම්මා එකක් දෙන්නනේ මම ගියේ. අද පළවෙනි කිස් එක ඔයාට. ඊළඟට ඔයාගේ ස්පීඩ් එක ටිකක් වැඩි තමයි කොහොමත් කියලා එවලා තියෙනවා. බුද්ධික. මේ නිකම්ම බුද්ධික නෙවෙයි. මේ පූල් එකේ බුද්ධික. ඔව් ඔව් ඔව්. මගේ වේගෙ ටිකක් වැඩි තමයි. මොකද වෙන්නේ? හදිසි වේගෙ මරු කැදවයිනේ. ඉක්මන්. මොකද ගේම් එකක් කියනව නේද? අද මම වැඩි කතා නොකර ඉන්න එක ඇඟට ගුණයි වගේ. මොකද කියවෙන්නෙම වෙනේවා. අපි යන් සින්දුවකට. තව එක්කෙනෙක් එකතු කරගන්නද? හක්මනි සුපුන්න කොල්ල AI වලින් අලුත් WhatsApp DP එකක් තාලා මට අඳුරගන්නත් බැරි වුණා. මාර හැන්ඩියා. ඇත්තටම මම වුණා නන් නේද? නෑ නෑ දැනුත් කැතයි කියලා නෙවෙයි කියන්නේ. දැනුත් ලස්සනයි. හැබැයි AI වලින් ෆොටෝ හැදුවාම ඊට තඩිය ලස්සනයි. මගේ ෆොටෝ උනත් එහෙම තමයි. අර කැත වැහෙනවනේ. එකයි සීන් එක.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳමදී අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල තනි මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම විලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.

0: දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: නොලිමිට් සේල් එක ආයෙ ඇවිල්ලා. කාන්තා පිරිමි ළමා ඇඳුම් ගෘහපකරණ සඳහා 70% දක්වා මෙගා ඩිස්කවුන්ට්. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් ශාඛාවන් හා nolimit.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG ආ තේකබඩුවල ලස්සන
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
2: යාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
4: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
6: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
7: හරිම තැනට ගියේ ඉඳා. LOLC එකේ නෙලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: නිවසට අවශ්‍යම දේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
11: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
12: අනුවටයි 0.4 පැල් මඩුල්ලට.

0: ඊළඟ සින්දු ඒ කියන්නේ මේක අනික්සගේ කටිය ඔක්කොටම ඕනේ කියලා මට මෙසේජ් එකක් දාලා තිබ්බා. අමරදාස තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මට නම් ෂුවර් නෑ නම. මං ඒ තායි අමර කියලා තමයි එයාට රිප්ලයි කළේ. එයාගේ වට්ස්ඇප් එකේ තියෙන්නේ බෙහාන් දිල්හාර කියලා. ආවා මෙතන. ආවා මෙතන. අමරදාස කියාගෙන. කියලා දැම්ම ඇත්ත නමම. ආයි කියන්නේ දෝනම් බෙහාන් දිල්හාර.
1: මල පැන

0: දැන්වලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රිවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: क्या था टॉप स्टोरी।
1: මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරියෙකු අත්අඩංගුවට. මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ රේකු නිෂ්කාශනයකින් තොරව සහ රේකුපත නොකෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයන කරන ලද මොටර් රථයක් මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කිරීමේ චෝදනා මතයි. අදත් මෝටර් රථයේ පළමු පැවරීම සිදු කිරීම සඳහා කවුළු අංකයක් ලබා දී ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිකණක පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කළ බවටද ඔහුට චෝදනා එළිබුණා. අත්අඩංගුවටගත් සැකකාර නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. යුක්රේනයට සිය අඛණ්ඩ සහාය ලබා දෙන බව බ්‍රිතාන්‍යයේ නවාක්‍රා අමාත්‍ය ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේන ජනාධිපති බ්ලදමිය සෙලස්කි සහ බ්‍රිතාන්‍ය අක්‍රමාත්‍යවරයා අතර හමුවක් අද සිදුවීමටද නියමිතයි. ඇන්ඩි බර්න්හැම් බ්‍රිතාන්‍ය අක්‍රමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිදුවන පළමු රාජ්‍යනායක හමුව මෙහෙවනවා. යුක්රේනයේ ඩ්‍රෝන මෙහෙයුම් ශක්තිමත් කිරීමට අදාළ උපාංග දහස් ගණනක් මේ වන විටත් ඔවුන් වෙත ලබා දී ඇති බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Marbili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117888666 98.2 98.3

දෙකයි වෙනඩි නවයයි මිට පැයකට කලින් දැන් හවස තුනයි වෙනාඩි නවයයි. බලන්නනේ බලන්න කෙල්ලගේ දක්ෂකම. වැරද්දක් වුණත් ලස්සට එක හදර හැටිය. හවස තුනයි විනාඩි නවයයි. හරි හරිනේ මෙයා අමරි මෙසේජ් එකක් දාලා අයියෝ දැන් ඉතින් මාව අහු වෙනවනි කියලා තිනවා. ඉතින් මොකද අහුර වැඩක් කළාය? ඔයා ඔයාගේ ආලුව සෙට් එකට ඔනික්ස් එකේ කට්ටියට සින්දුවක් ඥානේ ඉල්ලලා දුන්නේ. ඉතින් ඕක මොකද්ද? නම කියන්නතෝ හොර ගෙඩියෙක් වගේ ඒගොල්ලෝ සර්ප්‍රයිස් කරන්නද හැදුවේ? ඉතින් මට ඒක කෙලින් කියන්න එපා. මම දන්නේ නැහනේ ඉතින් ඔයාගේ හිතේ තියෙන ඒවා. සමහර දේවල් හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. තේරුණාද? ඒවා කියන්න ඕනේ, කෙලින් කියන්න ඕනේ. ඔය අපි සමහර වෙලාවට දැන් අපි ආදරය කරන අය වුණත් ඉන්නේ හරියද? ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවා අනිත් කෙනාට තේරුම් ගනි කියලා. ඉතින් ඇයි එච්චර මහන්සි කරවන්නේ? මේ තමන් ආදරය කරන කෙනාව හෝ පවුලේ අය හෝ කවුරු හරි වුණා හරි එහෙම කැමති දෙයක් තියෙනවා නම්, අවශ්‍යතාවයක් තියෙනවා නම්, මේ වෙලාවේ මේ දේ බලාපොරොත්තු වෙනවා නම් ඕනම දෙයක් ඒක ඩිරෙක්ට් කියන්න. ඒක තමයි හොඳම දේ. නැත්තම් ඉතින් අපරාධනේ. ඊට පස්සේ ආ තේරුම් ගත්තේ නැති වුණොත් එහම අර හිතේ තියෙන එකනේ වහින් ඔරෝ කියනකොට. ඊට පස්සේ නැති ප්‍රශ්න, ඊට පස්සේ වලියක්, ඊට පස්සේ ආයේ හොඳට ඉන්න තියෙන කාලේ නැති වෙනවා. මම නම් මේ මොන හරි තැනට මම නම් කෙලින් කියලා දානවා. ඊට පස්සේ ඉතින් ඇහුවොත් එහෙමයි, ගණන් නොගෙන හිටියොත් ඊට පස්සේ මට පුළුවන් නේ මට ඊළඟ ඇක්ෂන් එක ගන්න. අන්න ඒ නිසා කිසි දෙයක් එහෙම හිතේ තියන් ඉන්න එපා. හැබැයි මොනා හරි හිතරි දේන දෙයක් නම් ඒක අර ඩෝම් පටවුන් ගාලා කියන්නේ නැතුව, පොල්ලෙන් ගහනවා වගේ කියන්නේ නැතුව, ඒක ලස්සනට හිත නොරි දෙන විදිහට පහදලා දෙන්න. තේරුණානේ? මම ඉතින් මහා ලොකුවට මේ දන්නේ නැහැ. හැබැයි මම දන්නේ චූටි චූටි ඔය වගේ දේවල් ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඔබට බලව මට විරුද්ධ වෙනව නම් විරුද්ධ වෙන්න. අවුලන්නේ විරුද්ධ උනාට මට මොකද? මාවත් මතක් කරන්න හොඳේ කියලා මේ ඇඹිලි පිටියේ වයිෆ් මෙසේජ් එකක් දාලා තියෙනවා. වයිෆ් ගේ නම කුමුදිනි. කුමුදිනි අපරල් එකෙන් මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. අහගෙනලු ඉන්නේ ලස්සන සින්දුවක් ඕනි කියලා තිනවා. ඉල්ලුව සින්දුව නම් මට දෙන්න වෙන්නේ නැහැ. ඒ වුණාට ඊළඟ සින්දුවට ආදරෙන් එකතු කරගන්නවා. ආදරණීය ලොකු පුතා ඔමාෂ, දුව තාරින්දියා, චූටි පුතා බිවෙන් නේද? ලස්සනයි නම් ටික. තව ඩිංගින් හස්බන්ව අමතක වෙනවා කියලා ඊට පස්සේ හස්බන් නම එවලා තියෙනවා. අමතක කළා දාමුවනේ ඔන්නෝහේ. කවුද හස්බන්? සාගර. ආදරෙන් ඔන්න ඔයාගේ තත්තරන් චූටි පවුල එකතු කරගන්නවා. ඊළඟට තව එක්කෙනෙක් මාත් එක්ක තරහ වෙන්න බලාගෙන ඉන්නවා. සඳු වෙන්න ඕනි. ඉනෝකා දේල් කිව එකතු කරගන්න කියන ඔයානේ. ආ ඔයා සින්දුවක් කිල්ලලා. සුන් රහා හේ නා තූ රෝ රහා හූ මේ. ඒක දෝනේ. ඒක දෙන්න ඊළඟ පැයේ. ඊළඟ පැයට තමයි ඒක සෙට් වෙන්නේ. කමන් නැද්ද? තව ටිකක් තරහ වේද මන්දා ඔයා? කමන් නැහැ ඉතින් තරහ වුණා. සින්දුව දෙන්න පැයක් පරක් වුණා කියලා ඔයා මාත් එක්ක තරහ වෙනවා නම් ඔයාද නෝටිය මමද නෝටිය කියන්න බලන්න. ඔයාද නෝටිය මමද නෝටිය. ඒ වගේ චූටි දෙයකට ඔයා තරහ වෙනවා නම් අනේ මම නන් නෙමෙයි ඔයා තමයි නෝටිය. සඳු හොඳ ළමයා වගේ ඊළඟ පැය අහමුද ඒක? හා කියන්නකෝ. හා කියන්න.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසමසම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතරද
9: කාලේ හොඳම ආයෝජනය Brand new Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22,000 සිට දැන් දිවෙන පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරු
10: සතුට රස ගොනු මුසුමෙන කැමවල රස සුරකිනා
11: Coco Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
12: මුළු පවුලටම මගේ ගානටම
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක්
14: දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි
13: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
16: ගන්නවා ලයිසන් එක
17: දැන් හරිනේ අමාරු
15: ලයිෆ් එකේ කටත් පොඩ්ඩක් වැඩි
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
15: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
13: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
15: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%.
13: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ.
15: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩන ඉතින් නේද?
18: රුපියල් තම මුදල් ලේඛකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 භූතානය 2 නේපාලය.
19: සියතිස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානේ.
20: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
19: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
21: සියතර පොකට් මනි.
19: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
21: අනුග්‍රහය
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
21: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family. Talent එකට විතරක්ම place එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට sing කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family.
22: ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

අර සඳු එය කැමති වුණා හින්ද සින්දුව ඊළඟ පැය අහන්න. එයා ඉල්ලපු එක සුන්රහා මේ එයා කියලා වල තිබ්බා හෝමගම පිටිපන කියලා ඒගොල්ලෝ. ආ අපේ ගෙවල් වලට පොඩක් එහා නේද? පොඩක් යන්නේ ටිකක් ටිකක්, ගොඩක්ම ළඟ නෙමෙයි ටිකක් එහා. මේ දිනු මම මේ ඔගොල්ලෝ ගැන කියන්න කීප සැරයක් කට ගාලා ඇරියා. කට ඇරියට මොකද ඊට පස්සේ මට අමතක වුණා. සෝරි මයි අම්මා. කොසුදු නෝනලා ඉන්නවද? කී දිනක් විතර මේ වෙලාවෙ ඉන්නවද ජිම් එකේ? මං හිතන්නේ හතර පහ වෙනකොට වගේ කට්ටිය එන්න ගන්නෙ නේද? මත්තේ ගොඩ ක්‍රන්චර්ස් ලේඩිස් ජිම් එකේ සුදු නෝනලා ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. සුදු කළු තලෙලු නෝනලා ඉතින් ගොඩක් ඉන්නවා එක එක පාටනේ. මං අර ආදරයට කියන්නේ සුදු නෝනලා කිව්වම ලස්සනයිත් එක්කනේ නේ. ඉතින් ඇත්තටම හතරින් පස්සේනේ කට්ටියන්නේ. කියන්නේ කියන්නේ මම හරි නේද? මට වරදින්න විදිහක් නැහැ කොහොමත්. සුදුදුවේ මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අනේ ආන්ටි ෆර්ල් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්න කොහොමත් ඔයාව. ආන්ටි ෆර්ල් ඊළඟට හොමගම ආන්ටි දයානි. මට වැඩියෙන්ම ආදරය කරන ආන්ටිලා දෙන්න තමයි මං හිතන්නේ ඒ දෙන්න. කොච්චරවත් ඉතින් නේ මට මෙසේජස් දානවා පුළං හැම වෙලේම මාව අහනවා. අර සතුටුයි ආදරේ. ඊළඟ සින්දුව ඔය දෙන්නටමත් එක්ක ඊළඟට අනුරුද්ධ ජයසිංහ මෙසේජ් එකක් දාලා තියෙනවා. දැන් ඔක්කොම වැඩ ඉවරයි නේද? බර්ත්ඩේ පාටිස් එහෙම නෝ ඉවර නෑ ඉවර නෑ, තව තියෙනවා. තව මං හිතන්නේ භාගයක් විතර තියෙනවා ඉතුරු වෙලා. මං කියන්නේ මේ පාටිස් එක පාට තව භාගයක් විතර ඉතුරු වෙලා තියෙනවා. කොපඩාවල් නේ ඒ වඩා ඒ සෙට් නෑනේ. ඈ මෙයා වෙන වෙනම ඔළුවට හවනේ. අනේ අනේ අද සඳුදා මොනවද මේ හිතර දේවල්? මේ කොහොම හරි කේක් කෝ කියලා අහලා තිනවා. කේක් කියලා නම් එහෙම ලොකුවට මම පස්සෙන් එනවා ගියේ නෑ. හැබැයි කේක් දෙකක් විතර කැපුවා. ඔෆිස් එකේ අයත් එක්ක තවම කේක් කැවෙන්නේ නැහැ. කේක් නම් මොනවදනේ නේ? කේක් කියන්නේ සීනිනේ. එනිසා මම පොඩක් කේක් වලට උනන්දුවක් නැහැ. සමීර කිරිවත්තුගේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. මම දැනුයි දැක්කේ. අපි තාත්තව මතක් කළා කියන්නලු. අපි තාත්තගේ නමත් එයාට මතකයි. ආනේ තාත්තා නිමල්ව මතක් කළා කියන්නලු. අම්මවත් එහෙමයි. අම්මගේ නම් මතක දෑනේ වාට. කමන්නේ. සිදු කීපයක් මතක් කරලා තියෙනවා. එකක් කර දෙන්න මම ට්‍රයි කරනවා. ඔයා හැබැයි තුනහමාරෙන් පස්සේ අහන්නේ නේද කොල්ලා? අයියෝ කියවෙනකන් අහනවද කියන්නේ? මට අගල ඊළඟට හරි මං සින්දුව දෙන්නම් එහෙම වුණොත්. ආ ඉන්නවලු ඉන්නවලු. ඕකේ ඊළඟ බ්‍රේක් එකෙන් පස්සේ ඔයා කැමති සින්දුවක් හරි

0: ಡೆಂಗು ಮಾರಾಂತಿಕಾಯಿ. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ සෑදීම සඳහා මිදිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. EDC ජිප්ටයි සහ EDC ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3, 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැකියි.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නවනවා.
8: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peenawa.
9: Naa.
10: තන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
11: අනුග්‍රහය
12: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
13: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල
14: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
15: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
16: සුබ දවසක්.
17: අලුත් වෙලා.
16: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
18: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
19: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. Prime Residences.
20: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza. Mid-year Shopping Festival.
21: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
22: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
23: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
24: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
25: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සාඩි

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. කුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LO LC රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
8: ගංගාතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ
9: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
10: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
11: ඇරලා හමි
10: ඇහුන් නැද්ද මං කියපුවා
11: නෑ නෑ අහන් හිටියේ
10: මොනවද අහන් හිටියේ
11: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
10: හෑ
11: ඔහුරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
12: අනුග්‍රහය
13: දැනෙන්න අඳින්න රිසිසේ
12: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
14: සියත දිවයින පුරා

0: අතුලායියාගේ සින්දුව යනකොට දුම්බර ලලිත් මගෙන් අහලා තියෙනව මතක් කරව නේද කියලා. ඔව් ඔව්. ඔයත් ආසයිනේ අතුලගේ සින්දුව වලට නේද?
1: අතුල අතුලායියා. නැත්නම් අතුල කිව්වහම නිකන් නේද? අනේක ඩිස්කෝලේ ගිහිල්ලා වගේ.
0: දුම්බර ලලිත් දුව ඉන්නවද? දුව මං හිතන්නේ කවියක් එමත් එවලා තිබ්බ ගිය සතියේ මට ඒක කියවන්න පුළුවන් වුණාද? පුළුවන් වුණා මං හිතන්නේ. කොමහරි ආදරෙන් තාත්තී දුවයි දෙන්නවම එකතු කරගන්නවා. ඊළඟට මේ සින්දුවට කලින් මතක් කරන්න ඕනේ සවුත් කොරියාවල චරිත් අචන්ත ඔයා ආස සින්දුවක් මං දැක්කා. ඔයා කියලා තියෙනවා මේ ඒ අම්මිගේ බර්ත්ඩේ කියලා. ඉතින් කෝල් කළ විශ් කළාද? ආ සින්දුවක් කියලා තිනවා. ඒක නම් මට අද ප්ලේ කරන්න බැරි වෙයි. ඒ වුණාට ඔයා මේ සින්දුවට ආස නිසා මං වාගේ ආදරණීය වයිෆුයි, වාගේ ආදරණීය අම්මයි, පවුලේ ඔක්කොමයි මේ සින්දුවට තමයි එකතු කරගන්න. කමක් නැහැ නේ.

0: දවස් පහත් සතියත් වගේ අතර කාලයක් කැරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි, කෑම කන්න විදිහක්
1: නැති
0: වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ, ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්න එපා, මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙදර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. නැතුවම නැතුව
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය, තෝරගන්න වාහන 400ක් එකම තැන, වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
3: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: Yapa pocket money.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: සුබ දවස.
8: අලුත් වෙලා,
7: පහසු වෙලා,
8: තැකි වැඩි
7: වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
8: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
7: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයිම
6: ඕනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
10: Original quality භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුරු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 50%ක් දක්වා අඩු කරගන්න. දැන් මමතන්න 0.777 132.1 Asta Toner Print Smart Save More.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
13: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
17: අඩසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ෙම. මහජන සම්පත රටටම සම්පත.

0: අද කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
2: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බෝල් නැන්සා 60%ක් ඩිස්කවුන්ට් අරගෙන මේ අමුදෙතාවා.
3: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
4: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01114 667222 අමතන්න.

0: සියත දෙවයිනපුරා
1: කයි කොන්ඩට මැච්වෙන මැච්වෙන බෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: හවස හතරට ළඟයි. මේ ඇහෙන්නේ ආසම සින්දුවක්නේ, මුමුණන සින්දුවක්නේ. මේකට ආදරෙන් එකතු කරගන්නවා සයිප්‍රස්වල තුෂාරිව. හැමදාමත් සින්දුවක් ඉල්ලනවලු ඉල්ලනවලු මං එක දුන්නෙම නෑලු. ඉතින් ඒක දෙන්න බැරි එකක් වෙන්න ඇති. එහෙම නැත්තම් මම ඉල්ලන සින්දුවක් නොදී ඉන්නේ නැහැ. තේරුණාද? මට හිතනවා මේ සින්දුවට නම් ඔය ආසයි කියලා. මාමට කියලා තියෙනවනේ ඉල්ලන සින්දුව නුදුන්නත් ආදරෙයි කියලා. අනේ ඒ මදයි ඉතින්.

0: සවස් 4යි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.

0: था टॉप स्टोरी।
1: මේකමෝ බන්ධනාකාරයේ සිද්ධිය සැකකරුවන් හතර දෙනෙකු නම් කරයි. මේකමෝ බන්ධනාකාර සිද්ධියට අදාළව රැඳවියන් හතර දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධාධිකරණයට දැනුම් දුන්නා. ඒ සිද්ධිය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේකමෝ මහේස්ත්‍රාත් සීලනි පෙරේරා හමුවේ අද කරුණු දැක්ව අවස්ථාවේදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය බන්ධනාකාර අධිකාරීවරයාට නියෝග කර ඇත්තේ එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. දැන් තවත් දේශීය පුවතක්. දෙහිවල ගල්කිස්ස නිසලස වෙන සුසාන භූමියේ මුරකට වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩිකරු අතනඟුටගෙන තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ දිශාව බහර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත දසොයිසා සඳහන් කළේ එම සැකකරු පොලිසිය විසින් අද අතනඟුටගත් බවයි. දෙහිවල ගල්කිස්ස නිසලස වෙන පොදු සුසාන භූමියේ මුරකරුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාකොස් තිබුණේ පසුගිය 19 වෙනිදායි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මුරකරු කලුපෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරුද ඊයේ දෙල්කඳ ප්‍රදේශයේදී අතනඟුටගත් බවයි පොලිසිය පැවසුවේ. ඔහුගේ සිදු කළ ප්‍රශ්න කිරීමවලදී සුසාන භූමියේ මුරකට වෙඩි තැබීමේ සිද්ධියට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙහෙව බව අනාවරණය වුණා.
0: සියතා ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117888666.

ගාන දතක හෙම කැක්කුම කාවාමනේ. හැබැයි දිල්මින් එක ලස්සන්ට කියනවානේ. එයාගේ සීයාගේ සින්දු මිල්ටන් පෙරේර මහත්මයාගේ සින්දු දිල්මින් පෙරේර. අම්බෝ මාරම ලස්සන්ට කියනවා. හොඳ කොල්ලා දක්ෂයා. හැබැයි එයා වැඩි කැමති නැහැ ඔය සීයාගේ හරි තාත්තගේ හරි සින්දුම කිය කියන්න. ඒ මයිකල් අලුත් එකක් හරියට කරන්නෙත් නෑ මෙතන. අහගෙනද දන්නේ. ආගෙන ඉන්නවා නම් සීයාගේ කව එකක් අපි බලාපොරොත්තු වෙනවා කියලා කියමුනේ. මම නම් ආසයි අනේ. එහෙම ඒ කාලේ සින්දු මේ කාලේ අයගෙන් අහන්න මම නම් ආසයි. කොහමද ඔබේ කැමැත්ත? කියන්න බලන්න. අය බලමු. එක එක්කෙනායි කැමැත්ත කොහොමද කියලා. සමහර ඉන්නවනේ AI සින්දු වලට එහෙම ආස නැහැ. ඒගොල්ලන්ට ඕනේ ඒ කාලේ ඒ පරණ වර්ෂන් එකමයි. එහෙම බෑනි තින්නේ සමහර සින්දු තියෙනවා ඒ කාලේව මේ කාලේ ප්ලේ කරන්න බෑ. එතකොට ඉතින් අපිට පොඩක් ඒව අලුත් කරලා ගන්න වෙනවා. ඒවට ඉතින් එපා කියන්න එපා. අන්තිමට අහන්නම වෙන්නේ ඒ සින්දු. නේද? Hi Virginia. ඔයාද පරක්කු ඉසුදු? අනේ නෑ ඔයා පරක්කු නෑ. මං ආව දැක්කේ පරක්කු වෙලා. දෙකයි ගන්නට ආ මෙසේජ් එකක් දාලා. සොරියා මං දැක්කේ පරක්කු වෙලා.

0: GDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0.114700678.
2: අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු විචේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම
4: නවතම විශේෂ අංගරසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇතිරිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pieris Motor Company Private Limited with
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: Did the hospice power three SLIC life GV direction up in the Antimiruna? 7th bonus Pratilabi Agaya. Rupel Kuti Das Harasa Hatikmavai. Sri Lanka Insurance Life. Piakumin Mavakumin.
1: Siri Road Samajikan Sadaha. Cargill's Food City within Megawattam. Coca Cola Itiri Rupelakasia Panahai. Astra Itiri Rupel Tunsia Panahai. Kotmale Cheese Wedges Itiri Rupelakasia Tispahai. Prima Kotumi Chicken Rasatipahai Packaka Rupel Desi Hatalihai. Cargill's Food City.
2: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Ekaven Karwa Ganna. Amatanna Bindu Aikai Kai Hatai, Atasi Asu Atai, Hayasi Hatahaya.
5: දැන් Pan Asia Bankuen ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
9: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි. අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
14: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් උණු පුදුම රජෙක්.
15: කාජිරිය ගොබ්බයා.
16: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
17: නිලබල කරේති ඔලමුල පුරේ.
18: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.

අක්කයි මල්ලි දෙන්නම දෙපැත්තේ ඉඳන් මෙසේජස් ඇවිල්ලා තියෙනවා. අක්කට ඕනේ සඳ ගැන කියවෙන සින්දුවක්, මල්ලිට ඕනේ දිලෝ බීට්ස්ගේ සින්දුවක්. හැබැයි මල්ලි තමයි මගේ මුලින්ම අද සින්දුවක් කිල්ලුවේ දිලෝ බීට්ස්ගේ එකක්. ඒ නිසා මම ඊළඟට දිනුක ඔයා ගිල්ලීම තමයි ඉෂ්ට කරන්න යන්නේ. අක්ක අවුලෙයිද? අනු අවුලෙයිද? ඔන්න ගිය දෙන්නේ දානේ. අපි ආව හැමදාම අවුලෑවන් නෑනේ නේද? පස්සේ ඔය දෙන්න බලාගන්න හරි. පස්සේ ඔය දෙන්න බලාගන්න. මම ඉතින් අනුවත් ෂේප් එකේ දන්නද ඉතින්? මට පුළුවන් ඉතින්, එහෙම පුළුවන් ඉතින් ෂේප් ෂේප් කරගන්න, බැලන්ස් කරන්න. ආයිතින් ඒව සුපිරියටම පුළුවන්. රොමේනියාවේ අනු, ඒ වගේම ලංකාවෙන් දිනු, ඒ නියමෙට සෙට් වෙනවානේ. ඇත්තටම ඕගොල්ලෝ මේ නෑදෑයෝද, යාළුවෝද? මට හරියටම මේ නෑකමත්ද යාළුකමත් තියෙන, මට ඒක හරියට මතක නෑ. දන්නවනේ සිහි කල්පනාවක් නෑනේ. කොමහරි ආදරෙන් අනුවත් එකතු කරගන්නවා, දිනුවත් එකතු කරගන්නවා. දිනු කියන්නේ දිනුක, දිනුක. අපි දෙනවා පොයට දන්සලක්. එහෙම කිය කිය මට ගොඩාක් ෆොටෝ එවලා තියෙනවා. ඉතින් දෙන්නකෝ, මං එපා කිව්වද? ඇයි ඔච්චර මට ඕක කියන්නේ? මාව ගෙන්න ගන්න තෝනේ. ආ, අනිතක අයිස්ක්‍රීම් දන්සලක්. ආයි තින් එන්න තමයි හිතෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ මට ඒක කියන්න තිබ්බ අනිත් අයට දැනගන්නත් එක්ක. වැඩේ කියන්නේ මෙහෙම තියෙන්නේ. කොහොනේ අයිස්ක්‍රීම් දන්සල ඇසල පොහෝ දින පෙරවරු 11 සිට මෙම ස්ථානයේදී. කොයි ස්ථානයේද මෙම ස්ථානයේදී කියලා කොහොම නිකන් මේ සියතේ වගේ. සාමාන්‍යයෙන් දන්සලක් කියලා එවනවනම් ඒකෙන් කට්ටිය ගෙන්න ගන්න නම් ඕනේ මම හරහා මේක ප්‍රමෝට් කරලා, නැත්නම් දැනුම්වත් කරලා. එතකොට එවන්න ඕනේ මෙම ස්ථානයේ කියලා නෙවෙයි. බැනේක පිටින් එවුවට වැඩක් නැහැ. හරිද? මට එවන්න ස්ථානය කීයටද, හරියටම තැන කොතනද විස්තර කියලා එවන්න. නැත්නම් මෙහෙම නිකන් මෙහෙම එවුවට වැඩක් නැහැ. අනිත් අයටත් එතකොට හිතා ගන්න බෑනේ. හරි විහිළුයි අනේ ඕගොල්ලෝ. චන්දනකෝ, චන්දනකෝ කියලා මම දන්නවා. චන්දන ඉන්නවත් එක්කනේ ගවේෂ්. කොමාරි චන්දන ගොයින් හරි හොයාගත්තත් චන්දනට කියන්නේ මං යාවත් එකතු කරගත්ත කියලා සින්දුවකට. රන්වින් එකේ කොල්ල ටිකත් අහගෙන ඉන්නෝ. සංජීව අලබෝමු.

Le? E ඔක්කොම මත එක්කයි ඊළඟ සින්දුව දිනෝජ් කර්ටන්ස් වල දමි දිනෝජ් කර්ටන්ස් තියෙන්නේ ගාලේ නෙළුවේ. එතකොට රයිස් ක්‍රීම් දන්සල තියෙන්නේ අන්නේ දිනෝජ් කර්ටන්ස් එක ළඟ. ඒ ෂොප් එක ළඟානේ කියලා තියෙනවා. ඉතින් අනේ ඔක කලින් කියන්න තිබ්බනේ බොරුවට. බොරුවට කියන්නේ නැතුව මෙතන මෙම ස්ථානයේදී කියලා එව්වා. හරි හරි කමන්නේ ෂේප් ෂේප් දැන් හරින වැඩි. ඔන්න එනං නෙළුවේ දිනෝජ් කර්ටන්ස් එක ළඟට හරියටම මේ පොය දවසේ උදේ 11ට ආවනම් අයිස් ක්‍රීම් කන්න පුළුවන් ඇති තරමට. එක්කෙනාට එකයිද දෙන්නේ? නෑනේ දෙක තුනක්වත් දෙනවනේ නේද? එහෙනම් හරි. එහෙම සීමා කරන්න එපා නේද? අයිස් ක්‍රීම් වගේ එකක් කොහොමත් ඔන්නයි කාවපු දෙන්. දන්සලක්නේ ඕන තරම් ඉල්ලන තරමක් දෙන්න. ඊළඟට වට්සප් මෙසේජ් එකක් ඇවිල්ලා තිනවා. මට නම හොයාගන්න බැහැ. අනේ සුදු කොච්චියට මේ මෙසේජ් එක පෙනේවා කියලා තියෙන්නේ. තෙලිනි ඔයාද? මට නමක් ගමක් කියවන්න දෙන නිසා හොයාගන්න බෑ. කොහොම හරි මට කියලවන්න කවුද කියලා. ඊට පස්සේ වැඩේ ලේසි. තිලිනි තමයි. පුතාගේ ටීෂගේ බර්ත්ඩේ එකලු. ඕ විහස්කේ පුළුවන්ද විශ් කරන්න එයත් අහන් ඉන්න කියලා තියෙනවා. අනේ පුළුව මොකද බැරි. ටීෂගේ නම මංචුලා ටීචර්. රත්නපුර ප්‍රින්ස් කොලෙජ් එකේ. මංජුලා ටීචර් ජනම්දින් මුබාරක්. මේ මොන කොලවල්ද නේද? ටීචර් ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ සපිරි. ඒ වගේමයි තව පරම්පරාවක් ගොඩ දාන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන අය සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න ඕනි මංජුලා ටීචර්ට. ගොඩාක් ආදරෙන් විහස් බබයි, එයාගේ අම්මි තිලිනි, ඊළඟට අනිත් ස්ටුඩන්ට්ස් ඔක්කොමයි ඔන්න විශ් කරනවා. හරිද? ලස්සන ටීෂර්ට් කෙනෙක් මට ෆොටෝ එකක් තෙවලා තියෙනවා. ආදරෙන් විශ් කරනවා ඔයාට.

හහෝ මේ සඳු ඔය ආස සිින්දෝ ප්ලේ කලාට පස්සේ ඔයාමට තැංකවත් කිව්වනෑ. ඉතිං මං අඩනවා ඕ කැමති නම් මගේ මේ ඇඩිල්ල නවත්තන්න තැංකෝ කෙලෙවන්න. අනේ අනේ තැංකවත් කියන්න බෑනේද හරි නරකයි. කමන්නෑනේ ඒම අපි කවුරුත් එහෙම කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නරකයිනේ. දෙයක් කරලා ඒක අතාරින්න ඕනේ. ඊට පස්සේ ඉතිං තැංකලොත් ඒකට පොඩක් සතුට වෙන්න පුළුවන්. තැංක් නොකලත් ඊට පස්සේ නේද අපිට ඒක ගානන් නෑනේ. අන්න ඒක අපි හදාගන්න ට්‍රයි කරමු. දැන් චූටි බ්‍රේක් එකක් ගමු. වෙලාව හවස 4:37.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඕන තරම් ඇලුමෙක්ස් නම්

දෙදහස් විසි පවසර SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම් ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ මොබිලිටි වෙත. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
1: 20 upgrade, 20 upgrade.
2: අලුත් සාංග එකක්ද?
1: නෑ, දැන් සිංගර් එකකින් ASUS, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 upgrade.
2: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
3: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
1: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
4: ගන්නතරට සුරසුරුනේ දැන් මම බය නැහැ.
1: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
4: ඒ විතරක් නෑ. බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
3: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. ඩිලිවරි පරක්කු වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රෙස්ම විසඳුම පික් මී ෆ්ලෑෂ්. affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna 98.2 98.4 diva

ආස සින්දුවක්. ඒ කලින් ප්ලේ වෙච්ච එක. ආයුබෝවන් පෙම්බරානේ. පුදුම ලස්සනක් නේ. වෙන කතාවක් නේ සින්දුව ඇතුලේ තියෙන්නේ. කොච්චර ආදරේ කළත් නේද? සමහරව ඉන්නවා අපිට එයාගෙන් ආදරයක් හම්බ වෙන්නේ නැහැ. අපි කොච්චර ආදරේ කළත්. අපිට සලකන්නේ මහා නරක විදිහට නේ. ඉතින් එහෙම කෙනෙක්ගෙන් අයින් වෙන්න තව තව හිතන්න එපා. ලැබෙන පළවෙනි අවස්ථාවේ මේ තීරණේ ගන්න. නැත්තම් එහෙම හැමදාම අඬ තැවි තැවි කාලෙත් නාස්ති කරගෙන නේද? මේ ලස්සන ජීවිතේ නිකන් ඔහෙ ගෙවල ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් එම නිකන් ඔබ මේ වෙලාවේ ඉන්න පොඩිනියා පොඩියම තීරණයක් ගන්න ඕන තැනක නම් හැමදාම බැනුම් අහලා නේ ප්‍රශ්න දාගෙන ඇති වෙලාද? අනේ අතේරලා දාන්නනේ. අමාරුයි තමයි. හැබැයි අමාරුවෙන් හරි සමහර තීරණ ගන්න සිද්ධ වෙනවා. මං ආදරේ නිසා මේ කියන්නේ. මමත් සමහරලාට එහෙම තීරණ ගත්තු අවස්ථා තියෙනවා. හරිම අමාරුවෙන්. අම්බෝ දැන් නම් එහෙම අමාරුවෙන් හරි ඒ තීරණේ ගත්තේ කොච්චර හොඳද කියලා හිතනවා. අන්න ඒකයි. දැන් ඉන්දිට බේව මොනවා කිව්වත් වැඩක් නැහැ. ඉන්දිට ඕනේ කොහොම හරි එයා ගැන මම හැමෝටම හැන්න කියන්න. නේද ඉන්දි? කොට්ටාවේ අන්තිම සින්දුවවත් ස්ටයිල්ස් මෝ ෆැෂන් වලට දෙන්න කියලා තියෙනවා. ඒ ඔගොලු කොට්ටාවේ දානේ. කොට්ටාව කොහෙද ඔක තියෙන්නේ විස්තර කියලාවත්? මොකද මාත් යන්නේ කොට්ටාව අහු කරගෙනනේ. තව පොඩ්ඩෙන් කොට්ටාව කියලා කියන්නේ. කොට්ටාව ඉන්දී ඔයයි වාගේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම දෙන.
5: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ.

0: මණ්ඩලයට
1: අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
0: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
0: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සු
2: Hatch 15 පිස්සුවක් තමයි.
3: Big big දිනුමයි bonanza bonanza.
4: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේ සර්වෝ, වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය. 23:43 දැන්ම SMS කර. දවටනේ ළඟ තබා ගන්න.
5: අර ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: මතකද සිංගල් බිග් බොනන්සා.
8: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
7: මේ අවුද්දතාව.
8: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්යා ෂොපින් ෆෙස්ටිවල්.
9: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: දවස් 5ක් සතියක් වගේ අතර කාලයක් කැරපොත්තෙකුට ඔළුව නැතුව ජීවත් වෙන්න පුළුවන්. අන්තිමට මැරෙන්නේ ඔළුව නැති හින්දා නෙවෙයි, කෑම කන්න විදිහක්
11: නැති හින්දා,
10: නැති වෙන හින්දා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් හරි පුදුමයිනේ, ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. එච්චර පුදුම වෙන්න එපා, මේ සැන්ඩි අවුරුදු 40ක් ගෙදර ජීවත් වෙන්නේ ඔළුව නැතුව. ඇත්තම නැතුව, නැතුවම නැතුව.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: 98.4 මේකමුවට.
15: අද ඉතින් මේ සින්දුව ප්ලේ නොකර යන්න වෙන්නේ මට. මොකද ඊයේත් අහුන්නේ නැනේ මේ සින්දුව. ඊයේ පොඩ්ඩක් අපි ඉතින් ස්ලෝ සින්දුනි ප්ලේ කරන්න. බිකෝස් ස්ලෝ එකේ පටන් ගත්තට මැද්ද පොඩ්ඩක් සද්ද වැඩි වෙනවා. ඊයේ තහපු නැති නිසා අදත් ඉතින් මේක ප්ලේ නොකර බෑනේ. ඔන්න ඒ නිසා වැඩේ ඉවර කරනවා මේකේ.

0: වැරදි නිවාඩනු නේද? රුචිරයා තමයි කියලා එව්වේ. දැන් නම් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අන්තිමටම නවින්දු ඔයවත් මතක් කරනවා. එහෙනම් මං යනවා හෙට එන්න.
1: जब से तुझे देखा तेरा हो गया दिल मेरा बेवफा हो गया
0: मंगा के सुध कोच्ची

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: සලේගේ පෙත්සම හෙටට කල්යයි. රාජ්‍ය බුද්ධි සේවේ හිටපු ප්‍රධානයේ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද අලි අභ්‍යාචනාධිකරණය හමුවේ සලකා බලනු ලැබුවා. එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් විසින්. අනතුරුව පෙත්සම හෙට දින කැඳවීමට රීම කෙරුණා. දැන් තවත් දේශීය පුවතක්. කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව 8 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. කොළඹ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා සඳහන් කළේ ඔවුන් අතරින් 3 දෙනෙකු විදේශගත වී ඇති බවයි. කොළඹ වරාය නගරයේ පාලමක් මත චීන ජාතිකයන් 3 දෙනෙකු මාළු අල්ලමින් සිටියදී වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයන් පිරිසක් ඔවුන්ට පහර දී අත්පා ගැට ගසා එකයිකු පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 22 වනදායි. ඝාතනයට ලක් වූ චීන ජාතිකයාගේ මෘතදේහය පසුගිය 23 වනදා ඇහැරියගොඩ ප්‍රදේශයේදී සොයාගෙන තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට චීන ජාතිකයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. එම චීන ජාතිකයන් 2 දෙනා අද හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමටද නියමිත බවයි පොලිසිය පැවසුවේ. සියතමීලක ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178686666 98.2 98.3

0: මොකද වෙලා තියන්නේ?
1: මන්ට ගයික් මට අතාර දිස්ස ගන්න දාන්න. මම මේකෙන් අතාර දෙන්නේ. මේකෙන් අතාර පිටින්
0: හවුඩි මකලෝ, හවුඩි චාලි.
1: හවුඩි සම්බියෝ.
0: කොච්චර ඉක්මනට මම්මගේ ගමන යන්නේ. මේ ගානෙම තමයි.
1: කෝකද කියන්නේ කවුරු හරි එකෙක් ඉන්නනේ කකුලෙන් නැද. අපි වේගෙන් වේගෙන් ඉස්සරහට යන්න හදනකොට කකුලෙන් ඇදලා පස්සට ඇදලා අල්ලගන්න
0: මම්ම කකුලෙන් අදින්නේ ඔයාට ඕන නෑ ඔයා යන්න මම මෙතන ඉන්නවා
1: ඔයා ඉද කකුලෙන් තමයි කොහොමත් ඔයා අදින්නේ ඔයා දුසට අහුවෙන්නේ කකුලෙන් ඔයා දුසට අහුවෙන්නේ කකුලට ඉද කකුලෙන් තමයි ඔයාට අදින්න පුළුවන් ඔයාට දුමගේ ඔළුවේ අදින්නේ
0: ඔයා ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඔයාට ඔයාගේ ඔළුව අල්ලන්න පුළුවන්
1: මම ඉඳගෙන ඉද්දි ඔයාට හිටගෙන මගේ කකුල අල්ලලා දෙයි ඔන්න ඔයාගේ සයිස් එක.
0: ඔයාගේ ඔළුව අල්ලන්න.
1: ඔයා ඔය ලොකෝට හිටගෙන වට ඔයාගේ ඔළුව අල්ලගත්තා.
0: හරි හරි මොකද?
1: ඔය ලොකෝට හිටගෙන ඉන්නකොට ඔන්න ඔකයි සයිස් එක.
0: අනේ අනේ.
1: නෑ මම මේ කියන්න ගියේ සැන්ඩි අපි අතර කැමති වේගෙන් වැඩ කරන්න අපි අර කැමති වේ වැඩ තියෙන වැඩ වේගෙන් ඉක්මනට කරලා ඉක්මනට ඉවර කරන්න අපි කැමති වේගෙන් දිනු වෙන්න අපි කැමති වාහනයක් ගත්තම වේගෙන් පැදගෙන යන්න අපිට රට දිනු කරන්න ඕනේ ඉතාලි වේගෙන් අපිට ඉගෙන ගන්න ඕනේ වේගෙන් නේද අපි විභාගෙට ගියාමත් විභාගේ විභාග ශාලාවත් බලාපොරොත්තු වෙන අපි වේගෙන් වැඩ කරා කියලා ඒගොල්ලෝ අපිට පැයකින් උත්තර ලියලා ඉවර කරන්න ප්‍රශ්න 40ක් තියෙන ප්‍රශ්නපත්‍රය අපි ඒක තත්පරයක් යන්න ඕනේ ඊට පස්සේ අපිට මේ ක්ලයන්ට් ලා එවනවා එන්ඩෝස්මන්ට් හෙන දිග භාගලක් වගේ එකක් එවනවා එන්ඩෝස්මන්ට් එක කියවන්න අපිට දින විනාඩි කමාරි අපි කියෝගෙන යන්න ඕනේ අපිට මෙන්න මෙච්චර උස පොත් මිටියක් දෙනවා විභාගෙට පාඩම් කරන්න හේටි ඔක්කොම පාඩම් කරන්න අපිට හම්බුන මාසේ මේ මාසේ තුන් අපි පොත් ටික ඔක්කොම තලපට කරන්න ගන්න වේගෙන් පාඩම් කරගෙන යන්න ඕනේ හැම වැඩක්ම අපි වේගෙන් කරන්න ඕනේ නැද්ද
0: වතුර ටිකක් ඕනද
1: වතුර ටික උඩත් අපි වේගෙන් අරගෙන වෙලා ටග්ගාල වතුර ටික ග්ලැන්ඩ් ගාන බීගිරි බීගිරි යන්න ඕනේ පොත වැඩ දිනවා ටග්ගාල වතුර බීලා ටග්ගාල කාලා ටග්ගාල ලොකු වෙන්න ඕනේ පොඩි ළමෙන් දෙත් කරන්න හිමයි ඕම ඉඳලා බෑ කොඩක් කාලා කොඩක් ලොකු වෙන්න ඕනේ ටග්ගාල ලොකු වෙන්න ඕනේ ටග්ගාල ලොකු වෙලා ටග්ගාල ලොකු විදිය කරා ජීවිත ජය ගන්න ඕනේ කියලා අපි මේ වෙලේ කියන
0: ටග්ගාල ජීවිත ජය ගන්න
1: ඕනේ අපි වේගෙන් කරන්න ඕනේ
0: හැම
1: එකම වේගෙන් කරන්න ඕනේ අපි මිනිස්සුන සමහරු කාලා බඩ අක්කරයක් විතර සයිස් වලට පස්සේ ටග්ගාල බඩ වස් ගන්න ඕනේ ඉක්මනට බහින්න ටග්ගාල ටග්ගාල බහින්න
0: බඩේ ඉතින් අවුරුද්ද දෙකක්
1: පන්න දවසේ නම් බඩ බිල්ඩින් කරපු එක තමයි කරලා තියෙන්නේ ඊට පස්සේ මාස දෙකෙන් බඩ අඩු වෙන්නේ හැම එකම අපිට හයි කරගන්න ඕනේ නැද්ද
0: ටික්මන්
1: කරගන්න ඕනේ
0: ඔව්
1: හැබැයි
0: ඔව්
1: අපි කාට හරි ඔපරේෂන් එකක් කරගන්න සිද්ධ වුණොත්
0: හරි
1: මේ ලෝක හැමදේම වේගෙන් කරන ලෝකෙ හිතන්න ඔයා ගිහිල්ලා ඔපරේෂන් තියටර් එකේ ඉන්නවා ඔයාගේ ඔපරේෂන් එක කරන්න ඉන්න ඩොක්ටර් එනවා අරහෙන් දොරවල් කඩනවා රයි ටකල ගන්න ලෑස්ති වෙන්න පෙරලන්න මේ ගන්න කතර ගන්න කැපුවා මැව්වා දැම්මා ඉවරයි මම යවන්නේ එහෙම අයියෝ වේගෙන් මෙහෙම අපි ආසලේ නේද ඒකට ඒ
0: කියන්නේ නෑ මොන්න යන්නේ ඔපරේෂන් එක
1: අනිත් තෝට වැඩ කයියෙන් කරාට කවන්නේ ඒව හැමින් කරන්න
0: එන්න පොට හරියන්නේ
1: ඔව් මෙච්චර අයිය කරන්න ඕනේ නැහැ කියලා හිතනවා නේද දැන් ඇත්තටම අපිට ඔපරේෂන් එකක් හැමින් කරන්න පුළුවන්. හැබැයි සැන්ඩිවා දන්නවද ලෝකේ කාලයක් තිබුණා ඕනම ඔපරේෂන් එකක් පුළුවන් තරම් වේගෙන් කරන්න ඕනේ වේගෙන් කරන එක තමයි දක්ෂතාවය.
0: අම්මෝ
1: හයියෙන් ඉවර කරන්න ඕනේ ඒක තමයි දක්ෂතාවය.
0: කොයි කාලෙද?
1: මං කියන්නම්. ඒ කාලේ සමහර වෛද්‍යවරු මේ කොයි කාලෙද කියන්නේ වෙන අවුරුදු 1500 කට කලින් නෙවෙයි හොඳේ.
0: 1900 ගණන්වල
1: මේ ළඟ සමහරු ඉඳලා තියෙනවා විනාඩියට අඩු කාලයක් ඇතුළත කපලා ඔපරේෂන් එක කරලා මහලත් ඉවරයි.
0: අනේ අම්මෝ.
1: එච්චර වේගෙන් වැඩ කරන ශල්‍ය වෛද්‍යවරු ඉඳලා තියෙනවා දැන් හිතනවනේ ඉතින් මොකද්ද ඔච්චර හදිස්සිය මං කපලා බහන්න කියලා.
0: ඔව් ඒ තීමීට කරන්නකෝ.
1: මං කියලා දෙන්නම්.
0: අම්මේ.
1: මං කියලා දෙන්නම්. මං නිවි හැනේ කියලා දෙන්නම්.
0: වාහනයක් ගන්න හොඳ තැනක් ගැන අපි විස්තර කියනවා. ඉතින් මාළි විපුංචි කාර් නිවස හවස 6:00 වෙනකන් අහගෙන ඉන්න.
1: හොඳ ලාඩම්.
0: හන්නේ ජාමේ.
2: Yeah, you already know who it is.

0: හවස 5 විනාඩි 18යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
0: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන් ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න දිනන්න.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: Dito ka sa Pisipa Masri SLIC Life GV Direction o Puhimian Time Yuna. 7th bonus pati labi agaya. Rupiah kuti ikdahas harasya hata ikmawai. Sri Lanka Insurance Life. Diyakumin, mavakumin.
1: Yoga di veta pivisena obata. Medina wala sita veti. Vituli upakarna gruha paanda sandaha. Sun shishi di mana rasa. Vistara. Bindu ahet tahayai atai tosi atis tunai. Harasya hatalis hatarek. Sita. Hadawad dinu hitamad kama.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
0: Fry RBD Poltel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: Coco Fry සතුට රසය ගෙනෙන ගුණය
3: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4 700 678
4: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
0: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස් David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011 5 7 8 6 6 6.
5: Onama Deyak, Podda Vedi Unat Prashnayak. Then Balande, Bata Muttu Vela Gana Poddak Vedi. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
0: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable
9: 0.10 0.10

0: Ladang.
1: මම මේ කියන්නේ සැන්ඩි 1800 ගණන් වල.
2: 1800 ගණන් වල.
1: ඔව් 1800 20 40 ගණන් වල.
2: 20 40
1: ගණන් වල.
2: හරි.
1: ශල්‍ය වෛද්‍යවරු හරිම වේගෙන් තමයි වැඩ කළේ. ඒ අතර හිටිය වේගවත්ම ශල්‍ය වෛද්‍යවරයා හැටියට නමක් දිනාගත්ත කෙනා තමයි රොබර්ට් ලිස්ටන්.
2: හරි.
1: නිකම් මාර දක්ෂයා මිනිහට පුළුවන් නිකන් අර මං ඉස්සල්ලා කිව්වා වගේ විනාඩියකට අඩු කාලෙකින් කපලා ඔපරේෂන් එක කරලා මහලා වැඩේ ඉවරම කරන්න එයාට පුළුවන්.
2: ඒ කියන්නේ මනුස්සයත් ඉවර වෙනවද?
1: නෑ මනුස්සය ඉවර වෙන්නේ නෑ. ඒ හින්දම රොබර්ට් ලිස්ටන්ට තිබුණා නිකන් ඒ කාලේ හිටපු හොඳම ශල්‍ය වෛද්‍යවරයා වාගේ පිළිගැනේ. දැන් නිකන් එනවනේ ප්‍රශ්නේ මොකද්ද ඉතින් උන්ට ඔච්චර තිබිච්ච හදිස්සිය
2: කියන්නේ. ඒකනේ.
1: සැන්ඩි ඇනස්තීසියා.
2: හරි.
1: හිරි වැටෙන්න සිහි නැති වෙන්න දෙන බෙහෙත් පාවිච්චියට එන්නේ 1846. ඊට කලින් ඔපරේෂන් කළේ අමුවෙන්. හිරිවට්ටන් නැතුව සිහි නැති කරන් නැතුව. එතකොට ඔපරේෂන් එක කරන වේගේ ඉතාම වැදගත්. ඒ කියන්නේ වේදනාව දැනෙමින් පවතින කාලය පුළුවන් තරම් අඩු කරන එක තමයි ඒ කාලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දක්ෂතාව.
2: හරි.
1: රොබර්ට් ලිස්ටර්න්ට පුළුවන්කම තිබුණයි කියනවා මොකක් හරි හේතුවකට කකුල කපලා ඉවත් කරන්න ඕන රෝගියෙක් ආවොත් තප්පර 25ක් ඇතුළත කකුල කපලා මහන ටික මහලා ඔපරේෂන් එක ඉවර කරන්න අමුවෙන්. අමුවෙන් කියලා කියන්නේ කිසිම වේදනා නාශකයක් නැතුව. දැන් ඔන්න ඔය කාලෙදි එක දවසක් රොබර්ට් ලිස්ටන් ගැන මේක කතාවක්. රොබර්ට් ලිස්ටන් ගැන තියෙන නිකන් කොහොමද ඒකට කියන්නේ පුරාවෘත්තයක්. රොබර්ට් ලිස්ටන් දවසක් කකුලක් කපන්න ඕන මිනිස්සෙක් ගෙනාවාම තප්පර 25න් අර මිනිස්සයාගේ කකුල කපලා කයින් කරලා මහලා තියෝරනාලු පොඩි අප්සෙට් එකක් වුණාලු. දැන් ඩොක්ටර් ඉන්නවනේ ඇසිස්ටන්ට් කෙනෙක්. කකුල කපන අතරේ කලබලයට ඇසිස්ටන්ට්ගේ ඇඟිලි දෙකකුත් කපලා දානවා. ඇසිස්ටන්ට්ගේ අතේ. හරි. ඊට පස්සේ විරයා මේ කලබලයටම ටක් ගාලා ඇඟිලි දෙකත් මහලා වැඩේ ඉවර කරලා දෙනවා. හැබැයි මේ රෝගීන් දෙන්නම මේ දෙන්නම පස්සේ ඒ ළඟ ළඟම සෙප්සිස් කියලා කියන්නේ මොන හරි අපි කියන්නේ ඇලර්ජික් එකක් ඇති වුණාම ආසාත්මිකතාවයක් ඇති වුණාම අපේ සිරුරේ ප්‍රතිචක්තිකරණ පද්ධතිය ඒකට රියැක් කරනවානේ. ඒක ඒ රියැක්ෂන් එක ෆුල් එක්ස්ට්‍රීම්. ඒ කියන්නේ ආන්තික රියැක්ෂන් එකක් ඇවිල්ලා ප්‍රතිචාර දක්වීම. ඒ හින්දා ඒ මිනිස්සු මැරෙනවා.
2: හරි.
1: ඒකට සෙප්සිස් කියලා කියන්නේ මේ රෝගීන් දෙන්නම සෙප්සිස් හැදිලා මැරුණලු. ඒ කියන්නේ කකුල කපන්න ආපු එක්කෙනයි ඩොක්ටර්ට ඇසිස්ට් කරන්න ආපු එක්කෙනයි දෙන්නම. ඊට අමතරව තියටර් එකේ ඔපරේෂන් එක බලන්න ඇවිල්ලා හිටිය කෙනෙක් පපුව කැක්කුමක් හැදිලා මැරුණලු. මේ වෙච්ච වැඩේ බලාගෙන ඉඳලා එපා මේ වැඩසටහන ඉවරනකම් අල්ලගෙන ඉන්න වදනම් දෙන්න හදන්න එපා. ඒ කාලේ සැන්ඩි මේ ඔපරේෂන් කරන්නේ මිනිසුන්ට පේන්නනේ. ඔපරේෂන් කරන කාමරේ උඩ ඩෙක් එකක් වගේ ගහලා රවුමට ඒ උඩ ඉඳන් මිනිස්සු ඔපරේෂන් එක දිහා බලාගෙන ඉන්නවා. ඒ හින්දා තමයි ඔපරේෂන් තියටර් කියන නම හැදිලා
2: තියෙන්නේ.
1: තියටර් එකක් වගේ ඔපරේෂන් එක කට්ටියක් ඇවිල්ලා බලාගෙන ඉතින් ඒ පවුලේ කට්ටිය වෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය වෙන්න පුළුවන්. ඒ අයට පේන්න බලාගෙන ඉන්න ලෑස්ති කරලා තමයි ඔපරේෂන් එක කරන්නේ. බලාගෙන හිටිය කෙනෙක්ට හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා මලාලු. මේ වෙච්ච කලබ ගෑනිය දැකලා සාමාන්‍යයෙන් කියන්නේ මොකක්ද ඒකට කියන්නේ 100-300ක රේට් එකකින් මිනිස්සු මැරලා තියෙනවා. ඒ කියන්නේ එක ඔපරේෂන් එකයි 3 දෙනෙක් මැරලා තියෙනවා. ඒකේ කියලා කතාවක් තියෙනවා රොබර්ට් ලිස්ටන් ගැන. හැබැයි මේ කතාව කවුරුත් හරියට ඔප්පු කරලා නැහැ. මේ
2: කතාව
1: ඒක කතාවක් හැටියට තියෙන. ඒක නිකන් රොබර්ට් ලිස්ටන් ගැන තියෙන ඔක්කොම කතා අතර හැදිච්ච නිකන් විහිළුවට වගේ හැදිච්ච එක කතාවක් වෙන්න පුළුවන්. හැබැයි
2: ඒ කියන්නේ ඔච්චර ලොකුවට නැතුව ඇති පොඩියට ඇත්ත ඇති සීන් එකනේ.
1: එහෙම මේ වගේ වෙලා ඇති. කොහොමද දැනටත් කියන්නේ රොබර්ට් ලිස්ටන් ඉතාම වේගෙන් තප්පර 30-40න් ඔපරේෂන් කරපු මිනිස්සෙක්. එයා තමයි 1846 වේදනානාශක කියන්නේ හිරිවට්ටන බෙහෙත් හඳුන්වලා දුන්නම ලෝකෙට ඉස්සෙල්ලම හිරිවට්ටන බෙහෙත් පාවිච්චි කරලා ඔපරේෂන් එකක් කරපු මනුස්ස
2: ඒකත් වේගෙන් කරද්දන්න
1: නෑ. දැන් හිරිවට්ටර මේ තාවට පස්සේ අර කලබලේ ඕනේ නෑනේ.
2: ආ නෑ මං කේ පුරුදු වෙලානේ නිකන් කලබලෙන් කරලා.
1: එයා ස්‍රස්පස් ගාලා කරලා දාන්න ඇති. එයාට කම්මැලිදින ඔක හෙවි ගිනි කරා. ගත්තක් කැවක් කරකෝ මහුවා. පාස්ට වේගෙ හුවා.
2: ආ හිරියරි වෙලා තියනනේ.
1: දැන් අපිට ගියා සෑහට වෙලාවක් එක්ක. ඒ කියන්නේ කකුලම්ම කපලා ඉක්කලා තත්තර 25. ඔය ඇති ඔය ඇති.

කසාගල ග්‍රීන් සුපයික ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල කට්ටිය වැඩි වැඩියෙන් යන තැනක් තමයි කසාගල ග්‍රීන් සුපය කියලා කියන්නේ. ඉතින් කසාගල ග්‍රීන් සුපයකට ගියොත් ඔයාට ගෙදරට අවශ්‍ය කරන ගොඩාක් දේවල් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා අඩුම මිල ගණන් වලට. ඒක තමයි විශේෂත්වය. හොඳම දේ ගන්න පුළුවන් අපිට අඩුම මිල ගණන් වලට. අපි හිතමුකෝ ග්‍රොසරි අයිටම්ස් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් එළවලු පළතුරු ඔය එකී මෙකී නොකී අපි ගෙදරට ඕන කරන දේවල් ගන්න ඕනේ, කුස්සියට ඕන කරන දේවල් උයන්න පිහන්න. ඉතින් ඒ වගේ නම් ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපයකට ගියොත්. ඉතින් මේ දවස්වල ඒගොල්ලන්ගේ අලුත්ම ශාකා ටිකක් විවෘත කරලා තිනු. ඒ ටික මම ඔබට මතක් කරන්න. ඔය අම්මාතලේ පැත්ත නම් ඉන්නේ, අතුරුගිරිය පැත්ත නම් ඉන්නේ, මුල් ඒරියාව පැත්ත නම් ඉන්නේ, නාරම්මල පැත්ත නම් ඉන්නේ, ගනේ මුල්ල පැත්ත නම් ඉන්නේ, ගම්පල පැත්ත නම් ඉන්නේ. ඔයාට පුළුවන් කසාගල ග්‍රීන් සුපර් නවතම ශාඛාවට ගිහිල්ලා ඔබට ගෙදරට අවශ්‍ය කරන දේවල් ටික මිලදී ගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පැත්ත නම් ඉන්නේ පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න මොකද මේ විශේෂත්වය කියලා. ඉතින් මම ඔබට ආයෙ මතක් කරන්නම්, කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ හොඳම දේ අඩුම මිලට ලබා ගන්න පුළුවන් හොඳම තැනක්. දැන් වෙලාව මතක් කරන්නම්, මම හවස 5 වෙනිදා 38යි.

0: ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25 අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. කෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි රසගුණ
2: රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
3: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
5: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ පියෝටෙක් සොලියුෂන්ස් වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-021 AOC ස්මාර්ට් පර්ෆෝමන්ස් ට්‍රස්ටඩ් වර්ල්ඩ් වයිඩ්.
2: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace Gampaha, Avasana Nivasa 25, Million 25 sita ihalata. Obat adama sadambara himikaruweku wanna. Danma katha karanna. 0710-666-222. Prime Residences. 98.2 98.4.

0: යමක් කළෝ වාහනයක් වුණත් ඉතින් කලබලෙන් විකුණ ගන්න බෑ. කලබලෙන් වාහනයක් වුණත් ගන්න යන්න බෑ. ඒක
1: කොහොමත් යන්න එපා. ගන්න යන්න එපා. අර වගේ මේ මේ 300ක මරණ ප්‍රතිශතය වගේව තමයි කාර් එකක් කලබලේ ගන්න ගියා වෙන්නේ.
0: ඊට පස්සේ ඉතින් ඔක්කොම පවුල පිටින්.
1: දැන් විශාල කරදරයක්. හරියන්නේ නැති වාහනයක් ගෙනාවොත් ඒක විශාලම කරදරයක්. ඒ හින්දා
0: ඒ කියන්නේ කලබලෙන් හරි ඉක්මනටම වාහනයක් ගන්න ඕනේ. හොය හොයා ඉන්න ඕනේ නැහැ. යන්න මාළඹේ පුංචි කාර් නිවසට. ටික කාලයක් තියෙනවා ඉතින් හිමීට වාහනයක් ගන්නවා කියලා යන්න මාළඹේ පුංචි කාර් නිවසට. එතන තියෙන වාහන දැක්කට පස්සේ ඔයාට හිතේ ඇයි අපි මේ එහාට මෙහාට ගිහින් තැන් තැන්වල ගිහින් රස්තිය අදුනේ කියලා. අනිත් එක තමයි එතන තියෙන හැම වාහනයක්ම A to Z හොඳට චෙක් කරලා තියෙන්නේ. චැසියේ ප්‍රශ්න තියෙනවද, වාහනේ ක්ලස් කරපු එකක්ද, එතකොට ලියකියවිලි වල ප්‍රශ්න තියෙනවද වාහනේ, ඊට පස්සේ තව මොනවද ප්‍රශ්න මකළු,
1: තව වාහන වල පද්ධති ඔක්කොම හරියට වැඩ කරනවද, වාහනේ ඊට කලින් ලොකුවට ඇක්සිඩන්ට් වෙලා රිපයර් කරලා තියෙනවද, වාහනේ ගේනකොටම බඩ් කරලා ගෙනාපු
0: වාහන.
1: එහෙමයි වාහනවල හිස්ට්‍රි එක බැලුවාම ඒ හොයලා බලන්න ප්‍රශ්න එන්න පුළුවන් ඒරියාස් තියෙනවා අනන්ත සංඛ්‍යාවක්. අපිට සමහර ඒවා අමතක වෙන්න පවා පුළුවන්. හැබැයි මාළඹේ පුංචි කාර් නිවසට ඒ කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ.
0: මිස් වෙන්නේ නැහැ.
1: මොකද ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රොසීජර් එක. ඒගොල්ලෝ වැඩේ හදලම තියෙන්නේ අපිට හොඳම වාහන විතරක් තෝරා බේරා දෙන්න පුළුවන් වෙන විදිහට.
0: රයිට්. එහෙනම් වාහන සිහිනය සැබෑ කරගන්න යන්න මාළඹේ පුංචි කාර් නිවසට. එතන තියෙන්නේ හොඳ වාහන. ඒගොල්ලෝ කියනවනේ අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.
2: ලන්ඩන්.

0: ัง
1: දැන් සැන්ඩි රොබර්ට් ලිස්ටන්ගේ කතාවෙන්
2: ඔව්
1: අපිට මොකද්ද ඉගෙන ගන්න තියෙන්නේ මගේ පුරදයා බලන්දී මූනේ ලියවිලද විතැකිෝ මේක මොනෝ ඉගෙන ගන්නද ඒ කතාව ඒ කතාව මොකුත්ද අපිට ඉගෙන ගන්න
2: පිතින්
1: මෙතන
2: ඔපරේෂන් කරන්න
1: හැම කතාවකම මොකක් හරි ඉගෙන ගන්න
2: ඕනේ
1: දැන් ඔන්න තොප්පි වෙලෙන්දාගේ කතාව වෙන්නම් අපිට යමක් ඉගෙන ගන්න පුළුවන් අනිත් අය කරන දේම කරන්න එපා එතකොට තමන් කරන දේ කරගෙන යන්න බැරි වෙනවා ඔන්න ආ වගේ ඉබ්බගේ කතා වෙන්න අපිට මොකක් හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් තමන්ට ගොඩක් පුළුවන් කියලා පඬිත වෙන්න නැතුව උත්සාහයෙන් කටයුතු කරන්න ඕනේ කියලා ඉතින් මේ හැම කතාවෙම මොන හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා මම නම් දන්නේ රොබර්ට් ලිස්ටන්ගේ කතාවේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා ඒ තමයි සැන්ඩිගේ සම්පූර්ණ පිළිතුර ඒ මං අහපු අහන්නේ
2: හරි ඉතින් ඇත්තටම මොනවද ඉගෙන ගන්න තියෙන්නේ
1: මං කිව්ව ඔය මං කිව්ව ඕක තමයි චාලි ඉතින් උත්තර මොන දේ කියලා ඇහුවත් මොකක් දෙයක ඉගෙන ගන්න තියෙන්නේ කියලා ඔය ටික ඒකේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ ඒකේ මොකක්වත් නැහැ මට ඒක ලෝකේ ඇත්ත වටා
2: ඔව්
1: බොරුව ගෙතෙනවා හරි කැද දැන් රොබර්ට් ලිස්ටන්ගේ කතාව ඇත්තනේ.
2: හරි.
1: එයා ඉතා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඉතා වේගෙන් එයාට ඔපරේෂන් කරන්න පුළුවන්. ඒ වටා හැදෙනවා යාර කකුලක් කපලා ඇසිස්ටන්ගේ අතත් කැපුව අය දෙන්නම මලාය බලන් හිටපු එකේ කාට් ඇටැක් එකක් හැදලා මලාය කියලා. ඒ මොකද බොරුවට පුළුවන් කතාව ලස්සන කරන්න.
2: කතන්දර හැදෙනවනේ.
1: ඇත්ත කතාව තව ටිකක් ලස්සන කරලා හැඩ කරලා දෙන්න බොරුවට පුළුවන්. ඒ එහෙම බැලුවම ඇත්තට වඩා ලෝකේ ලස්සන කරන්නේ
2: බොරුව
1: විනෝද කරන්නේ මොකද්ද
2: බොරුව
1: බොරුව ලෝකේ ආතල් තැනක් කරන්න මොකද්ද බොරුව
2: ඇත්ත මෙහෙරි කියනවනේ මකලෝ
1: සත්‍ය බොහොම කටුකයි
2: හරි
1: ඒකයි බබ් මේකේ සත්‍ය බොහොම කටුකයි බොරුවට පුළුවන් වැඩේ ලස්සන කරන්න බොරුවට පුළුවන් වැඩේට විනෝදය එකතු කරන්න දැන් මම ඊට කලින් දවසකුත් කියලා ඇති නැපොලියන් බොනපාට්
2: කිව්වට යා බොන කෙනෙක් නෙවෙයිනේ
1: නැපෝලියන් බොන පාට් කියලා කිව්වට එයා හැම බීලා පාට් දාරගෙන නෙවෙයි. එයා බොන් නැතුව පාට් දාපු එක්කෙනා. නැපෝලියන් බොන පාට් එන කොටයි කියලා නේ තියෙන. මම පුංචි කාලේ හිතන් හිටියෙත් නැපෝලියන් බොන පාට් ඔයා විතර ඇති කියලා. එන කොටයි හෙනම කොටයි කියලා කිව්වහම ඉතින් මං හිතුවා ඔයා සයිස් ඉස්සත් බල්ලෝට නැපෝලියන් බොන පාට් අඩි 5 යකල් 7ක් උස. ලෝකේ එහෙම දේවල් තියෙනවා ඒ කියන්නේ බොරුව ඇවිල්ලා කතාව තව ටිකක් අපි කියන්නේ කතාව තව ටිකක් පැතිරෙන සුළු කරන්නේ බොරුව විසින් දැන් රස්පුටින් ගැන තියෙනවා ඒ වගේ ලස්සන කතාවක් ඒ කියන්නේ බොරුව විසින් රස්පුටින්ගේ කතාව කොච්චර දුර ඇදන් ගිහිල්ලා තියෙනවද කියලා තේරෙයි මං තව ටිකකින් ඒ කතාව කිව්වා දැන් කියන්නේ
2: පස්සේ මං කළා
1: පස්සේ කියන්න සිද්දුවක් දැක්ක
0: රාඩන්න

0: Приятел.
1: Сията Паттере with Hasa. Удей хатай панахача. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: සති පතා ස්කූටර් දිනපතා ස්මාර්ට් ෆෝන් වික්‍රේස හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ්ඩන් කිය 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපු අදදිනු පත්තු කර අදදිනු
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
2: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි වැඩි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
6: මණ්ඩලයට 100ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
7: කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය
8: ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
9: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා
10: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
9: මේ අවුදතාවා
10: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි සිංග බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
12: හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
13: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
14: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
15: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
14: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
16: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
14: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
17: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: සියතා දෙවයිනපුරා
1: දවස 6යි විනාඩි 2යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: Asset Line Finance වෙතින් best bike එකට best deal එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing පහසු leasing වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි helmet එකකුත් නොමිලේ Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න අමතන 011 114 700

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මේගමුව බන්ධනාකාර සිද්ධියට රැඳවියන් හතරක් රිමාන්ඩ්. කාවඩි ගැන තීරණයක් ගැනීමට මහජන ආරක්ෂක කැමැති මාතරට සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා. ආරම්වී හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට ට්‍රම්ප් හා නෙතන්‍යාහු අතර හමුවක්.
0: වැඩි විස්තර සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Ladang.
1: Grigori Rasputin. Rasputin ගැන කතා ගොඩාක් තියෙනවා. Rasputin හරිම අද්දකයන්.
2: අදෘශ්‍යමාන බලවේගයක් තියෙන කෙනෙක්.
1: ඔව් වෙන බලයක් තියෙන කෙනෙක්. එයාට අදෘශ්‍යමාන බලවේග මෙහෙවන්න පුළුවන් කියනවා. ඊට පස්සේ
2: එයා ලෙඩ සුව කරනවා.
1: එයා මාර ප්‍රේමවන්තයෙක්. ඒ කාලේ තරුණියෝ මැරෙන්න ගියා Rasputin.
2: ඔව් එහෙමත් කියනවා. එවලට එහෙම ලස්සන මිනිස්සුකුත් නෙමෙයි නේද? තරුණියෝ මැරෙන්න යන්නේ.
1: මොකද්ද ගැට්? Rasputin ලස්සන මිනිස්සෙක් නෙවෙයි.
2: එහෙම ලොකු ලස්සන නෑනේ.
1: කියලා කවුද කියන්නේ? මේක කවුද කියන්නේ? එතනදී වැදගත් කෑල්ල තියෙන Rasputin කැත ඇති. ඒක නෙමෙයි මං කියන්නේ. Rasputin කැතයි කියලා මේ කියන කෙනා කවුද?
2: අර අපේ ඔෆිස් එකේ කවුරුර කිව්වනේ මම නෙවෙයි.
1: ඔයා නෙවෙයි. ඔෆිස් එකේ කවුරු කියලා දිනේ. එයා ලස්සන ඇති නේද? කීපෙක් කියලා හැද ලස්සන ඇති. ඈ හැබැයිටම සැන්ඩි ඔයාලගේ ගෙදර කණ්ණාඩි සර්ව කැඩිලා. ඔයා මූණ දැකලා නැද්ද කවදාවත් ඔයාගේ? ඈ Rasputin කැතයිලු. එක එක යුගයක තරුණියෝ මැරෙන්න ගියා. ඒත්තරේ ලස්සන. Rasputin's කතාව සම්පූර්ණයෙන් කියන්න මෙතන දිග වැඩි.
2: හරිද?
1: මම මේ කියන්න නේද Rasputin's මරණය පිළිබඳ කතාව.
2: හරි.
1: ඔය Rasputin's ජීවිතයේ තියෙන ලස්සන ලස්සන කතා හැලහැප්පීම් අමුතු සිද්ධි ඔක්කොම පහු කරගෙන ඇවිල්ලා Rasputin මැරෙන දවසක්
2: එනවනේ.
1: මේ මැරෙන මොහොත ගැන හැදිලා තියෙන කතාව රැන්ඩි මාර් එකක් ඈ. රුසියාවේ ප්‍රභූවරුම තමයි Rasputin මරන්නේ 1916. ඉස්සෙල්ලම Rasputin'ට වහ දුන්නලු.
2: ඔව්.
1: මිනිස්සු කීප දෙනෙක් මරන්න උනත් ඇති තරම් සයනයිඩ් දාලා තමයි Rasputin'ට වහ දුන්න කියලා කියන්නේ. Rasputin මැරුණේ
2: නැහැ. එහෙම ලේසිකින් මරන්න පුළුවන් මිනිහෙක්ට මේ Rasputin කියන්නේ.
1: ඊට පස්සේ වහ දුන්නට මැරෙන්නේ නැද්ද? එහෙනම් තොට වෙඩි තියනවා කියලා Rasputin'ට වෙඩි තිබ්බා. Rasputin මැරුණේ
2: වෙඩි තියලවත් මරන්න
1: බෑ. වෙඩි තියලවත් මරන්න බෑ. ඊට පස්සේ Rasputin'ට පිහියෙන් ඇන්නා. වෙඩි තියලා මැරෙන්නේ නැති වුණාම පිහියනුත් ඇන්නා. Rasputin ඒත් මැරුණේ නැහැ. අන්තිමට Rasputin'ව අතපය ගැට ගහලා නිකන් අධික සීතලෙන් මිදෙන්න කිට්ටු සීතලෙන් වතුර පිරලා තිබිච්ච රුසියාවෙන් ඉතින් රුසියාව සීත කාලේ බොහොම දරුණුයි. ගඟකට Rasputin තල්ලු කළා. ඔන්න ඊට පස්සේ තමයි Rasputin මැරුණයි කියලා කතාවේ හැටියට
2: තියෙන්නේ.
1: හැබැයි ඇත්තටම පස්සේ කාලෙක කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා Rasputin'ට අර වහ දුන්න වෙලාවේ
2: මැරිලාද
1: නැහැ වහ වලින් යම් තාක් දුරකට සර්වයි වෙලා තියෙනවා.
2: හරි.
1: ඉවලෙම මැරලා නැහැ. හැබැයි ෂුවර් එකටම එයාට තිබ්බ වෙඩිල්ලෙන් එයා මැරලා
2: තියෙනවා.
1: පස්සේ කතාවේදී අරකෙනුම් මැරුණ නැහැ. මේම ඒ කියන්නේ වහක් දීලා වෙඩිත් තියලා. ඒතකොට හරියටම කියන්න බෑ ඇත්තටම එයා වහවලිගේ කියන්නේ සයනයිඩ් ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන්න කලින්ම එයාට වෙඩි තියලා වෙඩිල්ල හින්ද මැරුණාද? නැත්තම් වෙඩි නොතිය හිටියනම් සයනයිඩ් වලින් මැරෙන්න ඉඩ තිබුණාද කියලා හොයාගන්න බෑ. හැබැයි කතාව හැදිලා තියෙනවා ඊට වැඩිය ලොකුවට. බලන්න ওই කතාව මෙච්චර කාලයක් මෙහෙම තුඩ අපි කියන දනග තුඩ රැව් දෙන්නේ නෑ. මේ කතාවට මේ ආලවට්ටම් ටික එකතු වෙලා ලොකු වෙලා තිබුණේ නැත්තම්
2: අපි Rasputin ගැන ඔච්චර කතා කරන්නේ නැහැ.
1: සමහරවිට ඔච්චර කතා කරන්නේ නෙකුත් නෑ. දැන් බලන්න බොරු ඔච්චර වටනවද කියලා
2: ලෝකෙට.
1: බොරු හරි වටනවා. බොරු ලෝකෙට හරි වටිනද? කල්පනා කරලා බලන්න.

0: ලැබේ පැත්තේ
1: විශාල
0: සුවිශේෂී ස්ථානයක් තියෙනවා. වාහනේ දාපු ගම යන විකුණන්න මෙහෙම දාපු ගමන් ටක්ගල කවර දාණ්ඩවත් වෙලා කර මෙහෙම දානකොට බර දවසකට වාහන 40,000ක් විතර එතන විකිණෙනවලු. ඇයිවා බයලවගේ පස්සය බලයි
1: දාපු ගමන් විකිණෙනවා.
0: ඕ දවසකට වාහන 40,000ක් විතර විකිණනවලු. එද වාහන ගණ්ඩෙන මිනිස්සු එක සැරේ මෙහෙම උඩ දදා වාහන 4-5 එතන අරගෙන එච්චරට වාහන විකිණනවලු. එතන
1: බොරුවක් කිව්වොත් නම් ඉතින් මකල මෙතන වාහන ගන්න නැහැ කවුරු.
0: එතනම බොරුව කරන්න ඕනද නැහැ. මෙහෙමයි
1: දැන් මේ කියන කතා ටික බැලුවට පස්සේ හරිද මේ බොරුවක් නෙවෙයි කියන්නේ කියලා තේරෙනවා මකලෝ.
0: නෑ මම ඒක තේරුම් කරන්න ඕනේ හින්දා මං කිව්වේ කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ අපි දැන් මේ බොරු ගැන කතා කර කර ඉන්න ගමන් මාළඹේ පුංචි කාර් නිවස ගැන කෙනෙකුට කාට හරි නිකන් හිතීගෙන આવ අන්න බොරු කියන අන්න බොරු කියන ඉස්සෙල් සහෝදරයා ඒ සහෝදරයන්ට බොරු කරනවද අපි?
1: අනිත් එක මේ ඉතිහාසයේ වෙච්ච දෙයක් නෙමෙයි අපි මේ වර්තමානයේ තියෙන දෙයක්.
0: මේ දැන් වෙවි තියෙන දෙයක්. බොරු නම් ඔයාලා ගිහිල්ලා බලන්නකෝ. මාළඹේ පුංචි කාර් නිවසේ දැන් ගිහිල්ලා බලන්න. දැන් ගිහිල්ලා බලන්න දැක්ක ගමන් අරගෙන යන්න ආස හිතෙන වාහන 400ක් විතර නවත්තල නැද්ද කියලා. ඊට පස්සේ වාතාව සුමානකින් ගිහිල්ලා බලන්න ඒ වාහන 400 කීයක් රිප්ලේස් වෙලා තියෙනවද කියලා අලුත් වාහනවල කීයක් මිනිස්සු අරගෙන ගිහිල්ලා තියෙනවද කියලා. පුංචි කාර් නිවසෙන් වාහනයක් ගත්ත මිනිස්සෙකුගේ ගෙදරට ගිහිල්ලා ඒ මනුස්සයාගෙන් අහලා බලන්න එයා ගත්ත වාහනේ ගැන සැටිස්ද නැද්ද කියලා. පුංචි කාර් නිවස හරහා වාහනයක් විකුණපු කෙනෙක්ව හම්බෙලා අහලා බලන්න එයාට හොඳ ගනුදෙනුවක් සෙට් උනාද නැද්ද කියලා. වාහනේ විකුණ ගන්න ලේසි උනාද නැද්ද කියලා. අන්න එතකොට වාට තේරෙයි අපි බොරු කියන මිනිස්සු නෙවෙයි කියලා.
1: අපි කියන්නේ අපි කියපු බොරු කියනවා මෙතන. නමුත් අපි බොරු කියන්නේ නැනේ.
0: මොකද්ද
1: මිනිස්සු කියපු බොරු ඒවා අපි ඇවිල මෙතන කියනවා මෙහෙම බොරු කියලා තියෙනවා කියලා.
0: ඔව් එහෙම නේද අපි බොරු කියන්නේ. අපි බොරු කියන්නේ මාළඹේ පුංචි කාර් නිවස ඔයාලට බොරු කියන්නේ.
1: ඒගොල්ල බොරු කරන්නේ නැහැ.
0: බොරු කරන්නේ
1: නැහැ. යස් අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම්. පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
2: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සොපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
7: Big big dinumai bonanza bonanza.
8: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: හදිස්සියට එහෙ මෙහෙ තියන්න පාරතරම්
8: රන් පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0111580400 LOLC රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
11: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමග commercial bank වේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank Digital හෝ Flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
12: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මාව දැකලා හැංගුණානේ.
14: හැංගුණා. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
12: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
15: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන නම් මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
16: සීත ටීවී තුලින්.
17: කසාගල ග්‍රීන් සුප් එක ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල අතුත්ම ශාඛා විවෘත කරලා තියෙනවා. මම ඔබට මතක් කරන්න ඒ ශාඛා මොනවද කියලා. මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේමුල්ල ගම්පල ඇතුළු දිව්‍යවෙනපුර නවතම ශාඛා ජාලයක් විවෘත කරලා තියෙනවා. ඉතින් හොඳම දේ අඩුම මිලට කන්න ඔබට යන්න තියෙන හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුප් කියලා කියන්නේ. ඔබේ ගෙදරට අවශ්‍ය කරන උයන්න පිහන අවශ්‍ය කරන කුස්සියට අවශ්‍ය කරන ගොඩාක් දේවල් ඔබට කසාගල ග්‍රීන් සුප් එකෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි මේ හැම දෙයක්ම අඩුම මිලට ගන්න පුළුවන්. අඩුම විල්ට ගත්ත කියලා ඒව නරක දේවල් නෙවෙයි. මේවා හොඳම බහන්ඩ අනිවාර්යම මේ කසාගල ග්‍රීන් සුප් එකේ තියෙන්නේ. ඉතින් ඔබ ඉන්න මාතලේ පැත්තනම් අතුරුගිරිය පැත්තනම් ගනේමුල පැත්තනම් ගම්මුල පැත්තනම් අනිවාර්යම කසාගල ග්‍රීන් සුප් එකකට ගොඩ වෙලා මේ වෙන සද්දකින්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම හොඳම දේ අඩුම විල්ට ගන්න ආයෙත් මම මතක් කරන්නම්. ඔබ යන්න ඕනේ හොඳම තැන කසාගල ග්‍රීන් සුප්. දැමලා මතක් කරන්නම් හවස 6:22.
18: 98.2

0: ගෙදරයන තත්තෝද ලග අරවින්ද එන අනෙත්
1: සන්තෝසයි.
0: අපු වෙලේද යන වෙලාව ගැන හිත හිත තමයි
1: ඉන්නේ.
0: නෑ එද්දි හිතන්නේ යන්න කලින් ලස්සන ලස්සන කතාවක් තියෙනවා කියන්න. මේ ජෝසෆ් ඉග්නේස් ගිලටින්.
1: කවුද?
0: එයා තමයි ගිලටීන නිර්මාණය කරපු එක්කෙනා. ගිලටීන කියන එක දන්නවනේ, අර බෙල්ල ගහලා යවන මැසිමතිය. ජෝසෆ් ඉග්නේස් ගිලටින්, එයා ප්‍රංශ ජාතිකයෙක්. ඉපදුනේ 1738. එයා තමයි ගිලටීනේ හොයාගත්තේ. එයාගේ කතාව අවසන් වෙන්නේ ගිලටීනෙන්. එයාත් අන්තිමට ගිලටීනේට ගියා කියලා තමයි එයාගෙන කතාවේ
1: තියෙන්නේ.
0: එයා හොයාගත්ත ගිලටීන් එකෙන්ම එයාගේ ජීවිතය ඉවර වුණා කියලා.
1: ලේසි පහසු ගමනක් නෙවෙයිනේ මකලව.
0: දැන් ඒකේ තියෙනවා පච කොහොමද මේ පොඩි කතාවේ වගේ. හරි, පළවෙනි පාඩේ තමයි ඇත්තටම ගිලටීන් එක නිර්මාණය කළේ ජෝසෆ් ඉග්නේස් ගිලටීන් නෙවෙයි.
1: පළවෙනි එක
0: බොරු. හරි
1: හරි,
0: එයා නෙවෙයි ඒක නිර්මාණය කළේ. දැන් එතකොට ප්‍රශ්නයක් එනවනේ, ඉතින් ගිලටීන් එක නිර්මාණය කළේ ජෝසෆ් ඉග්නේස් ගිලටීන් නෙවෙයි නම් ඇයි ගිලටීන් එකට ගිලටීන් කියලා නම දාලා තියෙන්නේ කියලා හිතනවනේ.
1: මේ ලෝකේ ඉතින් මේ ගිලටීන් කියලා ඒ මනුස්සයා විතරක් වෙන්න තෝ ඇතිනේ ඉන්නේ.
0: එහෙම නෙවෙයි හැබැයි මේ කතාවේ වෙන්නේ. එයාගේ තම තමා මේකට දාන්නේ.
1: හරි.
0: හැබැයි එයා නෙවෙයි ඒක හදන්නේ. එයා ප්‍රංශයේ හිටපු ෆිසිෂියන් කෙනෙක්.
1: ඔව්.
0: එයා ගේනවා යෝජනාවක් එක වෙලාවක 1789 තමයි එයා මේ යෝජනාව ගේන්නේ. එයා කියනවා අපි හදන්න ඕනේ මැෂින් එකක්. මිනිස්සුන්ව මරණ මැෂින් එකක්. ඒ කියන්නේ එතකොට දෙනවනේ අර මේ මේ මරණ දඬුවම නියම කරනවා. මරණ දඬුවම නියම කරාම එක එක අය එක එක විදිහට තමයි මරන්නේ. එක එක වගේ වෙඩි තියනවා, කඩුවෙන් කොටනවා, රොම එක එක විදි පාවිච්චි කරනවා. හැම කෙනාටම එකම විදියකට සහ ඉතා ඉක්මනින් ඒ වැඩේ ඉවර වෙන මරණයේ වේදනාව අඩුවෙන් දැනෙන ක්‍රමයක් අපි හදන්න ඕන කියන යෝජනාව ගේන්නේ ජෝසෆ් ඉග්නේස් ගිලටින්.
1: හරි.
0: ඊට පස්සේ එයත් එක්ක, ඒ කියන්නේ ඒ යෝජනාව බාර අරගෙන කණ්ඩායමක් වැඩ කරනවා, ඉංජිනේරුවරු කණ්ඩායමක්. ඒ කණ්ඩායම තමයි ඇත්තටම ගිලටින් එක නිර්මාණය
1: කරන්නේ.
0: ඒ කණ්ඩායම ලීඩ් කරන්නේ ඇන්ටනි ලුයිස් කියලා තවත් ප්‍රංශ ජාතික ඉංජිනේරුවෙක් තමයි මේක කරන්නේ. ඊට පස්සේ ජර්මන් ජාතික ඉංජිනේරුවෙක් ඉන්නවා ටෝබියස් ස්මිඩ් කියලා. මේ කට්ටිය එකතු වෙලා තමයි ගිලටින් එක නිර්මාණය
1: කරන්නේ.
0: හැබැයි ඉස්සෙල්ලම මේ අදහස යෝජනා කරේ ජෝසෆ් ගිලටින් හින්දා එයාට කරන ගෞරවයක් හැටියට එයාගේ නම තමයි ගිලටින් එකට දාන්නේ.
1: ඒ කියන්නේ පොඩි කෑල්ලයි කතාවේ කියන්නේ.
0: ඊට පස්සේ කියනවා, ඊට පස්සේ කතාවේ දැන් දෛවෝපගත විදියට අවසානයේදී ජෝසෆ් ගිලටින්ගේ ජීවිතය ගිලටීනෙන්ම කෙලවර වුණා. හෙන පචයක්. ඉතින් ගිලටින් එකට යන්නේ මෙහෙ මරණ දඬුවම හම්බෙන්නේ මොකක් හරි වැරද්දක් කරන්න
1: ඉන්න පස්සේ කාලේ.
0: අනේ එහෙම මිනිස්සෙක් නෙවෙයි එමිනියා, නිකන් 1814 වෙනකන් ජීවත් වෙලා හරි නිකන් ස්වභාවික විදියට අසනීප වෙලා බොහොම සාමකාමීව තමයි මැරලා ගියේ.
1: බලන්නකෝ මේ මිනිස්සු කියන කතානේ.
0: දැන් මේ මිනිස්සු ඒ කතාව එහෙම කියලා තිබ්බේ නැත්තම් සමහර විට අපි මේ වැඩසටහනදී ජෝසෆ් ගිලටින් ගැන කතා කරන්නේවත් නැහැ. එහෙම තමයි. ඔයා ගැන වුණත් ඇත්තට වඩා බොරුව තමයි පවතින්නේ. ඔයා මේ ලෝකේ නැති කාලෙක මිනිස්සු කියයි සැන්ඩි කියන්නේ කොට වුණාට හොඳ මිනිස්සෙක්. මේ ලෝකේ හිටිය විශාලම හදවත තිබිච්ච කොට මිනිස්සයා තමයි සැන්ඩි. මේ ලෝකේ හිටිය හැම මිනිස්සෙකුටම උදව් කරපු කොට මිනිස්සෙක් ඉන්නවා නම් ඒ තමයි සැන්ඩි කියලා ඔයාගට ඉතාම ලස්සන යහපත් කතාවක් මිනිස්සු අරකට යයි. එහෙම තමයි බොරු වැඩ කරන්නේ.
1: සතුටුයි දාට.
0: ඔව් දැන් සතුටුයි.
1: දැන් ඔයා මට කියන බොරු බලන්නකෝ.
0: ඔව් ඉතින්
1: ඇත්තටම මම එහෙම නෙමෙයිනේ. දැන් ඒ බොරුව මම මේන්ටේන් කරේ නැත්තම් මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් අද මෙහෙම වෙන්නේ
0: නැහැ. මට එක බොරුවකින් තව බොරුවක් වහන්න ජගල වහන්න පුළුවන්. බොරුවක් නෙවෙයි මෙතන බොරුවක් ගන්න වහන්න පුළුවන්. බොරුව කියන එක වැඩ කරන්නේ හරිම අපූර්ව ලස්සන විදියට.
1: ඕකේ අපි හෙට හම්බෙමු. යා
0: හෙට
1: හෙට එනවා.
0: හෙට එනවා.
1: එක බොරුවක් නෙමෙයි.
0: මං මකලෝ.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තනයට අවසර. මීගමුව බන්ධනාකාර සිද්ධියට රැඳවියන් හතරක් රිමාන්ඩ්. ශ්‍රී ලංකිකයන්ට රොසියාවේ නව රැකියා අවස්ථාව. ආරම්භී හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට. ට්‍රම්ප් හා නෙතන්‍යාහු අතර හමුවක්.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0117 888 666
1: දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ නර්තනයේදීමට කාවඩි කණ්ඩායම් 45කට අවසර ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල තීරණය කර තිබෙනවා. එම අවසරය හිමිවැත්තේ පසුගිය වසරේදීද පෙරහරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45කටයි. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගනු ලැබුවා. මෙම සාකච්ඡාව අද පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, අමාත්‍යංශ ලේකම් රවි සෙනවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න ඇතුළු පාර්ශ්වවල සහභාගීත්වයෙන්. එහිදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ හෙට පැවැත්වෙන පෙරහරට අතිරේක පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය ආරක්ෂාව සඳහා යෙදවීමටයි. කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 8 දිනෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. කොළඹ දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා සඳහන් කළේ ඔවුන් අතරින් 3 දිනෙකු විදේශගත වී ඇති බවයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
4: මේ මාසේ 23 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වරාය නගරය තුලදී සිදුවීම වුණා. චීන ජාතිකයින් අතර දෙපිරිසක් අතර යම් ගැටුමක් ඇති වුණා. එක් පුද්ගලයෙක් පැහැරගෙන ගිහිල්ලා ඇහැලියගොඩ ප්‍රදේශයේදී මුතුසරය හමු වුණා. පසු එක හඳුනාගත්තා මේ වරාය නගරය තුලට රාත්‍රී කාලේ පැමිණි එක් කණ්ඩායමක පුද්ගලෙක් තමයි මේ ගිහිල්ලා තියෙන්නේ කියන එක. මේ වෙනට ඒ සිද්ධියට අදාළව සාර්ථක විමර්ශනයක් සිදුවමින් පවතිනවා. සිද්ධියේදී සිදු වී පැය කීපයක් ඇතුළත පෙරටින් පලා යාමට හෙදු සැකකරුවන් දෙදෙනෙක් දෙදෙනාම චීන ජාතිකින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ වගේම සැකකරුවන් 8 දෙනෙක් හඳුනාගෙන තියෙනවා මේ සිද්ධියට අදාළව. එයින් 3 දෙනෙක් මේ වන විටත් මෙරටින් පිටත් වෙලා තියෙනවා. උන්ව මෙරටට කැඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
1: කොළඹ වරාය නගරයේ

0: ගත් බවයි පොලිසිය පැවසුවේ. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමලදී සුසාන භූමියේ මුරකරුට වෙඩිතැබීමේ සිද්ධිය විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙවා ඇති බව අනාවරණ වුණා. මේකමුව බන්ධනාගාර සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම් කළ රැඳවියන් හතර දෙනා අගෝස්තු මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් අද මේගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මේගමුව බන්ධනාගාර සිද්ධියට අදාළව රැඳවියන් 4 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. සිද්ධිය පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදු කළා. සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ සුපුන් මදුසංක හෙවත් හීනටියන සුපුන්, අශාන් ප්‍රනාන්දු හෙවත් කළුමල්ලි, සමීර සම්පත් හෙවත් බවා සහ ෂේන් ඩිලාන් සිල්වා නැමැති රැඳවියන් 4 දෙනා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ එම සැකකරුවන් අද දිනය තුළම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මේගමුව බන්ධනාගාරයේ පසුගිය 5 වනදා සහ 6 වනදා ඇති වූ ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළු 31 දෙනෙකු මිය ගියා. බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට එරෙහි අපහාසවලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ජානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පැවති මහා සංඝ සමුළුවට එක්වෙමින්. ශාසනාරක්ෂක සභාව සංවිධාන කළ සංඝ සමුළුව පැවැත්වුණේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී. ඒ දිවයිනපුරා භික්ෂුන් වහන්සේගේ වැඩමවීමේ. මේ එහිදී සංඝ ප්‍රතික්ෂාව ඉදිරිපත් කළ පූජ්‍ය ගලගොඩත්තේ ජානසාර හිමියන්.
1: පුරාවිද්‍යා උරුමය, ගම පන්සල සබඳතාව සහ මහා සංඝරත්නයේ සමාජ භූමිකාව දුර්වල කරන ඕනෑම ප්‍රතිපත්තියක්, ක්‍රියාමාර්ගයක් හෝ නිහඬ නොසලකා හැරීමක්, එයට එරෙහිව අවිහිංසාවෙන් නැගී සිටීමට අපි ප්‍රතිඥා දෙමු. වත්මන් රාජ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බෞද්ධ සමාජය තුළ මතුව ඇති බෞද්ධ විරෝධී හෝ විබෞද්ධකරණයට මගපාදන බවට වූ චෝදනා සහ අනස්සල්ල ස්වාධීනව හා විනිවිදභාවයෙන් විමර්ශනය කර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නවවන ව්‍යවස්ථාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ලෙස අපි රජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් දැඩිව ඉල්ලා සිටිමු.
0: විදෙස් බලවේගවලට අවශ්‍ය පරිදි මෙරට පාලකයන් ක්‍රියාත්මක වන බවයි මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් සඳහන් කළේ.
2: දේශපාලන භික්ෂූන්, අවස්ථාවාදී භික්ෂූන් මේ සංඝ සමුළුවට වඩින්නේ කියලා අර මඩ බලකායෙන් අපට චෝදනා කරනවා. අපේ රටේ ක්‍රියාත්මක වෙන බලය, රාජ්‍ය බලය, දේශපාලන බලය මෙහෙවන්නේ ජාතියට ද්‍රෝහිකම් කරන, දුෂ්ටකම් කරන, වෛර කරන, විදේශගතව සිටින සංවිධාන, ඔවුන්ගේ මුදලින් යැපෙන නූතන පාලකයන්, ඒ ඔවුන්ට වුමනා දේ කරන්න තමයි උත්සාහ කරන්නේ.
0: අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වෙමින්.
3: අධිකරණයේ ස්වාධීනත්වය මරු පහර කෙල්ල කරමින් අභියාචනාධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 63 සිට 65 කරන්නට, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස 65 සිට 67 කරන්නට, අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහර කෙල්ල කරමින් බලපෑම් කරලා රාජ්‍ය අධිකරණ ක්ෂේත්‍රය තමන්ගේ අතට ලබා ගැනීම, ස්ටේට් කැප්චර් ඔෆ් ද ජුඩිෂරි සංකල්පය තුළ ඒකත් රජයට බලහත්කාරයෙන් අරගෙන අදටත් තියෙන අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු ටික පුරවන්නේ නැතුව ඒව පෙන්න තියාගෙන අධිකරණයට බලපෑම් කරනවා.
0: යුද හමුදාවේ සේවා කාලයද දීර්ඝ කළ යුතු බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ.
4: නීතිඥවරුන්ගේ සේවා කාලය වැඩි කරන්න බමනායකට සම්පූර්ණ එකද කැමති යුද හමුදාවේ සේවා කාලය වැඩි කරන්න.
0: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳ ව්‍යවස්ථා සංශෝධනය ලබන දෙසැම්බර් පළමුවනදාට පසුව ගෙන එන ලෙස අභියෝග කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ.
5: මේක පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා සංශෝධනයක් කියලා අපි කියන්නේ දෙසැම්බර් මාසේ පළවෙනිදාට විශ්‍රාම ලබන්න සිටින අගවිනිසුරුතුමා තවත් වසර දෙකක් තබා ගැනීමට වීමයි. මේක ගෙන එන්නේ අගවිනිසුරුතුමාට සේවා දිගුවක් ලබා දීමේ කූට අරමුණෙන් නෙවෙයි නම් මේ ව්‍යවස්ථා සංශෝධනය දෙසැම්බර් මාසේ පළවෙනිදාට පස්සේ ඉදිරිපත් කරන්න කියලා අපි

0: ආණ්ඩුවට අභියෝගයක් කරනවා. හෘද සාක්ෂියට අත ඉස්සුවනම් අධිකරණ ඇමතුමාගේ වැරදි ටික පෙන්වලා දුන්නට පස්සේ ඔහුව තවදුරටත් ඇමතිකමේ රැකගෙන ආණ්ඩුව කෙලව ගන්නේ නැහෙනේ. ඉතින් පැලවත්තේ බන්ධනාගාරයේ චීෆ් ජේලර් තමයි ටිල්වින් සිල්වා මහත්තයා. ඉතින් ටිල්වින් සිල්වා මහත්තයා කිව්වොත් එහෙම ඔසවන්න අත ගෙලොත් අත ඔසවනු නැත්තම් ඉතින් අර මීගමුයි බන්ධනාගාරෙ වෙච්ච අයට වෙච්ච දෙයම තමයි පැලවත්තේ බන්ධනාගාරේ ඉන්න අයටත් සිද්ධ වෙන්නේ.
1: ආණ්ඩුවේ ක්‍රියාකාරකම් තුළින් විනිසුරු වරුන්ගේ කීර්ති නාමයට හානි සිදුවන බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
2: දැන් විවේචනයේ තියෙන්නේ විශ්‍රාමයාමට නියමිත විනිශ්චයකාරවරයෙක් රැකගන්න. ඒ විනිශ්චයකාරවරයා මේ රටේ යුක්තිය පසඳලීම සඳහා අත්‍යවශ්‍යමයි කියලා ඔබතුමා හිතන නිසා බව දැනගැනීමට ලැබෙන තියෙන්නේ. ඒක එහෙම වෙන්නේ කොහොමද ජනාධිපතිතුමා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න අනෙක් විනිශ්චයකාරවරු යුක්තිය පසඳලීමට අසමත් අයද? දැන් ඔබතුමා මේ කරන දෙයින් වෙන්නේ මෙතෙක්කල් නම ආරක්ෂා කරගත්ත විනිශ්චයකාරවරුන්ට නම කැත කරගෙන
1: මේ අතර දෙවිනුවර පෙරහරට නිසි පරිදි ආරක්ෂාව ලබා දීමට පොලිසියට නොහැකිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවා.
3: දෙවිනුවර පෙරහැර කුඩාවැල්ල පෙරහැර කාවඩි නැතුව අපේ හැමෝටම පෙරහැර නැහැ වගේ. හැබැයි ආරක්ෂාව දෙනවා වෙනුවට මොකද කරන්නේ? කාවඩි නවත්තනවා. පොලිසියට බැරිද ආරක්ෂාව දෙන්න? ඒකත් දිසාපතිවරයාගේ පිට දාන්න. බැනුම් අහන්නේ දිසාපතිවරයා.
1: මෙරට පිළිබඳ සුභවාදී ප්‍රතිරූපයක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ පවතින බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
4: අද වෙනකොට සාමාන්‍ය පුරවැසියාට ජාත්‍යන්තරයට ඕනෑම ආයතනයකට ලංකාව පිළිබඳව සුභවාදීව කතා කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ තනි පුද්ගලයන් කිහිප දෙනෙකුගේ උත්සාහය ප්‍රතිඵලයක් හැටියට නෙවෙයි සමස්තයක් හැටියට. දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවය කියන හැම දෙනාම ඒකාබද්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට.
1: බස්නාහිර පළාත තුළ ආයෝජන සඳහා ඉඩම් හිඟතාව ආයෝජන පහත යාමට බලපා ඇති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ මේ පිළිබඳ කඩිනම් පියවර ගත යුතු බවයි.
5: 95%ක්ම විශේෂයෙන් බස්නාහිර පළාතේ තිබෙන ආයෝජන ඉඩම්වල ඒ ප්‍රමාණය අරගෙන ඉවරයි. ඉතින් රජයට සිදු වෙනවා අලුතෙන් ආයෝජන කලාප සඳහා ඉඩම් වෙන් කළා. ඉතා ඉක්මනින් ඒ ආයෝජන කලාප ඇති කරන්න. එහෙම නැති වුණොත් එහෙම අර ඉඩම් නැති නිසා ආයෝජකයන් පැමිණීමේ දුර්ලභභාවයක් තිබෙනවා. අනිත් එක බොහෝ ආයෝජකයන්ට අවශ්‍ය කොළඹට ආසන්න ප්‍රමාණයේ ඉඩම් ප්‍රමාණයක්. මොකද එරාවුර් ඒ වගේ පැතිවලත් ආයෝජන කලාප දෙනවා. නමුත් එතෙහි ඉඳලා වරායන් වලට ගමනාගමනයට විශාල මුදලක් යනවා. ඉතින්
1: අමෙරිකා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 340.83ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 331.66ක්. මේ අතර බිත්තර මිල පාලනය නොකළහොත් ආහාර මිල ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ බිත්තරයක මිල රුපියල් 47ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ ගියහොත් ආහාර මිල ඉහළ නැංවීමට සිදුවන බවද සභාපතිවරයා සඳහන් කළා. මේ අතර ශ්‍රී ලාංකිකයන්ට රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දීමට එකගතාව පළව තිබෙනවා. ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රුසියාවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවකදී. ඊට අදාළව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කරනු ලැබුවා. මෙම මාසයේ මුල් දින කිහිපය හා සැසඳීමේදී ඩෙංගු ව්‍යාප්තියේ යම් අඩුවීමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ මදුරු මර්ධන කටයුතු සඳහා ජනතාව දක්වන සහාය මත රෝග ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි.
6: මේ කාලය තුළදී යම් කිසි අඩුවීමක් පෙන්නුම් කරනවා. නමුත් ඒ අපි බලාපොරොත්තු වෙන අඩුවීම නෙමෙයි. ඒ මුල් කාලයේ සැසඳුවොත් එහෙම මේ වන විට යම් කිසි අඩුවීමක් තියෙනවා. මේ කාලය තුළම ජනතාව සහයෝගය දක්වලා තිබෙනවා. මුල් කාලයේදී ඒ නොතිබිච්ච සහයෝගය දැන් අපිට දක්නට ලැබෙනවා ජනතාවගෙන්. ඒක තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ගෙදර ඇතුළත පිටත තියෙන ඒ ස්ථාන බොහොම සෝදිසියෙන් අවධානයෙන් බලලා ඒ දේවල් ඉවත් කරන්න කියලා ඉල්ලා හිටිනවා.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,011ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු මරණ 61ක් සිදු වුණා. මෙම මාසයේ ගත වූ දින 26 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26,636ක්. මේ අතර සෞඛ්‍ය නියෝජ්‍ය මාත්‍ය හංසක විජයමුණි සඳහන් කළේ අගෝස්තු මාසය වන විට ඩෙංගු රෝගීන්ගේ යම් අඩුවීමක් අපේක්ෂා කරන බවයි.
7: අපිට දැන් මදුරු කීටයන් පිළිබඳ කරන සමීක්ෂණවලදී ඊඩිස් ඊජිප්ටයි කියන මදුරු ප්‍රභේදය දේ කීටයන් අඩුවෙන් තමයි හමු වෙන්නේ. මොකද ඒකට හේතුව තමයි ජනතාව ඉත විශාල වශයෙන් මේකට මැදිහත් වෙන තමන්ගේ පරිසරය පිරිසිදු කරගන්න උත්සාහ ගැනීම තුළ. අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් සිද්ධ වෙයි කියලා. නමුත් තාමත් අපිට රෝහල් පද්ධතිය තුළ රෝගීන් 2300 2500 අතර ප්‍රමාණයක් සෑම දිනකම ඉන්නවා. ඒක විශාල ප්‍රමාණයක්.
1: මේ අතර ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී විශේෂ සායනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ලබන 31 වනදා සිට සායනය පැවැත්වීමට නියමිතයි. ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන රෝගීන්ට එම සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රේගු නිෂ්කාශනයකින් තොරව සහ රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටරතයක් මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කිරීමේ චෝදනා මතයි. අදාළ මෝටරතේ පළමු පැවරීම සිදු කිරීම සඳහා කවුළු අංකයක් ලබා දී එය මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කළ බවටද ඔහුට චෝදනා එල්ල වුණා. අත්අඩංගුවටගත් සැකකාර නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර සුපිලිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය අද ආරම්භ වුණා. සියලු රාජ්‍ය ආයතනවලදී ජාතික සුපිලිපන් දිවුරුම ලබා දීමෙන් සහ ආචාර ධර්ම සංග්‍රහය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එය ආරම්භ කරනු ලැබුවා. මෙම සතිය ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රධාන අරමුණු මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය, කාර්යක්ෂමතාව සහ පාරිදෘශ්‍ය භාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි. සාම සාකච්ඡාවල ප්‍රගතිය තීරණය වන්නේ අමරිකාවේ හැසිරීම මත බව ඉරානය පවසනවා. ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි සඳහන් කළේ ඕමානයේ මැදිහත්වීම මත තවදුරටත් සාකච්ඡා සිදුවන බවයි. සතියකට අධික කාලයක් දෙපාර්ශ්වය අතර පැවති ගැටුම් තාවකාලිකව අවසන් වූයේ අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රහාර නතර කරන ලෙස අමරිකා හමුදාවට නියෝග කිරීමත් සමගයි. එම නියෝගයෙන් පසුව සාම සාකච්ඡා සඳහා ප්‍රහාර නතර කළ බව ඉරානයද ප්‍රකාශ කළා. දෙපාර්ශ්වය අතර මෙම එකගතාවත් සමග ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන්ද 15 තිබෙනවා. පසුගිය සතියේදී ඩොලර් 100 සීමාවට ළඟා වූ බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 88 ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83 ලෙස අද සටහන් වුණා. මේ අතර ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අද වොෂින්ටන් DCහිදී අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතයි. ඊශ්‍රායල් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ එහිදී මූලික වශයෙන් ඉරාන න්‍යායපත්‍රය සම්බන්ධයෙන් අමරිකා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීමේදී මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී සාකච්ඡා වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි දායකත්වය සහ සහයෝගය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න, එහි සෙසු සමාජිකයන් වන රොෂාන් මහනාම, අවන්ති කොළඹගේ උපුල් කුමරප්පෙරුම, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුණි, ඩිනාල් පිලිප් සාකච්ඡාවට එක් වුණා. යලි සිරස්තල දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තනයට අවසර. මීගමුව බන්ධනාගාර සිද්ධියට රැඳවියන් 4 රිමාන්ඩ්. ශ්‍රී ලාංකිකයන්ට රොසියාවේ නව රැකියා අවස්ථාව. RMV හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට. ට්‍රම්ප් හා නෙතන්‍යාහු අතර හමුවක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුභරාත්‍රියක්. ලොව
8: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: සෙන්සිටිව් ටොපික් එකක් ගැන තියෙන මේ සින්දුව කියන්නේ විරාජ් බාතිය.
1: මේ වෙනස් අයිඩියා එක ගැන අපි එයාගෙන් ඇහුවා.
2: ඇත්තටම මේක මගේ අදහසක් නෙමෙයි. කාලෙකම බොහොම හිතවත් වෛද්‍යවරයෙක් ඉන්නවා, ડોક્ટર සචිත්‍ර වීරසේකර. ඔහුගේ පවුල සම්බන්ධව යම් ප්‍රශ්නයක් එක්ක නිර්මාණය වෙච්ච ගීතයක් මේ ගීතය. ඉතින් ඔහු ඒක ලස්සන වචන ටිකක්
3: කිතු ගොසින් මට ලොව දිනන්නට
0: මේ වගේ කන්සෙප්ට් එකක් ක්‍රියේට් කළේ ඇයි කියලා අපි අහුවේ ડોક્ટર සචිත්‍රගෙන්.
4: ඇත්තටම රණවිරුවෙක් මිය යන්නේ එකවරයි. රණවිරුවෙක්ගේ බිරිඳක් 10000 වාරයක් සිටින් මිය යනවා. ඉතින් මගේ මේ නිර්මාණයේ ඒ සමස්ත රණවිරු බිරිඳාවරු වෙනුවෙන් සහ ඩිමෙන්ෂියා රෝගේ වැළඳිච්ච සීලුම රෝගීන් සහ උන්ගේ පවුල් වලට තමයි මේ නිර්මාණය.
1: ගොඩ දෙනෙක් මියුසික් වීඩියෝ එක ගැනත් කතා වෙනවා.
4: මේ රූප රචනය තුළ රංගනයෙන් දායක වෙන ප්‍රවීණ රංගතරයන් දෙදෙනෙක් නිසා උන් තමයි බිමල් ජයකොඩි සහ දිල්හානි එකනායක කියන විශිෂ්ටයන් දෙන්න. මේ දුන්න උත්තේජනය, දුන්න අභිප්‍රේරණය තමයි අතර මේක සාර්ථක වෙන්න හේතු වෙච්ච මුල්ම සාධකය.
0: විරාජ් කොහොමද හම්බෙන ෆීඩ්බැක් එක?
2: මේ ගීතේ මිනිස්සුන්ට පොඩ්ඩක් අමතක වෙලා ඉල ඉදරා. මොකද මේ විෂුවල් එක බොහොම ලස්සන නිසා ටිකක් ගීතේ ආනවා මරිදෝ කියලත් මට වෙලාවල් වල හිතලා තියෙනවා.
3: හැර ගොසින් ඔබ මහනන්නත හිඳින නොහිඳින නුඹ වටි යම්නේ.
5: Talk of the town.
1: නයනතාරකින් නම ඇහුණ ගමන් අපිට මතක් වෙන්නේ ඇක්ෂන් මූවී එකක් හරි පවර්ෆුල් කැරක්ටර් එකක් හරිනේ.
0: හැබැයි මේ පාරේ එයා එන්නේ වෙනස්ම ලව් ස්ටෝරි එකක් අරගෙන.
1: හයි, ඒ තමයි ළඟදි රිලීස් වෙන්න තියෙන නයනතාරා එක්ක නිව් ජෙනරේෂන් එකේ ෆේමස් ඇක්ටර් කවින් මේන් කැරක්ටර් එක කරන රොමෑන්ටික් මූවී එක.
0: ලෝකේෂ් කනගරාජ් එක්ක කාලයක් ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරපු විෂ්ණු එදාවන් තමයි පළවෙනි පාරට මේ මූවී එක ඩිරෙක්ට් කරන්නේ.
1: ස්පෙෂල්ම දේ තමයි මේ මූවී එක රිලීස් වෙන්න තියෙන අගෝස්තු 14 වෙනිදාම සූර්යාගේ විශ්වනාථන් සන්ස් මූවී එකත් රිලීස් වෙන එක.
0: ඒ කියන්නේ අගෝස්තු 14 වෙනිදා ඉඳන් නයනතාරයි සූර්යයි අතර ලොකු කම්පිටිෂන් එකක් පටන් ගන්නයි යන්නේ.
5: Talk of the town.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: HIV වල රෝග ලක්ෂණ මොනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: අපේ රටේ HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩිවීම ගැන බොහෝ දෙනෙක් මේ දවස්වල කතා කරනවා. සාමාන්‍ය ජනතාව වෛද්‍යවරුන්ගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකට පසු අපිට දැනෙන රෝග ලක්ෂණ මොනවද කියන කාරණාව. මේදී බොහෝ දෙනෙකුට කිසිම රෝග ලක්ෂණයක් ඇතිවන්නේ නැහැ. සමහර විට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වා වසර ගණනාවක් වුණත් වෛරස් එක ඔබේ ඇඟ ඇතුලේ ඉන්න පුළුවන්. ඉතාම කලාතුරකින් සමහර පුද්ගලයන්ට පමණක් වෛරස් ආසාදනයකින් සති කීපයක් ඇතුළත මද උණගතියක් ඇතිවීම, කුද්ධයට ඉදීම, ඒ වගේම උගුරේ ඇති වේදනාවක්, ඇඟපත වේදනාවක් වැනි රෝග ලක්ෂණ කීපයක් මතුවෙන්න පුළුවන්. නමුත් බහුතරයකට කිසිම රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. මෙහිදී වැදගත් වන්නේ ඔබට එවැනි සැක සහිත හැසිරීමකින් පසුව රෝගය වැළඳුණාද නැද්ද කියලා හරියටම දැනගන්න නියමිත කාල පරාසය ඇතුළත අනිවාර්යයෙන්ම ඒ සඳහා පරීක්ෂාවක් කර ගැනීම පමණයි. එවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Sri Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මම ආගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: මතකද සිංගල් බී බොනන්සා.
12: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
11: මේ අමුදතාව.
12: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
13: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
14: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
15: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්
16: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
14: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492. 0712 132 77.
17: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
18: 98.4 දෙනියයට
19: දැන් වෙලාව රාත්‍රිය 7:00. වේලාව ඔබ වෙත ගෙනාවේ.
20: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ඉතින් ඉතින් කොහොමද වීකෙන්ඩ් එකේ මොනාද කළේ? අලුත් විදියට හිතන්න පටන් ගත්තද? නැත්තං ඔයාගේ ලයිෆ් එකට කවුරු හරි අමුත්තෙක් එහෙම? නෑ නෑ නෑ නෑ, ඔයා ඉඩ දුන්න ද අමුත්තෙක්ට එන්න. රාත්‍රී 7:08 ඔන්න පටන් ගන්නෙ අපි දෙන්නගේ හොඳම ලස්සනම පීස්ෆුල්ම පැය දෙක. සියතාද රේඛ හිතන් නැති වෙලාවට හිතේ කොනකවත් නැති දේවල් ජීවිතයට සිද්ධ වෙන්න පුළුවන්. ඒක හොඳ වගේම නරක. හැබැයි ඉවසන්න, දරාගන්න. මොකද මිනිස්සු වෙන අපිට තමයි මේ හැම ඉමෝෂන්ස් හැම දෙයකින්ම ඒ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ජීවිතේ ආතරයේදීත් ඔයා හිතන්නේ නැති විදිහට ඔයා ඉවසුවොත්, ඔයා වෙන්න බැලුවොත් හැමදේම වෙනස් වෙන්න පුළුවන්. ඒක විශ්වාසයක්, ඒක පොරොන්දුවක්. ඉස්සර කාලෙ මතක් වෙනවා වෙන්න පුළුවන්, පරණ මතක අලුත් කරගන්න ඕනේ වෙන්න පුළුවන්. ඒ හැමදේටම විශ්මී ඉන්නවා රෑ 9 වෙනකන්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුවාණෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මී අපයිනවා අනිත් පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේ සමහර විශ්වාසවන් ගෙන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: සියයට 15ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
13: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
16: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

0: දැනුන රසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: රුපියල් තම මුදල් ලේඛකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය 2 නේපාලය.
1: සියතස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානී.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලෙට සියත අහන්න.
5: අනුග්‍රහය
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
5: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
8: මන්නම් හිතන්නේ නැහැ.
6: දකින හේන පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සන්දාසිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

රාත්‍රී 7යි විනාඩි 27යි. අපේ ඉන්න විදිහ වෙනස් කරත්තේ, අපේ හිතන විදිහ වෙනස් කරත්තේ, අපි ආස කරන වයිබ් එක වෙනස් කරත්තේ, අපි බලාපොරොත්තු වෙන දේවල් වෙනස් වෙද්දී සමහරක් වෙලාවට බලාපොරොත්තු කැඩිලා යත්තේ අපේ හදවතට දරා ගන්න අමාරුයි. අපි හිතාගෙන හිටපු විදිහට හැමදේම සිද්ධ වෙන්නේ නැති වෙද්දී, මිනිස්සු වෙනස් වෙද්දී, අපි හීන දකපු අනාගතය එකපාරටම අපිට අයිති නැති දෙයක් වෙද්දී, එහෙමයි කියලා දැනෙද්දී, ඒ වෙනස පිළිගන්න අපිට ටිකක් වැඩි කාලයක් යනවා. ඒ වගේම තමයි ඒක හිතට දැනගන්නත් ටිකක් නෙමෙයි ලොකු කාලයක් යනවා. මොකද අපිට රිදෙන්නේ සිද්ධ වුණු දේවල් හින්දම නෙවෙයිනේ. අපි සිද්ධ වෙයි කියලා හිතාගෙන හිටපු දේවල් සිද්ධ නොවුණු නිසයි. හිතේ ලස්සනට දේවල් අපි ගොඩනගා ගන්නේ අපි කැමති විදිහටනේ. ඉතින් අපි කැමති දේවල් කැඩිලා පිනිලා ගියාම ඇත්ත ලෝකේ කොච්චර සාමාන්‍ය වුණත් ඒක අපිට දරා ගන්න අමාරුයි නේද? ඒත් විශ්වාස කරන්න, සමහර වෙලාවට අපි ආස දේවල් වෙනස් වෙන්නේ අපිට ඒ දේවල් අහිමි හින්දම නෙවෙයි. අපිට ඊට වඩා ලස්සන, වැදගත්, අපිට වඩා ඇත්ත සත්‍ය දෙයක් අපේ ජීවිතයට හම්බ වෙන නිසයි. ඉතින් ඉවසන්න, ජීවිතයේ හැම කාලයක්ම පහු කරන ශක්තිය තියෙන්නේ ඒ ආදරණීය හිත තියෙන්නේ ඔයා ගාව විතරමයි. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න, ඔයා ඔයාට ආදරය කරනා වගේම ඔයාගේ ළඟ ඉන්න ඒ කෙනාව ඔයාගේ ආදරය පරිස්සම් කරගන්න. කාගේවත් අඩුපාඩු හයිලයිට් කරන්න ගිහින් ඔයා එයාව වෙනස් කරන්න එපා. පුළුවන් හැම වෙලේම උත්සාහ කරන්න ඔයා එයාව තේරුම් ගන්න. එන්න රණවේ වෙනකන් ඔයාට වෙලාව තියෙනවා, එයාව වෙනස් කරන්න එපා, තේරුම් ගන්න. හැමදේම හරිම සරලයි ඒ විදිහට හිතුවොත්.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 402 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive.

0: නිවාසවිසි පහ දැන්ම කතා කරන්න බිදු අයහත්සය දහයයි හයසේ හැටහයයි දෙසය විසි දෙක ප්‍රයිම් රෙසිටන්සිස්
1: නිවස තව ශහැමදේම සියයට හැටක් දක්වා ඩිස්කවුන්ට එක හොඳම බ්‍රෑන්ස් වලින් අරගන්න ජුලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩිය ශොපින් ෆෙස්ටිවල්
2: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
5: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
6: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj trirodha ratya. මාසික වාරිකය රුපියල් 25,328 සිට. දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ.
7: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩ කාර්යා. david pierce motor company private limited with it.
8: හිරි ගොවි දිවි සරුවේමයි උපන් දිමෙන් මේ සෑම ඔබටයි.
9: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
10: සතුට රස ගොඩ මුසු වෙන කැමවල රස සුරකිනා
9: කුකු ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
11: මුළු පවුලටම මගේ ගානටම
12: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
11: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
13: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011 4 700 550
14: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011 5 800 800 එල්ලෝ එල්සි රන් සවි රන් අය සේවාව වලිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
15: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
16: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
17: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
18: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
19: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
6: කැපුව නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා
1: ඈරාලහමි
6: ඇහුන් නැද්ද මං කියපුවා
1: නෑ නෑ අහන් හිටියේ
6: මොනවද අහන් හිටියේ
1: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
6: හෑ
1: ඕරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
11: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
17: අනුග්‍රහය

රාත්‍රී 7යි විනාඩි 50යි. ඇත්තටම කෙනෙක් මගෙන් ඇහුවොත්, විශ්මිකෙන් ඇහුවොත්, ආදරේ කියන්නේ මොකටද? ආදරේ කොහොමද? ඇත්තටම ආදරේ කොච්චරක් දැනෙනවද? මම මෙහෙම කියන්නද? ආදරේ අච්චරයි මෙච්චරයි මේ විදිහට තමයි දැනෙන්නේ. මම දන්නේ කතා කරන්න. හැබැයි ඔයාට පුළුවන් නම් ඔයාගේ හුස්ම, ඔයාගේ පණ තියෙනකන් ඇස්තක වගේ පරිස්සම් කරන් ආදරය කරන්න. එතනින් එහාට ලිමිට් එකක් ඕනේ නෑ කියලා තමයි විශ්මි විශ්වාස කරන්නේ. හැබැයි කෙනෙක්ට බොරු නීති රීති දාගෙන එයාවත් නැති කරලා ඔයත් ඔයාගේ ක්වලිටීස් නැති කරගෙන ආදරය කරනවා නම් ඒකට මම කියන්නේ ආදරය නෙමෙයි, පාලනය කියලා. එයාව වෙනස් කරන්න එපා, තේරුම් ගන්න. මොකද අපි හැමෝම සර්ව සම්පූර්ණ නෑනේ. වැරදි තියනවා, වැරදි වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් ඉගෙන ගන්නවා. ඉමෝෂන්ස් එක තමයි වැඩ කරන්නේ. හිත රිදෙන තැන් තියෙනවා. කෙනෙක්ට තියෙන්න පුළුවන් එයා කාටවත් පෙන්වන්න නැති හංගගෙන ජීවත් වෙන වෙනස්ම විදිහේ කතාවක්. වෙලාවකට ඒ කෙනාට හිතෙන්න පුළුවන් මේක දැනගත්තොත් කෙනෙක් මට විහිළු කරයිනේ, මාව හැල්ලුවකට ලක් කරයිනේ. හැබැයි එහෙම නැහැ. එයා ඇත්තටම ආදරණීය කෙනෙක්. පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ කෙනාව තේරුම් ගන්න. වෙන කෙනෙක්ව හදන්න උත්සාහ කරනවා කියන්නෙම පොඩ්ඩක් ඔයා ගැන හොයලා බලන්න ඕන වෙලාවක් කියලා තමයි මට හිතෙන්නේ. මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අද මං කතා කරන්නේ එයා වෙනස් කරන්න එපා තේරුම් ගන්න කියලානේ. පිළියන්තල ඉඳන් නිමාෂා ඉන්නවා අපි වහගෙන. මේ නිමාෂා කියන්නේ සන්ඩේ විශ්මි වහන තව නිමාෂා කෙනෙක්. මොකද මගේ නමෙත් තියෙනවා නිමාෂා කියලානේ. මගේ පරණ යාළුවෙක් කාලෙකට පස්සේ ආදරේ කහනවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. එයා කියනවා මං මෙහෙම වුණේ හේතුවක් නැතුව නෙවෙයි. මට හම්බුණු ආදර කතා, මට හම්බුණු මිනිස්සු, මට අහිමි වුණු මිනිස්සු, මං නිහඬව දරාගත්ත දේවල්, ඒ හැමදේම එකතු වෙලා තමයි අද මං මේ විදියට හැදිලා ඉන්නේ. ඒ නිසා මගේ නිහඬකම හැම වෙලෙම වැරදි කියලා හිතන්න එපා. මගේ දුරස් වීම, මගේ අහංකාරකම, ඒ දේවල් එක්ක මගේ ජීවිතය තීරණය කරන්නත් එපා. මගේ හිනාව ඇතුලේ සමහරක් වෙලාවට තියෙන දුක, සමහරක් වෙලාවට තියෙන ඒ බය නිකම් මගේ හිනාවකින් විනිශ්චය කරන්න එපා. මාව වෙනස් කරන්න උත්සාහ කරන කෙනෙක්ට වඩා ඇයි මම මෙහෙම වෙලා ඉන්නේ, මොකක්ද මට වෙලා තියෙන්නේ, එහෙමයි කියලා හොයන මොහොතකට හරි හිතලා බලන කෙනෙක් නම් අන්න යාව සමහරක් වෙලාවට මටත් වඩා වටින කෙනෙක් වෙයි. මොකද විශ්මියක්කේ මම විශ්වාස කරනවා ආදරය කියන්නේ කෙනෙක්ව තමන්ට ඕන විදිහට වෙනස් කරන එක නෙවෙයි, එයා ඉන්න විදිය තේරුම් අරන් මං තාමත් ඉන්නවා කියලා අතහරින්න නොදී ආදරය කරන එක. හරිම ලස්සනයි නිමාෂා හිතන විදිහ. ඔයාට ඒ විදිහ ආදරයක් ලැබෙනවම තමයි. ඒක පොරොන්දුවක්. බලන්නකෝ ජීවිතේ වෙනස් වෙන විදිහ. එන්න ඔයත් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0711 982 94 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සිලර් FM අපේ Facebook page එකට આવીත් කමෙන්ට් එකක් තියන්න ඕනේ රෑ 9ට කලින්.

0: සියත පත්තරේ විතාසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: විශ්වාසයේ ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
9: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
10: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
11: කවුරුත් අහන්නේ නැහැනේ වාගෙන්, සැන්ඩි වාගේ උස කීයද කියලා. මම දැකලා තියෙනවා ආව හම්බෙන්න මිනිස්සු වාගෙන් අහන්නේ.
12: මොකද්ද?
11: සැන්ඩි. ඔයාගේ කොට කී?
12: මම ගහනවා.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
15: නිමට නැමීතේ

0: දැන් වෙලාවරාත්‍රිය 8යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන 0114700.

ගිය වේගයක්. රාත්‍රී 8යි විනාඩි 8යි. සියත ආදරය කහගෙන ඉන්න දෙවනි පය වගේම විශ්මිත් එක්ක මේ විදිහට කතා කරන අන්තිම පය. ලස්සන මැසේජ් එකක් එනවා නිතින් මට හැමදාම. වේ වෙන කවුරුත් නෙමේ, හැමදාමත් සියත ආදරය කහන අපේ ජගත්. අද ජගත් ලියලා තියෙන මෙන්න මේ විදිහට. වචන දහසකට වඩා වටිනවා ඔබේ ලස්සන එක වචනයක්. විශ්මි ඔබ ගැන පොතක් ලියනවා, පිරෙන්නට අපි රචනයක්. මිහිරි හඳකින් ඔයා දෙන්නේ හිතන්නට බැරි කතනයක්. රසක ලෝකේ සඳක් වාගේ දිදුලන ඔබ රජිනක්. බොහොමත්ම ස්තුතියි. හැම ලෝකෙකම, හැම ජීවිතයකම ඔය ආදරය කරන කෙනාව රජෙක් විදිහට, රජිනක් විදිහට, කුමාරයෙක් කුමාරිකාවක් විදිහට සලකන්න පුළුවන් නම්, ගරු කරන්න පුළුවන් නම්, මොන ප්‍රශ්නේ මොන විදිහට ආවත් ඔය දෙන්නට එකට ලස්සන ගමනක් යන්න පුළුවන් කියන එක තමයි මගේ විශ්වාසය. සමහරක් වෙලාවට හිතන්න ඇති විදිහට මේ දේවල් වෙනස් වෙත්ති, අපේ හිත රිදෙත්ති, අලුත් දේවල් එකතු වෙත්ති. එයා ඔයාලඟ ඉඳීද නැත්ත කියලා එක එක ඩවුට්ස් ඔලුවට එත්ති ඔයා වැටෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඔයා හිතන් නැති විදිහට තමයි මේ නේචක ඔයාගේ අවසානය වගේම ඔයාගේ ජීවිතයේ තියෙන මේ ලස්සනම හැඟීම ආදරය ගැනත් ලියලා තියන්නේ. ඉතින් පරිස්සම් වෙන්න. මොකද අපි වෙලාවකට හිතනවානේ, මේ මගේ හිත රිද්දන කෙනා නරක කෙනෙක්, මගේ හතුරෙක්. නෑ, ඒක එක තැනකදී පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඔයා වෙනස් විදිහට දකින්න හිතන්න පටන් ගත්තොත්. ඒ තමයි අපිව බිඳ දාන අය හැම වෙලේම අපේ සතුරෙක් වෙන්නේ නැහැ. සමහර විට ඒ අය තමයි, එයාලා තමයි අපි ආදරය කරන අයම වෙන්නේ. ඒ අය හින්දම අපි හිත රිද්දගෙන හරි වෙනස් විදිහට ආදරය ගැන හිතන්න ඉඩ තියෙනවානේ. එන්න විඳ 711 982 4 අපේ වට්සප් නම්බර් එකට හරි ආදරේ කවුන්සියත FM අපේ ෆේස්බුක් පේජ් එකට ගිහින් කමෙන්ට් එකක් තියන රෑ 9ට කලින් මේ සින්දුවට මම එකතු කරගන්නවා මොරට මුල්ලේ ඉන්න චන්දනී. මාව අහගෙනලු ඉන්නේ. Thank you so much.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්
1: සිරිවෝඩ් සාමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි කාගිල්ස් ෆුඩ් සිටි
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
5: සියත පොකට් මනි අනුග්‍රහය
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

රාත්‍රී 8යි විනාඩි 26යි. දන්නවද? දෙයක්. ඔයා දන්න දෙයක් මං ආයෙත් මතක් කරන්නද? ඔයා කියන වචන වටින්නේ ඒ වචන ඔයා රැක්කොත් විතරයි. රකින්න බැරි වචන කොච්චර ලස්සන වුණත් මං හිතන විදිහට වැඩක්ම නැහැ. ඉතින් කෙනෙක්ට වචනයක් දෙන්න කලින් වචනයක් කියන්න කලින් දෙපාරක් නෙමෙයි දහස් සැරයක් හිතන්න. බොරු පොරොන්දු දීලා විශ්වාසය හදලා වෙනම රාමුවකට දැම්මට පස්සේ කොහොමද කියන්නකෝ? පුංචි දෙයක් සිද්ධ වුණාට පස්සේ එයාගේ ෆ්‍රේම් එකෙන් එළියට එන්න. ඉතින් වචන වටින්නේ ඔයා ඒ වචන රැක්කොත් විතරයි. නැත්තං ඔයා මොන විදිහට මොන ටෝන් එකකින් මොන ලස්සන විදිහට කිව්වත් ඔයා කියන කිසිම දෙයක් වටින්නේ නැහැ. මොකද මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මට ඒක කියන්න මෙහිතුණා. ගොඩාක් ගෑනු ළමයි විතරක්ම නෙමෙයි පිරිමි ළමයොත් සීත ආදරය කහනවනේ. ඒ අයට තියෙනෙත් හිත. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න. අපිට වටා ඒ අය දරාගන්න විදිහ, දේවල් ඉවසන විදිහ හරිම වෙනස්. ඉතින් ඔයාට පුළුවන් නම් යාව වෙනස් කරන්න කලින් යාව හොඳ විදිහට වෙනස් කරනවා නම් ගොඩක් හොඳයි. හැබැයි කෙනෙක්ව වෙනස් කරන්න එපා. ඒක නව තේරුම් ගන්න නේද? එහෙම කියද්දි අපේ ඉසුරුගෙන් කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. තේරුම් ගත්තා මදි නොකියන්න. ඒත් මං විතරක්. ඇයි මං විතරක්ම? ඔයාම කියවලා ඔයාට මාව කියවන්නම බැරිද? දැක්කනේ ඒ අයට තියෙන්නෙත් හිත්. අපි හැමෝටම ලැබිලා තියෙන්නේ හිතන්නවත් නැති ගොඩක් වටින ආදරණීය ජීවිතයක්. එන දේවල් වලට කොහොම හරි ෆේස් කරන්න ඕනේ. හැබැයි දෙන්නෙක් අතර තියෙන ඒ බොන්ඩ් එක, ඒ විශ්වාසය ඔය කාගේවත් වචන වලට නතර වෙන්න දෙන්න එපා. එන තෝපේ භාගයක් තියෙනවා. අපිට ආදරේ රසතන් ගැන වගේම ඔයාගේ මතකයේ තියෙන දේවල් ඔයා යත් එක්ක අනාගතය කොහොමද දකින්න ඒ හැමදේම විශ්මිතක වෙදා ගන්න. 0711 982 94 මැසජ් එකක් දාන්න. එහෙමත් නැත්නම් ආදරේ කවුන්සිල් FM අපේ Facebook page එකට ඇවිත් කමෙන්ට් එකක් තියන්න.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: Hi, I'm Shania, foreign campus.

රාත්‍රී 8යි විනාඩි 42යි. මේ ජීවිතය තමයි මිනිස්සු අපි හැමෝම හැමතේම එක්ස්පීරියන්ස් කරන්නේ. ආදරේදිත් එහෙම තමයි ඉතින්. හැමදාම hina වෙලාම ඉන්නේ නැහැනේ. දවසකට නැත්තම් සතියකට එකපාරක් හරි විශේෂයෙන් මම නියෝජනය කරන ගැහණු ළමයි ටික පුංචි රණ්ඩුවක් හරි සමහරක් වෙලාවට ඒක පිරිමි ළමයිගෙනුත් වෙනවා. මම නෑ කියන්නේ නෑ. ඒ හැමදේම තියෙන්න ඕනේ. හැබැයි පුළුවන් නම් එයා කන්න කැමති දෙයක් හදලා දෙන්න පුළුවන් නම්, එහෙමත් නැත්නම් ගෙනත් දෙන්න පුළුවන් නම්, මල් මිටියක් ඕනේ නෑ, එක මලක් කොච්චර සතුටු

ඒද මොකද අපි හැමෝම දන්න දෙයක්නේ, මල් දෙනවා, ඒව ලස්සනට වාසස්වල දානවා. ඒත් එක්කම දවස් ගානක් යද්දී ඒව පරවෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ මල් කොච්චර වටිනවද, ඒ මලේ පාට සුවඳ පොඩ්ඩක් යව සමාන කරලා එයා ඒ තරමට වටිනවා කියලා නේද ඔයා ඒ පුංචි දෙයෙන් අඟවන්නේ? ඉතින් ඔහොම ආදරෙන් මිද්දී පුංචි පුංචි දේවල් වුණොත් කවමදාක්වත් ඔයා එයාව වෙනස් කරන්න එපා. තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද ඔයා හිතන් ඉන්න සිටුවේෂන් එකේ නෙවෙයි වෙන්න පුළුවන් ඔයාගේ පාර්ට්නර්. නැත්තම් ඔයා ගොඩාක් ආදරය කරන ඒ කෙනා ඉන්නේ. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් දවසක ඒ කෙනාම ආදරය වතයක් වගේ දිනෙන් දින දවසෙන් දවස ඔයා ළඟට ආපු කෙනාම එක පාරම නිහඬ වෙද්දි ලොකු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මම හිතන විදිහට ඔහත් කල්පනා කරලා බලන්න, සමහරක් තැන්වලදී ඒ අය නිහඬ වෙන්නේ ඇයි කියලා. හරි, එහෙම තමයි. ඉතින් ඒ තමයි ආදරේ හැටි. හෙටත් රෑ හත වෙද්දි විශ්මියනවා ඔයා ළඟට. ආදරේ හැටි, ආදරේ රසතෙන් මේ හැමදේම අලුත් කරගන්න. එතකන් ඔයාගේ හිතත් ඔයාවත් පරිස්සමෙන් ආදරෙන් තියාගන්න ඕනේ. ආදරේ කිව්වේ නැත්නම් ආදරේ කියන්නේ ඉක්මනටම.

එහෙනම් මං අදට කිහින් එන්නම්. රුක්ෂාන්, thank you so much. ජගත්, ඔයාලත් බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්. හෙට හම්බෙමු.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තේමිරුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර්ගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: කවුරුත් අහන්නේ නැහැනේ වාගෙන් සැන්ඩි වාගේ උස කීයද කියලා. මම දැකලා තියෙනවා ආව හම්බෙන්න මිනිස්සු වාගෙන් අහන්නේ.
4: මොකද්ද?
3: සැන්ඩි. ඔයාගේ කොට කීයද?
4: මම ගහනවා.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
0: CDB එක රන් ගණතුණු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්න.
7: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
8: රාජ්‍යරුව ගොබ්බයා.
9: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
0: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට. සියත ටීවී තුලින්.

0: දැන් වෙලාව රෑ 9:00 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: තායිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: මනසු දුකොටගෙන ඇදිස්නේ.
1: දැනෙන්න අහන්න. සතිය දවස්වල හවස දෙකට.
2: සියත hot and spicy with sudu kochchi.
1: ගොඩක් කදරේ.
3: රුපියල් තම මුදල් ලේඛකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය 2 නේපාලය.
1: සියතස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානි.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
5: අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: සියත ටෙලි දෙපැහැ. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
7: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
8: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: අනුග්‍රහය
1: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
2: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222. Prime Residences.
6: නිවාසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Media Shopping Festival.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
10: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
11: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
12: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම තේකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
4: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 එල්ලෝ එල්සී රන්සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
8: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ
9: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: කවුරුත් අහන්නේ නැහැනේ වාගේ සැන්ඩි වාගේ උස කීයද කියලා. මම දැකලා තියෙනවා ආව හම්බෙන්න මිනිස්සු වාගේ අහන්නේ.
5: මොකද්ද?
4: සැන්ඩි. ඔයාගේ කොට කීයද?
5: මම ගහනවා.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත pocket money.

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

සුබ සන්ධ්‍යාවක් ඔබ හැම දෙනකුටම. ලෝකෙ මම ඉන්න ආසම තැන තමයි මම දැන් ඉන්නේ. ලෝකෙ මම කරන්න ආසම වෘත්තිය කරමින් තමයි මං දැන් ඉන්නේ. මම දැන් ඉන්නේ කියලා කියන්නේ මම ගුවන්විදුලි නිවේදිකාවක් හැටියට අවුරුදු 27කට වඩා වැඩි කාලයක් සේවය කරලා එතනින් ඉවත් වුණු නිසා තමයි මට කියන්න වෙන්නේ මං ආසම රස්සාව තමයි මං දැන් කරමින් ඉන්නේ ගුවන්විදුලි මැදිරියක. මං ආසම තැන තමයි මම ඉන්නේ, ඒ කියන්නේ නිවේදකයාගේ පුටුවේ කියලා. ඉතින් මගේ ගම්පලාත කිව්වොත් එහෙම මම ඉපදෙන්නේ රාගම රෝහලේ. එතකොට මම පාසල් අධ්‍යාපනයේ විද්‍යාල කිහිපයක ලබනවා. වියංගොඩ ශාන්ත මරියා විද්‍යාලය, ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලය, වියංගොඩ මධ්‍ය මහාවිද්‍යාලය වගේ විදුහල් කිහිපයකම කරනවා. පුංචි කාලේ ඉඳලා මට වෙනස් රස්සාවක් කරන්න තමයි උවමනාව තිබ්බේ හැමදාම. සම්ප්‍රදායික රස්සාවක් කරන්න මම කැමති වුණේ නැහැ. ඉතින් ඒ විදිහට තමයි මම ගුවන්විදුලි නිවේදකයෙක් බවට පත් වෙන්නේ. අවසන් වතාවට මම සේවය කරේ ලක්හඬ ගුවන්විදුලියේ සහකාර කළමනාකරු හැටියට. නමුත් මම ආයතනයක වගකීතු මාධ්‍යයක ඉහළ තනතුරක් දරුවත් මම මගේ ආත්මයේ තිබුණේ ගුවන්විදුලියේ මයික්‍රොෆෝනිය ළඟ කියලා මට හිතෙනවා. ඒක ගුවන්විදුලි මැදිරියකට ආයි එන එන හැම වතාවකම මට සාක්ෂාත් වෙනවා. මම ජීවත් වෙනවා කියලා මට දැනෙන තැන තමයි රූපවාහිනිය නෙමෙයි ගුවන්විදුලිය. රූපවාහිනිය මැදෙත් මම හිටියා. ගුවන්විදුලියේ තමයි මට ඒක වඩාත් වැඩිපුර දැනෙන තැන. ඉතින් අදත් එතන ඉඳලා අපේ කතාබහ පටන් ගමු. අද ඔබ අහන්නේ මගේ කතාව. හැමදාම මං කිව්වේ තව කාගේ හරි කතාවක් නේ. ඉතින් අද ඔබ අහන්නේ මගේ කතාව. සියත රෑ 10යි ගේ 10ට ඔබත් එක්ක එකතු වෙන්නේ මම මයුරි ලියනගේ. මේ ගීත තෝරන්න මට විශේෂ හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ නිවේදකෙක් වෙන්න ආපු ගමනේදී මට ගෙදරින් සමුගන්න සිද්ධ වෙනවා. ගෙදරින් සමුගන්න කියලා කියන්නේ මගේ සේවාමුර එදිලා තිබ්බ විදිහට මට වෙලාවක් නැහැ ගෙදර ඉඳලා සේවාමුරයට එන්න. මොකද සේවාමුරේ ගුවන්විදුලියක පාන්දර 5:30ට පටන් ගන්න. පාන්දර 5:30ට ගෙදර ඉඳලා මට වැඩට එන්න බෑ. මොකද මගේ ගෙවල් නිට්ටඹුයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තමයි ඒ කාලේ මගේ ලක්හඬ ගුවන්විදුලිය තිබුණේ. ඉතින් ගුවන්විදුලි සංස්ථාවට එන්න බෑ, උදේ 5:00 වෙනවා. එතකොට මම මගේ ඥාතියෙක්ගේ ගෙදරක නැන්දා කෙනෙක්ගේ ගෙදරක නැවතිලා තමයි එන්නේ. ඒ එන හැම දවසකම මේ මුල් කාලයේදී මට හරියට හිතට දැනුණු දෙයක් තමයි මම මගේ අම්මගෙන් සහ පවුලේ අයගෙන් ඈත් වෙලා ඉන්නේ කියන හැඟීම. එතකොට මගේ තාත්තා මිය ගිහිල්ලා මල්ලි හිටියා අම්මා හිටියා ගෙදර. නමුත් අම්මාගේ එක්ක තිබ්බ බැඳීම නැති වෙලා තමයි මං ගෙදරින් එන්නේ. මහා පාන්දරක අපිව ගන්නේ. සමහර වෙලාවට 5:00 තියෙන වැඩේට 3:00 රියදුර ආවිල්ලා තමයි අපිට හෝන් කරන්න එන්නේ කියලා. මොකද තව බොහෝ දෙනෙක් අරගෙන එන්නේ ගුවන්විදුලි මැදිරියට. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් හැටියට තමයි එන්නේ. එතකොට මට කියන්න ඕන වුණා හැමදාම මේ අපේ අම්මා මාව ඒ කාලේ අහගෙන ඉන්නවා ගුවන්විදුලියෙන්. වෙන කාටවත් නැති චාන්ස් එකක් අම්මට තියෙනවා, වෙන දරුවෙකුට නැති එක. මියා වැඩට ගියාද වැඩ කරනවද හොඳින්ද කියලා දැනගන්න අම්මට පුළුවන්කම තියෙන්නේ එක දෙයකින්. ඒ තමයි එකක් මගේ හඬ. අම්මා දන්න ඕන මං ඇවිල්ලා බුදසනක් කියලා වැඩ පටන් ගන්නකොට ඇවිල්ලා තමයි කියලා. අනිත් එක තමයි මම අම්මට හැමදාම ආදරේ කියපු, අම්මා ගැන හිතනවායි කියපු සින්දුවක් තියෙනවා. ඉතින් මේ සින්දුව දානකොට මට වෙලාවකට හිතෙනවා මගේ අම්මා හෙදියක්. අම්මා අහගෙන නැතුව ඇති, අම්මා වැඩට ගිහිල්ලා ඇති. මොකද අම්මටත් රාත්‍රී මුර සේවා තියෙනවා, පාන්දර යන්න වෙනවා, එහෙම අහගෙන නැතුව ඇති කියලා. ඉතින් ඒ කාලේ මම නිතරම තෝරගත්ත ගීතයක් තමයි මේ ගීතේ. මගේ ආයතන ප්‍රධානීව මට කියනවා මේ ඔයාගේ දවසේ විතරක් මේ ගීතේ හැමදාම යනවා. මේක කරන්න බෑනේ. මේ එකම ගීතයක් ගුවන්විදුලි මාධ්‍යයක ඉන්න බොහෝ දෙනෙක් දන්නවා. එකම ගීතය එක දවසක එකම වෙලාවේදී දිගින් දිගට ප්‍රචාරය කරන්න බෑ. ඉතින් ඔවුන් කියනවා මේක වැඩේ කරන්න බෑ. ඔයා හැමදාම මේ සින්දුව තෝරනවා කියලා. එතකොට මම මගේ ඒ කාලේ පාති ප්‍රධානීව වෙලා හිටපු අශෝක තිලකරත්න මහත්මයාට කිව්වා, සර් මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ගීතේ මං තෝරගන්නේ අපේ අම්මා වෙනුවෙන්. අපේ අම්මත් හැමදාම මේ සින්දුව අහලා තමයි වැඩට යන්නේ. ඉතින් ඒක නිසා සර්ට පුළුවන්කමක් තියෙනවා නම් මං ඉන්න දවසට විතරක් මේක අහන්න දෙන්න කියලා. එතකොට ඕ ඉනා වෙලා ඒක ඉතින් අයිසි අම්මා ගැන කියවෙන කොච්චර සින්දු තියෙනවද, මේක මොකට තෝරගන්නේ, තව ඕන තරම් තියෙනවා කියලා මං කියවුණාට සර් මට මේකම තමයි ඕනේ කියලා. ඉතින් පස්සේ කාලෙක මං අම්මෙන් ඇහුවාම, අම්මා ඔයා ඒ සින්දුව අහන්න ඔයාට පුළුවන්කම ලැබුණාද කියලා අම්මා දීපු උත්තරේ තමයි ඔයා හැමදාම ඒ සින්දුව ගහනවද කියලා අහගෙන ඉඳලා තමයි මං වැඩට යන්නේ කියලා. ඉතින් මට අදටත් මේ ගීතය කොහේදී ඇහුණත් මම ගෙදරින් ඈත් වෙලා බොහොම දුරකට වෙලා ඒත් අම්මට මම ආදරෙයි කියලා කියන්න තෝරගත්ත ඒ අහිංසක ක්‍රමයත්, අපි දෙන්නා අතර තිබුණු බැඳීමත්, ගුවන්විදුලි තරංගෝස්සේ අපි දෙන්නා හමුවීමත් සදාතනිකව මට මතක් වෙන ගීතය තමයි මං අද දවසේ 10 වෙනි ගීතය හැටියට මුලින්ම තෝරගන්නේ.

0: ගීතයයි. අද සුඳුරු මුණ කිසීම ප්‍රවීණ වාදිවේදිනි මයුරිලීනගේ.
1: දස්නම්සේ 96 නොවැම්බර් මාසේ 15 වෙනිදා තමයි හාහාපුරා කියලා මම ගුවන්විදුලි මාධ්‍යයෙන් නිවේදකයෙක් හැටියට මුලින්ම කතා කරන දවස සහ වෙලාව. වෙලාව හවස 3යි. මෙතනදී අපිට අර දැන්නම් බොහෝ නිවේදකයෝ මේක පාවිච්චි කරන්නේ මේ DJ ලට තියෙනවා. ඒගොල්ලෝ කම්පියුටර් එක හරහාම තමයි ගීත තෝරන්නේ. හැබැයි අපිට ඒ කාලේ තිබුණ ෂෙඩියුල් එකක්. මේ ෂෙඩියුල් එකෙන් පිට සින්දු ගන්න බෑ. ෂෙඩියුල් එකේ මම තෝරපු ගීතම තමයි තියෙන්නේ. එතකොට මට පුළුවන් මං කැමති දෙයක් ඒ ගීතවලට කියන්න. ඉතින් හාහාපුරා කියලා මේ හවස 3ට 1996 නොවැම්බර් 15 වෙනිදා මම තෝරගෙන ඉන්නවා ගීතයක් ප්‍රචාරය කරන්න. මිලන මලවර්ච මාත්මයාගේ ගීතයක්. එතකොට දැන් මගේ මංගල ඇමතුමන නිවේදකේ කිසෙල්ලාම තමන්ගේ ජීවිතය කතා කරන මොහොතේදී ප්‍රචාරය වෙන ගීතය තමයි මේ ගීතය. නමුත් මට අන්තිම තප්පර කීපෙදී හිතෙනවා මේ ගීතය මේ වැඩේට සුදුසු නෑ. කියන්නේ මේකේ කිසි බරක් නෑ, මේකට මට කියන්න දෙයක් නෑ වගේ හැඟීමක් ඇවිල්ලා මම තප්පරයකින් ක්ෂණයකින් සින්දුව වෙනස් කරනවා. එතකොට මගේ ඉස්සරහා ඉන්න අර සහායකෙක් ඉන්නවනේ, අපිට ඉන්න ඔපරේෂන් ඇසිස්ටන්ට් කෙනෙක්. ඔහු බයටපත් වෙලා ඔලුව අත ගහ ගන්නවා. දැන් මේ පළවෙනි මංගල ඇමතුම තමයි කරන්න යන්නේ මේ මිනිස්සයා. ඉස්සෙල්ලම රේඩියෝ කතා කරන්න යන වෙලේ මෙයා මොකද්ද මේ කරන්න යන විකාරය, මෙයා සින්දුව වෙනස් කරන්න යනවා කියලා ඔහු ඔලුව අත ගහ ගන්නවා. මට පේනවා, මං කියන කමා නැහැ, මම මේක තමයි ගන්නෙ. එතකොට ඔහු අහනවා, ෂුවර්ද, වට කන්ෆිඩන්ස් එනවාද? මං කියනවා ඔව් කියලා. දැන් එහා පැත්තේ ඔක්කොම මගේ මාධ්‍ය ප්‍රධානීන් අහගෙන ඉන්නවා. මොකද ඔවුන් හැම නිවේදකෙක්ම ඒ කාලේ මොනිටර් කරනවා. අනික ගුවන්විදුලි නාලිකාව පටන් ගන්න පළවෙනි දවසේ කොහොමත් ඉතින් අපේ ප්‍රධානීන් මේක අහනවනේ. ඊට පස්සේ මම තෝරගන්නේ මේ ගීතේ. මේ ගීතේ තෝරගන්න මට විශේෂ හේතුවක් තිබුණා. මේක තමයි චිත්‍රපට ශාලාවක මම බලපු පළවෙනි චිත්‍රපටය, ගංගාධර චිත්‍රපටය. ඒ වගේම තමයි මට මේ චිත්‍රපටයේ නිර්මලාගේ චරිතය නිරූපණය කළේ වසන්ති චතුරානි මාත්මියයි. මගේ පාසලේ අධ්‍යාපනය ලැබුවේ ඇගෙත් පළවෙනි චිත්‍රපටය බවට පත් වෙන්නේ මේ චිත්‍රපටය. ඒ වගේම මේ චිත්‍රපටයේ තියෙනවා හරි දුක්බර කතාවක්. ඒ කියන්නේ ගැහැණු ළමයෙකුට තමන්ගේ ජීවිතේ තමන් අභිමත තීරණ ගන්න බැරි වුණාම වෙන ඛේද වාචකය මේ ගීතේ තියෙනවා. ඇය විවාහ වෙනවා. විවාහ වෙන්නේ තමන් ආදරය කරපු රංජිත් අයියා එක්ක නෙමෙයි. ඇයි විවාහ වෙන්නේ වෙනත් විදේශිකයෙක් එක්ක? පස්සේ මේ විදේශිකයා විවාහකයෙක් බව ඇය දැනගන්නවා. එතකොට ඇයට පිස්සු හැදෙනවා. ඇය අන්තිමට අංගොඩ මානසික රෝහලේ ඉන්නේ. ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා විජය කුමාරතුංග. ඇය හිතනවා මේ ඇගේ පරණ පෙම්වතා තමයි මේ වෛද්‍යවරයා හැටියට ඉන්නේ කියලා. ඇගේ ජීවිතය එච්චර විනාශයකටපත් වෙනවා. ඇය අන්තිමට සිය දිවි නහ ගන්නවා. ගංගායිනට ගිහිල්ලා ඇය දිවි නහගත්තද කියලා තෑ දැන් ඇය ගඟට පනිනවා. මේක ඉතාම ඛේදනීය නිර්මාණයක් හැටියට මගේ පුංචි කාලෙදිම මගේ හදවතේ තිබ්බ චිත්‍රපටයක්, ඒ වගේම ගීතයක්, මටත් මගේ ජීවිතේ විශේෂත්වයක් තිබ්බ ගීතයක්. මේ ගීතේ කොතනකවත් අර මම කියන කම්පිත දෙය නැහැ. නමුත් මේ ගීතය ඇහෙනකොට මට කම්පනයක් නැතුව, හිතේ රිදීමක් නැතුව මේ ගීතය අහන්නට බෑ. ඉතින් ඔබටත් ආරාධනා කරනවා විජය කුමාරතුංගයන් ගයන මේ ගීතය අහන්න.
2: අංක

0: ගීතායයි. අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනී මයුරලීනගේ.
1: ලක්කඳ ගුවන්විදුලිය මගේ ජීවිතයේ තීරණාත්මක දේවල් සෑහෙන සිද්ධ කරපු තැනක්. කොටින්ම කියනවා නම් මගේ විවාහය සිද්ධ වෙන්නේ ලක්කඳ ගුවන්විදුලියේදී. ඉතින් සාමාන්‍යයෙන් ගුවන්විදුලි නිවේදකයෙකුට තමන්ගේ ඉස්සරහා ඉන්න කෙනා තමයි වැදගත්ම සහ පළවෙනි ශ්‍රාවකයා බවට පත් වෙන්නේ. ඉතින් මගේ ඒ කාලේ මිත්‍රයෙක් හිටියා. ඔහුගේ නම තුසිත. ඉතින් අපි දෙන්න තමයි ගොඩාක් වෙලාවට රාත්‍රී සේවා මුරවලට එකට වැඩ කරන්න එහෙම වැටෙන්නේ. ඉතින් මෙයා මම කියන දේ ගොඩක් වෙලාවට කරනවා හරි අඩුයි. ඉතින් මම ලස්සන්ට ලෑස්ති වෙලා වැඩසටහනකට ගිහිල්ලා එහෙම හරි හැඟීම් බර ගීතයක් එහෙම ඉදිරිපත් කරන්න හදනකොට මෙයා ගහන්නේ මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා, රෑ 12කට හොල්මනකට මාව බය වුණා වගේ සින්දු තමයි මෙයා ගහන්නේ. ඉතින් මම මෙයාට විරුද්ධව පළවෙනි ලොග් සටහන ලියනවා. මෙයාත් එක්ක මට වැඩ කරන්න බෑ. මොකද මෙයා මං කියන දේ කරන්නේ නැහැ. සාමාන්‍ය නිවේදකයා කියන දේ කරන්න ඕනේ. එහෙම නෙවෙයි නම් ඒකට නිවේදකයාට ඒ සම්බන්ධයෙන් අහන්නත් අයිතියක් තියෙනවා. ඉතින් මගේ මාධ්‍ය ප්‍රධානීන් වන අශෝක තිලකරත් මහත්මයා, චන්දන් තිලකරත් මහත්මයා හෝ මොකද්ද මේ ප්‍රශ්නේ දැන් මෙයාත් එක්ක මොකද මේ හැමදාම රණ්ඩු වෙන්නේ? මං කොහොමද මෙයාත් එක්ක වැඩ කරන්න බෑ? මෙයා මං කියන දේ නෙමෙයි කරන්නේ කියලා. පස්සේ කාලයක් ගිහිල්ලා අපි ඊටාම සමීප මිත්‍රයෝ බවට පත් වුණා. ඊට ටික කාලයක් යනකොට මට හිතෙනවා මේ ඔහු කිසියම් විශේෂත්වයකින් තමයි මාත් එක්ක මේ මිත්‍ර සම්බන්ධතාවය ඇතුලේ වැඩ කරන්නේ කියලා. ඉතින් නමුත් මම මේක ඔහුගෙන් කෙලින්ම අහන්නේ නෑ. මට ජීවිතයේ වෙන ඕනෑම ප්‍රශ්නයකදී මිත්‍රයෙක් හැටියට ඔහු ඉන්නවා, ඔහු එනවා, යනවා එනවා. මෙහෙම ගිහිල්ලා එක දවසකදී දැන් සාමාන්‍යයෙන් ඔබ ගුවන්විදුලි මැදිරියක් දැකලා තියෙනවා නම් ගුවන්විදුලි මැදිරියේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නම් තාමත් තියෙනවා වීදුරුවක් තියෙනවා. වීදුරුවෙන් එහා පැත්තේ නිවේදකයා ඉන්නේ. මෙහා පැත්තේ තමයි අර පරිපාලකවරයා, එහෙම නැත්නම් අර කන්ට්‍රෝලර් ඉන්නේ. ඉතින් එක දවසක් ඔහු තෝරගත්තා. මම සමනේ ඔහු එහෙම ගීත තෝරගන්නේ නැහැ. මගේ ෂෙඩියුල් එකේ තියෙන සින්දු තෝරගත්තට ඒ වගේ ගීතයක් ජීවිතේට තෝරගනී කියලා මම හිතුවේ නැහැ. ආසින් පොළොවට චිත්‍රපටයේ ලස්සන ගීතයක් තෝරගත්තේ. මේ ගීතය යනකොට මට පේනවා ඔහුගේ ඇස්වල තියෙන සැබෑ හැඟීම මොකක්ද කියලා. ඒක නිකන් මිත්‍රත්වයට එහා ගිය හැඟීමක් බව මට වැටහුණු පළවෙනි වතාවට වැටහුණු ගීතය තමයි මේ ගීතය. ඉතින් ආසින් පොළොවට වගේ වැඩක් මටත් එදා ඒ ගීතේ අහලා ඉවරුණාට පස්සේ සිද්ධ වුණා. පස්සේ ඒ මගේ සමීප මිත්‍රයත් එක්ක මම විවාහ වුණා. ඔහු තමයි අද මගේ සැමියා. ඉතින් ඇත්තටම මේ ගීතය කොහේ කොහොම ඇහුණත් මට ඒ සුන්දර අතීතේ මතක් වෙනවා. අපි ගීත නිසා ගීත අපේ ආත්මයට වෙලා, ගීත ආත්මය කරගෙන ගීත වලින් අපේ ආත්මය හැඩ කරගත්ත මිනිස්සු. ඉතින් ඒක නිසා මේ ගීත අපේ ජීවිත වලින් සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒවත් එක්ක බැඳිච්ච ජීවිතයක් තමයි අපිට එදා සිට අද දක්වාම තිබුණේ. මට ඒක මතක් වෙනවා මේ ගීතය ඇහෙනකොට.
2: අංක 8

0: ගීතයයි. අද සුඳුරු මුණ කැසීම ප්‍රවීණ වාදිනීතිනී මයුරලීනගේ.
1: සාමාන්‍යයෙන් අපි ආදරය ගැන හිතද්දී හිතන දේ තමයි අනික් කෙනාගෙන් අපිට මොනවා හරි දෙයක් සම්බන්ධතාවයකදී ලැබෙන්න ඕනි. අපි දෙනවා වගේම අපිටත් දෙයක් ලැබෙන්න ඕනි. කිසිම දෙයක් පෙරලා ලැබෙන්නේ නැති තැනක බැඳීමක් ඇති වෙන්නේ නැහැ. පිරිමියෙක්ගෙන් අපි රැකවරණය ආදරය සෙනෙහස බලාපොරොත්තු වෙනවා. පිරිමියෙක් අපිට පෙරලා දයාව කරුණාව මොනවා හෝ ඒ වගේ දේවල් දෙන ඒ මත තමයි සම්බන්ධයක් යන්නේ. එතකොට දැන් අද කාලේ වගේ නම් කෙනෙක්ගේ අතින්වත් ඇල්ලන්නේ නැතුව සම්බන්ධතාවයක් පවතින්නේ නැහැ. ආධ්‍යාත්මික සම්බන්ධතා කියන ඒවා අද කාලේ වෙනකොට නිකන් අපි කිව්වොත් එහෙම කට්ටිය හිනා වෙන්න පුළුවන්. එහෙම ඒවත් තියනවාද? අපිට නම් එහෙම ආදරය කරන්න බෑ කියලා. මට මතක් වෙනවා මගේ ජීවිතය සම්බන්ධයෙන් එහෙම පුදුමාකාර සිදුවීමක්. එක්තරා කාලයකදී එක්තරා පුද්ගලෙක් මට තේරෙනවා ඔහු ඉතාම ගැඹුරු සහ ආධ්‍යාත්මික හැඟීමකින් මං ගැන ඉන්නවා කියලා. නමුත් මේකට ප්‍රතිචාර දක්වන්න පුළුවන් තැනක නෙවෙයි මං ඒ මොහොතේ ඉන්නේ. ඉතින් මට ඒකට ප්‍රතිචාර දක්වන්න බෑ. නමුත් මම මේ හැඟීම දන්නවා. ඉතින් ඔහුගේ අපි අරගෙන බැලුවොත් අර පුද්ගලයෙක්ගේ අපි කැපැසිටි එක කියලා අරගෙන බැලුවොත් එහෙම ඔහු විශාල ආර්ථික සමාජීය දේශපාලන භූමිකාවක ඉන්න කෙනෙක්. එතකොට මේ ඔහුට කෙලින්ම මේක කියන්න බැරි වුණාට මට වැටහෙනවා හැම දෙයක් තියෙනවා කියලා. මටත් මේක පාලනය කරලා තියන්න පුළුවන් කමකුත් නැහැ. ඔහු සහ මම රාජකාරී කටයුතු කරන හැම අවස්ථාවකදීම මට තේරෙනවා ඔහු කිසිදු හානියක් මට සිදුවෙන්න නොදෙමින් ඔහුගේ හැඟීම තියාගෙන ඉන්නවා. මම මේක මේ ගීතය තෝරා ගැනීමට හේතුවත් ඔහුට කරන ගෞරවයක් ලෙස. මොකද අද කාලේ එහෙම ප්‍රේමයක් පවතින්නේ නැහැ කියන එක මම 100%ක් දන්නවා. එහෙම ගෞරවයකින් තවත් කෙනෙක් වෙත ඉඳලා කිසිදු හානියක් නොකර කෙනෙක්ගෙන් නික්මිලා යන්න බෑ කියලත් මම දන්නවා. මේක මේ පාසල් වියේ ප්‍රේමයක් ගැන නෙවෙයි මම කියන්නේ. පාසල් වියේනේ සාමාන්‍යයෙන් එහෙම ප්‍රේම සම්බන්ධතා තියෙන්නේ. නමුත් මේ සම්බන්ධතාවයේදී කොතනකදීවත් ඔහු කෙලින්ම කියලා නැහැ මට ආදරය කරනවායි කියන එක. මම කෙලින්ම අහලත් නැහැ ඔබ මට ආදරය කරනවාද කියන එක. ඔහු උත්සාහ කරලත් නැහැ ඔයා අහවල් තැන්ට එන්න අහවල් තැන්දී අපි හම්බෙලා මේක කතා කරමු අපි මේක දිගින් දිගට අරගෙන යමු කියලා. එහෙම නොවන සම්බන්ධතා ලෝකේ තියෙනවා. ඒවාට මිනිස්සු හැටියට අපිට ගෞරව කරන්න පුළුවන් කියන කාරණය මම ඉගෙන ගත්තේ ඔහු තුළ තිබුණු මේ දයාර්ධභාවය නිසා. ඒ දයාර්ධභාවයට, කාරුණික භාවයට, ඒ විනයට, ඒ ආත්ම සංයමයට මට කවදාවත් ඔහුට ස්තුති කරන්න බැරි වුණා. නමුත් දැන් මං ඔබට කියනවා ඔබට ස්තුතියි. ගැහැණියකගේ ජීවිතය හුදු අවුලක් වියවුලක් නොකර ආදරය කළ හැකි පිරිමින් මෙලොව සිටින බව ඔබ මට කියලා දුන්නා. ඒ වෙනුවෙන් ඔබට ගෞරවයෙන්

0: ගීතායයි. අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනී මයුරිලීනගේ.
1: අපේ ජීවිතවල හම්බෙන බොහෝ අය අද කොහේ ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. දැන් මම කලින් තෝරගත්ත ගීතයත් එක්කම මට මේක මතක් වෙනවා. මම ඊට පස්සේ හොයලත් නැහැ ඔහු කොහෙද ඉන්නේ කියලා, ඔහු හොයලත් නැහැ මම කොහෙද ඉන්නේ කියලා. නමුත් අපි දන්නවා අපි කොහේ හරි ඉන්නවා කියලා. කවුරුන් හෝ ඔබට කතා කරලා කියන්නේ නැහැනේ, දැන් ඔබේ පැරණි ප්‍රේමයක් ඔබට කතා කරලා ඇම්ටිසෙම කියන්නේ නැහැනේ, මේ මම මෙතන ඉන්නවා, මම මේ හවල් තැන ඉන්නවා, ඔයාට මම මතකයිද එහෙම කියලා අපි කියන්නේ නැහැනේ. හැබැයි අපි දන්නවා එහෙම කෙනෙක් ඉන්නවා, එහෙම කෙනෙක් හිටියා. ඒ කෙනා අද කොහොම හිටියත් එයාට ජීවිතේ යම් දවසකදී මා පිළිබඳව වන මතක පරිච්ඡේදයක් ඇති කොතනක හෝ කියලා. අපි ඒක දන්නවා. අපි ඒක අහන්න යන්නේ, අපි ඒක කියන්න යන්නේ. ඒ කියන්නේ ඔබ කොතන හිටියම මොකද? සිටින බව මම දන්නවා. ඔයා කොතන හිටියත් මට කමක් නැහැ. ඔයා එතන ඉන්න බව මම දන්නවා. ඒක තමයි වැදගත්ම දේ. අපි හිතන්නේ නැහැ, අපි කියන්නේ නැහැ මං ඔයා ගැන හිතනවා කියලා. ඒ වුණාට ඒ කොහේ හෝ ඉන්න කෙනා දන්නවා ඔයා කොතනක හෝ ඔහු ගැන ඇය ගැන ඒ දාර්ද හැඟීමෙන් හිතමින් ඉන්නවා ඇති. පැය 24ම මේ මම ඔයා ගැන හිතමින් ඉන්නේ නැහැ. නමුත් හමු වුණු මොහොතකදී අපිට දැනෙනවා ඔබ ඉන්න වගේ මම දන්නවා කියලා. ඉතින් ඇත්තටම සමහර කතා එම අපි හිතන විදිහටම ඉන්දක ලැබෙන්නේ නැහැ, හැපි එන්ඩින් වෙන්නේ නැහැ. නමුත් කොච්චර ලස්සන හැඟීමක්ද අවුරුදු ගානකට පස්සේ ඔබට හම්බ වෙන කෙනෙක් ඔබ ගැන හිතපු කෙනෙක් වෙන්න පුළුවන්, ඒක කියපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම හම්බුනහම ඇති වෙන හැඟීම. මට අර කලින් කියපු මම මුණදුන්නු සිද්ධියේ ඉන්න පුද්ගලයා හම්බෙන්න එක්තරා ස්ථානයකදී හම්බෙනවා. අන්න එදා ඒ මොහොතේදී මම දකිනවා ඔහුගේ නෙත්තල තියෙනවා නුඹ කොතන හිටියම මොකද. ඒ කියන්නේ ඔහු කියන්නේ මේ ගීතයේ ගීපද මට මතක් වෙන්නේ නුඹ කොතන හිටියම මොකද, මට මොකද නුඹ ඉන්න බව මම දන්නවා. ඔයා ලෝකෙ කොහේ හරි හොඳින් හිටපු බව, ඉන්න බව මම දන්නවා. ඒක හරිම ප්‍රේමයට වඩා ගැඹුරු හැඟීමක්. අංක 6.

0: ගීතායයි. අද සොඳුරුමුණ කිසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි මයුරිලීනගේ.
1: වයස අවුරුදු 22 23 විතර වගේ මගේ ඉතාමත් තරුණ කාලෙදි මට අවස්ථාවක් ලැබෙනවා මගේ මාධ්‍ය ආයතනය හරහා එක්සත් රාජධානියට යන්න. මේක තමයි මම විදේශයක කරපු පළවෙනි සංචාරය. අපි එහි තිබෙන අවුරුදු උත්සවයක ආවරණ කටයුතු කරන්න තමයි යන්නේ. එහරහා තවත් බොහෝ තැන් බලන්න අපි යනවා. ඉතින් මේ සංචාරයේදී මම එතකොට විවාහ වෙලත් නැහැ, පොඩි එක්කෙනෙක්. එතකොට අපේ මාධ්‍ය කණ්ඩායමේ ගිය එකම ගෑනු ළමයා මම. ඉතින් මගේ මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා නිව්ටන් නුරද මහත්මයා කියනවා මේ ළමයා පරිස්සම් කරලා ගේන්න ඕනේ, ඔක්කොම මේ ළමයා දිහා බලාගෙන ඉන්න ඕනේ කියලා. එතුම උදේ හවස මට කෝලුත් ගන්නවා ලන්ඩන් වලට. මොකද උනේ, අද මොකද කරේ, වැඩේ හරියට කරාද, කොහෙද ඉන්නේ කියලා අහන. දැන් මගේ පියා වගේ තමයි එතුම. ඇත්තට මම මතක් කරන්න ඕනේ මේ ගමනේදී මට පියෙක් වගේ අදටත් ඉන්න, එහෙම දැනුණු, එහෙම ඇත්තටම බලපු කෙනෙක් නිව්ටන් නුරද මහත්මයා. ඉතින් එතුම මට එහෙම කතා කරනවා. ඉතින් දැන් මේක මේ වෙන රටකනේ අපි නැවතිලා ඉන්නේ. එතකොට මගේ මාධ්‍ය කණ්ඩායමේ ඔක්කොම පිරිමි සහෝදරයෝ වගේ වුණ මට. නමුත් ඔවුන් එක්ක නෙමෙයි මම නැවතිලා ඉන්නේ. මම ඉන්නේ වෙනත් වෛද්‍යවරියකගේ ගෙදර. එතුමිය තමයි මට නවා තැන් දෙන්නේ. ඉතින් එතකොට අපිව ගෙන්නපු ශ්‍රී ලාංකික සංගමය මගින් එක්තරා මේ තරුණයෙක්ව යොදලා තියෙනවා. මේ ඔහු තමයි අපිට ප්‍රවාහන පාසුකම් දෙන්නේ. විශේෂයෙන් මං ඒ අදාළ ස්ථානවලට අරගෙන යාම කරන්නේ මේ තරුණයා. ඔහු හැමදාම සුපුරුදු විදිහට එනවා. ඔහුට නවීන රථයක් තියෙනවා. ඔහු ව්‍යාපාරික කටයුතු කරන්නේ ලන්ඩන් වල. ඔහු ඇවිල්ලා අදාළ ස්ථානෙට මාව අරන් යනවා. බොහොම සුහදව විනීතව හැසිරෙන හොඳ තරුණෙක්, හොඳ මිත්‍රයෙක් වුණා ඔහු මට සංචාරය පුරාම. ඉතින් අපි යන්නේ බොහෝ වෙලාවට මම හිටපු ගෙදර ඉඳලා තේම්ස් නදිය හරහා තමයි, තේම්ස් නදිය අයිනෙන් තමයි අපි යන්නේ. ඉතින් එක දවසක් මම මගේ උත්සවයකට, මාධ්‍ය උත්සවයකට යන්න මම මේ සිංහල උඩරට උසරියකින් සැරසිලා නිවේදන කටයුතු කරන්න ඇවිල්ලා ඉන්නකොට මේ තරුණයා ඇවිල්ලා දැන් අපි අර සුපුරුදු විදිහටම තේම්ස් නදිය හරහා නෙමෙයි, තේම්ස් නදිය අසලින් අපි යනවා ප්‍රධාන පාර යනකොට. ඔහු මට කිව්වා මේ මම වාහනේ නැවතුර පොඩක් කමක් නැද්ද කියලා. මම හිතුවා ඔහු දුම් බොන්න වෙන්නේ නැති, ඔහු සමහරලාට එහෙම නවත්තලා දුම් බොනවා. ඊට පස්සේ මම කිව්වා කමක් නැහැ කියලා. ඊට පස්සේ ඔහු නවත්තලා දැන් අද කාලේ වගේ නවීන දුරකථන නැහැ, ජංගම දුරකථන තිබුණාට මෙච්චර නවීන නැහැ. ඊට පස්සේ ඔහු දුරකථනය අරගෙන මට කිව්වා ඔයාට පුළුවන්ද ඔය තේම්ස් ගඟ දිහා ඔහොම බැහැලා පොඩ්ඩක් බලාගෙන ඉන්න, මට ආසයි වාගේ ෆොටෝ එකක් ගන්න, කමක් නැද්ද කියලා. දැන් මගේ හිතට යම් කිසි චකිතයක් දැන්නොත් මගේ කමක් නැහැ. ඉතින් මේක මේ මොකක් හරි මිත්‍රෙක් හැටියට වෙන්න පුළුවන්, එහෙම කමක් නැහැ කියලා මං ඔට 4 රුපියල් ගන්න දුන්නා. ඔහු 4 රුපියල් ගත්තා. ඊපස් දැන් අපි අර ඔක්කොම වැඩ ටික ඉවර කරලා සමුගෙන එන මොහොතේදී මම ස්තුතියි කියලා කියන්න, තැන්ක් යූ කියලා කියන්න මේ තරුණයාව හෙව්වත් මට ඔහු හමු වුණ නැහැ.

වුණාට මොකක් හරි ඉතින් ඔහු කැමති විදිහක් වෙන්න ඇතිනේ. මොකද මේ සම්බන්ධතාවයේ බිඳනවා. ඉතින් ඔහු කියනවා එදා ඔයා අර තේම්ස් නදිය ඉස්සරහා අර ඔසරියක් ඇඳගෙන ඉන්නවා දැක්කහම මට ඇත්තටම ඇයව සිහිපත් වුණා. ඇයටයි මටයි කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබුණාද කියලා මට හිතුණා. ඉතින් මට ඒ කතාව කියන්න බැරි වුණා. ඒ නිසා මම ඒ කතාව කියන්න තමයි අද මේ මොහොතේ වාව හොයාගෙන ආවේ කියලා. ඒත් මට හිතුණා ඔහු තුළ නොකියූ කතාවකුත් ඒ මොහොතේ තිබුණාද කියලා මට හිතුණා. එහෙම භාවකුත් පෙවුණා. නමුත් මං ඔහුගෙන් ඒ පිළිබඳව අහන්න කියනවා. ජීවිතේ කවදාවත් ඉන්පසු අපි එකිනෙකා දැක්කෙත් නැහැ, හමුුනෙත් නැහැ, දන්නෙත් නැහැ. මේ තරුණයා කොහේ ඉන්නවද? ඔහු විවාහ වෙලා ඇති, මේ වෙනකොට දූ දරුවෝ ලබලා ඇති, හොඳ ජීවිතයක් ගත කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. නමුත් මට හිතෙනවා මේ ගීතය අහන හැම මොහොතකම ඔබ කොහේ හරි ඇති කියලා. තුටින්නම් මට ඒ ඇති.

0: ගීතායයි. අද සුඳුරුමුණ කිසීම ප්‍රවීණ වාදිවේදිනි මයුරිලීනගේ.
1: ඉතිං රෑ දහයයි ගීතහයයි එක්ක මේ විදිහට ගුවන් විදුලි මැදිරියක රාත්‍රියේ තනිවෙලා ඉන්නකොට මට හිතෙනවා ජීවිතයේ අපිට සමාව දෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවනේ. දැන් සාමාන්‍යයෙන් මගේ වයසට වගේ එනකොට යම්කිසි පරිණත වයසක් එනකොට අපි ජීවිතේ මිනිස්සු අපිට කරපු බොහෝ වැරදිවලට අපි සමාව දීලා ඉවරයි. හැබැයි මගේ හිතේ තියෙනවා එක්තරා සිදුවීමක් මගේ සිදුවීමට මුල් වෙච්ච පුද්ගලයාට කවදාවත් සමාවක් දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම ඔහුත් එක්ක කිසිදු වෛරයක්වත් තරහක්වත් මොකක් හරි මේ දිගින් දිගට මේ කෝන්තරේ අරගෙන යන්න ඕනේ කියලාවත් එම දැක්න මම බොහොම අවංකව මේ කතාව කරන්නේ. සමහරලාට මට ඇවිල්ලා ඔබට මේ ඔබ මං කැමති සින්දු ටික කියලා බොරු සින්දු ටිකක් හොයාගෙන ඒකට බොරු හේතු කියලා යන්න පුළුවන්. මං හිතනවා ඒුණාට මගේ රසිකයාට සෞර්ධයට ඒකෙන් සාධාරණයක් වෙන්නේ නැහැ. මං ඇත්තටම විඳපු හැඟීම් කියන එක තමයි ඔබට කරන සාධාරණේ සහ ගෞරවය කියලා. ඉතින් මේ තෝරගත්ත ගීතය ගැන කියනවා නම් මේ ගීතේ තියෙනවා මේ ගීතය එම වසරේ ජනාධිපති සම්මාන දිනාගත් ගීතයක්. විශාරද ගුණදාස කපුගේ ගායනා කරන්නේ එක්ටම්ගේ චිත්‍රපටයේ. මේ චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දේනිය සහ මාලනී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරූපණය කරේ. රවීන්ද්‍ර රන්දේනිය වෘත්තියෙන් ඉංජිනේරුවරේ. ඔහු කෑම ගන්නේ ගමේ පොඩි ගෙදරකින්. ඒ ගෙදර ඉන්නවා මාලා කියලා ගෑනු ළමයෙක් ලස්සන බත්තම්මගේ දුව. ඉතින් රවීන්ද්‍ර රන්දේනිය ඇයට ආදරය කරනවා. නමුත් ඇය ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඇයට හිතා ගන්න බෑ මේ වගේ නිකන් උසස් පවුලක උසස් තරුණයෙක් උසස් රස්සාවක් කරන කෙනෙක් තමන්ට එහෙම කැමති වෙයිද අනිතක අපි දෙන්නා සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයිද? ඔක්කොටම වඩා ඇයට බය තියෙනවා ඔහු සෙල්ලක්කාරයෙක් කියලා. ඒකින්ද ඇය කැමති වෙන්නේ නැහැ. ඇය වෙන කෙනෙක් විවාහ කරගන්නවා. පස්සේ කාලෙක ඇයට දකින්න ලැබෙනවා දැනගන්න ලැබෙනවා මේ ප්‍රේමය අහිමි වීමෙන් මේ සරත් කොච්චර දුක් විඳිනවද කියනවනම් ඔහු එක්ටම් ගෙයක ඉඳගෙන හුදකලා ජීවිතයක් කොණ්ඩ රැවුල වවාගෙන ගත කරනවා කියලා. සෑහෙන විශාල කම්පාවක් දැනිලා ඇය ඔහුව බලන්න යනවා. මම මේ චිත්‍රපටයේ ඉතාම කැමති කැලලක් මේක තමයි. මොකද අවසානයේ අර හැපි එන්ඩින් එකක් දැන් එයා එනවා මෙයා එනවා මේ දෙන්න බදා ගන්නවා වගේ එකක් එතෙන්දි වෙන්නේ නැහැ. ඇය සිය පාරක් ඇහුවත් සරත් ඔයා මාත් එක්ක තරහද කියලා සරත් කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ සරත් සමාව දීලා නැහැ ඇයට. මං ඒකට කැමති. ඒකට කැමති වෙන්නේ අපි පරිණත වුණාම මිනිස්සුන්ට සමාව දෙන්න ඕනි, අපි සියලු දේ ඉවසන්න ඕනි කියන එකට මම එකඟයි සම්පූර්ණයෙන්ම. එලෙස කල යුතුයි. හැබැයි මම කියවනේ මේ කතාව ආරම්භයේදීම මම සමාව නොදෙන කෙනෙකුත් මගේ ජීවිතේ ඉන්නවා කියලා. සමහර සිද්ධි තියෙනවා, සමහර පුද්ගලයන් ඉන්නවා, මම එහෙම සමාව දෙන්නේ නැහැ. ඒ සමාව නොදෙන්නේ පුද්ගලයෝ විතරක් නෙමෙයි, සමහර සිද්ධිවලටත් ඒව ඇති කරපු අයට සමාව නොදෙන්නේ ඔවුන් කිසිවෙකු ගැන හටගත්ත වෛරයකින් තරහකින් නෙවෙයි. මම මගේ ආත්මයට ගරු කරනවා. මම මට ගරු කරන නිසා ඔබ කරන ලද නිගරුව හෝ ඔබ කරන ලද අපහසුතාවය ඔබ කරන ලද වරද මට අමතක කරන්න බෑ. ඒ අමතක කරන්නට බැරි ඔබ කෙරෙහි වෛරයකින් නොවේ, මම මගේ ආත්මයට ගරු කරන නිසා. ලෝකය පුරා කොච්චර කාලයක් ගියත්, ලංකාව පුරා කොච්චර කාලයක් ගියත් මේ ගීතය මට ඇහෙනකොට මට මතක් වෙන්නේ ඔබට දැඩි ලෙස වරදක් කළ කෙනෙකුට ඔබ සමාව දිය යුතු. දෙවියන් වහන්සේත් කිව්වනේ සමාව දෙන්නේ කියලා ඉවර වෙලා. මේ මිනිස්සු තමයි සමාව දෙන්නේ කියලා ඉවර වෙලා නේද? නමුත් මට හිතෙන්නේ මම මට ආදරය කරන නිසා මං ඇතැම් සිද්ධීන් වලට සහ ඇතැම් පුද්ගලයන්ට

0: ගීතායයි. අද සොඳුරුමුණ කිසීම ප්‍රවීණ වාතිවේදිනි මයුරලීනගේ.
1: සියත රෑදාහයයි ගීදාහයට මම ඊළඟට තෝරගත්ත ගීතයත් විශේෂ සිදුවීමක් නිසා මට මතක් වෙන ගීතයක්. සාමාන්‍යයෙන් ගුවන්විදුලි නිවේදක නිවේදිකාවන්ට ආදරය කරන රසිකයෝ ඉන්නවා. ඉතින් මේවා හරි හිනායන සිද්ධි තියෙනවා සමහරලාට. මේ අපි ඔබව දකින්න නැතුව ඔබ අපිට ආදරය කරන්නේ, ඔබ අපිව දකින්න නැතුව ඔබ ආදරය කරන්නේ. දැන් නම් ඉතින් සමාජ මාධ්‍ය තියෙන නිසා සාමාන්‍යයෙන් මේ ගුවන්විදුලි මැදිරිවල වීඩියෝ කරන්න පුළුවන් හින්දා දකිනවා. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය මම කියන කාලය වෙනකොට එහෙම මේ වීඩියෝ තාක්ෂණය එහෙම ලොකුවට නෑ, සමාජ මාධ්‍ය ජාල ලොකුවට නෑ, 90 අගභාගේ වගේ නේ. ඉතින් ඒ කාලයේදී මට රසිකයෙක් හිටියා. අපි එක්තරා දවසකදී අපි ගුවන්විදුලියේම වැඩකට අනුරාධපුර ප්‍රදේශය බලා අපි පිටත් වෙමින් හිටියේ. ඉතාම සුඛෝපභෝගී බස් රථයක් අපේ ආයතනයේ ස්වාධීන රූපවාහිනී බස් එකේ අපි යන්නේ. ඉතින් මේ රසිකයා මට ඒ මොහොතේ දුරකථන ඇමතුමක් ලබා දීලා ගියා. මොකද මේ අපි එතන සංගීත ප්‍රසංගයක් සඳහා ගියේ. එතකොට අපි දැනුවත් කරලා තිබුණේ කලින් මේ ප්‍රසංගය පැවැත්වෙනවා කියලා. ඔහු කිව්වා මේ ඕගොල්ලෝ එනවා නේද මෙහෙම වැඩකට කියලා. ඔහු කිව්වා ඔහු ඉන්න ප්‍රදේශය කියලා කිව්වා. අහවල් පාලම ළඟ මම ඉන්නවා ඔයාලගේ බස් එක එනකොට, මට ඔයත් එක්කව දැක ගන්න කැමතියි කියලා. මම ඉතින් hina වෙලා කිව්වා හරි, ඉතින් පාලම ළඟ ඔයා කොච්චර වෙලා ඉන්නද, දැන් අපි කොයි වෙලේයිද කියලා දන්නවද කියලා. ඔහු කමක් නැහැ මම ඉන්නම් කියලා. මම කිව්වා හැබැයි ඉතින් අපේ බස් එක කොහෙවත් නවත්තන්නේ නැහැ, බස් එක නවත්තන තැනක් තියෙනවා ඊ ඇරෙන්න, ඉතින් බස් එක අතරමඟ නම් කොහෙවත් නවත්තන්නේ නැහැ කියලා. එතකොට ඔහු කිව්වා ඒකට ගැටලුවක් නැහැ, මේ මට ඊට වඩා දුරක් එන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් මම මේ දැක ගන්න ඉන්න, මම මේ කියන්නේ මේ සිදුවීම කියන්නේ තරුණයෙකුගේ ආදරයට වඩා රසික ආදරය කොයිතරම් නිර්මල එකක්ද කියලා කියන්න, ඒක කොයිතරම් ගරුකල යුතු එකක්ද කියලා කියන්නේ මම මේ සිදුවීම කියන්නේ. ඊට පස්සේ දැන් ඇත්තටම අපි මේ ඔහු කියන ස්ථානයට යනකොට මං හිතන්නේ පය දෙකහමාරකට වැඩිය කාලයක් ගත වෙලා. ඒතර මම දන්නවා මේ තරුණයාගේ ගම් ප්‍රදේශයත් එක්ක ඔහුට මෙතන ඉඳලත් මං හිතන්නේ ප්‍රව කිලෝමීටර 20ක් 30ක් යන්න ඕනේ කෙනෙක්. එතකොට දැන් මේ වගේ වෙලාවක හවස් වෙලා අපි දැන් මෙතෙන්ට එනකොට, ඉතින් ඒක නිසා මට ඇත්තට මේ සිදුවීම අමතක වුණා. මම ඒක මතකයෙන් අමතක කරලා තමයි හිටියේ. ඊට පස්සේ මේ කියන ස්ථානයට ළඟා වෙනකොට මට ඇත්තට මේ තැන මතක තිබුණෙත් නැහැ. මොකද ඉතින් මේ කිව්වට අපිට මතක හිටින්නේ නැහැ නේ, අතරමඟ කොච්චර තැන් තියෙනවද, පාලං කොච්චර තියෙනවද, ඉතින් ඒක නිසා මතක නැහැ. එතකොට මේ ඒ ස්ථානයට ආසන්න වෙනකොට අර තරුණයා කෝල්ලයක් දීලා කිව්වා බස් රථයේ පිටත් වෙලා නේද තියෙන්නේ කියලා. මම කිව්වා පිටත් වෙලා නම් ගොඩක් වෙලා කියලා. අනේ ඇත්තටම මගේ ඊටාම හද කම්පා කරන සිදුවීමක් තමයි මම ඒ මොහොතේ දැක්කේ. මේ තරුණයාත් මේ තරුණයාගේ මිත්‍රයෙකුත් හොඳටම රෑබෝ වෙලා, කියන්නේ කළුවර වැටිලා වුණාට ඒ පාලම ආලෝකමත් වෙලා තිබුණා. එතන ගහක් යට ඔහු අර මේ බයික් එක නැගලා වාඩි වෙලා හිටියා. ඉතින් මම අර කවුළු ඇරලා මම අත වැනුවා, මොකද මට වෙන කරන්න දෙයක් තිබුණ නැහැ. ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේ තරුණයා එච්චර වෙලාවක් එතන ඉඳලා, දැන් මේ ප්‍රේමයෙන්වත් ආදරයෙන්වත් එහෙම හැඟීමකින් නෙවෙයි, රසිකත්වය වෙනුවෙන් අපි ඇති කරපු මොකක් හරි හැඟීමක් වෙනුවෙන් ඔහු එතන ඉඳලා. ඉතින් මට ඒ ඔහු මම ජනේලේ ඇරලා බලලා ඔහුට අත වනලා ඔහු පහු වෙනවත් එක්කම ජනේලේ වැහුණාට පස්සේ එකවරම දැන් මේ අපේ බස් එක ඇතුලේ ගුවන්විදුලි යන්ත්‍රය දාලා තිබුණේ, රේඩියෝ එක දාලා තිබුණේ. එතකොට අපේ නාලිකාවේ ගිය ගීතයක් තිබ්බා. ඒක හරි ලස්සන ගීතයක්. මට ඒ ගීතේ මේ පද මතක් වෙනකොටත් මට හිතෙනවා ඒක තියෙනවා නිකන් අර කොච්චර මේ ලං වුණත් අපි යම්කිසි දුරක ඉන්න මිනිස්සු, අපි ඒ දුර කොච්චර තරණය කරන්න පුළුවන් කියලා හිතුවත් ඒක තරණය කරන්න බැරි දුරක්. මේ තරුණයා අවංක හැඟීමකින් එන්නේ නැත්නම් කතා බහ කරන්න වෙන්න පුළුවන්, රසිකත්වයෙන් වෙන්න පුළුවන්, මොන හැඟීමෙන් ආවත් ඒ දුර අපිට තරණය කරන්න බෑ. ඉතින් ඒ මොහොතේ ඒ අපේ රේඩියෝ එකේ ගිය ගීතය ඇහෙනකොට මට කොහොම වුණත් මේ සිදුවීම මතක් වෙනවා. රසික ආදරය ලැබෙනවා. ඒ කියන්නේ අපිට තරුණයෙක්ගේ ආදරය ලැබෙන්න පුළුවන්, අම්මා තාත්තගේ ආදරය ලැබෙන්න පුළුවන්, දරුවන්ගේ ආදරය ලැබෙන්න පුළුවන්. රසික ආදරය කියලා කියන්නේ කවදාවත් වෙනස් වෙන්නේ නැති අව්‍යාජයක, කිසි දවසක නැවත හමු වුණේ නැති, දැක්කේ නැති, කතා කරන්න ලැබුණේ නැති මේ රසිකයා මට දැන් අත්‍තරම නමක් මතක නැහැ.

0: ගීතයයි. අද සුඳුරු මුණ ගැසීම ප්‍රවීණ මාධ්‍යවේදිනි මයුරිලීනගේ.
1: ආරව් රූපරල් කියලා කියන්නේ ඉන්දියාවේ ඉතාම ධනවත් කෝටිපති ව්‍යාපාරිකයෙක්. හැබැයි කෝටිපතියෙක් වුණාට ඔහුට ජීවිතය සම්බන්ධයෙන් බිඳවැටීමක් තියෙනවා. ඔහුට බිරිඳක් හෝ පෙම්වතියක් නැහැ. ඔහු කෝටිපති ජීවිතයක් ගත කරමින් ඉන්න ව්‍යාපාරිකයෙක්. ඔහුගේ හෝටල් සමූහයක් තියෙනවා. ඔහුට අයිති හෝටල් චේන් එකක් තියෙනවා. ඒක දවසක් උදේ ඔහුට ඔහුගේ හෝටලයකදී හමු වෙනවා මේ හෝටලේ මල් සැකසුම් කරන තරුණියක්. ඉතින් ඇයත් එක්ක ඔහු සමීප කතා බහකට ගියාම ඔහු දැනගන්නවා ඇයට හොඳ ගැඹුරු ජීවන දැක්මක් තියෙනවා කියලා. ඉතින් ඔහු ඇයව එක්කගෙන යනවා ඔහුගේ තියෙන ඩුබායි වල තියෙන ඔහු මිලදී ගත්ත අලුත්ම උද්‍යානයට එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා ඔහු කියනවා, "වසුදා, මට මේක උද්‍යානයක් හැටියට පේන්නේ නැහැ. ඒකට හේතුව මේක මාර වියදම් කළා තමයි හදලා තියෙන්නේ. මේකේ තියෙන ලෝකේ වැඩිම මිල ගණන් වලට තියෙන මල් තමයි මේකේ තියෙන්නේ. හැබැයි මට මේකේ උද්‍යානයක ෆීලිං එකක් දැනෙන්නේ නැහැ. උයනක සිරියක් දැනෙන්නේ නැයි ඒ කියලා. ඒත් මම මේක බොහෝ දිනකින් අහුවා, මට ඒක තේරෙන්නේ නැහැ. ඔයා මොකද හිතන්නේ කියලා." මේ ඉති සාමාන්‍ය සේවිකාවකින් අහන්නේ කියනවා, "මිස්ටර් ආරව්, උද්‍යානයක් හැටියට දැනෙන්න නම් ඒකේ වේලිච්ච කොළ තියෙන්න ඕනේ. පරවෙච්ච මල් තියෙන්න ඕනේ. වැටිච්ච ඔය කොට කෑලි ලී කෑලි වගේ දේවල් තියෙන්න ඕනේ. මෙච්චර ලස්සනට හදලා තියෙන එකක් තුල ඔය කියන કૃතිම ගතිය මිසක් සැබෑ උද්‍යානයක එකක් නැහැ. ඒක හරියට අපේ හදවත වගේ. අපේ හදවතත් රිදුණු තරමට, බිඳුණු තරමට, වේදනා විඳි තරමට තමයි සුන්දර එකක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් අර විමතියට පත් වෙලා කියනවා, "මම ලෝකේ ඉන්න මේ සම්බන්ධයෙන් ඉන්න එක්ස්පර්ට්ස් ලාගෙන් මේක ඇහුවා. හැබැයි ඔයා තමයි මගේ හදවතට හරියන උත්තරේ දුන්නේ කියලා." අන්න ඒ වගේ අපේ ජීවිතේ තියෙනවා අසම්පූර්ණ තැන්, අසම්පූර්ණ කතා. ඒ අසම්පූර්ණ කතා අපිව සම්පූර්ණ කරන්නේ නැහැ කියලා නේද අපි හිතන්නේ. මං හිතන්නේ සම්පූර්ණ කරනවා කියලා. මිනිහෙක්ව සම්පූර්ණ කරන්නේ අසම්පූර්ණ කතාවක්. ඔබට ඔබේ ජීවිතේ අසම්පූර්ණ ආදර කතාවක් හෝ අසම්පූර්ණ සම්බන්ධයක් හෝ සම්පූර්ණ නැති දෙයක් තියෙනවා නම් ඒක ඔබව යම්කිසි පරිසමාප්තියකට දවසක අරගෙන යනවා කියලා මට හිතෙනවා. අනික් අතින් මේ ආරව් වගේ ප්‍රේමයක් ජීවිතේ කවදාක හෝ තමන්ට ලැබෙයි කියලා බලාපොරොත්තුෙන් ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ජීවිතේ අන්තිම මොහොතේ හරි අවසාන මොහොතේ හරි තමන් ප්‍රාර්ථනා කරපු පරිපූර්ණ ආදරයක් කොහෙන් හරි ලැබෙයි. අර අපි කියමනක් කාලේ තියෙනවානේ, පරිපූර්ණ ආදරයක් ගැන තියෙන විශ්වාසය අතාරින්න. එතකොට ආයි අතාරින්න බැරි දෙයක් ඔයාට නැවා. මොකද ඔයා හිතනවා කවදා හරි, අද නැති වුණත් කවදා හරි දවසක මාව තේරුම් ගත්ත කෙනෙක් ලැබෙයි, කවදා හරි දවසක මං හිතපු කෙනා මට ලැබෙයි කියලා. ඒක ගැන තියෙන ආසාව අතාරින්න, ඒක තමයි අන්තිම ආසාව. ඒකත් අතාරින්න කියලා. ඒ අන්තිම එකත් අතහැරියාමත් මට හිතෙනවා කවදා හරි දවසක පරිපූර්ණ ආදරයක් කොහේදී හරි මට හම්බ වෙයි, මට දැක ගන්න ලැබෙයි කියලා මගේ ජීවිත කාලේදී.

0: නැවත සුඳුර මුණ ගැසීම ප්‍රවීණ වාදිවේදිනි මයුරි ලීනගේ
1: රෑදායයි ගීතයි මන් තෝරන විශේෂිතම ගීතය. එහෙම නැත්නම් අපි එක්තරා විදිහකින් සමුගැන්ම සටහන් කරන මේක තමයි පළවෙනි ගීතේ බඩපත් වෙන්නේ. හැබැයි සමුගැන්ම සටහන් කරාට බුදුන් වහන්සේ වතාවකදී කියලා තියෙනවා, මිනිස්සු තමන්ගේ ජීවිතේ මොන දේ අතහැරියත් ගැහැණියක් සහ පිරිමියෙක් අතර ඇතිවන යම්කිසි විශාල ආධ්‍යාත්මික ගැඹුරු බැඳීමක් තියෙනවා නම් ඒක භවයෙන් භවයට අරගෙන යන්න ඇතැම් විට ඉඩ තිබෙනවායි කියලා. අපි අර කියන්නේ අර සංසාරේ පුරුද්දට තමයි හම්බුනේ. කොහේ හරි සංසාරයක දැකලා තියෙනවා, කොහේ හරි සංසාරයක මේක සිද්ධ වෙයි, මතු සංසාරයක හමු වේවා, ඒ වගේ දේවල් අපි සංසාරය එක්කනේ සම්බන්ධ කරන්නේ. අපි බෞද්ධ හැටියට අපි සංසාරය එක්ක තමයි සම්බන්ධ කරන්නේ. අපිට යම්කිසි දෙයක් ලබා ගන්න බැරි වුණොත් මතු සංසාරේ හරි අපි හමු වේවා, මිත්‍රයෝ හැටියට හමු වේවා, ආදරය කරන අය හැටියට හමු වේවා, දෙමාපියෝ දූ දරුවෝ හැටියට හම්බ වේවා කියලා. මේ සංසාරය කියන කන්සෙප්ට් එක අපේ ජීවිතවල දැඩි ලෙස බැඳිලා තියෙනවා බෞද්ධ හැටියට අපි ඒක විශ්වාස කරන නිසා. බොහෝ වෙලාවට වෙනත් රටවල නම් නැවත ඉපදීමක් විශ්වාස කරන්නේ. නමුත් අපි ඒක විශ්වාස කරන නිසා මතු සංසාරයකදී හරි එම සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතනවා ඒක එක්තරා විදිහකින් ඒක සිද්ධ වුණා හෝ නොවුණා, මොකද අපි නිර්වාණය දන්නේ නැහැ. නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙයිද කියලා දන්නෙත් නැහැ. ඒ වගේ තමයි මේ මතු සංසාරයේ හෝ අපි කැමති පුද්ගලයන් අපේ ජීවිතයට ලැබේවා කියලා කරන ප්‍රාර්ථනය. ඒකත් මේ ආත්මේ බැරි එක ඉතින් ඊගාව ආත්මේ ලැබිලා ඇති පළක් නෑ නේද කියලා ඔබ හිතනවා වෙන්න පුළුවන්. නමුත් සංසාරයකින් සමුගන්නා මොහොතකදී මිනිස්සෙකුට මොකක් හරි මැරෙන මොහොතකදී හරි බලාපොරොත්තුවක් ඕනනේ කියලා මං හිතනවා. එහෙම බලාපොරොත්තුවක් ඇති කියලා හිතාගෙන තමයි, එහෙම බලාපොරොත්තුවක් සඵල වෙයි කියලා හිතාගෙන තමයි මම මේ අන්තිම ගීතය තෝරගත්තේ. අපි සසර පුරුද්දට මිනිස්සු හැටියට හම්බ වෙනවා, සසර පුරුද්දට මිනිස්සු හැටියට වෙන් වෙනවා. නමුත් අපි නැවත මතුයම් භවයක හරි මේ භවයේ හිනා වෙලා සතුටින් ආදරයෙන් ලබා ගන්නට බැරි වුණු යම් කිසි හැඟීමක් තිබෙනවා නම් මතු භවයක හෝ ඒක ලෙසින් ලබා ගමු. මටත් හිතෙනවා එවැනි ප්‍රාර්ථනයක් මා තුළත් තියෙනවා. මේ මොහොතේදී එය සිදු කරන්නට බෑ. ඇතැම් විට මේ සංසාරයේදී එය සිදු කරගන්නට මට බෑ. නමුත් මතු භවයක හෝ එය එසේ සිදු වේයයි මම ප්‍රාර්ථනා කරනවා. මගේ ආත්මය ආගෙන හිටියාද ඔබට ස්තුති. ඒ වගේම සියත රෑ 10යි ගී 10යි හැම මොහොතකම අපේ ආත්මය කියන්න අවංකව ඉඩ දුන්නු තැනක් ඒ වෙනුවෙන් සියතට ස්තුති. ආත්මය ලේසියෙන් හැම විධාරණය වෙන්නේ නැහැ. හැමතැනදීම ආත්මය හැමතැනදීම කියන්න බෑ. ආත්මය කියන්න පුළුවන් ආත්මය තේරුම් ගත්ත මිනිස්සු ඉන්න තැනක, සියත කියන්නේ එහෙම ආත්මය තේරුම් ගත්ත මිනිස්සු ඉන්න තැනක්. ඉතින් මේ භවයේදී නොහැකි වුණොත් මතු භවයේදී හෝ ඔබටත් ඔබේ ජීවිතය සම්බන්ධයේ ප්‍රාර්ථනා සියල්ල සඵල වේවා. සුබ රාත්‍රිය.

0: රාත්‍රී 11යි විනාඩි 16යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: nun da su du koti gena e disne
1: danen anna sati dawasala hawasa dekata
2: sieta hot and spicy with sudu kochi
1: goda kadare
3: sieta teli depaya alut kalawakata teli natya pelak balanna
4: මාව දැකලා හැංගුණානේ
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකත මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
6: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සීත TV තුලින්

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඈරාලා හමි.
0: ඇහුන් නැද්ද මං කියපුවා?
1: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
1: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
1: ඕරාලා හමි. One and only සින්දු සියත.
2: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
3: අනුග්‍රහය.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
4: මන් නම් හිතන්නේ
0: නැහැ. දකින හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
7: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: Renacci.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

සුරු සැනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

මේ මහනුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Siete FM. Siete Pocket Money.
1: Good morning, Mashi.
2: Good morning, Ishan.
1: මාෂි ජීවිතය කියන්නේ රේස් එකක්. හැබැයි වෙන කෙනෙක් එක්ක කරන රේස් එකක් නෙමෙයි. අපි අපිත් එක්ක කරන රේස් එකක්. වෙන අය දිහා බලාගෙන අපි තරගෙට දුවන්න ඕනේ. අපි අපේ දිහා බලාගෙන අපේ අරමුණ ඉලක්කය වෙනුවෙන් අපි හැමදාම වෙහෙසෙනවා නම් දවස ගානේ පුංචි පියවරක් හරි තියනවා නම් ජීවිතය දිනනවා කියන්නේ ඒ හැටි ලොකු දෙයක් නෙමෙයි.
2: ඔව් ඒ නිසා අද දවසේ ඔන්න එක පියවරක් හරි ජීවිතේ ඉස්සරහට තියන්න අනිවාර්යෙන්ම ජීවිතේම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් පොකට් මනි චැලෙන්ජ් එකත් අපි බාර දෙමු නේද පොඩ්ඩොන්ට?
1: පොඩ්ඩෝ හතර දෙනයි හදත් අම්ම කෙනෙක් ලෑස් වෙලා ඉන්නවා පොකට් මනි දිනන්න. කොහොමද අපි රෙජිස්ටර් වෙන්න ඕනේ අපේ ගේම් එකට?
2: කරන්න තියෙන පුංචිම පුංචි වැඩක් 0714151151 අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක්. නම ගම විස්තර ටික තිබ්බත් හොඳටම ඇති.
1: උදේ 7 වෙනකන් ටිකටම සේදාගෙන ඉන්න. මම නිශාන්.
2: මම ආශී.